0: ප්‍රවත්ත පොකට් මනි උදේ 5:36 වෙලාව දැන් ඉන්න අපිත් එක්ක කතා කරන මහරගමේ දන් සිතිජ. ගුඩ් මෝර්නින් සිතිජ. සිතිජ ගුඩ් මෝර්නින්. සිතිජ අපි තව චුට්ටක් සද්දෙන් කතා කරමු. දැස්තිනේ තරම් කරන්න.
1: හරි සිතිජ, ඔයා තමයි අද දවසේ අපේ පළවෙනි තරඟකාරයා. රුපියල් 5000ම ඔයා වින් කරනවා නේද? ප්‍රශ්න හතරයි තියෙන්නේ. අපි උත්තර දෙකක් දෙනවා, තප්පර පහක් දෙනවා. හරියට කල්පනා කරලා උත්තර දෙන්න. මේ තමයි ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: සිතිජ, පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. යාන්ත්‍රික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරන උපකරණයක් තමයි ඩයිනමෝව. මැරකල් ෆැරඩේ විසින් තමයි මේ ඩයිනමෝව හොයාගන්නේ. අපේ ප්‍රශ්නේ, ඩයිනමෝ මගින් නිපදවන ධාරාව 1. ප්‍රත්‍යාවර්තක ධාරාවකි, 2. සියුම් ධාරාවකි.
1: පළවෙනි ප්‍රශ්නෙටම ඔන්න හරි උත්තරේ දීලා රුපියල් 250ක් ඔන්න දිනා ගන්නවා පොකට් මනි. අපි එහෙනම් අමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: හරි සිතිජොන්, දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා මෙරට ආගමික සහ සමාජීය අභිවෘද්ධි වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් කරපු පුද්ගලෙක්. ඔන්න දෙවෙනි ප්‍රශ්නේ අහන්න යාගෙන. හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා කිනම් ජාතිකයෙක්ද? 1. බ්‍රිතාන්‍ය ජාතිකයෙක්, 2. ඇමරිකානු ජාතිකයෙක්.
1: ඇමරිකානු ජාතිකයෙක්. හරි උත්තරේ දීලා රුපියල් 500ක් ඔන්න පොකට් මනි දිනා ගන්න. ඒ වගේම ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයේ නගා සිටවන්න හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ලොකු දායකත්වයක් දීලා තියෙනවා. හරි එහෙනම් අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. නිදහසේ මන්ත්‍රය ජනප්‍රිය දේශාභිමානී කාව්‍ය සංග්‍රහයක්. බ්‍රිතාන්‍ය පාලනයෙන් රට නිදහස් කරගන්න දේශප්‍රේමී හැඟීම් වැඩි කරපු කෘතියක් තමයි මේ නිදහසේ මන්ත්‍රය. අපි අහන්නේ, නිදහසේ මන්ත්‍රයේ කෘතිය රචනා කළේ කවුද? 1. කුමාරතුංග මුනිදාස, 2. ටිබෙට් ජාතික එස් මහින්ද හිමි.
1: සිතිජනං හොඳට පාඩම් කරලා තියෙනවා කියලා තේරෙනවා. ප්‍රශ්න තුනකට දැන් මේ වෙද්දි උත්තර දීලා තියෙන්නේ සිතිජ. දැන් තමයි ඔයාට තියෙන හොඳම අවස්ථාව. අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න දැන් ඔයාට පුළුවන්. එහෙම තෝරගත්තොත් ඔය අතේ තියෙන රුපියල් 5000ක් කරගන්න පුළුවන්. යනවද බෝනස් ප්‍රශ්නට?
2: ඔව්.
0: හරි සිතිජ, මේක තමයි ඔයාට අහන්න බෝනස් ප්‍රශ්නේ. අපේ අවසාන ප්‍රශ්නේ, වතුරට පස්සේ ලෝකෙ වැඩිපුරම පරිභෝජනය කරන්නේ තේ. තේ ගැන කතා කරනකොට ලංකාව ලෝකෙ සිව්වෙනි විශාලතම තේ නිෂ්පාදකයක් වෙනවා. අපේ ප්‍රශ්නේ, ශ්‍රී ලංකාවේ තේ පරිශ්‍රණ ආයතනය පිහිටා ඇත්තේ කොහෙද? 1. තලවකැලේ, 2. හලාවත.
1: සිතිජ නෙත්මික, ඔයා තමයි අද දවසේ අපේ පළවෙනි තරඟකාරයයි වගේ මද දවසේ රුපියල් 5000ම දිනා ගත්තෙත් ඔයා. නියමයි
0: සිතිජ. දැන් ඉස්කෝලේන්නේ හයා මාට කිව්වනේ. හරි, යාම යාළුවන්ටත් කියන්න ඕනේ මම නම් රුපියල් 5000ම වින් කර ඔයාලට මැසේජ් එකක් දාන්න කියලා නම් එක දෙන්න ඕනේ අපි. හරිද? ජය වේවා.
2: හරි, බොහොම ස්තුතියි.
1: සිතිජ ඒ විදිහට ඔන්න ප්‍රශ්න හතරටම උත්තර දුන්නා. සිතිජ හොඳට පාඩම් කළ ප්‍රශ්න හතරට උත්තර දෙද්දි නංගිල මලේලාට හිතනවා ඇති අපිටත් පුළුවන් නේද, අපිත් පාඩම් කරලා ඉන්නේ, අපිටත් එහෙනම් උත්තර දෙන්න පුළුවන් කියලා. එහෙම හිතනවා නම් ඉක්මනට අම්මගේ හරි තාත්තගේ හරි ෆෝන් එක අත්තට අරගෙන අපිට මෙසේජ් එකක් එවලා තියන්න. 0714 151 151 තමයි අපේ වට්ස්ඇප් නම්බර් එක. එවන්න අපිට මෙසේජ් එකක්, අපි ලෑස්ති පොකට් මනි දෙන්න.
3: ප්‍රශ්න හතරයි, පොකට් මනි රුපියල් 5000යි.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
4: නාඩි මාංශින් ඔබ උපයගන් මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාරණා අනාගතයකට ශක්තිමත් මුල්ල පදනම දැන්මම තන්න 13.19 සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස්
5: 2011 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: සමහරු අනුන්ගේ පව් කරට අරගෙන මේ ජීවිතය නැති කරගෙන අනුන් පව් සිද්ධ කරපු කතාවල කොන් වහලා ජීවිතෙන් සමහරගෙනම යන අයත් ඉන්නවා.
1: මගේ පව් වලට කරගහන්න කවුද?
0: අර ඉන්න එක කෝයාගෙන උඩ කරගහන.
1: ඔයත් ඉතින් පැයකමාරක් කරගහනවා.
0: ඕ ඒ ඇති මට ඊටත් වැඩිය බලුවර ඇවි අනුන්ගේ පව් කරගහ. විශාල කරදරයක් උඩ මේ.
2: ලා මකලෝ සහ ලාවට

0: Money. දැසන පහයි විනාඩි 52යි වෙලාව දැන් ඉන්නවා. අද දවසේ දෙවනි තරඟකාරිනිය හොරණ ඉඳන් ඊප්සා. ගුඩ් මෝර්නින් ඊප්සා. අපි තව චුට්ටක් සද්දෙන් කතා කරමු. ඊප්සා ලෑස්තිනේ තරඟ කරන්න.
1: ඔව් ලෑස්ති.
2: හරි, එහෙනම් අපිත් ලෑස්ති. ප්‍රශ්න හතර ඔයාට දෙන්න. තප්පර පහක් අපි ඔයාට දෙනවා මේ පැත්තෙන්. එතකොට උත්තර දෙකකුත් දෙනවා. හොඳට කල්පනා කරලා හරි උත්තරේ තෝරන්න. මේ තමයි ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: හරි, ඊප්සා උන පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. ජීවීන් ආහාර මත දක්වන සම්බන්ධතාව ආහාර දාමයක් ලෙස අපි හඳුන්වනවා විද්‍යාවේදී. මේ ගැන අපි විද්‍යාවේදී වෙනම පාඩමක් ඉගෙන ගන්නවනේ. උන පළවෙනි ප්‍රශ්නේ අහන්නේ ගැන. එක් ආහාර දාමයකට පමණක් සම්බන්ධ වීම නිසා වඳ වී යෑමේ තර්ජනයට මුහුණ පා සිටින සත්වයෙකි. 1. පැන්ඩා 2. ජිරාෆ්.
1: පැන්ඩා.
2: ඊප්සාගේ උත්තරේ හරි. රුපියල් 250කුත් ඔන්න පොකට් මනී දිනා ගන්නවා. අපි අමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: ඊප්සා උන දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. සංගමිතා තෙරණින් වහන්සේ ලංකාවට වැඩම කළේ භික්ෂුණී ශාසනය පිහිටුවන්න වගේම ජයශ්‍රීමා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවත් අරගෙන. අපේ ප්‍රශ්නේ, සංගමිතා තෙරණිය ගොඩ බැසූ වරාය වන්නේ ලංකා පටුන වරායයි. 1. මේ ප්‍රකාශයේ වැරදි. 2. මේ ප්‍රකාශයේ හරි.
1: මේ ප්‍රකාශයේ වැරදි.
2: ඊප්සාගේ උත්තරේ හරි. රුපියල් 500ක් පොකට් මනී දිනා ගන්නවා. එතකොට සංගමිත්තා තෙරණිය ගොඩ බැසූ වරාය තමයි දම්බකොළ පටුන. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: හරි, ඊප්සාන තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ පුරවැසි අධ්‍යාපනයේ සබ්ජෙක්ට් එකෙන්. මූලික මහජන සේවා සපයන ආයතනය තමයි පළාත් පාලන ආයතන කියලා අපි හඳුන්වන්නේ. ලංකාවේ ක්‍රියාත්මක වෙන පළාත් පාලන ආයතන කොටස් තුනක් තියෙනවා. අපේ ප්‍රශ්නේ, මේ අතරින් පළාත් පාලන ආයතනයක් වන්නේ 1. ප්‍රාදේශීය සභාව 2. පාර්ලිමේන්තුව.
1: ප්‍රාදේශීය සභාව.
2: ඊප්සා, ප්‍රශ්න තුනට මොන උත්තර දීලා තියෙන්නේ? දැන් තමයි ඔය අතේ තියෙන රුපියල් 10,000ක් කරගන්න බෝනස් ප්‍රශ්න තෝරගන්න වෙලාව. බෝනස් ප්‍රශ්න තෝරමුද අපි?
0: හා. හරි, ඊප්සා උන බෝනස් ප්‍රශ්න ඔයාලට හම්බෙන්නේ සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක් විදියට. ගාලුකොටුවට වසර 400කට අධික ඉතිහාසයක් තියෙනවනේ. ස්කෝලෙන් ට්‍රිප් එකේ මැනකොට ගාලුකොටුව අපිව බලන්න එක්කන් යනවා. හරි, අපි අහන්නේ, ගාලුකොටුව ඉදිකලේ කුමන ජාතිකයන් විසින්ද? 1. ලන්දේසි ජාතිකයන් විසින්. 2. පෘතුගීසි ජාතිකයන් විසින්.
1: ලන්දේසි ජාතිකයන් විසින්.
2: හරි උත්තරේ වෙන්න ඕනි පෘතුගීසි ජාතිකයින්. කමක් නෑ, ඊප්සා හොඳ උත්සාහයක් ගත්තා. අතේ රුපියල් 1000ක් තිබ්බා, 1500ක් වෙනකන් අඩු වුණා බෝනස් ප්‍රශ්න නිසා. හැබැයි ආයෙම දවසක අපි ට්‍රයි කරමු. හොඳ දීප්සා. ජය වේවා. ඊප්සා, ඒ විදිහට තරඟ කරනකොට අයිමත් සැරයක් අපි නම් එක මතක් කරන්න ඕන. මේ වෙලාවේ අපි වහගෙන ඉන්න නංගිල මල්ලිලා එවන්න අපිට මෙසේජ් එකක් 0714151151.
0: රයිට්, ඒ වගේ මාෂි තියෙනවා මේ මතක් කරන්න විශේෂ පණිවිඩයක්. දැන් ඕනම කෙනෙක් සාමාන්‍යයෙන් හිතනවා මම මොකක් හරි ගයක් හදන්න ඉස්සරහට හිතාගෙන ඉන්න ඕන, කොහොමද සල්ලි ටිකක් ඉතුරු කරන්නේ. දැන් ගෙදර සල්ලි ඉතුරු කරනවා කියන එක අල්මාරිය දාර සල්ලි ඉතුරු කරනවා කියන එක ඉස්සර ක්‍රමයක්. හැබැයි ගොඩක් අය ඒ ක්‍රමේ ට්‍රයි කරන්න ගිහලා වරද්ද ගන්නවා. මොකද මොකක් හරි හදිස්සියක් ආපු ගමන් හරි හදිස්සියකටත් වෙඩි මොකක් හරි තමන් ආස කරන දෙයක් හරි මොකක් හරි ගන්න ඕන ගමන් අර ඉතුරු කරලා තියෙන මුදල ටක්කාලේ එලියට ඇදලා අරගෙන ඒක වේදම් කරලා ඉවර කරනවා. හැබැයි අර අවශ්‍යතාවය එනකොට මතක් වෙනවා, ඒක ඉතුරු කරලා තිබ්බනම් අපරාධේ, අන්න මට මේ වැඩේ කරගන්න ලේසි නේද කියලා. ඉතින් ඔය වගේ හිතන හිඳ දැන් ගොඩක් අය මේ වෙනකොට පෙළඹිලා තියෙනවා මේ ෆික්ස් ඩිපොසිට් එකක්. එහෙම නැත්නම් අපි කියනවා ස්ථාවර තැන්පතු ආයෝජනයක් යෝජනා ක්‍රමයකට යන්න. එක එක බැංකුවල කට්ටිය ස්ථාවර තැන්පතු දානවා. ඊට පස්සේ එක එක කරදර වලට ලක් වෙනවා. දැන් ටික දවසක් යනකොට බැංකුවෙන් එනවා ලියුමක්, මෙන්න මෙහෙමයි මේ ස්ථාවර තැන්පතුව මෙහෙම මෙහෙම කියලා එන්න විස්තර එනවා. ඉතින් එක එක දේවල් පිටට දෙනවා. يعني අපි කියන ප්‍රශ්න දෙනවා නේ. එක එක මෙන්න මෙහෙම ගැටලු තියෙනවා, මෙන්න මෙහෙම පොලිය අඩු වෙලා තියෙනවා, මෙහෙම වැඩි වෙලා තියෙනවා, ඔන්න ඔහොම ඔහොම කියලා කියනවානේ. හැබැයි වතෝරගත්තොත් එහෙම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ආයෝජන ක්‍රමයක් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාගේ දරුවා ගැන අගතේ වෙනුවෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඩිමසක් හදාගන්න මේ ඕනම දෙයකට ඔයාට පුළුවන්කම තියෙනවා. නිදහසේ ස්ථාවර තැන්පතුවක් දාන්න ඔයාගේ අතේ තියෙන ඔයා මහන්සි වෙලා ඉතුරු කරපු මුදල ගණකෝල් එකක් 13.19 වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්.

0: දැන්වෙලා උදැස්සන 6යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිකොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නෑන්ග්‍රෝ 4 HMO. නෑන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: ඩෙංගු අවධානමක් ගැන අනාවරණයක් බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් චෝදනාවට කොමිසමෙන් පිළිතුරු
3: මිල සූත්‍රයට අනුව තමයි ගණනය කරන්නේ නමුත් රජය තමයි මිල තීරණය කරන්නේ
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
4: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
5: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්

0: උදේ 6 විනාඩි 8යි වෙලාව. දැන් ඉන්න අපේ දෙවෙනි පැය අපිත් එක කතා කරන්න නදුල කඩවත ඉඳන්. Good morning නදුල.
1: Good morning.
0: නදුල මේ නමේ තේරුම කියන්න බලන්න.
1: යහපත් ගවේෂණ ශිල්පී පරිපෝ.
0: මේ කියන්නේ ප්‍රශ්න හතරටම අනිවාර්යෙන් උත්තර දෙන්න පුළුවන්. හරි නදුල ලෑස්ති නේද?
1: ඔව්.
2: හරි නදුලට තියෙන ප්‍රශ්න හතරක් උත්තර දෙනවා අපි දෙකක් ඒ වගේම තප්පර පහක් අපි දෙනවා. හොඳට කල්පනා කරලා හරි උත්තර දෙන්න තමයි තියෙන්නේ. මේ තමයි නදුල ඔයාගේ පළවෙනි ප්‍රශ්නය.
0: නදුල පළවෙනි ප්‍රශ්නේ ඔයාට හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. පෙරදෙනි වීර සුන්දර බණ්ඩාරගේ පුත්‍රයා තමයි කුණප්පු බණ්ඩාර. කුණප්පු බණ්ඩාර පෘතුගීසීන් වෙත ගිහිල්ලා පස්සේ බෞද්ධීස්ම වෙනවා. අපේ ප්‍රශ්නේ නව රාජ පෙළපතක් ආරම්භ කරමින් කුණප්පු බණ්ඩාර උඩරට රජවූයේ කුමන නමකින්ද? 1. ශ්‍රී වික්‍රම රාජසිංහ. 2. පළවෙනි විමල ධර්මසූරිය.
2: නදුලගේ උත්තරේ හරි නිසා මොන රුපියල් 250ක් පොකට් මනි හම්බ වෙනවා. අපි යමු එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට.
0: හරි නදුලොන දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. ප්‍රස්තාව පිරුළු අපි සිංහල භාෂාව ලස්සන කරන්න නිතරම වගේ පාවිච්චි කරනවා. අපේ ප්‍රශ්නේ දියපිට ඇඳි ඉරක් වගේ මේ පිරුළෙන් ප්‍රකාශ වන්නේ 1. නිදහසක් නොමැති, 2. කල් නොපැවතීම.
2: දෙවෙනි ප්‍රශ්නයටත් ඔන්න නදුලගෙන් අපිට හරි උත්තරේ හම්බුණා. රුපියල් 500කුත් පොකට් මනි දිනා ගන්නවා. නදුල අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: හරි නදුල ඔන්න දෙවෙනි ප්‍රශ්න දෙකට හරියට උත්තරේ දීලා තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. රබර් ගහෙන් ලබා ගන්න දියර එදාගෙන අපි විවිධ නිෂ්පාදන කරනවනේ. අපේ ප්‍රශ්නේ රබර් කිරි මිදවීම සඳහා භාවිත කරන අම්ලය මොකක්ද? 1. සල්ෆියුරික් අම්ලය, 2. ඇසිටික් අම්ලය.
2: ඇසිටික් අම්ලය තමයි හරි උත්තරේ. රුපියල් 1000ක් පොකට් මනි ඔන දිනා ගන්නවා. නදුල දැන් ඔයාට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්නට යමුද?
0: හරි නදුල මේක තමයි ඔයාට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. අපේ අවසාන ප්‍රශ්නේ චන්ද්‍රිකාවක් කියන්නේ තොරතුරු සහ අභ්‍යවකාශ ගවේෂණයට මිනිසා විසින් නිර්මාණය කරපු නිර්මාණයක්. 1957 තමයි මුල්ම චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කෙරෙන්නේ. අපේ ප්‍රශ්නේ ලොව මුලින්ම ගුවන් ගත කරපු කෘත්‍රිම චන්ද්‍රිකාව මොකද්ද? 1. ස්පුට්නික් 1, 2. ඇපලෝ 11.
2: හරි උත්තරේ වෙන්න ඕනි ස්පුට්නික්.

0: නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන් ගැනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මමතන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්
1: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook

රශ්මි ජාතික වෙසක් කලාපය 2026 කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය ජනාධිපති ලේකම් කාර්යාලය

0: සක කලාපය 2026 අද කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් පුරණ වෙසක් පහන් කූඩෝ ප්‍රණීත දන්සල් සමකින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න
1: බැතිබර දායකත්වය උතුම් දම්සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා බැතිබර පැතුම ජාතික

0: ඉතිරි කිරීමේ බැංකුව.
1: මේ හඳුන්කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
3: දිමෝවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.
4: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
5: මේ රටේ ජීවන වියදම දරා ගන්න බැරි තත්වයකට පත්වේ.
6: මාසිකව ලැබෙන තෑගි නම් දැන් හොඳටම ඇති.
4: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
7: යුදමේ තත්වයක් තියෙන. ඒක හැමදේටම මූලික කරගෙන හරියන්නේ නැහැ.
8: පුලුවන්තරම් බලනවා අඩු මිලට තෙල් මිලදී ගන්නට.
9: වෙසක් බලන්න ගිහිල්ලා එනකොට තිබිච්ච මිල නෙවෙයි ගෙදර යද්දි තිබුණේ.
10: අපි බොරු කියලා නෑ. ඔය කියන්නේ බොරුවක්.
4: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
11: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
12: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
13: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0721 732 77.

0: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
1: Finishing වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලරම් තමයි.
2: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

0: Money. උදේ 6:23 දැන් වෙලාව අපිත් එක්ක ඉන්නවා කතා කරන්න කෙනුත්. Good morning කෙනුත්. කෙනුත් අපි තව චුට්ටක් සද්දෙන් කතා කරමු. කෙනුත් ලෑස්තිනේ තරඟ කරන්න.
1: හරි කෙනුත් ඔයා තමයි අද දවසේ අපේ අවසාන තරඟකාරයා. ඒ නිසා රුපියල් 5000ම අපි පොකට් මනි වින් කරමු. ප්‍රශ්න හතරයි. එතකොට අපි දෙනවා ඔයාට තප්පර පහක්. ඒ වගේම උත්තර දෙකක් දෙනවා. මේ තමයි ඔයාලට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: කෙනුතුන පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසය සබ්ජෙක්ට් එකෙන්. ලංකාවේ යකඩ කර්මාන්තයේ අවුරුදු 3000කට වැඩිය පැරණි ඉතිහාසයක් තියෙන කර්මාන්තයක්. මහනුවර රාජධානි සමයේ තමයි මේ යකඩ කර්මාන්තයේ සෑහෙන දියුණු මට්ටමක පැවතුනේ. අපි අහන්නේ මහනුවර රාජධානි සමයේ යකඩ කර්මාන්තය සඳහා ප්‍රසිද්ධියට පස්තු ප්‍රදේශයේ වන්නේ 1. කොත්මලේ 2. දුම්බර.
1: හරි උත්තරේ දීලා උන රුපියල් 250ක් පොකට් මනී දිනා ගන්නවා. කෙනුත් අපි එහෙනම් යමු අපේ දෙවැනි ප්‍රශ්නෙට.
0: කෙනුත් දෙවැනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. මල්හට නොගන්න ශාක කාණ්ඩය අපි කියනවා විද්‍යාවේදී අපුෂ්පක ශාක. මේවා බීජ මගින් තමයි ප්‍රචාරණය වෙන්නේ. අපේ ප්‍රශ්නේ මේ අතරින් අපුෂ්ප ශාකයක් වන්නේ 1. මුරුංගා 2. සල්වීනියා.
1: ඒ වගේම අපුෂ්ප ශාකවලට උදාහරණ තමයි මඩු, පාසි, මීවන කියන ශාක. හරි එහෙනම් අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. නාමපදයක් විශේෂ කරලා දක්වන පද නාම විශේෂණ. ඒ වගේම ක්‍රියාව ගැන වැඩි විස්තරයක් දෙන පද ක්‍රියා විශේෂණ. සිංහලවල දිගින ගන්නවානේ අපි අහන්නේ මැටි භාණ්ඩ යන වචනය යෙදිලා ඇත්තේ 1. ක්‍රියා විශේෂණයක් 2. නාම විශේෂණයක්.
1: ප්‍රශ්න තුනට මොන හරි උත්තර දීලා රුපියල් 1000ක් මේ වෙනකොට පොකට් මනි අතේ තියෙනවා කෙනුත්. ඔයාට දැන් පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්නට යමුද?
0: හරි කෙනුත් මේක තමයි ඔයාලට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. අපේ අවසාන ප්‍රශ්නේ ආසියාව ලෝකේ විශාලතම මහද්වීපයේ වගේම වැඩිම ජනගහනයක් ඉන්න මහද්වීපේ. යුරෝප මහද්වීපයේ සංස්කෘතිය හා ආර්ථිකය අතින් වැදගත් මහද්වීපයක්. අපේ ප්‍රශ්නේ ආසියාව සහ යුරෝපය වෙන්වන කඳු පන්තිය මොකක්ද? 1. එවරස්ට් කඳු වැටිය 2. යුරල් කඳු වැටිය.
1: කෙනුත් රන්දීල් රුපියල් 5000ක් කොන පොකට් මනි දිනා ගන්නවා. ප්‍රශ්න හතරට හොඳටම ඔයා උත්තර දුන්නා.
0: හරි කෙනුත් දැන් රුපියල් 5000ක් වින් කරලා තියෙන්නේ. ඉස්කෝලේ යන ලෑස්ති වෙලා දින්නේ.
2: ඔව්.
0: එහෙනම් යාළුවන්ටත් කියන්න ඕන. හරිද? මැසේජ් එකක් දාන්න කියලා අපිට. ජය වේවා.
1: කෙනුත් ඒ විදිහට පොකට් මනි දිනා ගන්නවා. අපි ආයෙමත් සරක් නම්බර් එක මතක් කරන්න ඕන. 0714-151-151ට එවන්න අපිට මැසේජ් එක. අපි ලෑස්ති හෙට දවසේ පොකට් මනි දෙන්න.
0: අපි මතක් කරානේ මාෂි සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතුව ගැන. අනාගතයේ වෙනුවෙන් කරන ආයෝජනය විශ්වාසවන්ත තැනක තමයි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මොකද මුදල් වලට තියෙන විශ්වාසය කවදාවත් අඩු තැනක මුදල් තැන්පත් කරන්න හොඳ නැහැ. එහෙමනොත් එහෙම ප්‍රශ්නේ වැඩි. අපිට නිකන් හිතෙනවා මේ සල්ලි ටික තියේද ඉස්සරහට යනකොට, සල්ලි අඩු වේද, මොකක් හරි ප්‍රශ්නයක් එයිද, කේක ලියුම් ගෙදරට එන්න ගයිද, ඔහොම ප්‍රශ්න තියෙනවනේ. හැබැයි සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ඔයා තෝරගත්තොත් එහෙම මුදල් ආයෝජනය කරන්න දරුවගේ අනාගතයේ වෙනුවෙන් ඉන්න පුළුවන්. ඔයාගේ මොකක් කර හිනේ කවදා හරි හිතන්න පුළුවන්. ආ දරුවා තව චුට්ටක් ලකුණාට පස්සේ මම ගන්නවා කාර් එකක්, මම ගන්නවා වාහනයක්. මේ වෙනුවෙන් ගොඩක් අය අනාගත හිනේ වෙනුවෙන් තමයි ෆික්ස් ඩිපොසිට් එකක් දාන්නේ. ස්ථාවර තැන්පතු යෝජනාවක් තමන්ගේ ජීවිතයට ලං කරගන්න. ඉතින් ඒ වෙනුවෙන්ම තියෙන හොඳම තැන තමයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ගන්න පුළුවන් කෝල් එකක් 13:19ට. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම. ගන්න කෝල් එකක් 13:19ට.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: දින හතරකදී රිය අනතුරුවලින් පුද්ගලයන් 29ක් මරුට. මී ගොඩ අනතුරේ කැබ්‍රත හිමිකරු සොයා විමර්ශන. ආනයිනික ආහාර මිල යළි ඉහළ යන ලකුණු. බැඳුම් කර නඩු තීන්දුව ගැන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්. ඊශ්‍රායල ලෙබනම් ගැටුම් නතර කළ බව ට්‍රම්ප් කියයි.
0: දේශීය සියත, ලෝකල් නිවුස් ඔන් සියත.
1: මීගොඩ අනතුරට සම්බන්ධ කැබ්‍රතේ රියදුරු සහ එහි සිටි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුඩ්ලර් සඳහන් කළේ සොයා බැලීමකින් තොරව රියදුරන්ට වාහන ලබා දෙන වාහන හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.
2: මෙම වාහනය හේ අයිතිකරු මේ වන විට අත්අඩංගුවෙන් සැඟවී සිටිනවා. ඔහුව කඩිනමින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනවා. එම වාහනේ අයිතිකරු දැනගත යුතුයි. ඔබ මෙම සුක්ඛානම දෙන්නේ සුදුසු රියදුරෙකුටද නැද්ද කියන පිළිබඳ ඔහු වගකීම් දැරිය යුතුයි. ඔහු එලෙස ලබා දී ඇති රියදුරු එම වාහනය දීම පිළිබඳවත් ආධාර අනුබල දීම යටතේ අද දින සිට මෙම රථේ අයිතිකරුටත් ඔහුට විරුද්ධව නඩු පවරනයි.
1: මීගොඩ වෙසක් දන්සලකදී පුද්ගලයන් 6 දෙනෙකුට මරු කැඳ වූ කැබ්‍රතේ රියදුරු ලබන 16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හෝමාගම මහේස්ත්‍රාත්වරිය ඊයේ නියෝග කළා. මීගොඩ ප්‍රදේශයේ රොටි දන්සලක පෝලිමක සිටි පිරිසක් වෙත කැබ්‍රතයක් කඩා වැදී 6 දෙනෙකු මිය ගියේ පසුගිය 31 වෙනිදා රාත්‍රියේයි. මියගොස් ඇත්තේ එකම පවුලේ 3 දෙනෙක්, ඔවුන්ගේ ඥාති දියණියක් සහ එකම පවුලේ සහෝදරයන් 2 දෙනෙක්. තුවාල ලැබූ තවත් දරුවෙකු ඇතුළු 7 දෙනෙකු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. රථවාහන දිසාව හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධිර සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේ කැබ්‍රතේ අයිතිකරුද එහි සිට ඇති අතර පසුව ඔහු ඉවත් වී ඇති බවයි. ඔවුන්ට එරෙහිව මිනිමැරුම් චෝදනා යටතේ නඩු පවරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ. මේ අතර පසුගිය දින 4ක කාලය තුළ සිදු වූ රියනතුරු වලින් පුද්ගලයන් 29 දෙනෙකු මියගොස් තිබෙනවා. ඉදිරි දින 2 තුල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සිට 25ක් දක්වා ඉහළ යා හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගණේෂ් විනයාගසුන්දරම් සඳහන් කළේ බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් මත එම තත්ත්වය ඇතිවන බවයි.
3: බැංකුව ගත්තනම් බැංකුව පොලි වැඩි ඒගොල්ලන් මෙච්චර දවසේ ඒගොල්ලන් 0.02 තමයි ඒගොල්ලන් චාර්ජස් එකක් ගත්තේ ඩොකියුමන්ට් එකට. දැන් සමහරු බැංක් වල දැන් 1% ගාන ඉල්ලනවා. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක ආණ්ඩුවටත් අපි ඉල්ලා සිටිනවා ඒගොල්ලන්ගේ මේ පාලන මිල අයින් කරන්න කියලා. අනුවාරෙන් කෑම බඩු ඔක්කොම මිල වැඩි වෙනවා. ඒ වෙන මොකුත් කරන්න දෙයක් නැහැ. ඒට අනිදා ඉඳලා මාකට් එකට මිල වෙනසක් එනවා. අඩුම ගණන් 120 ඉඳලා 25 වගේ වැඩි වෙන්න ඉඩ තියෙනවා.
1: ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බහලුම් ප්‍රවාහන ගාස්තු 5%ක් ඉහළ නැංවීමට බහලුම් ප්‍රවාහන රථහිමියන්ගේ සංගමය තීරණය කළා. එහි සභාපති සනත් මංජුල සඳහන් කළේ ඔත්තේ ඉරට්ටේ දින සැලකිලිමකින් තොරව බහලුම් රථ සඳහා ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ඉදිරියේදී සාකච්ඡා සිදු කරන බවයි.
4: ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කණිජ දෙල අමාත්‍යතුමා එක්ක. ඔත්තේ රෙට්ටේ දින ඉවත් කළා විශේෂම වරාය බලපත්‍රයට අදාළ කෝටායක ඒ ඉන්ධන ලීටර 300ක ප්‍රමාණය ලබා ගන්න අවස්ථාව ලබා දෙන්න කියලා. මොකද ඒ දැඩි පීඩනයක් එල්ල වෙලා තියෙනවා අපිට විශේෂයෙන්ම මේ ආනයන අපනයන ශ්‍රේෂ්ඨය පවත්වාගෙන යන්න. මොකද මේ විශේෂයෙන්ම මේ වෙනකොට රටට ඩොලර් ප්‍රමාණයක් අවශ්‍ය මොහොතක අපනයනයෙන් විශාල ප්‍රමාණයක් ලැබෙනවා. මේ අපනයනය කිරීම ඒ කාලරාමුව තුර නොකළොත් ඒ අදාළ කර්මාන්ත කරුවට දැඩි අපහසුතාවයකට පත් වෙනවා. මොකද ඔහුගේ භාණ්ඩ නිසි වෙලාවට ඒ අදාළ රටවල් වලට යැවීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද අපි ඉන්ධන ලබාගෙන එනකන් අපේ නැවගත කිරීම ප්‍රමාද කරන්න හැකියාවක් නැහැ.
1: ඇමරිකා ඩොලරයක විකුණුම් අනුපාතය රුපියල් 335.70ක් බවට පත්ව තිබෙනවා. එහි ගැනුම් අනුපාතය රුපියල් 325.97ක්. ඔස්ට්‍රේලියා ඩොලරයක විකුණුම් අනුපාතය දැක්වුණේ රුපියල් 243.142ක් ලෙසයි. එහි ගැනුම් අනුපාතය රුපියල් 231.75ක්. මෙවර ඉන්ධන මිල සංශෝධනය අනුව විදුලි බිල වැඩි කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ ඩීසල් භාවිතයෙන් විදුලිය නිපදවන ප්‍රතිශතය මේ වන විට අවම මට්ටමට පැමිණ ඇති බවයි. ඔහු මෙම අදහස් පළ කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
5: අපි දැන් අපේ ජනන සැලැස්ම හදාගෙන තියෙන්නේ පුළුවන් තරම් ඩීසල් යොදාගන්නේ නැතුව විදුලි බල ජනනය කරන්න. ඒ නිසා මේ වැඩිවීමේ විශාල බලපෑමක් විදුලි ජනනයේ වියදම් වැඩිවීම සඳහා බලපෑමක් ඇති කරන්නේ. දැන් ওই ගල්ලංගුරුවල ප්‍රමිතිය පිළිබඳ ගැටලුව කියන්නේ මේ අපි මුණ දෙන කාලේ. එහෙම තියෙද්දි උනත් ඒක අපි අඩු කරගෙන තියෙන ඩීසල් වල භාවිතය අඩු කරගෙන තියෙනවා මිසක් වැඩි කරගෙන නැහැ. ඒ නිසා අපි හිතනවා ඉදිරියේදීත් ගල්ලංගුරුවල ප්‍රමිතිය පිළිබඳ ගැටලුව නිසා වැඩිපුර ඩීසල් භාවිතා කිරීමක් අවශ්‍යතාවයක් පැන නගින්නේ නැහැ.
1: රට තුල පවතින ඩොලර් සංචිත ආරක්ෂා කර ගැනීමට සහ ඉන්ධන වෙළඳපොළ කඩාවැටීම වැළැක්වීම සඳහා මහජනතාව ඉන්ධන පරිභෝජනය අවම කරගත යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. මේ අතර ඉන්ධන මිල වැඩිකිරීම හමුවේ සිය කර්මාන්තය පවත්වාගෙන යාම අසීරු වී ඇති බැවින් පාසල් දරුවන්ට සතියට එක් දිනක් නිවාඩු ලබා දිය යුතු බව ලංකා පාසල් ළමුන් ප්‍රවාහන වෘත්තිකයන්ගේ සංගමය සඳහන් කළා. එහි ලේකම් සමන් ප්‍රියන්ත සඳහන් කළේ එක් දිනක් නිවාඩු ලබා දීමෙන් සිසුන්ගේ අධ්‍යාපනයට බලපෑමක් එල්ල නොවන බවයි.
6: අපි රජයට යෝජනාවක් ඉදිරිපත් කරනවා සියලුම පාසල් සතියට එක දවසක් නිවාඩු ලබා දෙන්න කියලා. උදාහරණයක් විදිහට බදාදා දවස පාසල් නිවාඩුව ප්‍රකාශ කරලා පාසල් වේලාව උදෑසන 7:30 සිට 2:30 හෝ 3 දක්වා පවත්වන්න කටයුතු කරන්න කියලා. පාසල නොපවත්වන දිනේ අඩුපාඩුව දරුවන්ට පියව ගන්න පුළුවන් අර දීර්ඝ කරන පැය ගණනින්.
1: ඉන්ධන අලෙවිකරණ පුද්ගලික සමාගම් හේතුවෙන් මිල පාලනය දුෂ්කර වී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති ජනක රාජකරුණා මේ පව සඳහන් කළේ සියත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වෙමින්.
7: අපේ රට තුළ යලිත් වතාවක් ඉන්ධන මිල ඉහළ නංවා තිබෙනවා. නමුත් විදෙස් රටවල් කිහිපයක ඉන්ධන මිල ගණන් පහත දැමුණා. ඇයි අපේ රටේ විතරක් ඉන්ධන මිල වැඩි උනේ?
8: යුද්ධ පටන් ගන්න ඉස්සෙල්ලා තිබිච්ච මිලෙන් 57% පකිස්තානයේ වැඩි කරලා තියෙනවා. ඩීසල් ෆිලිපීන්වල 72%, නේපාලේ 38%, මියන්මාර්වල 89%කින් වැඩි කරලා තියෙනවා. ඇමරිකාය වැඩි කරලා තියෙන 42%. මේ ගණන් ගත්තොත් ඒ රටවල් පහුගිය මාසවලත් මිල වැඩි කරගෙන හිටියේ. එතකොට දැන් ඩීසල් යම් ප්‍රමාණයක අඩුවීමක් තියෙනවා. ඒ අඩුවීම අර ඊට සාපේක්ෂව තමයි දෙන්නේ. නමුත් අපි ඊට සාපේක්ෂව වැඩි කරන්න තිබුණේ නැහැ.
7: ඔබ සඳහන් කරනවා මිල සූත්‍රයට අනුව ගණනය කිරීමේදී ඩීසල් ලීටරයක් රුපියල් 536ක් වෙනවා කියලා. නමුත් ඩීසල් ලීටරයක් අලෙවි කරන්නේ ඊට වඩා අඩු මුදලකට. දැන් මිල සූත්‍රය අනුව ඉන්ධන මිල තීරණය කරන්නේ නැද්ද?
8: මිල සූත්‍රයට අනුව තමයි ගණනය කරන්නේ. නමුත් රජය තමයි මිල තීරණය කරන්නේ. ඩීසල් ලීටරයක් විකුණන්න වෙන්නේ 536කට. එතකොට රජය කරන්නේ මේ ගණන් මිමි බලලා ආර්ථිකයටත් ජනතාවටත් ආයතන වලටත් දැනෙන්නේ නැති විදියට ඒක ප්‍රශස්ත විදියට කළමනාකරණය කිරීම තමයි දැන් මේ කරගෙන යන්නේ.
7: ලංකාවේ ඉන්ධන අලෙවි කරන පුද්ගලික සමාගම් සිටියේදී ඇයි ඉන්ධන මිලට තරගකාරීත්වයක් ඇති කරලා මිල අඩු කරගන්න බැරි?
8: ඇත්තටම අපිට මේක පාලනය කරගැනීමේ දුෂ්කරතාවයත් මුණ දෙන්න වෙලා තියෙන්නේ සමාගම් හින්දා. දැන් ඒගොල්ලොන්ට මේ පාඩු වෙනකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? ඩීසල් ඉෂු කරන්නේ නැහැ. දැන් එතකොට අපේ තෙල් සංස්ථාවේ සාමාන්‍යයෙන් ඩීසල් වල මාකට් එක තිබුණේ 57% විතර. දැන් ඒක 79-80% දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ පාඩු වෙන වෙලාවට ඒගොල්ලෝ විකුණන්නේ නැහැ. ඒ ඔක්කොම බර එනවා තෙල් සංස්ථාවට. ඊට අමතරව මේ වෙලාවේ ඒගොල්ලෝ ඉක්මනට තෙල් ඉෂු කරන එක අඩු වෙච්ච හින්දා ඒ ෂෙඩ්ස් වල තියෙන පොලිමත් මේකට එනවා. ඒකයි ওই සමහර තැන්වල ඔයගොල්ලෝට පොලින් දකින්න පුළුවන් වෙලා තියෙන්නේ. ප්‍රායෝගික දෙයක් නෙවෙයි අත්තටම.
7: හම්බන්තොට ඉන්ධන පිරිපහදුවක් ඉදිකරනවා කියලා පසුගිය කාලේ සාකච්ඡා වුණා. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද?
8: ඒක ආණ්ඩුවෙන් තමයි ඒගොල්ලොන්ට අවෝඩින් එක දීලා තියෙන්නේ. ඒගොල්ලෝ ආරම්භ කරනවා කියලා තියෙනවා. තාමත් ඒක හැබැයි ඒක ඇතුළට දෙන්නේ 20% විතරයි. අනිත් ඒවා සම්පූර්ණ පිට විකුණන්න තමයි සිද්ධුලා තියෙන්නේ.
1: පාලකයින් ජනතාව කෙරෙහි සංවේදී විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාතර කටුවන ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්.
9: එදා රජසමේ රට පාලනය කරපු රජවරු බොහොම සංවේදීයි. ඒ රජවරුන්ගේ හිත් උණු වුණා ජන දුක දිහා බලලා. එන අද දවසේ අපි හැමෝම දුකට පත් වෙච්ච ජනතාව සුවපත් කර සැපවත් කර රටක් බවට පරිවර්තනය වෙන්නට අපි මර්ධනය දරදඬු භාවය පැත්තකදී ඍජු තීන්දු අරගෙන අපි සංවේදී වෙන්න ජනතාවගේ දුක ඉදිරි හැම විටම කළ යුත්තේ දුකට පත් වෙච්ච ජනතාවට ශක්තිය.
1: බාණ්ඩ මිල පහත යාමක් සිදු නොවනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කළේ.
10: ආණ්ඩුව ඩොලරේ අර නැගල ගිය ප්‍රමාණය 350 වලට ගිය ප්‍රමාණය අඩු කළා 330 ගිනවා කිය. අත වශයෙන් ශ්‍රී ලංකා රේගුව නිකුත් කරපු ලියවිල්ල මේක නිකුත් කළා තින්නේ 5/22 මේ ගිය සතියේ. මේ ගිය සතියේ අපි ඩොලර එක 330 කියලා කිව්වට ලංකා ආණ්ඩුව මේ රේගුව දැන් මේක දීලා තියෙන කීයද රුපියල් 353ක් ඩොලරයකට ගෙවන්න තියෙන. බාණ්ඩවල මිල අඩුවීමක් දකින්න හම්බෙන්නේ නැහැ මේ පහුගිය සතිය. ලබන සතිය කොහොම වෙයිද කියලා අපි දන්නේ නැහැ.
1: ජනතා ගැටලු විසඳීම සඳහා මෙම වසරට සාපේක්ෂව වැඩි මුදලක් ලබන වසර සඳහා වන අයවැයෙන් වෙන් කරන බවයි නියෝජ්‍ය මාධ්‍ය ටීබී සරත් සඳහන් කළේ.
11: කෑ ගහලා ආණ්ඩු වට්ටන්න හදන විපක්ෂයට ආණ්ඩු වට්ටන්න බෑ. සීනකින්වත් හිතන්න එපා. එවැනි බලයක් නිර්මාණය වෙන්නේ නෑ ඒගොල්ලෝ. නිර්මාණය වෙන්න හේතුවක් නෑ. ලබන අයවැය කියන්නේ මේ අයවැයට වඩා දෙගුණකින් තුන්ගුණකින් ජනතාවගේ ප්‍රශ්න විසඳන්න මුදල් වෙන් කරන අයවැය. ඊළඟ අයවැය ඊට වඩා වැඩි.
1: මහා බැංකු බැඳුම් කර සිද්ධිය පිළිබඳ නඩුව පොදුදේපල පනත යටතේ පවත්වාගෙන යා නොහැකි බවට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුර මඩුල්ල විසින් ලබා දී තිබූ නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පොදු දේපල පනත යටතේ පර්පිචුවල් ට්‍රෙෂරි සමාගම ඇතුළු විත්තිකරුවන්ටෙහිව චෝදනා පවත්වාගෙන යාමට නීතිමය බාධාවක් නොමැති බවයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කළේ. 2016 වසරේ මාර්තු මාස 31 වෙනිදා පර්පචුවල් ට්‍රෙෂරි සමාගම හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු දස දෙනෙකු විත්තිකරුවන් ලෙස නම් කරමින් නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුවක් ගොනු කළා. ඒ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම් කර නිකුතුවකදී රජයේ මුදල් සාමාන්‍ය පරිහරණය කිරීම සිදු කළ බවට චෝදනා කරමින් 2021 වසරේ මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්තියේ නීතිඥවරු විසින් මූලික විරෝධතාවක් මතු කරනු ලැබුවා. ඔවුන් පෙන්වා දුන්නේ මෙම නඩුවේ විත්තිකරුවෙකු ලෙස පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගම නම් කර ඇති අතර සමාගමකට එරෙහිව පොදුදේපල පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස සෙසු විත්තිකරුවන්ටද අදාළ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බව විත්තියේ නීතිඥවරු විසින් ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කරමින් ප්‍රකාශ කළා. දෙපාර්ශවයේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල 2021 වසරේ දෙසැම්බර් මාස 6 වෙනිදා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව පිළිගෙන තිබුණා. කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ එම තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපැලක් ඉදිරිපත් කළේ නීතිපතිවරයා විසින්. එම අපැල විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ නියෝග කළේ විත්තිකරුවන්ටෙහිව පොදු දේපල පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නීතිමය බාධාවක් නොමැති බවයි. ඊශ්‍රායලිය සහ ලෙබනනය අතර ප්‍රහාර නතර කිරීම සඳහා ඇමරිකාව විසින් දෙපාර්ශ්වය වෙත යෝජනාවක් ලබා දී තිබෙනවා. ඇමරිකාවේ ලෙබනන් තනපති කාර්යාලය පැවසුවේ ප්‍රහාර අන්‍යෝන්‍ය වශයෙන් නැවැත්වීම සඳහා වන ඇමරිකානු යෝජනාව හිස්බුල්ලා සංවිධානය විසින් පිළිගෙන ඇති බවයි. ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහුද එම යෝජනාව පිළිගනු ලැබුවා. එහෙත් හිස්බුල්ලා සංවිධානය සිය නගර සහ සිවිල් වැසියන්ට පහර දීම නතර නොකළහොත් අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බවයි ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ. ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ ලෙබනනයේ ඊශ්‍රායල් හමුදා ක්‍රියාමාර්ග ඇමරිකා ඉරාන සටන් විරාමයට තර්ජනයක් බවට ඉරානය සිදු කළ ප්‍රකාශයෙන් පසුවයි. ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ තමන් ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා සමග මෙන්ම හිස්බුල්ලා නියෝජිතයන් සමගද සාකච්ඡා කළ බවයි. සියලු වෙඩිතැබීම් නතර කිරීමට ඔවුන් එකඟ වූ බවද ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළා. එම ප්‍රකාශයෙන් පසුවද දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරු සිදු වී තිබෙනවා. උතුරු ඊශ්‍රායලයේ ගම්මාන දෙකක් අසල ඊශ්‍රායල ටැංකි සහ සොල්දාදුවන් වෙත ඩ්‍රෝන් යානා සහ කාලතුවක්කු ෂෙල් වෙඩි ප්‍රහාර භාවිත කරමින් ප්‍රහාර තුනක් එල්ල කළ බව හිස්බොල්ලා සංවිධානය ප්‍රකාශ කළා. ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු සඳහන් කළේ ඊශ්‍රායල ආරක්ෂක හමුදා සැලසුම් කළ පරිදි දකුණු ලෙබනනය තුළ ක්‍රියාත්මක වනු ඇති බවයි. දින හතරකදී රිය අනතුරු වලින් පුද්ගලයන් 29ක් මරුට. මේ ගොඩ අනතුරේ කැබ් රථ හිමිකරු සොයා විමර්ශන. ආනයනික ආහාර ද්‍රව්‍ය මිල යලි ඉහළ යන ලකුණු. බැඳුම් කර නඩු තීන්දුව ගැන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්. ඊශ්‍රායල ලෙබනන් ගැටුම් නතර කළ බව ට්‍රම්ප් කියයි. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති මින්නිමයි. මම මොනින්ද්‍රී සකුණිකා. සියත මේළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එතෙක් රැඳී සිටින්න පෑන් පෑපුවත් සමග.
0: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: of the town. ප්‍රවීණ ගීපද රචක රත්නශ්‍රී විජේසිංහ අද උපන්දිනය සමරනවා.
1: Happy birthday. සියත අපි හැමෝම ගොඩක් ආදරෙන් wish කරනවා.
2: බොහොම ස්තුතියි, බොහොම ස්තුතියි.
3: Happy birthday. Happy birthday. Happy birthday to you.
0: අද ඉතින් සෙලිබ්‍රේට් කරනවද?
2: නෑ, ඉතින් අදත් මගේ ජීවිතයේ සාමාන්‍ය දවසක් වගේ ගිවිලා යනවා. ඉතින් උපන්දිනයක් කියන්නේ තව තවත් මරණයට ආසන්න වෙන දවසක් නේ.
1: ලියපු සින්දු අතරින් වැඩිපුරම හදවතට දැනුණ සින්දුව මොකද්ද?
2: ඒක අර තාත්තා කෙනෙක්ගෙන් තමන්ගේ දරුවෝ ගැන අහන වගේ වැඩක්. ඉතින් ඊට අනිත් එක 5000කට වැඩි ප්‍රමාණයක් වගේ මම ගියලා තියෙනවානේ. ඕගොල්ලෝ කැමති එකට මාත් කැමති වෙනවා.
0: මොකද්ද ජීවිතේ සාර්ථකත්වය කියලා හෙව්වොත්?
2: ජීවිතේ සාර්ථකත්වය කියලා මම හිතන්නේ කෙනෙක් ජීවත් වෙච්ච කාලේ රටට, ලෝකයට, මිනිස්සුන්ට ප්‍රයෝජනවත් ජීවිත ගත කිරීම තමන්ගේ මෙහෙවර ගැන තෘප්තිමත් වීම තමයි. ඉතින් මම හිතනවා ඉතින් මම අයතින් තෘප්තිමත් කියලා. මම
1: නිර්මාණ කරන අලුත් අයට මොනවද කියන්න තියෙන්නේ?
2: ඒකට මම සූපතනවා. කොහොම මොකද උඟක් දක්ෂයෝ ප්‍රතිභාවන්තයෝ ඒ අතර ඉන්නවා. ඒගොල්ලෝ හුදෙක් ජනප්‍රියත්වය නොසලකා හරවද්දී ගැනම කල්පනා කරනවා නම් මේ ශිල්පය හොඳින් හදාරනවා නම් ඒක තමයි මම බලාපොරොත්තු වෙන දේ.
0: Talk of the town.
3: Talking in my sleep at night, making myself crazy.
0: World famous singer කෙනෙක් වුණු Dua Lipa පහුගිය දා ඇමරිකාලා. ඒ famous actor කෙනෙක් වෙන Callum Turner එක.
1: දෙන්න ෆෑක පටන් අරන් තිබ්බේ 2024 දී. 2025 දී තමයි එයාලගේ engagement එක confirm කරලා තිබ්බේ.
0: ගොඩක් අය හිතුවේ මේ දෙන්නා ඉටලි වල grand wedding එකක් ගනී කියලා.
1: හැබැයි ඉතින් හැමෝම surprise කරලා ලන්ඩන් වල සීමිත පිරිසක් එක්ක තමයි මේ දෙන්නා wedding එක අරන් තිබ්බේ.
0: කතා බහක් යනවා මේ දෙන්නා ආයෙම ඉටලි වල ආටිස්ට්ලා ගොඩක් එක්ක පාටිය ක්ලෑස් කරලා තියෙනවා කියලා. Talk of the town.
4: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000. NIBM The City University, The Place to Be.
5: සමහරු අනුන්ගේ පව් කරට අරගෙන මේ ජීවිතේ නැති කරගෙන අනුන් පව් සිද්ධ කරපු කතාවල කොන් වහලා ජීවිතෙන් සමහරගෙනම යන අයත් ඉන්නවා.
6: දැන් මගේ පව් වලට කරගහන්නේ කවුද?
5: අර ඉන්න එක කෑගෙන උඩ කරගහනවා.
6: ඔයත් ඉතින් පැය කමාරක් කරගහනවා.
5: ඕ ඒ ඇති මට. ජීවිතත් ඇදී මොළෝ රැවේ අනුන්ගේ පව් කරගහ. විශාල කරදරයක් උඩ නේද?
0: ලා මකලෝ

0: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා
1: මමීස් පොකට් මනි
2: මාෂි සමහර වෙලාවට අපි හිතනවා ආත්මార్థකාමී වුණාම අපිට ජීවිතේ හැමදේම හරි ඉක්මනින් ජය ගන්න පුළුවන් කියලා. හැබැයි ඇත්තටම එහෙම නැහනේ.
3: අනිවාර්යෙන්ම තමන් ගැන විතරක් හිතලා හරියන්නේ නැහැ රවිෂ්ක. අනිත් හැමෝම ගැන හිතන්න ඕන. හැබැයි සමහර තැන්වල හිතෙන්න පුළුවන් තමන් ගැන වැඩිපුරම හිතන්න ඕන කාලයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ කියලා.
2: ඔන්න අද දවසේ අපි මමීස් පොකට් මනි සෙග්මන්ට් එකට සම්බන්ධ වෙන්නේ කළුතර ඉඳන් අසරා. Good morning අසරා. අසරා ලෑස්ති නේද? ප්‍රශ්න හතරයි තියෙන්නේ, රුපියල් 5000ක් තියෙනවා.
3: අසරාට ප්‍රශ්න හතරට උත්තර දෙන්න අපි දෙනවා තප්පර 5ක්. එතකොට උත්තර දෙකක් අපි දෙනවා. එහෙනම් අපි යමු අපේ පළවෙනි ප්‍රශ්නෙට.
2: අසරා, ඔයා දන්නවද මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් වෙන් වෙච්ච දිනයක් තියෙනවා කියලා? ඒ තමයි ඔක්තෝබර් 4 වෙනිදා. ඔන්න පළවෙනි ප්‍රශ්නේ අහන්න හදන්නේ සත්තු ගැන. ලෝකෙ වැඩිම සත්තු විශේෂ ගණනක් ජීවත් වෙන රට තමයි බ්‍රසීලේ. ගොඩබිම ජීවත් වන සතුන් අතර වැඩිම මතක ශක්තියක් තියෙන්නේ අලියට. අපේ ප්‍රශ්නේ, මේ අතරින් රාත්‍රියට පැහැදිලිව ඇස් නොපෙනෙන සත්වයා කවුද? 1. මීමැස්සා. 2. හඳුන් දිවියා.
3: අසර, ඔයා හරි උත්තරේ අපිට දුන්නා. එතකොට මීමැස්සන් ගමන් මාර්ගය හොයාගන්න භාවිතා කරන්නේ හිරු එළිය. අසර පළවෙනි ප්‍රශ්නට උත්තර දුන්නා වගේ අපි යමු එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට.
2: අසර, ඔයා දන්නවද ගෙදර මල් වවන එකේ තියෙන වටිනාකම?
4: මීමැස්සෝ බඹරු වගේ සත්ත්ව වෙල මල්වල පැණි ගන්නවා. අලංකාරයි, පරිසරයේ වටපිට වස්තනායි.
2: හරියට හරි, ඔයා මල් වවන කෙනෙක් නම් පරිසරයට ඔයාගෙන් සෑහෙන දායකත්වයක් තියෙනවා. ඔන්න මේ ප්‍රශ්නේ අහන්න හදන්නේ මල් ගැන. ලංකාවේ ජාතික පුෂ්පය වෙන්නේ නිල් මානෙල් මල. ලංකාවේ තිබෙන සමහර මල් ආයුර්වේදයේ සඳහා භාවිතා කරනවා. අපේ ප්‍රශ්නේ, මේ අතරින් අධික දුර්ගන්ධයක් හමන මල මොකක්ද? 1. කිඩාරම් මල. 2. කැකුණ මල.
4: කිඩාරම් මල.
3: සරා, එහෙනම් දෙවනි ප්‍රශ්නෙත් ඔයා හරියටම උත්තරේ දුන්නා. දැන් අතේ දෙන රුපියල් 500ක් පොකට් මනි. මේ 500,000ක් කරගන්න අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
2: අසර, ඔයා දන්නවද අයිස්ක්‍රීම් හදනකොට අයිස්ක්‍රීම් වලට වාතය එකතු කරනවා? අයිස්ක්‍රීම් ආසාවෙන් කෑවට අපි ඒ වගේ දේවල් දැනගෙන හිටියේ නෑනේ. ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ අහන්න හදන්නේ අයිස්ක්‍රීම් ගැන. අයිස්ක්‍රීම් ආහාරයට ගැනීමේදී හිසරදේ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඇමරිකා එක්සත් ජනපදය ජාතික අයිස්ක්‍රීම් මාසයේ විදියට ජූලි මාසය නම් කරලා තියෙනවා. අපේ ප්‍රශ්නේ, මේ අතරින් අයිස්ක්‍රීම් වල අඩංගු වන්නේ 1. මේදය. 2. යකඩ.
3: අසර, ඔයා අපිට හරි උත්තරේ දුන්න තුන්වෙනි ප්‍රශ්නෙටත් අයිස්ක්‍රීම් මගෙන් ලැබෙන බොදු රසය ලබා දෙන්නේ මේ මේදය මගින්. අසර ප්‍රශ්න තුනකට දැන් උත්තර දීලා තියෙන්නේ. මේ ප්‍රශ්න තුනට උත්තර දීලා දැන් අතේ තියෙන රුපියල් 1000ක්. 1000 5000ක් කරගන්න ඔයාට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
4: හරි, තෝරගමු.
2: මේ දවස්වල සෝලා පැනල්, විදුලිය ගැන ටිකක් වැඩිපුර කතා වෙනවනේ. අපි හිතුව බෝනස් ප්‍රශ්නේ ඔයාගෙන් අන්න ඒ ගැන අහන්න. ලංකාවේ පළමු විදුලි බලාගාරය තමයි ලක්ෂපාන විදුලි බලාගාරය. ලංකාවේ ප්‍රධාන ජලවිදුලි බලාගාර 17කුත් තියෙනවා. අපේ ප්‍රශ්නේ, ලංකාවේ විශාලතම විදුලි බලාගාරය මොකක්ද? 1. ලක්විජය විදුලි බලාගාරය. 2. වික්ටෝරියා විදුලි බලාගාරය.
3: හතරවෙනි ප්‍රශ්නෙටත් අපිට අසරගෙන් හරි උත්තරේ හම්බුණා. ලක්විජය විදුලි බලාගාරය තමයි හරි උත්තරේ. මෙගාවොට් 300 බැගින් වූ විදුලි ජනන යන්ත්‍ර තුනක් ලක්විජය විදුලි බලාගාරයේ තියෙනවා. අසරා, අද දවසේ ප්‍රශ්න හතරට හරියටම උත්තර දීලා රුපියල් 5000ක් ඔයා පොකට් මනි දිනා ගන්නවා. අසර, හොඳ උත්සාහයක් කරන ප්‍රශ්න හතරට උත්තර දුන්නා. එහෙනම් ජය වේවා අසරා.
4: ජය වේවා.
2: අදත් අපිත් එක්ක එකතු වෙලා හිටියා මාෂි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. අනාගතය වෙනුවෙන් කරන මුදල් ආයෝජනය විශ්වාසවන්ත තැනකම කරන්න ඕන. ඒ වෙනුවෙන් තමයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ආයෝජන ක්‍රමය තියෙන්නේ. හොඳ පොලියක්, හොඳ විශ්වාසයක් එක්ක හිතේ නිදහසේ තමන්ගේ අනාගතය වෙනුවෙන් මුදල් එකතු කරන්න පුළුවන්. ගන්න කෝල් එකක් 13:19ට. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්.
3: හරි නම් අද දවසේ පොකට් මනි දුන්න වගේ හෙට දවසෙත් අපි පොකට් මනි අරන් එනවා. අයිමත් සරක් අපි නම් එක මතක් කරන්න 0714 151 151 තමයි අපේ WhatsApp නම් එක. එවන්න අපිට මෙසේජ් එකක්.
2: එහෙනම් අපි අදට ගිහිල්ලා ඉන්න. සුබ දවසක්. මම රවිෂ්ක.
3: මම ආශි.

0: good morning. මේ ඔබේ දත් කොච්චර තියුණු වුණත්, කොච්චර ෂාප් වුණත් කවදාවත් වතුර, ජලය හපන්න බෑ නේද? ආ? ඉතින් හැම ප්‍රශ්නයක්ම අපි ගාවට එන්නේ උත්තරයකුත් එක්ක. හරියට වතුර හපන්න බැරි වුණාට බොන්න පුළුවන් වගේ. සලාම්. Very good morning. දැන් වෙලාව උදේ 7යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.
3: සිත නිවන බොදු පැති කීතය ඔබ වෙත කෙනෙන්නේ.
4: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
5: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: දිය ගිලීම නිසා සිදුවන අනතුරුවලින් බේරෙමු.
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග
0: විනෝද චාරිකාවල ගිහින් නොදන්නා තැන්වල දිය නෑමෙන් සිදුවන අනතුරු ගැන මේ දවස්වල බොහෝ විට වාර්තා වෙනවා. සමහර වෙලාවට හොඳට පිහිනීමේ හැකියාවක් තිබුණ අයත් මේ වගේ අනතුරුවලට ලක් වෙනවා. මෙහිදී ඔබ හොඳින් මතක තබා ගත යුතු කරුණු කීපයක් තියෙනවා. ඔබට කොතරම් දුරට හොඳින් පිහිනීමට හැකියාව තිබුණත් ඔබ නොදන්නා පරිසරයක ඔබ නොදන්නා තැනක කිසිම විටක දිය නාන්න උත්සාහ කරන්න එපා. ඒ වගේම මෙවැනි අවස්ථාවලදී පළපුරුදු කෙනෙකුගේ උදව් නැතුව දිය ගිලෙන්නට යන අය බේරගන්න උත්සාහ කරන්නත් එපා. එයින් ඔහුගේත් ඔබගේ ජීවිතය අවදානමට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම තව වැදගත් දෙයක් තමයි ඔබ හරියටම ප්‍රථමාධාර දෙන්නේ නැතිනම් මෙවැනි පුද්ගලයන්ට ප්‍රථමාධාර දෙන්න උත්සාහ කරන්න එපා. එයින් ඔහුගේ ජීවිතය තවදුරටත් අනතුරට ලක් වෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවකදී ඔබට කළ හැකි දේවල් අතර රෝගියාව වම් ඇලයට හැරවීමත්, ඔහුගේ මුව තුල සහ නාසය තුල සිරවි ඇති යම් කිසි දෙයක් තිබුණොත් ඒවා ඉවත් කිරීමත්, ඔහුගේ තෙත ඇඳුම් ඉවත් කර වියලි උණුසුම් රෙදිවලින් ඔහුගේ සිරුර ආවරණය කිරීමත් කරන්න පුළුවන්. ඒ වගේම ඉතා ඉක්මනින් රෝහල් ගත කිරීමට කටයුතු කරන්න. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
1: ඔබ නොදන්න මෙඩිසින් තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවින්ද උඩගමගේ ෆේස්බුක් පිටුවට හෝ ඩොක්ටර් රවින්ද උඩගමගේ ස්ටුඩියෝ හෙල්ත් YouTube නාලිකාවට.

0: විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ දේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 402 402 0718 112 777. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 201 ස්ථාවර තැන්පතු සඳහා 0.79 ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112 202 200. Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගම.
2: Kiri Board සමාජිකයන් සඳහා Cargill's Food City within Mega Wattam. Fortune RBD පොල්තෙල් ඉතිරිය රුපියල් 650යි. Byraha Chicken Sausages ඉතිරිය රුපියල් 280යි. Magic Chocolate Ice Cream ඉතිරි රුපියල් 250යි. Pepsi ඉතිරි රුපියල් 125යි. Cargill's Food City.
3: Aluminium මනේ.
4: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
5: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් Alumex. Aluminium ඕනතරම්. Alumex නම් ඉස්තරම්.
6: lifestyle එකට ගැලපෙන smart drive එක. පෙර ඩුවා එක්සිය ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පේටි Enterprises ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 201 ස්ථාවර තැන්පතු සඳහා 0.79 ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0.112 202 200. Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
7: A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0.111 732 1000. NIBM, The City University, The Place to Be.

0: ආතික වෙසක් කලාපය 2026
1: කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 අද කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් පුරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
2: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
5: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.
6: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩෙක් ඔට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
5: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.
4: චූටි ගර්ල් දැන් කරන්නේ ලොකු වැඩනේ. එයාද වින්ඩෝ එක උඩින් ටොයිස් තියලා ඒන ෂැඩෝ එකෙන් ලස්සන ඩ්‍රොයිං එකක් කරලා තිබ්බා.
7: එයා තාත්තා වගේම දක්ෂයි.
4: තව අම්මයට නැන්ග්‍රු කිරි දෙනවනේ. ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.
8: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
9: අද කාලේ හොඳම ආයෝජනය.

0: බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
1: සැමට අත දුන්, ගමනට ජය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: 98.2 98.4 දිවයි.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: පොනාද අපි කතා කරන්නේ
2: හොනා ගැනද
1: මොකුත් නෑ කතා කරන්නද
2: එනම් මෙහෙම මෙහෙම කරේ හොනා ගැනද මෙහෙම
1: කියන්නේ
2: හරි
1: බලුව බලුව දේශපාලනේ යන තරුත් අපිරියයි දේශපාලනය පිරුණට පේකිනන ඉන්නේ
2: අපි දේශපාලනික සත්වයෝ කියලා අහලා තියෙනවා කතාවක්
1: ඇත්ත කොච්චර ඇඟට ගන්න නැතුව හිටියත් මේ කොහෙරි යන ගමන් ඇහෙන පොඩි නිවුස් කෑල්ලකින් ටිපර් වෙලා අපි යන හැටි ගෙවල් වල නේද
2: ඒක නම් ඇත්ත
1: උදේට එනකොටත් ප්‍රවෘත්ති ආගෙන ඕවා දත් පිටි කකා තමයි එන්නේ නේ තින්නේ රජේක වගකීම මොකද්ද
2: මිනිස්සුන්ව සතුටින් තියන එක
1: පැහැදිලිවම
2: හරි
1: මිනිස්සු ඉතින් එහෙම මිනිස්සුන්ව සන්තෝෂෙන් තියයි කියලා හිතාගෙනනේ ඔය තමන් කැමතිම මිනිහව පාර්ලිමේන්තුවට යවන්නේ
2: යස්
1: නේද
2: ඒක හරි
1: කිසිම මිනිහෙක් තව මිනිහෙක්ව පාර්ලිමේන්තුවට යවන්නේ නැන්නේ මචං ඔයා පාර්ලිමේන්තුව ගිහිල්ලා අපිට ඉන්න හිටින්න බැරි කරන්න ඕනේ
2: අපිව අසතුටින්ම තියන්න ඕනේ අපිව හරි
1: අපිව මචං ඔබ ගිහිල්ලා මචං අන්ත අසරණ කරන්න ඕනේ මචං පාර්ලිමේන්තුවට ගිය දා ඉඳලා මචං
2: අඬවන්න ඕනේ අපිව
1: කියන්නේ මචං අපි ඇඬු කඳුලින් තමයි ඉන්න ඕනේ අපිට මචං බත්කටක් කාලා ඉන්න ඉඩ තියන්න එපා
2: කියලා හිතාගෙන කතර ගහන්න
1: එහෙමද කතර ගහන්නේ නේද ඉතින් හැම එක්කෙනාම බලාපොරොත්තු වෙනවා මට සන්තෝෂෙන් ඉන්න මං කතර ගහපු එක්කෙනා උදව් කරයි.
2: යස්.
1: හැබැයි ඒක එහෙම වෙන්නේ.
2: එහෙම වෙන්නේ.
1: එහෙම වෙන්නේ. එහෙම වෙන්නේ වා. එහෙම වෙන්නේ වා.
2: වැ.
1: නේද? දැන් මෙයාණෝ බලයට එනකොට තිබිච්ච ස්ලෝගන් එක මොකද්ද? පොහොසත් රටක් ලස්සන ජීවිතයක්.
2: ආ යස්.
1: හරිම ලස්සන.
2: ශබාෂ්.
1: හැබැයි පොහොසත් රටක් කියන එක මං
2: පිළිගන්නවා.
1: මං පිළිගන්නවා.
2: ඔව්.
1: පෝසත් රටක නොවෙන්න බං 4500 ඩීසල් පෙට්‍රල් ගන්න පුළුවන් මිනිස්සු ඉන්නවද කියපාලා කරාට
2: මෙච්චර ටැක්ස් ගෙවලා වාහන ගෙන්නලා මෙච්චර මෙහෙම ජීවත් වෙන්න පෝසත් රටක්
1: බඩට ගන්න හාල් පොත්තර පාව ටැක්ස් ගෙවන අපි 4500 පෙට්‍රල් ගන්නවා කියන්නේ පුතා පෝසත් රටක් නැත්තම් වෙන මොකක්
2: ඊළඟ එක මොකක්ද පෝසත් රටක්
1: ලස්සන ජීවිත ඉස්සෙල් පෝසත් රටක් නෙවෙන්නේ ඔයත් ඉතින් දෙක තුනම එක වට්ටිය දාලා බලාපොරොත්තු වෙන්න එපා ඉස්සෙල්ලා එකක් එනවා
2: හරි
1: ඉස්සෙල්ලා පෝසත් රටක්
2: හරි ලස්සන ජීවිතයක් අවද වගේ.
1: මොකද මේ ගණන් වලට කන්න බොන්න ඩීසල් පෙට්‍රල් ගහගෙන වාහන ගන්න පෝසත් රටක මිනිස්සුන්ට තමයි. අපිට බලව ඕගොල්ලෝ මොකද?
2: ඒ රටවල මිනිස්සු පුදුම වෙනවා. අපි මේ ඉන්න විදියට.
1: උන් මාර පෝසත් මේ ලංකාවේ වුණ නෝන් කියලා හිතන. නේද?
2: ලස්සන ජීවිතයක් අවද හරි හවුලද?
1: අපි ජනාධිපතිතුමා එකපාරක් කිව්ව නේද අපි එකපාරක්. පෙබරවාරි මාසේ මිලියන 90 ගානක්. නික අපි හිතමු 95ක් නිකන් කියමුකෝ. ඕනේ 98ක් කියමුකෝ.
2: හරි.
1: ඩීසල් පෙට්‍රල් ගන්න එකන ඉන්ධන වලට මිලියන 98ක් විතර ගියා කිව්වා.
2: හ්ම්.
1: ඊට පස්සේ ඒ පෙබරවාරිම.
2: හරි.
1: ඊට පස්සේ මාර්තු මාසේ වෙනකොට මිලියන 200 ගානක් වගේ ගියා.
2: හ්ම්.
1: අප්‍රේල් මාසේ මිලියන 300 ගානක් විතර වේදම් කරා කිව්වා. මැයි මාසේ වේදම් කළා තියනවලු ඉන්ධන වලට මිලියන 524ක්.
2: යා.
1: යකෝ ඉතින් පෝසත් රටක් තමයි.
2: එකක් කළා තියෙන්නේ දැන්.
1: ඉක්වන්ට ලස්සන ජීවිතයක් දෙන්න. මන්නම් කියන්නේ.
2: හරි අපි ලස්සන වෙලා ඉන්නේ. දැන් අපිට ඕනේ ලස්සන ජීවිතයක්.
1: ක්‍රීම් ගාලා ඉන්නේ.
2: යස්.
1: සුදු වෙන්න ක්‍රීම් ගාලා ඉන්නේ. ඒත් මේ ගෑණික. ඉතින් ලස්සන ජීවිතයක්වත් ලස්සන මූණක් නැති කොට.
2: ඒක මොකද්ද මගේ ඔළුවේ ඉන්නේ වතුර. මගේ ඔළුව උඩින් එක යව මෙම කරා.
1: පහත්තනින් යයි ජලය ගලා.
2: රයිට් රයිට්.
1: නේද?
2: හ්ම් යස්.
1: ඉතින් අපි සිරා පෝසත් රටක්. ඉතින් අපි මේ
2: ඉතින් අපිට සතුටුයි
1: අපිට සතුටුයි
2: හරි
1: මං කල්පනා කරා ඕවා ගැන නෙමෙයි ඕවා ඇහුවා කියලා කේන්ති ගන්න බෑ දේශපාලනේ කේන්ති ගන්න බෑනේ දේශපාලනේ කිසිම කෙනෙක් එක්ක කේන්ති ගන්න බෑ දේශපාලනේ සදාකාලික හතුරුත් නැහැ සදාකාලික මිතුරුත් නැහැ
2: ඔක්කොම යාළුවෝ මල්ලි
1: ඔව්
2: හරි
1: ඡන්දේ දුන්නා නම් අපිට ඒක අඩුපාඩු මොන හරි තියෙනවා නම් කියන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ ඡන්දේ විතරක් නෙමෙයි අපෙන් ගන්න ඕනේ අපේ අදහසුත් ගන්න කියලා අපෙන් කියන්නේ. ඡන්දේ කාලේ විතරක් ඒක ගන්න එන්න එපා. අපේ අයිඩියාසුත් ගන්න.
2: හරි.
1: හරි. ඉතින් අපි මේ යන පාත්වේක හොඳද කියලා. අපි කරන කියන දේ සුදුසුයිදයි ඔබ හිතෙන් අහලා බල පම් පම් පම් පම් පම්.
2: හරි.
1: මේ යන විදිය හොඳයිද කියලා කල්පනා කරලා හැම වෙලාවෙම බලන්න.
2: ෆන් ෆන්.
1: ඉතින් මොනවා වුණත් අපිට මුකුත් කරන්න අමාරුයි. අපිට අදහස් දක්වන්න විතරයි පුළුවන්. දෙන දෙයක් කාලා අවංකව වෙන දෙයක් බලන් ඉන්න ඇරෙන්න. වෙන රඟපෑමක් මේ ෆිල්ම් එකේ අපිට නෑ. අපිට දීලා තියෙන්නේ මහ ජනතාව වුණාට අපිට දීලා තියෙන්නේ සෙසු චරිත.
2: යස්.
1: කොහොම ලොකු චරිත ටික තියාගෙන තියෙන්නේ ඔයගොල්ලෝ. ඒ නිසා 159 අත්‍යයන් ලොකු චරිත ටිකක් තියාගෙන සල්ලි ටිකක් තියාගෙන මේ
2: දැන් රඟපාන්න ඕනේ.
1: ඔව්. දැන් ඉතින් ෆිල්ම් එක හොඳටම දුවන්න ඕනේ. පස්වෙනි මණ්ඩලයේ බැලෙනම් ඕන මණ්ඩලයක පෙන්නලා දාන්න ඕනේ නේ.
2: සෙසු චරිත ටික හොඳටම රඟපානවා. අපි හොඳටම කරනවානේ.
1: ඔව්. සෙසු චරිත අපිනේ.
2: අපිට දෙන ටැක්ස් ගෙවන මේකනේ.
1: ඔව්. ඒක අපි
2: කරනවා.
1: ඒ කියන්නේ අපි ඇත්තට කැමැත්තකුත් නෙමෙයි. අංකිය. ලොකු කැමැත්තකුත් නෑ නමුත්
2: තමයි කරන්නේ.
1: කරන්නේ. කරන්නේ. ඩක්ටක් යෝවි පුළුවන් ඉතින් කිවන්නේ.
2: ඔව්.
1: කරන්නේ. පණිය කැපිලා දෙන්නේ පුතා. අපිට ඒක තියාගෙන මුත් කරන්නේ නෑ. මේ
2: යායි
1: පඩි පත කැපිලා වෙලා උනි කැලක් චුටි කැලක් කරන දැක්කම අපි කාට ඉස්සර අපිට මේ මේ HR එක කියන ඔයාගේ පඩි කාටවත් කියන්නේ
2: නැහැ.
1: අපි කියන්නේ
2: නැහැ. නැත්නම් කියන්න බෑ.
1: කියන්න බෑ ලැජ්ජයි.
2: right.
1: ඉතරේ ලියුම් යනවා. පඩි කිසිම නෑ බප් කියන්න බෑ.
2: yes.
1: කියන්න බෑනේ මේ අපි කියන්නේ.
2: එදා කිව්වෙත් නෑ.
1: මම මෑතක දැක්කා ලස්සන ගන්න දේශපාලනේ යන නිසා මං හිතුවා එක කිව්වට කමක් නැහැ කියලා.
2: හරි.
1: ජය ජයවර්ධන. කවුරු මොනවා කිව්වත් චරිතයක්.
2: යස්.
1: මේ දේශපාලනේදී මොන ඇම්බැට්ටයටත් බැනුණා ඒ ගහපු එක ගැටයක් කපා ගන්න. විවස්තාවට අරුම් කරනවා මේ කරනවා කියලා ආවට විවස්තාවට මෙහෙම කියලා දෙයක් කරගන්න බෑ. එන්නකොට එන්නේ එහෙම තමයි ඕනගෙන. විවස්තාව මෙහෙක් කරනවා. විවස්තාව අරහෙක් කරනවා කියලා එන්නේ. විවස්තාවට මෙහෙක් කියලා දෙයක් කරගන්න බෑ. ඒ තරම්. ඔයා දැකලා තියෙනවද නැව් කඹ?
2: yes.
1: ඔයා දැකලා තියෙනවද නැව් කඹ වල ගහලා තියෙන ගැට? ඒවා කාලයක් ගියාට පස්සේ. ගැට කපලා මිසක් ලෙහන්න බෑ. ලුණුත් එක්ක එක ගොලියට ගැට ගහනවා. අපේ ව්‍යවස්ථාවට වෙලා තියෙනෙත් ඒක තමයි.
2: ඔකේ.
1: මේක ගලවන්න බැලූ බැලමට හොඳට අතට අහු වෙනවා වගේ පේනවා. නැව් කඹෙත් එහෙමනේ. මේ අතෙන් එකයිනේ නැව් කඹේ. හොඳට මේ ගැටේ හොඳට පොල් ගෙඩ්ඩ වගේ අහු වෙනවා. දෙහන්න බෑ පුතා. කපල අයින් කරොත් තමයි.
2: ඔකේ.
1: කාලෙත් එක්ක ලුණුත් එක්ක වතුරත් එක්ක මේක කිටි කිටිය තද වෙලා
2: තියෙනවා.
1: ඒ නිසා මේ ව්‍යවස්ථාව වෙනස් කරනවා කියලා කවුරු හරි කියාගෙන එනකොට මල්ලි ඒක කරන්න යන්න එපා. ඉතින් අපිට දැන් මෙතනසේ කියන්න පුළුවන් වෙන්නේ.
2: හරි, ඔකේ.
1: ඒක නැතුව වෙන මොන හරි කියන්න.
2: හරි.
1: වෙන දෙයක් කියන්න බබා. අභිවස්ථාව වෙනස් කරන. ආ. වෙන දෙයක් කියන්න බබා.
2: වෙන දෙයක් කියන්න බබා. ඔව්.
1: කරන දෙයක් කියන්න බබා. ඒක ඒ වගේ.
2: ඔකේ.
1: ඉතින් ඇත්තටම මේ ජයා ජයවර්ධන කියන්නේ මාර මොළයක්. ඒකට රෙස්පෙක්ට් කරන්න ඕන. ඉතින් අපිට ඒ වගේ වෙන්න පුළුවන්ද බැරිද? ඒ සටකපට ඥානේද? ඇද කුද හොයලා වැඩන්නේ. ගැහුවකට ඇදලත් දිහා ගන්න බෑ. කියලා කිව්වා මේ ව්‍යවස්ථාවෙන් බැරි ගෑණියෙක් මිනිහෙක් කරන්නත් මිනිහෙක් ගෑණියෙක් කරන්නත් විතරයි කිව්වා. ඒක අදටත් ඒ හැටියෙන්ම වළංගුයි.
2: ඔවුනේ.
1: මොන්න චරිතරන් ආවද පොලිවේ නේද?
2: මේකනේ නේද?
1: කෑ ගහගෙන ඉන්නේ ඇතින ව්‍යවස්ථාව කරන්න. ළඟට එනකොට ළඟටම අධ්‍ය අඩු වෙනවා. ඊළඟ සද්ද නැති වෙලාම යනවා. ඒක තමයි ඇත්ත. ඉතින් ඊට පස්සේ ව්‍යවස්ථාව ගැන ඔයගොල්ලෝ කතා කරන්න කවුරුවත් කතා කරන්න ඕනේ නැමින් ඉදිරියට.
2: හරි.
1: එන කවුරු හරි හිතාගෙන ඉතිනේ ව්‍යවස්ථාව ගැන මොන හරි කියන්න ඕනේ. ව්‍යවස්ථාව ගැන මොනවාක්වත් කියන්න එපා.
2: ඕමම ඉතින් ඒක තියේ.
1: ඔය ඕමම තියේ යෝ.
2: හරි.
1: අපි මැරිලා යනකනොත් තියේ. ඊට පස්සේ ඔය ව්‍යවස්ථාව වෙනස් කරන ගායවල් නැති වෙලත් තියයි. නේද? ඕක වෙනස් කරනට වඩා කරන්න නම් දේවල්
2: තියනවනේ.
1: ඒ ලෝ සංසාරේට තියෙනවා ඕක වෙනස් කරන්න කලින් කරගන්න. නේද? ඉතින් අපිට පේන්නේ එකේම ජය ජයවර්ධනගේ ලස්සන කතාවක් කියන මගේ මේ කතාවේ තවත් එක චරිතයක් ඉන්න මම මතක විදියට රොනල්ඩ් රේගන්. රොනල්ඩ් රේගන්.
2: හරි.
1: ජය ජයවර්ධන සහ රොනල්ඩ් රේගන් අතර දැඩි මිත්‍රත්වයක් තිබුණා කියලා කියනවා.
2: හරි.
1: නිතර දෙවේල නිකන් ආවා ගියා අලි පැටව තෑගි දුන්නා.
2: හා ඔකේ.
1: මේ මාර දේවල් ටිකක් ඒ ඉතිහාසයේ වෙලා තියෙනවා. අපිට නිකන් රොනල්ඩ් රේගන් වගේ නේ ඇමරිකාවේ ලොක්කව ඔහොම තියාගෙන නිකන්.
2: ඔව්නේ.
1: මසං ඔයා තමසං අපි පොඩි අලි පැටියෙක් දෙනවා මචං කියන්න පුළුවන් මත්තමක අපි දේශපාලනය කරලා තියෙන එක කාලේ. ඒක මාර ලෙවල් එකක්.
2: ඩෙෆිනිට්ලි.
1: මගේ සහෝදරයා රොනල් රේගන් මගේ සහෝදරයා my friend I think we love you my friend කියලා කියන්න පුළුවන් තැනක අපි ඉඳලා තියෙනවා හිතා ගන්න බෑ නේද
2: ඕ ඒකනේ
1: දැන් අපිට ඩොනල්ඩ් ට්‍රම්ප්ට නිකන් මතන් ලෙවල් එකේ කතා කරන්න හිතන්නත් පුළුවන්ද අපි දන්න කියන රාජනායකයෙකුට හිතන්න බෑ කලබල වෙන්න එපා හිතන්නක පුළුවන්ද කියලා ඩොනල්ඩ් ට්‍රම්ප්ට කවුරු හරි පොරක් ඉන්නවද කියලා ආ bro කියලා අත තියන්න පුළුවන් කියන්නක බලන්න හැබැයි එහෙම යුගයක් අපිට දීලා තියෙනවා. ඒ කාලේ ඩොනල්ඩ් ට්‍රම්ප් නේ මේ හිටියේ. හැබැයි යුගයක් තිබිලා
2: තියෙනවා. ඇමරිකාවනේ වුණාට.
1: මොන වුණත් ලෝක බලවතා.
2: බලවතානේ yes.
1: දෙවන ලෝක යුද්ධෙන් පස්සේ
2: හරි.
1: ලෝකේ ලෝවෙන් නෝඩ මේන්ටේන් කරන පොරනේ. ලෝකේ ලෝවෙන් නෝඩ මේන්ටේන් කරපු චරිතේ ඇමරිකාව කියලා කියන්නේ. පස්සේ ඔය පොඩ්ඩක් එහෙම මෙහෙන් දැන් මේ ලෝවෙන් නෝඩ මන් දන්නේ නැහැ. දැන් වෙන දෙයක් හිතා ගන්නත් බෑ. අචින්ති තම්පි බවති වෙලා තියෙන්නේ දැන්.
2: ආ ඒක හරි.
1: නේද? ඉන්ති තම්පි විනස්සති
2: වෙන දේ හිතා ගන්න බැරි වෙලා තියෙන්නේ.
1: ඔව්. එහෙම තත් එකන දැන් ඉන්නේ.
2: හරි.
1: ඉතින් මේ එක මීටිමක එක කතාවකදී ජයා ජයවර්ධන හරි ලස්සන කතාවක් කියනවා. එයා කියනවා රටක නායකයෙක් ඉගෙන ගන්න ඕනේ ඔව් කියන්න සහ නැහැ කියන්න පමණයි. Any leader should know should learn how to say yes and how to say no මාර කතාවක්
2: ඒක නේද
1: නායකෙක් ඉගෙන ගන්න ඕනේ ලැජ්ජ වෙන්න එපා ඉගෙන ගන්න දේවල් තියෙනවා ඉගෙන ගන්න මමත් ඉගෙන ගත්තයක් මම මේ කියන්නේ මම ෂෙයා කරනවා කැමති නැහැ ගන්න නැතනිකයි නේ අපේ ප්‍රශ්න නෙමෙයි රාජ්‍ය නායකෙක් රටක ඉගෙන ගන්න ඕනේ මේ ඇමරිකාව කියලා දෙසන්නේ yes කියන්නයි no කියන්නයි
2: reason
1: ඒ නායකයා දැනගන්න ඕනේ
2: හරි
1: මෙන්න මේ ටික කොයි වෙලාවෙද යස් කියන්නේ කොයි වෙලාවෙද නෝ කියන්නේ
2: කට් ඉට්
1: පොඩි තැන් උනත් බරපතල කතා
2: අනිවාර්යෙන්
1: අවසානයක යස් කිව්වට පස්සේ නෝ කිව්වට පස්සේ මං ආසම කැලල මේක දිවි හිමියෙන් ඒ නායකයා ඒ වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ යස් කිව්වොත් මැරුවත් යස්
2: හරි
1: නෝ කිව්වොත් මැරුණත් නෝ ඒ වෙනුවෙන් පෙනී හිටින්ට ඕමනායි. තමුනාසලාට මගයන්නේ. ඔව් කිව්වහමත් නැහැ කිව්වහමත්.
2: හරි.
1: ඒ වතනේ වෙනුවෙන්. තමුනාස් නායකත්වයක් කියද. දිවිමියෙන් පෙනී සිටින්ට ඕමනායි.
2: Yes, no.
1: ඒ මම ඉතාම හොඳට කරන කෙනෙක්. එහි ප්‍රතිඵල නෙලා ගන්නා කෙනෙක් මම. කියලා ජයජයවර්ධන ඇමරිකාවට දේශනාවක්
2: තියෙනවා. ඔකේ.
1: මොන හරි තියෙනව නම් ගන්න. නායකෙක් වෙන රටේම නායකයා වෙන්න ඕනේ නැහැ. කම්පැනි නායකයෙක් වුණා කමන්නේ.
2: ඔව් නේ. ගෙදර හරි නායකයනේ.
1: ගෙදර හරි නායකයනේ. යස් කිව්ව පුතා යස්.
2: හරි.
1: නෝ කිව්වොත් නෝ. හරියටම දැනගන්න කොයි වෙලාවෙද යස් කියන්නේ? කොයි වෙලාවෙද නෝ කියන්නේ? ඊට පස්සේ ඒ වෙනුවෙන් දිවි හිමියෙන් පෙනී සිටින්න.
2: රයිට්.
1: 7 විනාඩි 35. යස්.
2: Yes.
1: Ah, this high.
2: No!

0: ඇලුමිනියම් ඇලුමිනියම්නේ.
1: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනේ.
4: මොකක් හරි නෙවෙයි. ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
5: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය.
6: ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
7: විදි. අම්බිතවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
8: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
9: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.
10: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
11: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
12: ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙර ඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
13: මේස් ජවාරම්කරුවන්ගේ බසට රැවටී ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණ හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
14: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ?
15: LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට
16: වැඩිම ලීසින් මුදල අඩුම පොලියට.
17: දැන් මාම තන්න
18: 0112200
19: අසි විශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 011 4700550 අමතන්න.
1: 98.2 98.4

0: ගන්නවා නෙමෙයි මම ගන්නවා.
1: මම දන්නවා. ඔය දැත මට දෙන්න මම දන්නවා.
0: ගන්නවා නෙමෙයි අනේ ගන්නවා.
2: ඔයදල මිනිසුන් අපේ මොනවද වොනේ? මිනිසුන් අපේ ගෝනේ ආදරේද මිනිසුන් තුන අපේ සල්ලිද අපේ මොකද්ද අපේ ඕනේ මිනිසුන්?
0: ආදරේ?
2: ඇයිද?
0: මිනිසුන්
2: මේ පාර යන සේර මිනිසුන් මේ ඉන්න බෑ අපි ඔය දැක්කහම ඉන්න බෑ දෙවිල්ලයි මිනිසුන් අපේ මේ ආදරේ තමයි උනේ.
0: සල්ලි කියලාද කියන්නේ?
2: උඟක් කලාවට මිනිසුන්ට ඕනේ එක්ක අපෙන් උදව්වක්. නැත්තම් අපේ සල්ලි. ආදරේ ඕන මිනිසුත් ඔය අතර එක්කෙනෙක් දෙන්නෙක් වගේ හම්බෙන්න පුළුවන්.
0: හරි.
2: ජාවාරම් කාර්යයන්ට ඕනේ මොනවද?
0: අපි වහු වෙන්න ඕනේ.
2: නේ අපි වහු වෙන්න ඕනේ නැහැ ජාවාරම් කාර්යයන්. අපේ ජාවාරම් කාර්යයන්ට ඕනේ මොකොන මොනවද අපි?
0: සල්ලි.
2: අපේ සල්ලි ඕනේ. මොනවද මේ කිය පොඩ්ඩක් මිස් මේ නිකන් කට වැහැලපේ වගේ තිබුණාට මේ දික්කර මේ කර කර කොළපත වගේ වනනව යම කර කතා කරන්න එපා.
0: හරි.
2: යමක් කතා කරනකොට යම් කිසි වගකීමක් සහිතව කතා කරන්න බැරි නම් තමුන්ට වෙන මොකක් හරි ව්‍යාපාරයක් කරන්න දන්නවද?
0: නෑ නෑ දන්නේ
2: නෑ. දන්නේ නැත්තම් මේක ඉගෙන ගනිමු. මොකද නැත්තම් මේකත් නැති වුණොත් එහෙම
0: මේක නැති වුණොත් ඉතින් ඕගොල්ලෝ ඉඳලා ඉවරයි. මේක නැති කරන්නේ කොහොමද?
2: ඒ කියන්නේ මිස් ඉස්තන් ගොඩාක්ම නිකන්
0: මොනවද
2: මේක මේ අයිතිකාරයන් නැති රැස් ඇවිල්ලා මිස්ට මොකද්ද බලන්න ඕනේ?
0: හරි හරි. ඔව් මම මොකද්ද කරන්න ඕනේ?
2: ඔව් මොකද්ද කරන්න මුකුත් කරන්න ඕනේ නැහැ. අපිට පුළුවන් යමක් කරලා දාන්න ඕන එක සැරේට.
0: ජවරම් කාර්යයන්ට ඕනේ අපේ සල්ලි.
2: ජාවාරම් කාර්යයන්ට ඕනේ අපේ සල්ලි තමයි. එන මොනවාද? අපේ ආදරේ.
0: නෑ.
2: ජාවාරම් කාර්යයන්ට
0: ඕනේ. නෑ
2: නෑ නෑ. මේ ජාවාරම් කාර්යයන්ට ඕනේ අපිව මේ කතාවද නේද?
0: අපිව රවට්ටන අපේ සල්ලි ටික ගන්න තමයි ජාවාරම් කාර්යයන්ට ඕනේ.
2: ඕස්ට්‍රේලියාවේ නව රජයක් පත් වුණා කියලා ප්‍රතිපත්ති වල වෙනසක් වුණ නෑ හොඳේ.
0: හරි.
2: සමහර අයගේ බලාපොරොත්තුවක් තියෙනවනේ. රජය මාරුණාට පස්සේ ආගමනික ප්‍රතිපත්තිවල වෙනසක් වෙනවා
0: කියලා.
2: ආගමන විගමන නීතියේ යම් යම් ප්‍රතිපත්තිවල වෙනස්කම් තියෙන කාලය එනවා.
0: හරි.
2: හැබැයි ඕස්ට්‍රේලියාවේ එහෙම වුණේ නැහැ. ඇතුලේ කතාව මොනතරම් වෙනස් වුණත් පිටින් ඕන මිනිහෙකුට ඕන වෙලාවක ඇවිල්ලා පදිංචි වෙන්න පුළුවන් ඕස්ට්‍රේලියාවේ කියලා නීතියක් අදටත් නැහැ. බය නැතුව කියන්නේ කවදාවත් ඕස්ට්‍රේලියාව එහෙම ඕන වාහකෙනෙකුට ඇවිල්ලා එතන ලඟින්ද පුළුවන් විදිහ නීතියක් හදන්නෙත් නැහැ.
0: Yes.
2: ඔය මොන රජය ආවත් මොන ආණ්ඩුව මොන පක්ෂය බලට ආවත් අනිවාර්යෙන්ම ඕස්ට්‍රේලියාවට පිටින් එන ප්‍රමාණය අඩු කරන්න නීති ගේනවා මිසක් වැඩි කරන්න නීති ගේන්නේ
0: නැහැ. හරි.
2: මොකද රටේ මිනිස්සුත් ඇත්තටම කැමති නැහැ. වැඩිය නෙමෙයි මේ නීත්‍යානුකූලව ගිහිල්ලා ව්‍යාපාරයක් රස්සාවක් කරගෙන ඉන්න මිනිස්සු ගැනත් ඒ රටේ මිනිස්සුන්ගේ ඒ තරම් එච්චර හොඳ ප්‍රසාදයක් නැහැ. ඒ මිනිස්සුන්ට හිතෙන්නම මේ අක්කොම ඇවිල්ලා තියෙන්නේ අපිට තියෙන රස්සාවල් ටිකයි අපිට තියෙන ව්‍යාපාරික අවස්ථා ටිකයි අපේ රටේ ඉඩම් ටිකයි අල්ලගන්න. මේකෙන් වෙන්නේ අපේ ළමයෙකුට ඔළුවක් ගහන්න විදියක් නැහැ. ඇත්ත දැනගන්න මොකද විශේෂයෙන්ම ආසියාතිකරේ මිනිස්සු දක්ෂයි. ඇත්තට මම මේ කියන්නේ. සමහරවිට ඒ ස්වදේශිකයන්ට වැඩිය හැම අවස්ථාවකම අඳුනගෙන මැච් එකක් ගහන්න ඕන කරන සටකපට සූර බුද්ධිය මේ ආසියා මිනිසුන්ට තියෙනවා. වා නැගෙන.
0: අනිවාර්යෙන්.
2: මොක වුණත් අපේ උංගෙ මීටරේ හොඳයි.
0: ඒක හරි.
2: ඉතින් එතන පොඩි රෙසිස්ටන්ස් එක්කුත් තියෙනවා. මම මේ දිග කතාවකට නිකන් කල්ලියල් බලලා අඩිය තියාගෙන ඉන්නේ.
0: ඕකේ.
2: මේ වෙනකොට ඒ රටට ගිහිල්ලා වැඩ කරලා ඉගෙනගෙන PR එක අරගෙන බාගවිට සිටිසන්ෂිප් එක ගත්ත මිනිස්සුත් අපේ ඉන්නවා. සිටිසන්ෂිප් එක ගත්තාම ඒ මිනිහා මොළදී අයිති උනේ මොන රටට උනත් දැන් ඒ මිනිහා අයිති ඕස්ට්‍රේලියාවටනේ.
0: ඕකේ.
2: ඒත් ඕස්ට්‍රේලියාවේ ඉන්න මුල් පදිංචිකාරයෝ වැඩි කැමැත්තක් නැහැ නේ අපිට. මේක තමයි ඇත්ත තාත්.
0: හරි.
2: දැන් හිතන්නක හොරෙන් ගියාම කොහොමද කියලා. ආන්න දැන් අපිට තේරෙනවා. මේ නීත්‍යානුකූලව පුරවැසි භාවයේ අරගෙන ඉන්න මිනිස්සුන්ටත් අකමැති මිනිස්සු ඉන්න රටක නික පිටින් හොරෙන් ගියලා කියලා දැනගත්තොත් උන්දල කොහොම හැසිරෙයිද ඔබ හිතන්නේ? හිතන්නක මොනව හරි උප්පරවැට්ටියක් දාලා මේ ජාවාරම් කාර්යයේ බහකට අවනත වෙලා බෝට්ටුවක නැගලා ඕස්ට්‍රේලියාවේ බල්ලෙක්වත් දැන් විජේ එනකොට කුවේණි හරිටිය
0: හරි පාළු පැත්තකට ගොඩ බැස්සා කියලා හිතන්න
2: ඕනේ. කුවේණි හරිට තා බල්ලෙකුත් හිටියා නේද?
0: ගතේ
2: හංකකෝ හිටියා හිටියා කොක්කෙක් කිටියා
0: කද්දේක ඕනිකම ලොකෝඩ මතක නැහැ.
2: අර උගේ පස්සෙන් කියනෝනේ ගමට ගිහ මොකද්ද ඔහෙම කතාවක් තියෙනවා.
0: හරි
2: ඉස්සර පින්තූරු වලේම අඳිනවා සයිඩ් බ්‍රවුනි වගේ කවුරු හිටියා බ්ලැකී හරි බ්‍රවුන් බ්‍රවුනි හරි
0: ටොමි හරි කවුරු
2: කවුරු ඉන්න ඇති.
0: ඕකේ
2: හිතන්නක බල්ලෙක්වත් නැත්නම් රටට ඇතුල් වුණාම කියලා. දැන් මොකද කැලේටලා ඉන්නද දැන් ඔය ගියේ ඕස්ට්‍රේලියාවේ වැද්දෙක් විදියට ඉතුරු ජීවිත කාලෙ ගෙවනවා. එහෙම හිතමුකෝ කණ්ඩ සතෙක් කියලා ගෙන්නන්නේ නැහැ හොඳේ.
0: හරි
2: කැංගරුවෙක් වගේ අල්ලන් කාලා ජීවත් වෙන්න දෙන්නේ. උන්ගේ සයිස් දැකලා තියෙනවද? උන් නුගගස් වගේ ලොකුයි.
0: කොහොමද පයින් පාරක් කනකොට කැංගරුවන්ගේ?
2: ඒ කියන්නේ ලෝකේ පයින් ගන්න සත්තුන්ගෙන් හොඳටම පයින් ගන්න සත්තුන් එකෙක් තමයි මේ කැංගරුවා. උගෙන් කනවට වඩා හොඳයි මෙහෙටලා ඉන්නේ. මම බඩ කරවනවා කියනකොට.
0: අනිවාර්ය.
2: මම මේ ඔබට කියාගෙන ඉන්නේ ඔබට කිසිම සරණක් නැහැ. ඕස්ට්‍රේලියාවේ හැංගිලා ජීවත් වෙන්න කැලෑවල් නැහැ. ඔය හැංගිලා ඉන්නවා මං කැලෑ.
0: ටික කාලයක් මෙහෙම ඉඳලා
2: ඕස්ට්‍රේලියානු වැදි පරම්පරාව බිහි කරනවා.
0: හරි.
2: ගිහිල්ලා එහෙ. දෙන්නේ තුන් දෙනෙක් එක උට්ටු වෙලා අලුත්ම අමුතුම වැදි පරම්පරාව. වැඩි කාලයක් බත් කන්නේ නැහැ එහෙම. කොහොම හරි රේන්ජ කෙනෙකුට හරි අහු වෙනවා. උඹල මේ නම් අපේ වැද්දෝ වෙන්න බෑ. ඔබ ඌවා ගාලා එතන රඟන්න බලයි. කන පැලෙන්න ගහලා හුදලගෙන තමයි අරන් යන්නේ.
0: මෙන්න මෙහෙට වෙලා ඉන්න හරි විදිහට යන්න.
2: ඊට පස්සේ උන්දලගේ නීතිය තමයි නීතිය.
0: හරි.
2: නීතිය නම් පුතා නීතිය. නිකම් මේ ටෝක් කරලා අඹරන්න පුළුවන් නීති හදලා නැහැ එහි.
0: යස් නම් යස් නෝ නම්
2: නෝ. නෝ නම් නෝ.
0: හරි.
2: කිව්වා නම් කිව්වා. උන්දලෙක් කියන්න ඕන තැනක් දන්නවා ඒක වෙනින් පෙනී හිටින්නත් දන්නවා.
0: හරි.
2: ඒ කියන්නේ එහෙම අහු වුණොත් දෙන දීමනාව නම් ඔය කාපු අය ඉන්නවා. සලකලම දෙනවා. ඒ කියන්නේ වෙන රටකට යන්න නෙමෙයි. සිතියම් පොතක්වත් බලන්න හිතෙන්නේ නැති වෙන කාන්ටම දෙනවා. රටකට යන්නේ නැහැ ඔබ. මීට පස්සේ ඔබ සිතියම් පොතවත් අතර ගන්න නැහැ. වෙවුලනවා බයයි ගන්න. ඒ වගේ පරිප්පුවක් ඔබට හම්බ වෙනවා. ඒ තරම් තදයි ඕස්ට්‍රේලියාවේ නීති. ඕස්ට්‍රේලියාව කියන්නේ ගිහිල්ලා බලන්න ලස්සන තැන් තියෙන හරිම ලස්සන රටක්. ඒකට නීත්‍යානුකූලව වීසාවක් ඇප්ලයි කරලා යන්න තියෙන අවස්ථාව, ඔබේ දරුවෙකුට තියෙන අවස්ථාව පවා නැති කරලා දාන්නට ගොං අඩ කරන්න එපා.
0: එච්චරයි.
2: ඒ රටට එහෙම යන්න බෑ.
0: හරි.
2: උන්දලගේ මේ බෝඩර් සර්විලන්ස් කියන එක ඉතාම හොඳ මට්ටමේ තියෙනවා. තාක්ෂණය පාවිච්චි කරලා තියෙනවා. බැලූ බැලනට ආන්නේ මේව කවුරුවත් නෑනේ මේ පන්ත පැත්ත පලාතේ මේ බීච් වල කියලා තමයි
0: හිතෙන්නේ.
2: එහෙම කියලා ඇතුළට යනකොටම ඉන්න ස්වදේශිකයෝ කවුද මල්ලි මූ කියලා බලනවා. සැනින් කෝල් එක යනවා. ඊළඟ විනාඩි පහේ කොහොමත් ඔබ පයින් යන්න ඕනේ නෑ. ඔබ වාහනේ කැවිල්ල එක්කන් යනවා. හරි
0: හරි
2: ගිහිල්ලා බලලයි කියන්නේ. ඒ නිසා ඒ බෝට්ටුවේ යන ඒවනම් මල්ලි වාන කියලා මතක තියාගන්න. යන්න බෑ වටේම.
0: හතයි විනාඩි 53යි.

0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: ඉබෝලා බලපෑමට ලක් වූ රටවල් වලින් විශේෂයෙන්ම කොංගෝ සහ යුගන්ඩා කියන රාජ්‍යවලින් එන අයව ගුවන් තොටුපළ සහ අපේ වරායවල් හරහා එන කණ්ඩායම් අපි වෙනම බලනවා. මේකට අපේ තියෙනවා වෙනම ක්වොරන්ටයින් යුනිට් කියන ආයතනය අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ. කවුරු හරි සැක කටයුතු කෙනෙක් ඉන්නවා නම් රෝග ලක්ෂණ තියලා මේ වෙනකොට ජාතික සෞඛ්‍ය විද්‍යාතනය කවුරුත් දන්න IDH රෝහල සූදානම් කරලා තියෙනවා එම රෝගීන්ව බාර අරගෙන ඉදිරි කටයුතු සිදු කිරීමට.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.

0: සියත
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත FM
2: උදේ 7:55 වෙලාව බජාජ් ත්‍රිවිල් එක අලුත්ම ත්‍රිවිල් එක ගැන අපි විස්තර කියන්නම්. මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්නවා වෙනුවට අනිවාර්යෙන් බජාජ් ත්‍රිවිල් එකක් ගන්න. ඊට පස්සේ පැල්වත්ත කිරි ගැන මතක් කරන්න ඕනි, ඔනර් ෆෝන්ස් ගැන කතා කරන්න ඕනි, කාගිල්ස් ෆුඩ් සිටි ගැන මතක් කරන්න ඕනි, කවුරු මොනා කිව්වත් මාකට් එකේ අඩුම ප්‍රයිස් එක තියෙන තැන ගැන, ඊළඟට මොනාද ඇලුමෙක්ස් ගැන මොනාද දැනගන්න ඕනි. අපි ඒ විස්තර ඔබත් එක්ක අදත් ෂෙයා කරගන්නවා. ඇයි අපි ඇලුමෙක්ස්ම ගන්න ඕනි? ඒකට අපි ඔබට හේතු කියන්නම්. හරිද? විෂන් කෑයක මතක් කරනවා, ළඟදිම ෆාදර්ස් ඩේත් එනවා. ඉතින් තාත්තගේ පෙනීම සම්බන්ධයෙන් මොන හරි ගැටලුවක් ඔබට නිකමට වගේ හිතුනොත් තාත්තගේ චුට්ටක් පෙනීම චෙක් කරලා බලන්න ඕනි කියලා, එහෙනම් අනිවාර්යෙන් විෂන් කෑයකට අරගෙන එන්න. ඇවිල්ලා ඒ පෙනීම පිළිබඳ පරීක්ෂණ කරගන්න පුළුවන්. මොකක්වත් ප්‍රශ්නයක් නැත්තම් නිදහස් කරගන්න පුළුවන් හිත. ඒ වගේම පොඩි හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඇස් කණ්ණාඩි දෙක විෂන් කෑයකේදීම හදාගන්න පුළුවන්කම තියෙනවා. අපි හච් ගැන අද අලුත් ආරංචියක් කියනවා. හච් දන්සලක් කරනවා, ඔබ ඒක දන්නවද? ඒ ගැන විස්තර කියන්න. ඊළඟට colorup lk.com කියන සයිට් එකට ගියොත් colorup strip ceiling ගැන ලොකු විස්තරයක් ඔබට දැනගන්න පුළුවන්කම තියෙනවා. අද දවසේ අපි NLB වල කතා කරමුද. NLB සුබ දවසක් ලොටරි එක ගැන, ඒ ගැන විස්තර කියන්නම්. මොන මගේ තෑගිද තියෙන්නේ කියලා අපි විස්තර කියන්නම්. ඊළඟට අපේ commercial bank එක මතක් කරනවා. මේ දවස්වල ඔයගලන්ට ඉහළම පොලියක් ගන්න පුළුවන් ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ලොකු පොලියක් දෙන්න ලෑස්ති කරලා තියෙනවා. ඔය හැම තැනම තියෙන සල්ලි ටික එකතු කරලා commercial bank එකේ fixed deposit සිට එකක් දාන්න කියලා මතක් කරන ගමන් වාහනයක් ගන්න තාමත් අවස්ථාව තියෙනවා. හැබැයි ඉතින් ගණන් වැඩිනේ. හැබැයි තාමත් පරණ ගානට වාහනයක් ගන්න අවස්ථාව පෙරඩුවා හදලා දීලා තියෙනවා. තොග අවසන් වෙන තුරු පමණයි. ඉතින් ඒ නිසා ඔබ ඉක්මන් කරන්න ඕනේ. හයිඩ් පාක් කෝණවල තියෙන ඒගොල්ලන්ගේ මේන් ෂෝරූම් එකට ගිහිල්ලා බලන්න. තව ෂෝරූම්ස් තියෙනවා. අපි කන්ටැක්ට් කරන නම්බර්ස් උතෝගලන්ට දෙන්නම් පෙරඩුවා ගැන. ප්‍රයිම් ගෲප් එකේ මේ දවස්වල අපි කතා කරනවා නුවර පාර ළඟ තියෙන ලස්සන ප්‍රොජෙක්ට් එකක් ගැන වැඩි විස්තර කියන්න. ඊළඟට චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එක, ඒක චාර්ජර්කින් කිලෝමීටර් 121ක් දුවන්න පුළුවන්. සුපිරි වැඩ කාරෙක් තමයි චෙතක් කියලා කියන්නේ. සිංගල් ෆ්‍රිජ් ගැනත් මේ දවස්වල අපි මතක් කරනවා. ඒගොල්ලන්ගේ තියෙනවා මේ කියන්න සුපිරිම තාක්ෂණය එකතු කරපු ඉන්වර්ටර්, සුපිරි ෆ්‍රිජ් එකක් ගැන විතුලිය 50% ඉතුරු කරලා දෙන්න පුළුවන් මේ ෆ්‍රිජ් එකෙන්. අපි ඒ ෆ්‍රිජ් එක ගැනත් විස්තර කියන්නම්. උදේම කතා කරා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් එන්න එපා. ඇයි එහෙම එන්න එපා කියන්නේ කියන විස්තරේ. තාමත් ඔබට හිතනවා නම් ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඕනි කියලා. ඒ ගැන අපි පස්සේ කතා කරමු. 7:57.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
3: සියත පත්තරේ with හසා.
1: අනුග්‍රහය.
4: CDB run නැදෙන ඉස්තරම් තැනක්. run බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
5: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම්, ගන්න ඕනි හොඳම තීරණය.
2: Hi Hasa, good morning.
6: Good morning Aacharya. Adathawa patra tika aragena.
2: Hari.
6: Patra walata yanna kalin ithin ape anugrahaka bahathun api matak karalinnune. Eyala inna hindane me serema ithin neda. Swiss Tech aluminum gana man matak karala innan ithin me dawassala oba ගෙයක් දොරක් හදනවා නම් මොකක් හරි බිස්නස් එකකට තැනක් කඩයක් ෂොප් එකක් ඔෆිස් එකක් හදනවා නම් ඔබේ ඔෆිස් එක එහෙම නැත්නම් ගෙදර අලුත් වැඩියා කටයුතු කරනවා නම් ඒ අතරේ ඔබට තියෙනවා නම් ඇලුමිනියම් ඩෝස් ඇන් වින්ඩෝස් වල අවශ්‍යතාවයක් ටග්ගාල ඔබේ ෆැබ්‍රිකේටර්ට කතා කරන්න. කතා කරලා කියන්න මේ තියෙන වැඩ ටික ස්විස් ටෙක් ඇලුමිනියම් වලින් කරගන්නවා නම් කොච්චර ගාණක් යයිද කියලා කොටේෂන් එකක් දෙන්නකෝ කියලා කියන්න. එයා කොටේෂන් එක ගෙනාවම කොටේෂන් එක වට්ස්ඇප් කරන්න 076-780-7018. ඊට පස්සේ වාට තියෙන්නේ වාගේ වැඩේ ඔයා කරන් යන්න හිතාගෙන හිටපු විදියට කරගෙන යන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් එකෙන් ඊට පස්සේ ඇවිල්ලා ටෙක්නිකල් ඉන්ස්පෙක්ෂන් එකක් කරලා ඔයාගේ වැඩේට රුපියල් මිලියන 2.5ක් දක්වා කෑෂ් බැක් එකක් ලබා දෙන්න කටයුතු කරගෙන යනවා. ඒ අවස්ථාව ඔබට තියෙනවා. ඉතින් ඔබේ ඇලුමිනියම් අවශ්‍යතාවය ස්විස් ටෙක් සමග ඉටු කරගන්න. එහෙම ඉටු කරගන්න ඕනේ අතට මේ කෑෂ් බැක් එක දෙන හින්දා විතරක්ම නෙවෙයි, වැඩේ කරලා ඉවරනාට පස්සේ ජීවිත කාලයටම ආෆ්ටර් සේල් සර්විස් එකක් ඔබට හම්බෙනවා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් හම්බෙනවා ස්විස් ටෙක් එකෙන්. ඒ විතරක් නෙවෙයි, ස්විස් ටෙක් ඇලුමිනියම් දීර්ඝ කාලයක් පවතින විදිහට නූතන ලෝකයට ගැලපෙන විදිහට සකස් කරලා තියෙන. ඉතින් ඔබේ ඇලුමිනියම් අවශ්‍යතාවය වෙනුවෙන් ස්විස්ටෙක් එක්ක කටයුතු කරලා බලන්න. කොටේෂන් එක 0.76 780 7000 වට්ස්ඇප් කරන්න. කෑෂ්බැක් එකක් දිනා ගන්න රුපියල් $2.5 million දක්වා. ඊළඟට අපි කතා කරන්නේ GWM ගැන. ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් ලංකාවට ගෙන්වා බෙදා හරින GWM වාහන රේන්ජ් එක ගැන අපි මේ කියන්නේ. හවල් H6 එක, හවල් H6 GT, ටැංක් 500, ටැංක් 300 ආදී වශයෙන් හයිබ්‍රිඩ් සහ ප්ලගින් හයිබ්‍රිඩ් වාහන ගණනාවක් ඔබට දැක බලා ගන්නට පුළුවන්. යන්න GWM එක්ස්පීරියන්ස් සෙන්ටර් එකට, යුනියන් ප්ලේස් හයිඩ් පාක් කෝන තමයි පිහිටලා තියෙන්නේ. කතා කරන්න 0117 888 666 වෙලාවක් වෙන් කරගන්න. ගිහිල්ලා වාහනේ එක්ස්පීරියන්ස් කරලා ඔබට පුළුවන් ඒ ගැන හරියටම දැන කියාගෙන වාහනයක් ගන්න එක සම්බන්ධයෙන් තීරණය කරන්න. GMW ගෙන්වා බෙදා හරින්නේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්. CDB Gold Loan අපිත් එක්ක අදත් ඉන්නවා. ඔබේ හදිසි මුදල් අවශ්‍යතාවයට රන් පවුමට ඉහළම අත්තිකාරමක් අඩුම පොලියකට CDB වෙතින් ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, දැන් CDB එක රන් ගනුදෙනු කරන ඔබට පළවෙනි මාසේ පොලිය, ඒ පොලියෙන් භාගයක් ඔයාගේ අතට ආපහු ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ කියන්නේ හරියටම බැලුවොත් ඔයා පළවෙනි මාසෙට ගෙවන්නේ පොලියෙන් භාගයයි, භාගයක් ඔයාගේ අතට හම්බෙනවා. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0117 788 7000 නැත්නම් ළඟම තියෙන CDB එකට ගොඩ වෙලා ඔබට විස්තර දැනගන්නත් පුළුවන්. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. වෙලාව උදේ 8යි ටක් ගාලා මං එනවා දිවයින පත්‍රයට. දන්සල් පෝලිම ලේන් තෙත්කල ඛේදවාචකය. ජීවිත හයක් මරුතුරුලට යවා තවත් හතක් රෝහල් ගත කළ බීමත් රියදුරුකු කළ මහා අපරාධය. මීගොඩින් ඇසුණු වියෝගී යලි නොඇසේවා කියලා තමයි තියෙන්නේ මේ දන්සලක් ගාව. බීමත් රියදුරෙක් කියලා කියන්නේ වාහනේ හැප්පිලා හත් දෙනෙක් මිය ගියා. මෙයාට කොහම හරි මිනිමරුම් චෝදනා යටතේ තමයි නඩුගොනු කරනවා කියලා පොලිසිය කියන්නේ. සාමාන්‍යයෙන් අපි දකින්නේ රථවාහන අනතුරක් සිද්ධ වුණාම ඒක නොසලකිලිමත් ලෙස රියදාවනේ පැත්තෙන් තමයි චෝදනා ගොනුවෙන්. හැබැයි මේක මිනිමරුම් චෝදනා එල්ල වෙලා තියෙනවා. මොකද පළමුවර හැප්පුණාම කිහිප දෙනෙක් වාහනේ බඳේ හැපිලා එය වැටිලා ඊට පස්සේ එතනදී වාහනය නතර කරගත්තා නම් මේ ජීවිතහානිය වළක්ව ගන්න තිබුණා කියලා කියන්නේ. හැබැයි ද බීමතින් හිටියේ හින්දත් වෙච්ච කලබලකාරී තත්ත්වේ හින්දත් එයා නවත්තන්න නැතුව ගිහිල්ලා තිනවා. ඒ යනකොට තමයි මේ පොලිමේරුව තව 6 දිනක් යට කරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මිනිමරුම් චෝදනා යටතේ තමයි නඩුගනු කරනවයි කියලා පොලිසියෙන් කියන්නේ. මීට කලිනුත් එහෙම සමහර රියානතුරු වලට මිනිමරුම් චෝදනා යටතේ නඩුගනු කරලා තිනවා. ලංකාවේ සුප්‍රසිද්ධම එහෙම රියානතුරක් තමයි යාංගල් මෝදර. 41 දිනකට මරු කැඳ වූ රියානතුර. ඒ අවස්ථාවේදීත් රියදුරාට සහ කොද්දස්තරවරයාට පවා එරෙහිව මිනිමරුම් චෝදනා යටතේ තමයි නඩු පැවරුණේ. ඒ නඩුවේ තීන්දුව ආවෙත් ඒ මිනිමරුම් චෝදනා ඔප්පු කරමින් තමයි තීන්දුව ලැබුණේ. එයාට ඒකට දඬුවම් ලැබුණා. තවත් එහෙම නඩු කර කීපයක් තියෙනවා ලංකාවේ. ඉතාම නොසලකිලිමත් ලෙස වළක්වා ගත හැකිව තිබූ ජීවිත හානි වළක්වා නොගැනීම නිසා රියදුරන්ට මිනිමරුම් චෝදනා යටතේ නඩු පැවරුණු. මේකත් එහෙම අවස්ථාවක් ලෙස වාර්තා වේවි. ඒ අතරේ බැඳුම් කර නඩුව යලි ඇසෙයි මහාධිකරණ නියෝගයේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බලරහිත කරයි. 2016 වසරේ පැවති මහබැංකු බැඳුම් කර වෙන්දේසයකදී රජයට රුපියල් බිලියන 36.98 පාඩුවක් සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව පවරා තිබූ නඩුවේ පොදු දේපළ පනත යටතේ ගැනෙන චෝදනා 11ක් ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ලබා දී තිබූ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ බලරහිත කරලා තියෙනවා. ඒ අනුව ඒ චෝදනා 11ටම අදාළව නැවත නඩුකරය පවත්වාගෙන යන්නට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කරලා තියෙනවා. ඔය අතරේ මං කැමති මේ දිවයින පත්‍රයේ අද කාටුන් එක පොඩ්ඩක් ගන්න. ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුන් එක. ඩොලර් බිලියනයක් ලැබුණත් ආර්ථිකයේ ස්ථාවර කරන්න බෑ කියලා ඇමති අනුර කරුණාතිලක කියන්නේ කියලා එක මනුස්සයෙක් කියනවා. අනිත් මනුස්සයෙක් කියනවා විපක්ෂේ ඉන්න කාලේ නම් ඕවා සිම්පල් කියලා. ඒවත් කාලයක් ඉතින් තිබුණා නේද? ඉතින් හරි විනෝද සමයක් එහෙම නේද? එක පෑන් පහරෙන් රටවල් වෙනස් කරන ඩොලර් බිලියන 94 කියන්නේ ණයක්ද?
2: නැකනේ.
6: ඈ ඕක කජ්ජද්ද කියලා කියපු කාලයක් තිබුණා ඉතින්. අනේ එහෙම දේශපාලක් ජෝනේදී දැන් ඒ අය මලාද මන් දන්නේ. දින වෙන පත්‍රයට මං ඊළඟට එන්නේ. ගම් දහසක වැඩ දහසක් අද ආරම්භෙයි. ගම් දහසක වැඩ දහසක් කියලා අලුත් ව්‍යාපෘතියක්. ග්‍රාමීය ජනතාවගේ බහුමාන දරිද්‍රතාව තුරන් කිරීම අරමුණු කරගත් පූජා ශක්ති ජාතික ව්‍යාපාරයේ යටතේ ක්‍රියාත්මක වන පූජා ශක්ති ගම් දහසක වැඩ දහසක් වැඩසටහන අද ආරම්භ වගේ තමයි. ප්‍රජාශක්ති වෙන්න ඇති නේද මෙතන ලියන්න ඕනේ ඇත්තේ. ඒක වෙන්න ඇති. මම අපේ ආටිකල් එකේ තියෙන්නේ පූජාශක්ති කියලා තියෙන හැම තැනකම. කොහොම හරි දිවයින පුරා ග්‍රාමීය ව්‍යාපෘති දහසක් අද ආරම්භ වෙනවා කියලා දෙනවා. රුපියල් මිලියන 25,000ක මුදලක් මේ වෙනුවෙන් වෙන් කරලා තියෙනවලු. එක ගමකට එක වැඩක් කියලා ව්‍යාපෘතියක් තිබුණ ඉස්සර කාලෙක මට මතක් වෙනවා. ඒ වගේ ඉතින් තව එකක් ගම් දහසක වැඩ දහසක් අද ආරම්භ කරනවා. එතන ගම් පහ පැත්තේ වැව් අමුණක් පිළිසකර කිරීමකින් තමයි මේ වැඩේ පටන් ගන්න
2: තියෙන්නේ.
6: ඔය අතරේ නාමල් රාජපක්ෂ කියනවා මෙහෙම, අපිව හිරේ දැම්මට රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මන්ත්‍රී නාමල් රාජපක්ෂ තමයි එහෙම කියන්නේ. එයා කියනවා යුද්ධය අවසන් කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ යුගය රට සංවර්ධනය කරා ගෙන ගියාලු. එවැනි සංවර්ධන යුගයක් නැවත මේ මාතෘභූමියේ බිහි කරන්නට හැකි දේශපාලන බලවේගයක් නිර්මාණය කරන්න ඕනෙලු. එහෙම කියලා ඒ මහත්මයා කියනවා, අපිව හිරේ දැම්ම කියලා මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. රජයට මේ වෙනුවෙන් නිසි වැඩපිළිවෙලක් තිබිය යුතුයි කියලා. ඉතින් ඊට පස්සේ කියනවා, අද ගමින් ගමට යනකොට මිනිස්සුන්ට ප්‍රශ්න, මිනිස්සු ආණ්ඩුව එලවන්න කියලා කියනවා, අපිට බාර ගන්න කියනවා වගේ කතා ටිකක් ඊට පස්සේ කියන්නේ. ඉතින් මේකේ මේ අර ඒ මුලින්ම කියලා දෙන එකට මම එකඟයි ඇත්තටම. ඒ කියන්නේ දැන් නාමල් රාජපක්ෂලව හිරේ දැම්ම කියලා රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහනේ. හැබැයි ඉතින් රටේ ප්‍රශ්න ටික විසඳන්න නෙවෙයි නාමල්ලව එහෙම හිරේ දානවා නම් දාන්න ඕනේ නේද? ඒ කියන්නේ ඒවා වෙනයි මේවා වෙනයි. දැන් නාමල්ට උනත් ක්‍රිෂ්ණ අඩුවාර එහෙම ඉතින් වංචා දූෂණ කරලා තියෙනවා නම්, හොරකම් කරලා තියෙනවා නම්, සමහරු මිනි මරලා තියෙනවා නම්, සමහරු මිනිස්සුන් අතුරුදහන් කරලා තියෙනවා නම්, ඒවට දඬුවම් හම්බෙන්න ඕනේ. ඉතින් ඒවට දඬුවම් දුන්නා කියලා රටේ අනිත් ප්‍රශ්න ඔක්කොම ටික විසඳෙන්නේ නැහැ. ඒක ඇත්ත. රටේ අනිත් ප්‍රශ්න ඒ වෙනම විසඳන්න ඕනේ. මේවත් රටේ ප්‍රශ්න. රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති එක, බලවතුන්ට වෙනම නීතියක් ක්‍රියාත්මක වෙන එක, බලය සහිත පුද්ගලයන්ට ඕනෑම අවටියල් වැඩක් කරලා නිදහසේ ඉන්න පුළුවන් වෙලා තියෙන එක. ඉතින් ඒවා ප්‍රශ්න. ඒවා එක කොටසක් තමයි මේක. ඉතින් නාමල්ලව හිරේ දැම්ම කියලා රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඉතින් බලගත්ු පුද්ගලයන්ව වැරදි කළාම හිරේ නොදා එළියේ ඉන්න දුන්නා කියලා රටේ ප්‍රශ්න විසඳෙන්නේත් නැහැ. ඒ දෙකක්. මං ගන්නවා අංජන ඉන්ද්‍රජිත්ගේ කාටූන් එක මේ දිනමින පුවත්පතේ. මම හිතන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වෙන්න ඕනේ මේ ඇඳලා තියෙන්නේ. පක්ෂමාරු පනතට නාමල්ගේ සහය කියලා කියාගෙන එයා යනකොට පිටිපස්සෙ ඉඳන් මේ මං හිතන්නේ මේ සජිත් ප්‍රේමදාස වෙන්න ඕනේ. එයා ඊටම උඩ පැනලා සන්තෝෂෙන් මගෙත් සහයෝගය කියලා කියනවා. ඉතින් ඇත්තටම මේ දේශපාලන පක්ෂ නායකයෝ නම් ඔක්කොම වගේ එකට කැමති ඇති. මොකද හැමෝම ඇඟේලේ නැතුව ඉන්නේ, තමන් ගාව ඉන්නේ කොයි වෙලේ වෙන පක්ෂයකට මාරු වෙයිද කියලා. ඒතරම් විශ්වාසවන්ත දේශපාලනයක් තමයි ලංකාවේ තියෙන්නේ. අරුණ පත්‍රයට මං ඊළඟට එනවා. කැනඩාවට යවනවා කියා ඉතියෝපියාවට යවලා ලාංකිකයන් මුදා හරින්න කප්පන් ඉල්ලීමේ ජාවාරමක්. ශ්‍රී ලාංකිකයන් කැනඩාවට යොමු කරන බවට පවසා ඉතියෝපියාවට යවා එහි ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි හරහා විවිධ හිංසන සිදු කර ඔවුන් නැවත මුදා හැරීම සඳහා එක් අයෙකුට ඇමරිකානු ඩොලර් 30,000 බැගින් කප්පම් මුදල් ඉල්ලීමේ සිද්ධිය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් කරන්න කියලා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරලා තියෙනවා. ඉතින් ඒ තව එකක්. ලංකාවේ මිනිස්සුන් කැනඩාවට යවනවා කියලා ඉතියෝපියාවට යවලා ඒකත් ඉතියෝපියාවේදී ඊට පස්සේ විවිධ සංවිධානාත්මක අපරාධ කල්ලි අතරට මේ අයව පත් කරලා වද හිංසා කරලා ඒවෙන් ගලව ගන්න නම් කප්පම් මිල්ලන ජාවාර්මක් ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ මේ මේ සමස්තයම එකට එකතු වෙලා මේක වැඩේ හැන්ඩල් කරනවා වෙන්නත් පුළුවන්. යවන කට්ටියයි ඉතියෝපියාවේ වද හිංසා කරන කට්ටියයි කප්පම් ගිල්ලන කට්ටියයි කට්ටි තුනක් නෙවෙයි එක කට්ටියක් වෙන්නත් පුළුවන්. අනික් අතට ඔස්ට්‍රේලියාවට එන්න එපා කිය කිය ඇඩ් ගහන රටක එහෙනම් අපි කැනඩාවට පැනලා යන්න බලමු නේද කියලා හිතන ජනතාවක් නිර්මාණය වෙන එකත් ඉතින් අනේ මන් දන්නේ වාසනාවද අවාසනාවද කියලා හිතාගන්න බෑ. එක පැත්තකට මිනිසුන්ට කොහෙට හරි මේ රටෙන් චුත වෙලා ගිහිල්ලා ජීවිතේ හදාගන්න හිතන මට්ටමට රටක් අපි කාලාන්තරයක් තිස්සේ හදලා තිනවා. අනිත් පැත්තෙන් ඔස්ට්‍රේලියාවට එන්න එපා කිව්වම කැනඩාවට එහෙනම් පුළුවන් ඇති නේද හොරාට යන්න කියලා හිතන බුද්ධි මට්ටමක් සහිත ජනතාවක් අපි නිර්මාණය කරගෙන තියෙනවා. ඉතින් කොයි අතින් බැලුවත් ජයග්‍රාහී ගමනක් නේද? පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගිහිල්ලා එන්න.
2: සුබ දවසක්.
1: හතර වටේම පත්තර තප්පරේට 100ට.
3: 100ට පත්තරේ විත්හසා.
1: අනුත්

ලඩත්තුවේ දමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.

0: වෙලාව උදේ 8 විනාඩි 13යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.
3: CFM. Top story.
4: රථවාහන රාජකාරිය කරන පොලිස් නිලධාරීන්ට කැමරා. රථවාහන වැරදි සිදු කරන පුද්ගලයන් පහසුවෙන් හඳුනා ගැනීම සඳහා රථවාහන රාජකාරිය සිදු කරන පොලිස් නිලධාරීන්ට කැමරා ලබා දීමට තීරණය කර තිබෙනවා. රථවාහන දිසාව හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති WPG සේනාධිර සඳහන් කළේ දැනට කොළඹ නගරයේ ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා CCTV කැමරා පදිති ස්ථාපිත කිරීමටද තීරණය කර ඇති බවයි. මේ අතර මීගොඩ කැබ්‍ර තනතුරට සම්බන්ධ රියදුරු බන්ධනාගාර නිලධාරීන් මගින් අද වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතයි. ලබන 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ ඔහු මේ වන විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින බවයි බන්ධනාගාර කොමසාරිස් AC ගජනායක සඳහන් කළේ. 31 රාත්‍රියේ මීගොඩ ප්‍රදේශයේ දන්සැලක පොලිමේ රැඳී සිටි ජනතාව වෙත කැබ්‍රතයක් දහමනය කිරීමෙන් 6 දිනකු මියගොස් තවත් 7 දිනකු තුවාල ලැබුවා. දැන් තවත් දේශීය පුවතක්. කාර්මික සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස යසස් හේවගේ පත් කර තිබෙනවා. ඒ ඊයේ සිට බලපැවැත්වෙන පරිදි යසස් හේවගේ බැංකු හා මූල්‍ය ශේෂ්ත්‍රයේ දශක දෙකකට අසන්න අත්දැකීම් සහිත වෘත්ති කේක්.
3: අනුග්‍රහය
5: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

0: පැයේ සිත නිවන බොදු පෙත කීතය ඔබ වෙත කෙනෙන්නේ.
1: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා.

0: හිතන්නේ සාමාන්‍ය දැනීම කියන එක සාමාන්‍යද? මං කියන්නේ නැහැ කියලා.
1: හරි.
0: දැන් අද ප්‍රවෘත්තියක් තිබුණා නේද? කැනඩාවට කියලා ඉතියෝපියාවට අරගෙන ගිහිල්ලා.
1: පත්‍රයේ තිබ්බා.
0: දැන් රටකට යනකොට එයා ටිකට් එකක් කියලා එකක් තියෙනවා නේද? ඒ එයා ටිකට් එක අයිතිකාරයට දෙන්න ඕනේ එයාපෝට් එකෙන් යන්න. මොකද ඒ මිනිහාගේ පාස්පෝට් එකයි ඒ මිනිහාගේ එයා ටිකට් එකයි අවසාන වශයෙන් චෙක් කරනවා.
1: Yes.
0: ඒක බලලා අහනවා කොහෙටද මේ යන්නේ? එතකොට මේ යන්නේ කැනඩාවට නෙමෙයි, මේක යන්නේ ඉතියෝපියාවට කියනවත් සාමාන්‍ය දැනීම අපිට නැති රටක එහෙම මිනිස්සු ගොඩක් එක්කද අපි මේ ඉන්නේ? කල්පනා කරලා බලන්න මේක හරි භයානකම තත්ත්වයක් නේද? ඉතින් එහෙව් අපිට ඇත්තටම මොනවද කරන්න පුළුවන් එකතු වෙලා? මේ කැනඩාවටද ඉතියෝපියාවටද යන්න කියලා මෙහේ එයාපෝට් එකකින් ඉපැයි යන්න, දැන් ඉතියෝපියාවටත් බෝට්ටු යනවා කියලා මං හිතන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ප්ලේන් එකේ ඉපැයි යන්න. තාම ඉතියෝපියාවට බෝට්ටු වලින් ගිහින් දාන ජාවාරම නැහැ. මං කියන්නේ කොමන් සෙන්ස් කියන එක. මේ කොමන් සෙන්ස් වල තියෙන අඩුව බලන්නකෝ. ඉතින් හිතා ගන්න පුළුවන් නේද රටකට මෙහෙම වෙන්නේ ඇයි කියලා?
1: ඒක නේද. මේ හොඳයි. ඉතින් එහෙම බැලුවම
0: එහෙම බලනකොට මේ යනවා හොඳ වැඩි. හොඳයි නෙමෙයි මිස්. හොඳ වැඩි අපි යනවා. හොඳ වැඩි. ඒ කියන්නේ මේ යන්නේ ඉතියෝපියා. මේ කොයි යන්නේ? රයිගම් යන්නේ, ඉතියෝපියා යන්නේ, කැනඩාද යන්නේ? කැනඩාද යන්නේ අපි නෑ දන්නේ.
1: කවදද එන්නේ?
0: අපි නෑ දන්නේ.
1: හරි නිති.
0: කැනඩාව පටන් ගන්න කෑන්නේ නේ. ඉතියෝපියා පටන් ගන්න ඊයන්නේ නේ.
1: ඉංග්‍රීසි තියමුකෝ පැත්තකි.
0: ඔව්. ඉතින් ඒ දෙක හොයා ගන්නත් බැරි තරම් තත්ත්වක නම් අපි මේ ඉන්නේ.
1: හරි.
0: ඉතින් මේක මේක කතා කරලා වැඩක් නැහැ.
1: කනගාටු වෙන්නේ.
0: තව 50කිනුත් මීට වඩා දෙයක් හිතන්න බෑ. මේ වගේ රටක.
1: ඒ කියන්නේ 2048 මෙහෙම වෙයි අරම ඒව හිතන්න බෑ.
0: ඔය ඔක්කොම ගණන් හදන්නේ ඔය 125ක් 30ක් වෙච්ච මිනිස්සු ගැනනේ.
1: හරි.
0: මෙතනට යනවා අතනට යනවා.
1: හ්ම් හ්ම්.
0: ඉතින් මේ දැනුම නැතිකම ගෝත්‍රික කමකට එහා කියලායි මම හිතන්නේ. මම කියන්නේ මේ වෙන වෙන ශිල්ප නෙමෙයි.
1: හරි.
0: කොමන් සෙන්ස් තියෙන්න ඕනේ මිනිස්සුන්ට. කොමන් සෙන්ස්. ඉතින් ඔයාලට දැන් පේනවා නේද? ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න පුළුවන් කිව්වහම අහුන උන්දල නැද්ද බුරුතු පිටින් කියන්නකෝ. උඹලට කියන්න සිංහලෙන් ඒ ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න බෑ.
1: ඔව් ඉතින් නේ.
0: වෙන ලොකු ඒවා හිතන්න එපා. කැනඩාවද ඉතියෝපියාවද කියලා කියවලා හොයාගන්න බැරි මට්ටමක නම් ඉන්නේ. ආයි මේක මතක තියාගන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටු යන්න බෑ. ගියොත් අල්ලනවා. අල්ලලා නීතිය ඉදිරියට පමුණනවා. එහෙ කොහොම ඉන්න බෑ. ඊට පස්සේ මෙහෙ ඇවිල්ලා නීතිය කරනතන මෙහෙ වසන්ඩත් ඇතිනවා. අල්ලපුවත්තයි පය ගාපුවත්තයි දෙකම නැති කරගන්න එපා. මේක තමයි ඇත්ත තත්ත්වය. කනගාටුවකට වඩා අපි මිනිස්සු අපි හැමෝම ජීවිතේ යම් යම් මෝඩ වැඩ කරලා තියෙනවා.
1: හරි.
0: මේ මෝඩ වැඩවලට මොකක් මෝඩ කමටත් පුතේ මොකක් කරි ප්‍රමිතියක් තියෙන්න එපා.
1: ඒකනේ මට්ටමක් ලෙවල් එකක් තියාගන්න එපා.
0: මෝඩ යම් මට්ටමක මෝඩ වැඩ අපි කරනවා.
1: ඒක හරි.
0: ඉතියෝපියාව කැනඩාව හොයාගන්න බැරි මට්ටමට Tamanට අතටම් වෙච්ච එයා ටිකට් එක ගෙදර එකකට පෙන්න බලලකෝ. එතන ඉන්න මිනිස්සු රටකට යනකොට මෙහෙම බලලා කොහෙටද යන්නේ?
1: ඒකනේ අහනවා.
0: කැනඩාවට කොහොමද මේ කියන්නේ? එහෙම නැත්තම් ජාලය දන් ජාලයම මේකට සම්බන්ධයි. නැතුව ඒ කියන්නේ අර හොඳට සින්දු කියන මිනිහෙකුට වරද්දලවත් පිච් අවුට් සින්දුවක් කියන්න බෑ කියලා කියනවනේ. වහල් දෙනවා.
1: අහලා තියෙනවා.
0: හොඳට සින් කරන්න පුළුවන් වෙච්ච මිනිහෙකුට
1: හරි.
0: නිකන් ඕමනාවෙන්වත් පිච් අවුට් සින්දුවක් කියන්න බෑලු. ඒ වගේ. මට නම් අවංකව හිතාගන්න බෑ. ඒ චෙක් වෙන චෙක් විල්ලට. තැන්කියක චෙක් වෙනවද?
1: ඒකනේ අනේ.
0: රටකට යනකොට තැන්කියක චෙක් වෙනවද? ඔච්චර ගොන්ද.
1: සීරියස්ලි.
0: නේද?
1: ඒකනේ.
0: ඒ ඔක්කොම තැන් වලින් ඔහේ යනවද?
1: එක්ක ඕගලන්ට කිව්වද කැනඩාවට කියන තවත් නමක් කියලා ඉතියෝපියාව කියන්නේ.
0: මිස් මට ඒවත් දරා ගන්න අමාරු තැන් වල තියෙන.
1: ඒ අමාරුයි. ඉතින් මොකද කරන්නේ ඉතින් නේ?
0: නේද?
1: හිතා ගන්න බෑ.
0: බෝට්ටෝක එක්කන් ගිහලා වාහනයක දාන් ගිහලා කොහෙන් හරි පටෝල අතාරින්න එක හිතා ගන්න පුළුවන්. ප්ලේන් එකේ යනවා කියලා කොහොමද?
1: කැනඩාව ගිහිල්ලා එන්නම් පුතා කියලා මේ ඉතියෝපියාවට යනවා කිව්වම නේ?
0: ඔව්.
1: Can't believe.
0: ඉතින් මේ අපේ මේ ඊයේ කට්ට කෛරාටිකයෝ ඉන්නවා. උන් ඉන්න වෙනම ලෙවල් එක. මෝඩයෝ ඉන්නවා ඒ වෙනම ලෙවල් එකක්. මේ කැප් එක ඇතුලේ උන් ප්ලේ කරනවා නියමටම සෙල්ලම්. පේනවනේ සාක්ෂරතාවය නැති වුණාම තියෙන ප්‍රශ්න නේද? ඉතින් මේ ළමයින්ට එහෙම මැරිලා හරි කමන්නේ උගන්නන්න. අහන්න අනේ මිනිස්සුන්ගෙන්. මේ මිනිස්සු ඉන්නවත් ඇත්ත මේ මේ කියන්නේ පා යනවා කියලා. ඌ දන්නවනේ ඉරිසියාකාරයෝ. ඌවට ගේම ඉල්ලලා අපිට යන්නේ නම් නැතිවේ. දැන් එහෙම ගිහලා කැනඩාවට ගෙනියනවා කියලා ඉතියාවට ඇබගෙන ගිහිල්ලා.
1: හරි.
0: ඒ ජාවාරංකාරයන්ට දීලා ලංකාවට එවන්න කප්පන් ඉල්ලනවා. කාලා වරෙල්ලකෝ.
1: දැන දැනනේ අහු වෙලා තියෙන්නේ ඉතින්.
0: යමක්කමක් තියෙන එකේ කැනඩාවට හොරෙන් යන්නේ නැහනේ. දැන් උනුත් මාරකම්ම කප්පන්කාරයෝනේ. උනුත් මේ කාගෙන්ද සල්ලි ඉල්ලන්නේ?
1: නැතිම මිනිස්සයාගෙන් ඉල්ලන්නේ.
0: ගෙවල් දොරවල් උගස් තියලා ඔය ආපු ගමන ආපු මිනිහගෙන් මිනිහව ඇපේට තියාගෙන ඉල්ලන දැන්. ගෙදරුන්ගේ මොනව ඉල්ලන්නේද? කාපු බට්ටිකවත් ඉල්ලගන්න දෙයක් නැහැ. මේකත් දිරවල නැත්තේ. මාර වැඩක් නේ. මට තේරෙන්නේ නැහැ මේවට. අවංකව මට තේරෙන්නේ. මම කියන්නේ ජනාධිපතිතුමා ඔබතුමාට ඇත්තට බැරි රිදෙන නීතියේ ඉන්න. මේ වගේ දේවල් වලට. නැත්තම් දොඩම් දිහා බලාගෙන ඉඳද්දි ඇපල් හොරකම යනවා.
1: ඒක හරි.
0: ඒක අපිට තේරෙනවා. මේ ෆ්‍රෝඩ්ස් කියන ඒවා කෙලවරක් නෑ වගේ පේනවා. අපි දන්නවා. මම දන්නේ රජේ ඉන්නේ කොතනද කියලා. කිසිම අපරාධයකට සදහටම තිත තියන්න බෑ. මද්ද්‍රව්‍ය අල්ලන එක 100%ක් දැන් මද්ද්‍රව්‍ය රටේ නෑ. මම දන්න රටක නම් එහෙම කළා නෑම කරනවා නම් ඉස්සෙල්ලාම ඔය වැඩේ කරන්නේ ඇමරිකාව. ඇමරිකාවේ තියෙන සියලුම තාක්ෂණය පාවිච්චි කරලා තියෙන සියලුම රහස් සොත්තු සේවා පාවිච්චි කරලත් ඇමරිකාවට ඩ්‍රග්ස් කියන එක 100%ක් නවත්තන්න බෑ. ජාවාරම් කියන එක 100%ක් නවත්තනවා කියලා එක ලෝකෙ කොහෙවත් අපි අහලා නෑ.
1: හරි.
0: පාලනය කරන්න තමයි පුළුවන්. ඒ පාලනය කරන්න රිදෙන නීති ගේන්න සිද්ධ වෙලා තියෙනවා කියලා දැන් අපිට පේනවා. දැන් අපේ රට මේ කුඩු වලට විතරක් නෙවෙයි අයිස් වලට විතරක් නෙමෙයි අපිට පේනවා පහුගිය කාලේ මේ ඩිජිටල් හොරකම් වලට තිප්පලක් කරගෙන යනවා. දැන් අපි දන්නේ නැහැ මේ එක එක විවිධ ජාතිකයෝ මේ රටට එන්නේ මේ සංචාරය කරලා අපිට කීයක් හරි දීලා යන්නද? සංචාරක සූට් එක අරගෙන ඇඳගෙන ඇවිල්ලා අපේ තියෙන ටිකත් හූරගෙන යන්නද කියලා. ඉතින් එහෙම අහු වුණාම පිටුවල් කරනවට කලින් මොකක් හරි පොඩි වැඩක් කරන්න වෙනව නේද?
1: බය වෙන්න මෙහෙට ඇවිල්ලා ඔය වගේ දේවල් කරන්න නැතුව ඉන්න හිත හැදෙන්න නේ?
0: දෙකට නමලා පැලිලා යන්න කසපාර ගහන්න නීතියක් ගේන්න බැරිද කියලායි මම මේ අහන්නේ. අපි මේ අල්ලට කාලා ජීවත් වෙන රටක් හරිම අමාරුයි. යන්තම් සල්ලි ටිකක් වැඩිපුර ඔය ආවා කියලා අපිට හොයාගෙන ගියාම හම්බ වෙන්නේ පිටරට ගිහිල්ලා දහ දුක් විඳලා හම්බ කරන මිනිස්සු. දැන් පහුගිය අවුරුද්දට මේ අවුරුද්දට අපි ගත්තාම 103,000 4ක් විතර අලුතෙන් රට ගිහිල්ලා තියෙනවා.
1: හරි.
0: 104කට වැඩි මං හිතන්නේ පිරිස. ඉතින් ඒගොල්ලන්ගෙන් හම්බෙන රෙමිටන්ස් තියෙනවා වැඩ කරලා එවන සල්ලි. ඒ නිසා ටිකක් වැඩිපුර ඩොලර් ටිකක් හම්බ වෙනවා. ඒ ටිකටත් විදින සෙට් එකක් දැන් ඇවිල්ලා ඉන්නවනේ. දැන් අපි පිළිගන්න එපැයි. අපි දෙපාර එකම එකට ගෙවන වැරදි account වලට දාන අපේ උන්ගේ බුල් ලැබුණම අපේ සල්ලි හොරකම් කරන කෑල්ලකුත් තියෙනවනේ. දැන් 3-400 එක එක ගෙවල් වල කම්පියුටර් තියාගෙන එක එක match එක ගහ ඉන්නකොට ඩිජිටල් හොරකම් යනකොට අහුවෙලා තියෙනවා. නිකම්ම පිටුවල් කළා නම් හරියන්නේ නැති
1: වෙයි.
0: අනේ ඔළුව අත ගාලා gedare වෙනවා. උන් ආයි එනවා. මොකද ආයි ඔළුව අත ගාලා gedare වෙනවා.
1: බයක් නැණිද?
0: ඉඳගන්න බැරි වෙන්න වැඩක් කරලා යවන්න බැරිද කියලා මම මේ අහන්නේ.
1: 10 දෙනෙකුට කළා නම්
0: නීති නැත්තම් ඕවට තමයි නීති හදන්න
1: ඕනේ.
0: මේ ජාවාරම් වලට අහු වුණා නම් පටන් ගන්නකො වැඩේ බලන්න නේද? මුකුත් නැහැ. ජාවාරමට තමයි දෙන්නේ. සල්ලි ඉස්සුවා නම් දුන්නා. හොඳ වැඩක් මන් දැක්ක පටන් ගන්නවා. ආදර්ශ නගර හදන්න වඩා මම මේ ඔක්කොම එක හැල්මකට
1: ගියා. හරි ඔකේ.
0: ලස්සන ආදර්ශ නගර හදලා පෙන්නනවා කියලා මට මතක නැහැ කවුද කිව්වේ කියලා. කරුණා එම්ඩි කෙනෙක් කියලා
1: දෙමු. ප්‍රොජෙක්ට් වගේක් යනවා
0: නේ. අනේ පටන් ගන්න. මම හැමදාම විශ්වාස කරන එකක් තමයි අපේ මිනිස්සුන්ට ලස්සන පෙන්නුවොත් ඒක ග්‍රහණය කරගැනීමේ හැකියාවක් අපේ අයට තියෙනවා. මොන මොන එක එක අමුතු જાතිය වැඩ තිබුණත්
1: හරි
0: ඔන්න ඔය කෑල්ලක් තියෙනවා.
1: ඒක ලස්සනට ඉන්න කැමති ජීවත් වෙන්න කැමති පොඩි කෑල්ලක්.
0: පොඩ්ඩක් හරි පෙන්නුවොත් එහෙම ලස්සන දෙයක් ඒක කරන්න try කරනවා. නිකන් දෑත දෙපය කර්මාන්තයක් වුණත් එහෙම.
1: හරි.
0: කවුරු හරි ලස්සන කුඩයක් ගහලා මැෂිමක් ගෙනල්ලා දොඩම් මිරිකනවා දැක්කොත්? ආ. අපිටත් පුළුවන් ලස්සන කුඩයක් ගහලා මැෂින්යක් ගෙනල්ලා දොඩම් මිරිකන්න. ඒක ප්‍රයෝජනෙට යොදවන්න. ඒක රටක තියෙනවනේ මිනිස්සුන්ගේ ස්වභාවයක්.
1: ඕනේ.
0: ඒ ස්වභාවය නාඩි අඳුනගන්න මිනිහා තමයි මිනිහා. දැන් ඒක නම් මේ කට්ටිය අඳුනගෙන ඇති. මං කියන්නේ ඒක අර ඩෙවලොප්මන්ට් කැලරට යොදවන්න පුළුවන්.
1: එකක් කළොත් 1000ක් කරනවා.
0: කරනවා කරනවා.
1: යස්.
0: එකෙක් ලස්සන දෙයක් කරොත්.
1: හරි.
0: 1000ක් බිහි වෙනවා මේ වැඩේ කරලා. ඔයාලට මතකද කාලයක් ලංකාවේ හෙන්න චේන් ඇප් පැන්නා අර ස්ටොකින්ස් වලින් මල් හදන්න.
1: ආ.
0: ඊට පස්සේ පරණ සේලයින් විසිකරන සේලයින් බෝතල් වලින් මල් වාස් හදන්න.
1: හරි.
0: ඒවා කපලා කොටලා සබන් කෑලි වලට ඇල්පෙනිති ගහලා හංසයෝ හදන්න. ලංකාවේ ඒව නොකරපු ගයක් නැහැ. එක තැනක දැකලා වෛරස් එකක් වගේ බෝ වෙලා යනවා. ඒ වගේ එකකුත් තියෙනවා. ලස්සන දෙයක් පෙන්වුවොතින් ඔතේ මේක ලස්සනයි නේ. අපේ කඩෙත් මේ වගේ හදන්න ඕනේ.
1: හරි.
0: හදනවාමයි.
1: යස්.
0: අපේ ෂෝකේසෙත් ඔය වගේ ගහන්න ඕනේ. කරනවාමයි.
1: හ්ම්.
0: ඔයා මතක් කරලා බලන්න කාලෙකට ආව මේ ගමේ රහට කෑම වේලා.
1: පැතිරිලා ගියානේ නේද?
0: ඊට පස්සේ මුකුත් නෑ. වැටවල් වල ඉනි ඉඳන් කපාගෙන ඇවිල්ලා අට්ටාල ගාලා නැහි ගහලා බට කපාගෙන ඇවිල්ලා හිටෝල පොල්ලතු එවිල්ලලා ගමේ රහට කෑම් වේලා කියලා එක ගමක කඩ 50ක් විතර වෙන්න හැදුවා.
1: යස්.
0: අන්තිර පිටින් නෙමේ ගමේ උන්ටම කන්න ඕන ඒ කඩවලි නේද?
1: අර රෝස් පෝක් කරි එක ඒකත් නැගලා ගියා
0: ඒ වගේ. අන්තිමට රටේ පිටේ පෝක් නැති වෙනකම්ම කට්ටිය බැහැලා හැදුවා. මං කියන්නේ එහෙම වයිබ් එකක් තියෙනවා.
1: ඒ ස්වභාවය අපේ ස්වභාවය.
0: ඒ ස්වභාවයක් අපේ. දෙයක් දැක්කොත් ඒක ඒ හැටියෙන්ම කරගන්න පුළුවන් හැකියාවක් ඇඟේ තියෙනවා. හරි ඒකට ලස්සන දෙයකට ටක් ගාලා ආසත් හිතෙන ගතියක් අපේ මිනිසුන්ට තියෙනවා.
1: තියෙනවා තියෙනවා.
0: මේ මම කියන්නේ ඒක ක්‍රියාවේ යොදවන්න පුළුවන්.
1: හරි.
0: ඔන්න ආදර්ශ නගර එකක් ලස්සනට හදලා පෙන්නන්න. බලන්න හැම එකාටම ගායෙන්නේ නැද්ද කියලා අපේ ටවුමත් එහෙම හදා ගන්න ඕනේ බලන්න ඕක නැද්ද කියලා.
1: ඇත්ත ඇත්ත.
0: ඒක උත්තම හොඳ වැඩක්.
1: කොපි කරනවා නම් ඒකත් ගන්න.
0: හොඳ වැඩේට කොළ රුස්ස ගන්න වෙලාවේ අරව ගැන චුට්ටක් බලන්න. මේ රට එක එක මේ මජර හොරුන්ගේ තිප්පලක් වෙන්න නොදෙන්න නම් මම හිතන්නේ ඔය පාර්ලිමේන්තුවේ අනිත් ඒවා අපිටත් කියලා සමහර ඒවා නොකියම සම්මත කර ගන්නවා වගේ මේවත් සම්මත කරලා දාලා ඉවර කරා ගත්තා නම් හොඳයි නේද?
1: අලුත් නීති ටිකක් නේද?
0: අලුත් නීති ටිකක් ගේන්න වෙනවා. මේ ඩිජිටල් ලෝකෙක ඉන්නේ සද්දන්ත ගණයේ හොරකම් නියමටම වෙනවා.
1: හ්ම්
0: හ්ම්. ඔය කැනඩා යනවා කියලා ඉතියෝපියාව යවලා ගිහිල්ලා කප්පන් ඉල්ලන සෙල්ලම. අහුවෙච්ච නිසා හොඳයි.
1: හ්ම්. දන්නේ නැත්තම්? අහුනේ නැත්තම්?
0: අන්න ඒකයි මං කියන්නේ.
1: යස්.

0: බජාජ් ත්‍රීවිල්ලක පදින්න පිරිමියයි විතරක් කියලද? කාන්තාවත් ඉන්නවා.
1: අපෝ මම උන්තන් දැකලා තියෙන අපේ මම හිටවගන් ඔය හයරකට දාපු වෙලාවට මට එහෙම හැමතිස්සෙම නෙමෙයි.
0: ආ ඔකේ.
1: මට ඉතින් හම්බෙලා තියෙනවා. ඒක ඇත්තටම මේ කාන්තාවෝ වාහනයක් කියලානවා කියන එක අපිට නිකන් හරි නිකන් අමුතුයි වගේ හිතුණාට.
0: හරි.
1: විශේෂම නිකන් ටැක්සි සර්විස් එකක.
0: ටැක්සි සර්විස්. ඔව්.
1: අපි ඊට වඩා කර වෙනවා අපේ කවුරු හරි කාන්තාවක් බස් එකක් කෙලවනවා.
0: හ්ම්
1: හ්ම්. ඔයා දන්නවද දැන්? වරයි.
0: හරි.
1: ඔය තේනවනේ. ලොකු ක්‍රේන් තියෙනව නේද?
0: ඔව්.
1: ඒ ගැන්ට්‍රි ක්‍රේන් ඔපරේටර්ස් කියලා නේ එයාට කියන්නේ.
0: හ්ම්
1: හ්ම්. අර ලොකු වර හෙට මෙහෙට යන පීලි දිගේ යන ලොකු බහලුම් මෙහෙට මෙහෙට අර නැවේ මේ නැවට එන මේ බිමට බිම තියෙන ඒවා නැවට දාන. ඔයා දන්නවද? අපේ ගෑනු ළමයි කණ්ඩායමක් ඉන්නවා කියලා.
0: ඒව ඔපරේට් කරන?
1: ඒ ක්‍රේන් ඔපරේට් කරන? දැනගන්න හිටියද?
0: නෑ දැනගන්න.
1: අමුතු වෙන්නේ අපිට.
0: යස්.
1: අපිට පයිලට් කෙනෙක් ගෑනු ළමෙක් ඉන්නකොට හරි අමුතුයි.
0: හ්ම්. වෙනස් අත්දැකීමක් වගේ නේ. එක ස්පෙෂල්.
1: ඔව්. ඒක පැත්තක තියන්නකෝ.
0: හරි.
1: අර වගේ ක්‍රේන් ඔපරේටර් කෙනෙක් ග්ලෑන් ළමෙක්.
0: ග්ලෑන් ළමෙක්.
1: ඒක ක්‍රේන් ඔපරේටර් කෙනෙක් ඉන්නවා කියලා කිව්වොත් එක්කෙනෙක් නෙමෙයි. හ්ම් හ්ම්. මම දන්න තරමින් හතර පහ දෙනෙක් ඉන්නවා.
0: ආ මට තාසයි යන්නේ.
1: ඔව්.
0: ඒක ෂොක් නේ.
1: හ්ම්. කවුරු හරි එක ළමෙක් අපේ ന്യാය කෙනෙකුත් වෙනවා දැන් පොඩක් දුරින් නෑකමක් තියෙනවා මට. එයාගෙන් තමයි මම ඔක දැනගත්තේ කාලයකට කලින්.
0: ඕකේ.
1: එහෙම ඉන්නවා. එතකොට ද පිට රටවල නම් කොච්චර ගෑනු ළමයි බස් එලවනවා.
0: හ්ම්
1: හ්ම්. අර සද්දන්ත බස් එක.
0: හ්ම්.
1: ගොඩාක් ගෑනු ළමයි එලවන්නේ.
0: ඒ එහෙම තමයි නේ.
1: කොච්චර මේ ට්‍රේන් ඔපරේටර්ස්ලා ඉන්නවද ගෑනු ළමයි?
0: ඕකේ.
1: තාම අපිට ඒව එච්චර හොරු නෑ.
0: හ්ම්.
1: තාමත් අපි බජාජ් එක්ක ගෑනු ළමයි එනවා දැක්කද?
0: චුට්ටක් බලනවා මේ.
1: කමන්න නැද්ද මේක ඉතින් ගියාට කියලා වයිෆ් ටිකක් බල්ලත වෙනගින්.
0: ඒ නම් ඉතින් වෙන මේකක්. ඕ
1: මේකේ යන්නද වෙන එකක් ගේන්නද වෙන ත්‍රිවිධ.
0: මමත් එන්නම්.
1: කැෆේ තියෙන ආවේනික පොඩි ගති තමයි නේද ඒවනන්නේ.
0: යස් එහෙම ඉන්නවා කාන්තාව ඉන්නවා බජාජ් ත්‍රිවිල කියලාවන. සමහර කට යාගම බිස්නස් එක කරන.
1: ඔයා දන්නවද දැන් අලුත් බජාජ් ත්‍රිවිලක මිනිසුන්ට තිබිච්ච පේන් පොයින්ට්ස් ගොඩාක් අයින් කළා
0: තියෙනවා. හරි.
1: මිනිසුන්ට රිවර්ස් එක දාගැනීම මහ විශාල කරදරයක් වගේ හිතුණා නේක තැනක.
0: ලොකු ශක්තියක් ඒකට යොදවලා වෙන මහන්සියක් කරන් කරන්න ඕනි වැඩක් වුණානේ.
1: බජාජ් ත්‍රිවිල එක රිවර්ස් කරන එකට වෙන මෙකනිසම් එකක් තියෙනවානේ.
0: රයිට්.
1: ඒක තියෙනවා මේ හැන්ඩල් එකක් මොකද්ද ඔය එකක් කරලා.
0: හරි.
1: අර පල්ලෙහා තියෙන මොකද්ද තව කෑල්ලක් ඇදලාද?
0: මෙහෙම ඔබලා මොකද්ද
1: කරනවා? ඔව්. ඒක හරියට කරන්නත් ඕනේ ඒක ෂොට් එකට.
0: යස්.
1: නැත්නම් සමහරවිට මම දකිනවා නිකන් දෙතුන් ගමනක් එහෙට මෙහෙට කරනවා. ඉතින් එහෙම තමයි වාහන හොයාගත්ත කාලේ ස්ටීම් එන්ජින් වලින් දිව්වේ.
0: හරි.
1: වතුර දාලා රත් කළා දිව්වේ.
0: හරි.
1: එහෙම තමයි. එහෙම ආපු ගමනේ දැන් අද වෙනකොට බජාජ් එකෙන් අඳුනලා දීලා තියෙන 4 ස්ට්‍රෝක් 4 වැල්ව් 236 cc ක්‍යුබික් සෙන්ටිමීටර්ස් 236 ක ලොකු එන්ජිමක් තියෙන අලුත් ත්‍රිවිල එක. ඒ හැම අමාරු වැඩක්ම ලේසි කරලා තියෙනවා. අද ගෑනු ළමයෙකුට බජාජ් ත්‍රිවිල එකක් එලවන්න පුරුදු වෙන එක නැතින්.
0: යස්.
1: රිවර්ස් එක ස්විච් එකෙන් තියෙන.
0: හ්ම්
1: හ්ම්. හෑන්ඩල් එකට ආපු ස්විච් කෑල්ලකින් තියෙන්නේ රිවර්ස් එක එන්ගේජ් කරන්න.
0: හ්ම්.
1: ඩිජිටල් මීටරයක් තියෙන නිසා බොරු ගණන් හැදලි අවශ්‍ය නැහැ. හරියටම දුවා ගන්න පුළුවන් කිලෝමීටර් ගාන කීයද කියලා ඒක පෙන්නනවා.
0: අනිත් එක ස්ටාර්ට් කරන අර මෙහෙම කෑල්ල මෙහෙම ඇදලා එහෙම ස්ටාර්ට් කරන්න ඕනේ නැහැ. ඒක බටන් එකකින් ටග් ගාලා ස්ටාර්ට් එක ගන්න පුළුවන්.
1: සුපිරි self start පාරක් දාන්න පුළුවන්.
0: අපිට
1: කියන එක self start.
0: Self start.
1: Button. Self start button.
0: අරකක් තියෙනවා, අර කෑල්ලක් තියෙනවා. හැබැයි ටින්ගල අරකින් start කරන්න
1: පුළුවන්. ඒ බැරි තැනකනේ අරක තියෙන.
0: Okay.
1: ඒ මොන හරි තියෙන්නේ බෑ. තාමනා තියෙන. ඊළඟට factory එකෙන්ම fit කරලා ඉන්න radio එක නිසා.
0: Yes.
1: දැන් අපි මේ කියන කතා අහගෙන නේද? වෙලාවකට hina වෙවි වෙලාවකට තරහ ගිහිල්ලා
0: හරි ඔකේ
1: අපි සමහරව තරහත් මේව කරනවනේ
0: ඔව්
1: අපි අහගෙන ඉන්නවා තරහත් යනවා අපිට පව තරහ යනවා අපි කියනවා සමහරව
0: හැබැයි දැන් ඔබේ හිතේ තියෙන දේ අපි කියනවා නේ අපිට පොඩි නිකන්
1: එනවා ගැම්මකුත් එනවා
0: එනවා
1: ඔව් ඒවත් අහගෙන
0: හරි ඔකේ
1: ආ ඔබ ඔබට ගන්න පුළුවන් ගමනක් විමනක් යන්න පුළුවන් සමහර අයගේ මේක පවුලේ වාහනේ සමහර ඊට වඩා දෙයක් ලොකුවට හිතලම නැහැ ඒගොල්ලෝ හිතනෝ නැහැ මේක ලේසි මේ වාහනේ නඩත්තු වීදම් ඉතාම අඩු වාහනයක් නේ අපේ ලංකාවේ තියෙන.
0: Yes.
1: නඩත්තු වීදම් ඉතාම අඩු වාහනයක්. අනිතක මිනිස්සු දන්නවා සෙල්ලම.
0: හ්ම් හ්ම්.
1: බජාජ් ත්‍රිවිල එකක් විතරක් නෙවෙයි බජාජ් මොන වාහනය ගත්තත් ජෙනවින් පාත්ස් ලංකාවේ හරිම සුලබයි. ලංකාවේ ඕනම තැනක කිලෝමීටර් 20ට ඩේවිඩ් පීරිස් නියෝජිතව ඉන්නවා. බජාජ් වාහනයක් සම්බන්ධව ඕන දෙයක් කරගන්න පුළුවන් මිනිස්සෙක් ඉන්නවා හැම කිලෝමීටර් 20කටම සැරයක්. ඉතින් මොනවා වුණත් ජෙනවින් පාර්ස් දාලා බජාජ් වාහනේ බලාගත්තොත් කවදාහරි දවසක අලුත් ත්‍රීවීල එක ආපු වෙලාවට ඕක දීලා දාන්න පුළුවන් ගත්ත මූඩ් එකේම ගත්ත බ්‍රෑන්ඩ් නිව් මූඩ් එකේම වගේ විකුණලා දාන්නත් පුළුවන්. දෙන මිනිහත් හරීම ආඩම්බරෙන් දෙනවා, ඒක ගන්න මිනිහත් හරී සන්තෝෂෙන් ගන්නවා. හොඳට මේ වාහනේ හරීම පරිස්සමෙන් පාවිච්චි කරපු වාහනයක් කියලා
0: එක්
1: කරගන්නත් පුළුවන්. ඉතින් අපි හැමෝම දිනලා ඉන්නේ මේ වැඩේ නේ, බජාජ් ත්‍රීවීල් එකක් ගත්තා. ඒ නිසා මොකක් හරි ත්‍රීවීල් එකක් ගන්නවා කියන කතාවට අපි නම් විරුද්ධයි. ඔබ බජාජ් ත්‍රීවීල් එකක් ගන්න තමයි හැම වෙලාවම හීන දකින්න ඕනේ. මොකද ඔබේ හීන දකින දේ තමයි දවසක හැබෑ වෙන. ඉතින් මොකක් හරි ගන්න නෙමෙයි, බජාජ් කියන නමත් එක්කම ඔබේ හීන දකින්න පුරුදු වෙන්න ඕන.
0: Definitely. හරි, ඕනම කෙනෙකුට මාව අල්ලගන්න පුළුවන්. මට කිරි තේ එකක් රහට හදලා දුන්නොත්. විශේෂයෙන්ම පැල්වත්ත කිරි තේ.
1: තේගක් කතර දිනා මොනවද මේ ගොරක පළු, මේ ගොරක තලි.
0: ඈ දැන් සමහර කර මම හරි තාප්
1: ගෙදරදී හරි මම කියාපාලක මේ මම හරි ආසයි කිරි තේ එකක් බොන්න. මගේ ඕන මූඩ් එකක් වෙනස් වෙනවා හොඳ කිරි තේ එකකින් කියලා.
2: ඕන කෙනෙකුට මාව කිරි තේ එකක් දීලා අල්ලගන්න පුළුවන්.
1: හරි නම්බුවකින් කියන්නේ. හරි නම්බුයි කෙල්ලට.
0: ඉතින් ඒ සමහර කර ගෙදරදී හරි
1: මේවා ඉතින් මෝනින් ෂෝ වල තියාගෙන හිටියනේ අපි අවුරුදු ගාන.
0: ඇයි මොකද වැරදුනාද?
1: ඇයි හරි ගියාද?
0: දැන් ගෙදරදි මම ගොඩක් වෙලාට හරිම ටෆ් කැරක්ටර් එකක් අරවින්ද මෙහෙම විහිළු තහළු කරගෙන හිටියට ගෙදරදි හරි ටෆ්. ඉතින් එතකොට මගේ මොකක් හරි
1: ගෙදර කවුරක් නැති වෙලාට
0: අවසරයක් ගන්න මොකක්
1: හරි තාත්තගේ අම්මගේ ගෙදර වෙట్లా ඉන්නේ ටෆ් කන පැලෙන්න ගහලා එළියට දාන්න දෙල්ලන් දාන ගියොත් එම් තමුන්ට කියලා ගයක් පුද්දොරක් කදාගත්ත කෑනින් නම් තව මේ කතාව කිව්වට කමන්නේ. අම්මා ගෙදර හරි ටෆ්, තාත්තගේ අම්මගේ මහ ගෙදර වෙట్లా ඉන්නේ හරි ටෆ්.
0: මගේ මොකක් හරි වැඩක්
1: කරන්න අනේ අංකල් කන පැලන්න දින ඉලිට දාන්න ජෝඩුව
0: ගොත්තනේ
1: ටෆ් ටෆ් දෙපිටියන්
0: දැන් ඔෆිස් එකේ මම හරි ටෆ්. දැන් මේ ෂෝ එකේ විතරයි මේ විදිහට හිහිහි ගගා ඉන්නේ.
1: ඔෆිස් එකේ ටෆ්
0: ටෆ් ඉතින් ඒ
1: වෙලාව වැඩි නෙමෙයි සිකියුරිටි පාට් එකක් දාවන ටෆ් දෙපිටියන්.
0: ඉතින් ඒ වගේ වෙලාවට මගේ මොකක් හරි දෙයක් ඉතින් මේවා කරගන්න වැඩක් කරගන්න ඕනි වුණාම
1: මොනවා කරගන්නද මේ වාට කියලා වැඩක් කියලා
0: ටක් ගාලි ඉතින් පැල්වත්ත කිරි
1: දෙක මම ඉදන් ඉරලා පල්ලෑ දෙන සපත්තු දෙක ගෙන්න ගන්නවා. ඕවා තමයි මං කරගන්න
0: වෙන්නේ. ඒවා මොකද උදව්වක් නෙමෙයිද?
1: උදව්වක් උදව්වක් ඉතින්.
0: ඉතින්
1: සපත්තු කරගෙන ගිහින් කිරි දෙක හදලා
0: දෙන්න. කිරි දෙක හදලා දෙන්න.
1: කිරි දෙක දුන්න වැඩක් කරගත්තා. ඕන මූඩ් එකක් නමන්න පුළුවන් කිරිතේ එකට කියලා හිතෙනවා. සමහර අයට නම් දැන් මම නම් එහෙම ලොකුවට කිරිතේ බොන මිනිහෙක් නෙමෙයි.
0: හරි.
1: හැබැයි මං ඉඳහිට කිරිතේ එකක් බොන්න ආසයි. මං ප්ලේන්ටිකාරයා. හරිද? කෝපිකාරයා.
0: හරි.
1: කෝපිකාරයා ප්ලේන්ටිකාරයා. ඒ වුණාට මම බ්‍රේක් එකක් ගන්න මට නිකන් මට ස්පෙෂල් ඒක. කිරිතේ අබ්බුනේ. දැන් මට සාමාන්‍ය ජන ජීවිතේ මම එනවා වෙන තැනකට.
0: හරි, ඒ කියන්නේ ඔඩ ස්පෙෂල්
1: මොමන්ට් එක. මම සාමාන්‍ය ජන ජීවිතේ නෙමෙයි දා තියෙන්නේ.
0: රයිට්, ඕකේ.
1: දැන් මම කිරිතේ බොනවා. අපේ ගෙදර මේ වගේ ආසක තිච්ච වෙලාවට කිරිතේ එකක් බොන්න අපේ ගෙදර ඉන්නවා එන්න කිරිතේ කාර්යෝ සෙට් එකක් ඉන්න. මම තමයි ඉඳහිට කිරිතේ කාර්යය.
0: හරි, ඕකේ.
1: මේ පැල්වත්ත දැන් අපි තේරුම් ගන්න තියෙනවා. පවුඩර් මිල්ක් කියන එක අපිට හදන්න පුළුවන් තාක්ෂණයේ රටේ තියෙනවනේ. අපේ රටේ හොඳම වර්ගී කිරි ටික තියෙනවා.
0: හරි.
1: ඒ ටික එකතු කරගන්න යාන්ත්‍රණෙත් තියෙනවනම් පිට රටින් නැව් වෙනකන් ඉන්න ඕනේ. අපේ රටේ දවස ගාන කිරි ටික එකතු කරනවා. දවස ගාන ෆැක්ටරි එකට ගේනවා. ඒවා මිල්ක් පවුඩර් කරනවා.
0: හරි.
1: එහෙම නිසා තමයි මාකට් එකේ හැම වෙලාවෙම පැල්වත්ත කිරි පැකට් එකේ නිෂ්පාදිත දිනේ බලපුවාම ග්‍රෑම් 400 පැක් එක බලන්න හැම වෙලාවෙම අලුත් දවසක් තමයි තියෙන්නේ. මේ ළඟදී තමයි නිෂ්පාදනය කළා තියෙන්නේ.
0: ඒ වගේම ග්‍රෑම් 400 පැක් එක ගාන අඩුම මිල්ක් පවුඩර් එක බැලුවත් ඒත් පැල්වත්ත එකත් කියන්න ඕනේ.
1: ඒ ගාන අඩුම කියන එක චීප් කියන එක නෙමෙයි කියන්නේ. ඒ ගාන අඩුවට ඇත්තම දෙන්න පුළුවන්.
0: යස්.
1: අපිට වෙන වෙන දේවල් නැහැනේ කරන්න. පැල්වත්ත දෙන්නේ කිරි ටික එකතු කරගෙන ඒක පවුඩර් කරන්න තියෙනවා. රට ඇතුළමයි සම්පූර්ණ සිද්ධිය වෙන්නේ.
0: හරි.
1: ඒ වාසිය නොදී ඉන්න පුළුවන්. ඕනනම් පුළුවන් ඒ වාසිය නොදී පිට රටින් ගේන කිරි පිටි පැකට් වල ගානටම මේක ගෙනියන්නලා ඒ ගානට ගුණන්න පුළුවන්. හැබැයි පැල්වත්ත ප්‍රතිපත්ති මේ තීරණයක ඉන්නවා. නෑ, අපේ රටේ හදන එක අපේ මිනිස්සුන්ට දෙන එකනේ. අපි අපේ මිනිස්සුන්ට දෙන්න පුළුවන් සාධාරණම ගානට අපේ ව්‍යාපාරෙත් පවත්වාගෙන යන ගමන් මිනිස්සුන්ට දෙන්න පුළුවන් හොඳම ගානට අපි මේක දෙමු. කිරිපිටි කියන්නේ කිරිපිටි තමයි ඉතින් කොහොමද?
0: ඒකනේ. දැන් හිතුණා නම් පැල්වත් එකක් ගන්න කෙලින් මල්ලන්න කාගීල්ස් ෆුඩ් සිටි. හරිද? කාගීල්ස් ෆුඩ් සිටි වල හැම දෙයක්ම තියෙනවා. විශේෂයෙන් මේක කියන්න ඕනි. ඒ කියන්නේ අපි ගන්න නැවුම් එළවලු පළතුරු වල වලින්දන් පටන් ගත්තම මස් මාළු ටිකට ගියාම ඊට පස්සේ එක එක ඇට වර්ග තියෙනවා. ඒ දේවල් ඊට පස්සේ ඔය චීස් ජාති තොරවද මේවද හැම්ද චිකන්ද සොසේජස්ද
1: තමත් හැම් හෙන ලොකුයේ නේද? මට ඇත්තටම හැම් වලට මට දෙල් ලොකුයි. මොකද හොයාගන්න අමාරුනේ.
0: මං හැම් ඉතින් ඒක අපිට
1: නෝනේ. මං මං මල ඇස් හැම් කියනකොට ඇස් හැම් වගේ වුණා. ඈ හැම් කියන ඇස් බෙහෙ තරංග.
0: මට දෙල් හැම්
1: මං ආසයි දෙල්. ඇයි? සීසනල්. හැමදාම දෙල් නැහැ.
0: ඉතින් මං ආසයි හැම්.
1: ඔව්.
0: ඒ මගේ චොයිස් එක
1: අරින්න. හැම්. හැම් කාලා නේද?
0: අයියෝ අදත් මේ හැම්.
1: බලන්න හැම් නෙමෙයි දෙල්
0: හැම දෙයක්ම
1: හැම දෙයක්ම
0: හැම දෙයක්ම
1: ඒක තැම් තියෙනවා හැම දෙයක්ම
0: හැම තැනම තියෙනවා කාගිල්ස්
1: ඔය මොන කාලෙක හොයාගන්න බැරි ඕනම දෙයක් කාගිල්ස් එකට ගියා නම් ඔබට අහුවෙනවා
0: හරියට
1: අනිවාර්යෙන් තියෙනවා ඒකවල තින් සීසන් එකත් අල්ලනවා අනෝද කාලෙට ඒවා
0: හරි
1: රඹුටන් කාලෙට ඒවා
0: දියුල්
1: කාලෙට ඒවා
0: ගස්ලබු කාලෙට ඒවා
1: ගස්ලබු වලට කාලයක් නැහැ මිස් ගස්ලබු හැම කාලෙම තියෙනවා මිස් මේ නොදන්නේව කතා කරන්න එපා ඔයා වගේ අය මට දවස ගානේ හම්බෙලා ඇති වෙලා ඉන්නේ මේ දන්න දෙයක් කතා කරන්න ඕන ගස්ලබු කාලෙට ගස්ලබු හාල් කාලෙට හාල් මොනවද මිස් මේ කතා කරන්නේ මිස් ඇයි මිස් මෙහෙම හැසිරෙන්නේ දූරියන් කාලෙට හාල්
0: නෑ
1: නෑ දූරියන් කාලෙට දූරියන් ඒවා කාලෙකට එන කතා කරන්න ඕන මිස් මල කරදරයක් නේ. ගත්තමු කාලෙට ගත්තමු.
0: අස්ලබු නැගදී හැම කාලෙම තමයි. ඔව් ඔව්. ඉතින් ඒ විදිහට හැමදේම.
1: එමත් තියෙනවා.
0: යස්.
1: වරදින්නේ නැහැ ඉතින් කාගිල්ස් එකට තැනෙනකොට නිකන් ගේම් එකක් වගේ තමයි නේ. යනවා ඉතින් හොයනවා ඕන් ටික ගන්නවා එනවා. වරදින්නේ නැහැ. වහලා කියලා ෆීල් යන්නේ නැහැ. වරදින කාගිල්ස් වහලක් දන්නේ. කිසි දාක හිතෙන්නේ දෙයක් නේ.
0: යස් ඒකනේ.
1: නේද? හන්දිය කඩේන වහලක් දන්නේ නැහැ. කාගෙල්සකට යනවා. ඒක වහලද දන්නේ නැහැ. ඒව නැහැ ඔළුවේ. ඇයි අපිට මාර්ෂුවර් එකක් තියෙනවා කාගෙල්සක ඇරලා තියෙන්නේ කියලා. ඕනම කාලෙක. ඉතින් අපේ ජීවිතේ වල ආපු නිකන් එන චැලෙන්ජින් කාලවල පවා කාගෙස් මාර ඇක්ටිවේෂන්ස් ටික කරා අපේ ඩේ ටු ඩේ ලයිෆ් එක නිකන්
0: ඊසි කරලා දුන්නා අපිට.
1: අන්න හරි.
0: යස්.
1: ප්‍රශ්න නැතුව පුළුවන් තරම්. ප්‍රශ්නයක් නැතුවම වගේ තල්ලු කරගන්න ලයිෆ් එක. ඒවා ඉතින් මතක තියෙන්නත් ඕනේ.
0: හරියට හරි. 8:48

0: ලයිෆ්ස්ටයිල්ලකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙර ඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
1: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
2: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: விலக்குவார்தன டெக்ஸ்டைல்ஸ்.
1: ජැන්තමන් කාම්තු බැංකොක් තායිලන්ඩ් හයි මම ශේනිය ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා. ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න ග්ලෝබල් යුනිවර්සිටි පාර්ට්නර්ස් 0800 567 8787 0800 567 8787

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරව ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල් සමාගමකි.
1: මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
1: අයියෝ මට මල් ගොඩක් දීලා.
2: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
3: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් 0114 700යි 550.

0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 අද කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත් බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න. බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
1: මේ හඳුන් ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
4: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.
5: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙන සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න.
6: Brand new 3-wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පහසුකම් දැන් LB Finance වෙතින්. අමතන්න 0112-222-200.
4: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.
7: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
8: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
9: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැහෙනි, කලින්ම ඩිරෙක් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ.
11: 10 කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවනේ. ආන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ.
12: රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ
11: නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනේරු. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0112-200-7000 කෝල්යක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙයි.
0: ආදිමාන්සින් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
13: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

ලයිෆ්ස්ටයිල්ලකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටරයකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා

0: චුද්‍රකුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සම්මිත අමතන්න 0112200.
1: විවාහය කියන්නේ මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව. හොඳට සැලසුම් කරලා අඩු වියදමින් ලස්සන පරිසරයක රසම රස කෑම වේලක් දෙන්න සුහදශීලී හොඳම තැන මටත් මුණ ගැහුණා.
2: සුන්දර මංගල සිහිනය දියවන්නා මිටියාවතේ සොඳුරුයි සවක ඔපියුලන්ට් රිවර් ෆේස් හෝටෙල් 166 කොස්පත්ත පාර නාවල රාජගිරිය දුරකථන 0112 112 86 94.
3: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
4: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be
5: සැමට අතදුන් ගමනට ජයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
6: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක් ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසි නේ ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න සල්ලි වලින් 75%ක්ම වතු ලංකාව වගේ මුහුදින් වට උණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොන්න යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දේ බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා මෙටලයිසින් කිය අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි දැන්ම කතා කරන්න 0771 47 47 47 බලන් ඉන්න එපා මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ
7: හතලිස් වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය
8: 98.2 98.4

0: සියත දෙවයිනපුරා
1: උදේනවයයි විනාඩි දෙකයි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: theater top story
1: palat sabha chandaya pavattuna diniya karaka sabhave nirdeshayen paso palat sabha metivaraniya mema wasare pavathwima pilibandawa nishchita prakashayak sidu kala noheki bawa rajya paripalana amatya chandana abiratna pavasanawa අමාත්‍යවරයා සියත ප්‍රවෘත්ති වෙත පැවසුවේ මැතිවරණය සම්බන්ධයෙන් පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ මත මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කරන බවයි.
2: කඩිනමින් නිර්දේශයක් දුන්නොත් මේ අවුරුද්ද ඇතුළෙම තියන්න පුළුවන්. ඒතකොට ඒක ලැබෙන නිර්දේශයට ගත වෙන කාලය අනුව තමයි තීරණය කරන්න වෙන්නේ. නිශ්චිතව මේ අවුරුද්ද තියෙනවා කියලා කියන්න බෑ. හැබැයි විශේෂ කාරක සභාවේ නිර්දේශ ලැබිලා වැඩි කාලයක් යන පෙර අපි ඡන්දය තියෙනවා. මුදල් වල නම් ගැටලුවක් නැහැ. මොකද අපි ඡන්දෙට වෙන් කරව මුදල් එහෙමම තියෙනවා.
1: අමාත්‍ය විජිත හෙරත්ගේ සභාපතිත්වෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගියදා මැතිවරණ කොමිෂන් සභාවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් කැඳවා ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන් විමසනු ලැබුවා. එහිදී මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් පැවසුවේ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීතිය සකස් කර දෙන ඕනෑම අවස්ථාවක ඡන්දය පැවැත්වීමට තමන් සූදානම් බවයි. වසර 11ක් පළත් සභා මැතිවරණයේ නොපැවැත්වීම හේතුවෙන් සියලු පළත් සභා මේවන විට පවතින්නේ ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේ. දැන් ක්‍රීඩා පුවතක්. ජාතික ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය තාවකාලිකවත් හිටුවා තිබෙනවා. හෑන්ඩ්බෝල්, කැරම් හා හොකි යන සංගම් ඒ අතරට අයත්. පවතින විවස්සා සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කරගැනීම සහ නව නිලධාරීන් පත්කර ගැනීම සඳහා වූ නිලවරණ විනිවිද භාවයකින් යුතුව පැවැත්වීම සඳහා එම පියවර ගත් බවයි ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේ. එම ක්‍රීඩා සංගම්වල පාලනය ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත පවරමින් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ගැසට් නිවේදනයක්ද නිකුත් කරනු ලැබුවා.
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: මේ පැයි සිත නිවන බොතු පැති කීතය ඔබ වෙත කෙනෙන්නේ.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: මාර ලස්සන මූවි සීන එකක් අපේ ගෙදර වුණා අරවින්ද. මූවි එකක් වගේ තනිකර.
1: සිරාවට?
0: අපේ අම්මි කිචන් එකේ ඉඳලා එයා
1: කවුද හිටියේන්නේ ඔයයි?
0: මම පැත්තක පුටුවේ වාඩි වෙලා මම බලාගෙන හිටියේ සීන් එක. අම්මා උයනවා, තාත්තිත් සයිඩ් එකට වෙලා පොඩක් කතා කර කර දැන් ඉන්නවා කට්ටිය. ඒ විදිහට තමයි පරිසරයේ තියෙන කිචන් එක.
1: මූවි සීන් නැත් තමයි.
0: හරි.
1: නැත්තම් හරි සීන් එකේ තියෙන තාත්තා උයනවා, අම්මා පැත්තකට ආන්දිදි බලන් ඉන්නකන්.
0: තාත්ති මොනවද කකා වගේ හිටියේ මොනාරි? මට මතක නෑ. ෆෘට් මොන හරි, ස්ට්‍රෝබෙරිස් හරි, බෙරිස් හරි, මොනා හරි එකක්.
1: බෙරි තාත්තා බෙරි ජාති කන්නේ නේද? කාබෙරි නේද?
0: නෑ, බ්ලැක්බෙරි. බ්ලැක්බෙරි, රාස්බෙරි.
1: අනේ ඔහෙගේ තාත්තා කන බ්ලැක්බෙරි බ්ලූබෙරි. අම්මා කතේරියෝ කියන්නේ හාලටයක් නෑ සර් ගේ හරිය. එහෙව් ගෙදර තාත්තා කන්නේ බ්ලැක්බෙරි බ්ලූබෙරි.
0: අපි හාලටයක්වත් ගේන්නේ.
1: හොඳයි ඔය ගානින් හරි ඉන්නේ. බ්ලැක්බෙරි කාලා.
0: අම්මි දැන් මොනාද කුක් කරන ගමන් ඉන්නේ. මං හිතන්නේ බ්‍රොකලි.
1: උයන්නේ නෑ මේක දැන්.
0: බ්‍රොකලි වෙන්න ඕනේ.
1: කුක් කරනවා ඒගොල්ලන් ගෙදර.
0: හරිද? බ්‍රොකලි වගේ.
1: බ්‍රොකලි.
0: හරි.
1: බ්‍රොකලි උයනවා මේගොල්ලන් ගෙදර. උත්තමල් ලකු.
0: ෂැලෝ ෆ්‍රයි කරන ගමන් ඉන්න.
1: ඉතින් බ්‍රොකලි ෂැලෝ ෆ්‍රයි කරන.
0: තම්බන. හරි මොකක් හරි. හරිද?
1: ඕගොල්ලෝ කරපු දේ කියන්නකෝ. එකෙන් කරන්න පුළුවන් දේ තියෙනවා වෙනම.
0: අම්මා පොලොස් වගේ
1: තාත්තා බෙරි කකා ඉන්නකොට
0: හරි
1: නේද? තාත්තා බෙරි කකා නෙමෙයි, මොකක් කරේ ඔය මොකක් කරේ කුණු කුණ්ඩ වාලයක් අහුවෙලා තාත්තට බෙරි වෙන්න දීලා ඇති මව් යානේ.
0: ඒක පස්සේ වුණා. හරිද? ඒක පස්සේ
1: මව් යානේ දීලා ඇති තාත්තට බෙරි වෙලා යන්නේ.
0: අහන්නකෝ කතා.
1: තාත්තා බෙරි කකා නෙමෙයි, තාත්තා මූණ බෙරි කරන් ඉන්න වෙලාවේ අම්මා පොලොස් බදිනවා.
0: අම්මි ෆෝන් එක කනේ තියන් කාර්තික හරි නැන්දිත් එක්ක හරි පොඩ්ඩක් කතාව. කොහොම හරි අම්මා මේක පාට ගැස්සුණු පාර අම්මගේ ෆෝන් එක මෙහෙම
1: අතුණ ඇතිලියට
0: ගිලිහුණා. හරිද? තාම මෙහෙම ගිලිහෙනවා. තාත්තගේ අතේ තිබ්බ පිඟාන තාත්තේ උව මෙහෙම ටක් ගාලා ෆෝන් එක තියෙන දෙසට. ඒ කියන්නේ තාත්තගේ අදහස තමයි ෆෝන් එක බිම වැටෙන්න කලින් පිඟාන සෙට් වෙලා පිඟාන උඩට ෆෝන් එක වැටලා ෆෝන් එක ආරක්ෂා.
1: පිඟාන පිටින්ම ෆෝන් එක වැටලා කුඩු වෙන එක තමයි.
0: හැබැයි තාත්තිට අමතකුණා තාත්තගේ අතේ තිබ්බ වීදුරු පිඟානක් කියලා. ඒක වැඩන ගමන් සලාංගාලා වීදුරු පිඟානක්
1: ළඟද දෙගත්තේ.
0: So many years ago.
1: බෙලි පිඟාන.
0: අරක කුඩු.
1: ඔකේ තාත්තිට මේ මේ පිඟන් වට ගන්නවා බෙලි පිඟන් දීලා තියෙන දෙන්නටම කියලා. ඊදර?
0: ඒ වෙන තාත්තා කෙනෙක්.
1: හරි කියන්නේ.
0: ඊට පස්සේ අර ෆෝන් එකත් කරනවා පිඟානත් කරනවා. දැන් අම්මි ගැටි.
1: දැන් impossible වගේනේ හලෝ.
0: මිගේ ඇතිනේ ෆෝන් එක වැඩන ඉතින්. අම්මට ඒක වැරද්දක් මේව කරගන්න බැහැ නේ. ඉතින් අවසාතිර හොඳටම බැන්නා. ඉතින් අර වීදුරු පිඟාන කැඩුවට ෆෝන් එක අරගෙන බලනකොට ෆෝන් එකත් ඩැමේජ් වෙලා අරවින්ද. මන් දන්නේ මාර මූවි සීන් එක තමයි ඊයේ ගෙදර. ඉතින් කොහොම හරි මම ඒ දෙනව සම්මතයකට පත් කළා. මම ඒකට පොඩි ලෙක්චර් එකක් දුන්නා.
1: මම හින්ගන සීන් එකක් කියන්නේ. ෆෝන් එක වැඩනකොට නිකන් පිඟානේ වෙනවා යටට.
0: කාන්ට අර මෙහෙම ප්ලේස් උනා. ප්ලේස් උනාට මේවා කුඩු උනා. කුඩු උනා.
1: උතුම පවුලක් නේ.
0: ආස නැද්ද ඒ වගේ පවුලක සමාජික කෙනෙක්?
1: නෑ.
0: දැන් ඉතින් චාන්ස් එක මිස් වෙලා එක ගණන් දෙන්න.
1: ඔව්.
0: ඒක වාඩි ගිලිහුණා ඒ චාන්ස් එක.
1: ඒක ගත්තා. මිනිහා ගත්තා ඒක නේද? ඒ චාන්ස් එක.
0: ඔව්. ඒ
1: මිනිහාට

0: ගන්නකො අම්මා ඒ මිනිස්සුන්ගේ ගෙදරන වැටිලයින්නේ. අඩම තනම ගෙවල් කුලියක්වත් ගෙවන්න තියකේ. අම්මරයි තාත්තරයි ෆෝන් දෙකක් අරන් දුන්නන නේද? දැන් ඔය හරියේ ගෙයක් කුලියට ගන්න ගියොත් වාර්කයකට වඩා යනවනේ.
1: ඔව් අනිවාර්යෙන්. X90 ෆෝන්ස් දෙකක් අරන් දුන්නා නම් ඒක හොඳයි නේ.
0: X90 ෆෝන් එකක් ගන්නවාට වාරිකේ මං හිතන්නේ ලොකු ගාණක් වෙයි කියලා. රුපියල් 5000ක් වෙයි වාරිකයක්.
1: යා ඒක තමයි.
0: රුපියල් 5000ට කොහෙද ඉන්න පුළුවන්? ඕ
1: ඒකනේ. කොහෙද යන්නේ? ෆෝන් දෙකක්ම ගන්න පුළුවන්.
0: ඒක තමයි. රුපියල් 5000ට කොහෙද මිනිහෙකුට වාරි ඉන්න දෙන්නේ? කොහොමද ඉන්න දෙන්නේ? වාර කොහොමත් ඉන්න බෑ ඒකන්ට. ඉතින් මේ තමන්ගේ දෙමාපියන්ට අරන් දෙන්නකෝ.
1: Thank you Arvind. ඒක මගේ ස්පෑදුවා.
0: ඕ.
1: Thank you.
0: තව ගොඩක් තැන් තියෙනවා වගේ මට ස්පාදලා කරලා ගන්න.
1: දවසර එකක් කරන්.
0: නේද? එහෙම කරන්නේ ඉතින් මේ දෙමාපියන්ට එහෙම අරන් දෙන්නේ ඉතින් කමක් නැහැ. මේ මිනිස්සුන්ට. මේ මිනිස්සුන්ට ෆෝන් එකේ වරුණාව කී කී ඉන්න වෙලාවේ මේ ගිල් අරන් දෙන්න. අඩමතන මේ ගෙවල් කුලියක් ගෙවන්න.
1: මගේ කන හරහා මගේ ඔළුව ටච් කරා.
0: කන පලනවා මම. කන හරහා නෙමෙයි මම මේ කන පලනවා. කන පලන ගමන් මම මේ ඉන්නේ.
1: හරිනේ එහෙනම් ඔබට ගන්න හිතුණත් ගන්න ඔන ෆෝන් එක නිතරම ඔය ළඟ තියෙනවා වැටෙනවා නම් එහෙම නිකන් අර එහෙම එක්කෙනෙක් නම් හරි නිකන් කලබල ඩයල් එකක්
0: කොහොම හරි දවසකට ඔබ මොකක්ම හරි වටන කෙනෙක් නම් එහෙමයි ඉන්නවා
1: ඉන්නා මොකක් හරි
0: ද මගේ යාළුවගේ වයිෆ් කෙනෙක් ඉන්නවා එයා දවසකට මොකක් හරි වටන
1: ඕකේ මිනිස්සුව හරි
0: මිනිස්සුව වටන්නේ ගෙදර බඩු මුට්ටු එහෙම නිතර වැටෙනා ඉන්නවා පොඩි කලබලයක් තියෙනවා වස් මස් බල්ල තිනා.
1: යස් බල්ල තිනා.
0: ඒකෙත් ඉන්නවනේ.
1: කලබල එක්කෙනකින්.
0: ඒක ඉන්නවනේ කලබල කරන එක්කනේ. එයා පොඩක් එයාගේ නම ක්ලම්සි.
1: හරි.
0: හරි හැමතිස්සෙම මොකක් හරි වැටෙනවා හැප්පෙනවා පෙරලෙනවා. එයාගේ හැටි. ඔබත් එහෙම කෙනෙක් වෙන්න තියෙන්නේ කනගාටු වෙන්න දෙයක් නෙමෙයි තින් සමහර හැම තමයි.
1: ස්ටොක් මාකට් එක උනත් වැටෙනවනේ.
0: ස්ටොක් මාකට් එක වැටෙන එකයි මේ ෆෝන් එක වැටෙන එකත් සම්බන්ධයක් නැහැ නේ මිස්.
1: හරි හරි මං කියන්නේ තිබ්බ වැටෙන එක සාමාන්‍ය.
0: ඔන්න ඔය මිස්ලා මගේ අය තමයි නම් මිස් අර කැනඩාවේ කියලා ඉතියෝපියා අරන් හිල් දාලේ. ඕන්න මෙන්න ඩයල් මෙන්න මේවා තමයි
1: මම නම් ඒකට අහුවෙන්නේ
0: කැනඩාවේ කියලා ඔය දැන් අපිත් එක්ක යන හින්දා මිසක් හරි රටට යනවා නැත්තම් මේ කැනඩාව කියලා මේ යන්න හොඳට බේනා ඉතියෝපියා විදියට
1: ෆොටෝත් දාන
0: ඕ
1: කැනඩාවේ සිට
0: කැනඩාවේ සිට කියලා ඉතියෝපියාවේ බෝඩ් එක ඉස්සරහින් දැන් ෆොටෝ දාන ගෑනි මේ
1: හරි හරි අපි
0: මාතෘකාවට කතා කරන්න ඕනේ
1: මාතෘකාවට
0: එමු අපි කතා කරමු X9D කියලා කියන්නේ මීට කලින් ඔන නිකන් මුළු ෆෝන් විජිතේම දික්විජය කරලා තිබිච්ච වැටුනට කැඩෙන්නේ නැති X9C ෆෝන් එකේ අලුත් වර්ෂන් එක. X9C එකෙන් ඒගොල්ලෝ X9D එකට එනකොට තව ගොඩාක් ෆීචර්ස් මේකට ඇඩ් කළා. බැටරි පවර් එක වැඩි කළා.
1: Yes.
0: දැන් ඔබට මේ දවස් දෙකක් විතර යනකම් මේ චාර්ජර් එකක් හොයන කරදරයක්වත් නැහැ. සාමාන්‍යයෙන් අද ගෙදරින් යනකොට අමතක වුණා නම් චාර්ජර් එක කීයක් වෙනවද චාර්ජර් ඇටයක් ගන්න නේ හොඳ එකක්.
1: ඔව් සැලකීතු ගන්න.
0: දැන් ඔබට තියෙනවා චාර්ජර් එකක් ගන්න වෙයිද දන්නේ
1: නැහැ. හරි.
0: කාගෙන් හරි ඉල්ල ගන්න වෙයිද දන්නේ නැහැ. ඔබ ගාව තියෙන X9D ෆෝන් එකක් නම් ඔබ පහුවෙන් දවසට ගෙදර එනවා නම් අවංකවම ඔබට චාර්ජර් එකක් ඕන වෙන්නේ නැහැ. ඔබේ ෆෝන් එක ওই දවස් දෙක කොහමඩක් තියෙනවා. ඒ තරම් හොඳ බැටරි පවර් එකක් දුන්නා. ඊට අමතරව දැන් ඉතින් ඔය කොහේ හරි ගියාම මොනවායි වුණත් රැක පානක ඉතින් ෆෝන් එක බලනවා ෆිල්ම් එකක් බලනවා. ස්ක්‍රීන් සයිස් එක නම් ඕනවටත් වැඩිය ලොකුයි. ෆිල්ම් එකක් බලන්න ලේසි. හැම ෆෝන් එකේම තියෙන සරල ප්‍රශ්නයක් තමයි ස්ක්‍රීන් එක ලොකු නැහෙන ස්පීකරේ පොඩි. ඒකත් හැදුවා. නෝමල් මේ කැටගරි එකේ ෆෝන් එකක තියෙනවට වඩා මේ ස්පීකර් එක 300 ගුණයක් විතර පවර්ෆුල් සද්ද පැත්තෙන්. සහ සවුන්ඩ් එක බොහොම ක්ලැරිටි සවුන්ඩ් එකක් තියෙනවා.
1: හරි.
0: මේක වෝටර් රෙසිස්ටන්ස්, ඩස් රෙසිස්ටන්ස්, ෂොක් රෙසිස්ටන්ස්. එහෙම තමයි මේ ෆෝන් එක ආවේ. එහෙම ෆෝන් එකක් දැනට කවුරුවත් හදලා නැහැ. හැදුවේ ඔන විතරයි. ඔන 69D ලංකාවට ගෙන්නන්නේ සිංග. එයා තමයි බලයලත් නියෝජිතයා. එයාගෙන් ගෙවන්න ගන්න පුළුවන්.
1: X9D. Right. ඊළඟට අපි බලමු NLB හඳුන්වලා දීලා තියෙන දිනන්න පහසු තෑගි වැඩි. ඒ කියන්නේ හරිම ලේසියෙන් දිනන්න පුළුවන් ලොතරැය්‍ය. එහෙම බැලුවොත් ඒ සුබ දවසක් කියන ලොටරි එක තමයි අරවෙන්ද. හරිද? මෙතන තියෙන්නේ අංක 3යි. ඊට පස්සේ ලග්නයක් තියෙනවා. මේ අංක 3යි ලග්නේයි ඔක්කොම ටික එකට ගැලපුවොත් ඔගලන්ට ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හරි එහෙම නැත්නම් රුපියල් ලක්ෂ 5ක් හරි ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒක තමයි ෆස්ට් ප්‍රයිස් එක. පොඩි ප්‍රමාණයක් ගලපන්න තියෙන්නේ නේ.
0: ඉලක්කම් කියලා?
1: ඉලක්කම් 3යි.
0: ඉලක්කම් 3යි.
1: ලග්නේ.
0: ආ ඉලක්කම් 3යි ඉලක්කම්
1: 3යි. ඕ ඉලක්කම් 3යි.
0: ගොඩාක් ඇත්තෙත් නැහැ නේද?
1: ඔව් ඒකනේ දඩබඩ ගාලා ගලප ගන්න පුළුවන්. ඊට පස්සේ අංක 3ක් විතරක් ගැලපුණොත් රුපියල් 50000

0: ගත්තිය නවා ඊට අමතරව තවයගුලන්ගේ තියෙනවා ප්‍රවර්ධන ත්‍යාග අංකය කියලා ඒක පිළිවලින් ගලපල තිබොත් ඕගලන්ට එතනිනො තෘපියල් 25,000ක් ජාග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට හරි සරල විදිහට තමයි සුබ දවසක් ලොටරියක මාකට් එකට ඇවිල්ලා තියෙන්නේ.
1: අනිත් එක 50,000 තෑගි තියෙන එකක් නෙමෙයි.
0: එකක් නෙමෙයි. Yes.
1: 50,000 25,000 තෑගි
0: ගොජ තියෙනවා. හරි.
1: ඉතින් නිකන් ඔබට හිතුන්නේ නැද්ද අද නිකන් සුබ දවසක් ලොතරැයි ආරම්භ කරන්න ඉලක්කම් 3යි. නිකන් රුපියල් 50,000ක් එන්න පුළුවන්. දිනු මැදියමක් තියෙන සම්භාවිතාව ටිකක් වැඩි ලොතරැයි. කොහමද NLB ලොතරැයි කියන්නේ? දිනුන් ඇදෙන්න ප්ලෑන් කරපු ලොතරැයි. සම්භාවිතාව පාවිච්චි කරලා එහෙම ප්ලෑන් කරලා හදන්න පුළුවන්.
0: හරි, ඔකේ.
1: රයිට්. ඉතින් එහෙම තියෙන එකක් කල්පනා කරලා බලන්න. කල්පනා කරලා බලන්න. බලලා ගන්න.
0: Yes.
1: 50,000ක් කියන්නේත් හොඳ සල්ලියක් තමයි.
0: ඕනේ. රුපියල්
1: 40,000ක් වේදම් කළා 50,000ක් ආවා. එහෙම හිතලා ගන්න.
0: ආ, ඒ වගේ බිස්නස් තියෙනවද? ඒ වගේනේ.
1: කිසිම බිස්නස් එකක් නැහැ ඒ තරම්. 40 වේදම් කළා 50,000 ගන්න ඒ ලෙවල් එකේ මොකක්ද අපේ රේෂෝ එක?
0: ආ, ඒකනේ.
1: කීයද රේෂෝ එක හිතා ගන්න බෑනේ ඒ ඒ ගණන්. හා?
0: මේ ඔය ගොඩක් වෙලාවට තාත්තලා හිතන දෙයක් තමයි දැන් ඔන්න ඉතින් වයසට යනකොට ඇස් පෙනීමේ දුර්වලතා එනකොට ඒගොල්ලෝ කියන මේක මේ වයසට මේ වයසට එන ඒවා මේවා ඉතින් හදන්න අමාරුයි පුතා. දැන් අපිට අවුරුදු මෙච්චරක්නේ එහෙම කියලා කියනවා තාත්තලා. හැබැයි විෂන් කෑයකට ගියාම තමයි තේරෙන්නේ වයසට හරි වයසට එන්න පුළුවන් ඇස්වල එක එක ප්‍රොබ්ලම්ස්. හැබැයි ඒවා ගොඩදා ගන්න පුළුවන් කියලා හිතෙන්නේ විෂන් කෑයකට ගියාම. හැබැයි පරක්කු වෙන්න බෑ. අන්න ඒකයි වැඩේ. වයසට එන එක වුණත් හරි වෙලාවෙදී යන්න ඕනේ.
1: නෑ, ඇස් දෙක මැරෙනකන් හොඳට තියාගන්න පුළුවන්.
0: ජීවිත කාලෙම.
1: ඔව්. හැබැයි ඇස් දෙක මැනේජ් කරන්න ඕනේ. මං හිතන්නේ මට ඔයාට තෝරගන්න කිව්වොත් එහෙම.
0: හරි.
1: ඔයාගේ පෙනීමේ හැකියාවද ඔයාගේ අත් දෙකද
0: පෙනීම
1: ඔයා කොයි දෙකද බේරගන්න?
0: මං බයම දෙයක්
1: තමයි ඇස් දෙක පේන්නේ නැතුව. වාට වා ගොඩක් පව් කරපු කයක් ගැහණියක්.
0: කවුද එහෙම කියන්නේ?
1: මං කියන්නේ. පව් කඳක්.
0: හරි.
1: දැන් පව් පරිසම් දෙන්න යන්නේ මිස්.
0: Yes, okay.
1: වාට තෝරගන්න පුළුවන් ඔයාගේ ඇස් දෙක පෙනීම තියාගන්න එකද? නැත්තම් අත් දෙකේ ක්‍රියාකාරීත්වයේද වාට ඕනේ.
0: එක ඇසකුත් එක අතකුත්
1: නෑ. ඔයාට චොයිස් එකක් නෑ. මම කියන විදියට ගියොත් තමයි. නැත්තම් මට හිතනොත් ඔය දෙකම නැතිකලා.
0: ඇස් දෙක ඕනි.
1: මට හිතෙනවා any given time පේන එක මාර වටිනවා
0: මෙයා. නෑ.
1: මට මාර බයයි. මට ඇත්තට මම නම් මගේ කණ්ණාඩි හදන්න ගියේ බයට. මොකද මට හිතුණා එහෙම බොඳ වෙලා මට නිකන් ඡායාව විතරක් පේන මට්ටමට යයිද කියලා.
0: සඳ බොඳ වෙලා යයිද කියලා.
1: මං අවංකව බය වුණා.
0: හරි.
1: මම තාත්තා කෙනෙක්. දරු වෙනුවෙන් දුවන, වයිෆ් වෙනුවෙන් වැඩ කරන.
0: හරි, ඔකේ.
1: ගෙදර වෙනුවෙන් කැප වෙලායි. ඔබත් එහෙම තාත්තා කෙනෙක් බව ඇත්ත. බ්‍රෝ, වැඩේ තියෙන්නේ මේකයි. අපි අසරණ වුණාම අපි වගේ කීප ගුණයක් පවුල අසරණ වෙනවා.
0: හරි.
1: ඒක දැකලා අපි අසරණ වෙනවා හැම මොහොතකම. එතකොට අපිට හිතෙන අපි ගැන බලන්න තිබ්බා කියලා.
0: හරි.
1: අතපය හයිය හත්තිය තියෙනවා ඇති, තාත්තට සික්ස් පැක්ස් ඇති, මසල්ස් ඇති, කාෆ්ස් ඇදිලා ඇති, ඔක්කොම ඇති. පේන්නේ නැතුව ගියනම් ඒ ඔක්කොම කැලටි කිවරයි.
0: ඕ නේද?
1: ඒ නිසා මම මේ තාත්තට කියන්නේ, මේ බ්‍රෝ, මේ ෆාදර්ස් ඩේ වෙනකන් ඉන්න ඕනේ නැහැ, ඔයා ඇස් දෙක පෙන්නකන්.
0: හරි.
1: ඔයා ගැස් දෙකට මොකක් කරුණොත් එහෙම ඔයාගේ කැලල පැත්තක තියන්නකෝ. තාම දරුවෝ ඉන්නව ඉගෙන ගන්න. තාම හීන තියනවා බලන්න පටන් ගත්තේවත් නැති. ඒ ටික ඔක්කොම ඉවරයි හොඳේ. ඒ කියන්නේ S2ගේ ගේම් එක ඒක ඒක ඒක ඒක එහෙම සෙල්ලමක් නෙවෙයි. මේ S2ක සම්බන්ධ ගොඩාක් තියෙන ඔය paludu wim ඔය ප්‍රශ්න තියෙන ඒවා S2කට තියෙන එකම දෙයයිනේ. පේන්නේ නැතුව යන තමයි
0: තියෙන්නේ.
1: දාතකරන් ඇඟිල්ලක් කැඩෙන්න පුළුවන්. මසල් එකක් ටයා වෙන්න පුළුවන්. තුවාලයක් වෙන්න.
0: ඈ
1: මොක වුණත් පේන්නේ නැතුව යන එක තමයි වෙන්න
0: හදන්නේ.
1: ඇස් දෙක පියාගෙන විනාඩි දවසක විනාඩි 10ක් වැඩ කරලා බලන්න කොහොමද කියලා. ඒ නිසා එකක් තමයි gedara මිනිස්සු දැනගන්න ඕනේ. ඔය තාත්තා දුවන දිවිල්ල. එයා ඔක slow down කරන්නේ නැහැ. එයාට යාගේ ඇස් දෙකට වඩා වත්මත්නවා කියලා හිතන ගොඩාක් දේවල් තියෙනවා දැනට.
0: ඔව්නේ.
1: ඒක 1 2 3 4 5 6 ඒ හැමතැනකම ඉන්නේ ඕගොල්ලෝ. දරුවන්ට බිරිඳට යුතුයකමක් තියෙනවා තමන්ගේ හස්බන්ඩ් තමන්ගේ තාත්තව විෂන් කෑයකට අරගෙන ගිහිල්ලා ඕක මහලුක වැඩක් නෙමෙයි නේ. S2 චෙක් කරව ගන්න එක
0: පොඩි වෙලාවයි
1: යන්නේ. අපි කියන්නේ විෂන් කෑයකට ගිහලා කන්නඩි හදන්න නෙමෙයි මෙයා.
0: අපි
1: කියන්නේ S2 චෙක් කරලා ප්‍රශ්නයක් නැහැ කියලා දැනගෙන එන්න.
0: හ්ම් හ්ම් හ්ම්
1: තමන්ගේ මිනිහන තමන්ගේ තාත්තනනේ.
0: ඕ ඒකන
1: වගේතන දරුවකට ඒ වචනය දෙකතුන කියල තාත්තව එක්කන් ගන්න පුළුවන් වෙන්න මෝනේ. විෂන්කෑක මතක් කරනවා. අවුද්ධකට අඩුම තරම විෂන්කෑක කියන ගන්නේ මේක මේ ක්ෂි වෛද්‍යරු කියෙන
0: හරි.
1: අවුරුද්ධකට අඩුම දෙපාරක්වත් ඇස් දෙක චෙක් කරගන්න දෙපාරයි.

0: අපේ දැන් ගෙදරකට දවසකට ගේනේවා
1: හරි
0: හරිම ප්‍රමිතියෙන් තියනවාද කියලා අපි කොහොමද දැනගන්නේ? ඒක අපිට තමයි දැනගන්න වෙන්නේ. අපි සමහර මේක නම් හරි නෑ. මේක නම් රහමදි නේ. මේක හයිය නෑ නේද?
1: අපි මේ එක්ස්පීරියන්ස් කරලා තමයි කියන්න වෙන්නේ.
0: ඔව්. ඊට පස්සේ අපි කාට කාට හරි කියනවා.
1: හරි ඕකේ.
0: අපි කියනවා මචං මේ අරක නම් ගන්න එපා. ඒක හරියන්නේ නෑ. අර සපත්තු නම් ගන්න එපා මචං කාලයක් පාවිච්චි කරන්න බෑ. අම්මෝ මේ ඔය ඔය මේ ඒගොල්ලන්ගේ මේ මේ මේ පෝසිලන් ගන්න එපා. ඒක ඒක ඒක ඉරිතලනවා.
1: හරි.
0: කමක් නැහැ. අපි අපේ දැනුම ෂෙයා කරනවා. අපි තව කෙනෙක් අමාරු වැටෙන එක නවත්තනවා. අපේ අපි කමෙන්ට් එක ජෙනුවින් කමෙන්ට් එක දෙනවා. හැබැයි මට පාඩුව වෙලා ඉවරද නැද්ද?
1: ඉවරයි. පාඩුව වෙලා ඉවරයි.
0: මම ඉල්ලන් කාලා තමයි මේක ඉගෙන ගන්න. අපිට නැද්ද ක්‍රමයක්? අපි ඉල්ලන් කන් නැතුව මේක ඉගෙන ගන්න. කනගාටුයි කියන්න. මේ ලෝකේ තියෙන හැම දෙයකම හැම ඔප්ෂන් එකක් නැහැ.
1: හරි.
0: හැබැයි මිනිස්සුන්ගේ පොඩි අවුලක් තියෙනවා. ඉල්ලම් පරිප්පු කන් නැතුව හරිදේ තෝරගන්න මාර්ගයේ තියෙද්දි ටොපිය කන මිනිස්සු
1: ඉන්නවා.
0: ඇලුමිනියම් තමයි අපේ රටේ තියෙන හොඳම උදාහරණ. අපේ රටේ ඇලුමිනියම් ගැන දන්නවා ඇලුමිනියම් නිෂ්පාදනය කරන අය.
1: හරි.
0: නිෂ්පාදනය කරන මිනිහා දන්නවනේ මේක හරියට හදුවද හොරට හදුවද කියලා. ඊට පස්සේ ඇලුමිනියම් ෆැබ්‍රිකේටර්ස්ලා වෘත්තියෙන් ඇලුමිනියම් එක වැඩ කරන මිනිස්සුන් ගන්න.
1: හරි.
0: ඒ මිනිස්සුත් දන්නවා. අම්මෝ සර් ඒ ප්‍රොඩක්ට් එක ගේන්න එපා. ඒක ගේන්න එපා සර්. හිතන්නවත් එපා සර් ඒක ගන්න. ඒ මිනිස්සුත්
1: දන්නවා.
0: අපි දන්නවද? මේ සාමාන්‍ය අපි නිකම් මොකක් හරි ජොබ් එකක් කරනවා. ළමයි ඉස්කෝලේ යනවා. ඩේ ටු ඩේ වෙන රස්සාවක්.
1: හරි.
0: අපිට මේ ඇලුමිනියම් ප්‍රොෆයිල් හයි කරනවා කියන එක මේ උදේ හවා හැමදාම කරන වැඩද?
1: නෙමෙයිනේ.
0: නෑ. හුඟක් වෙලාවට ලී වෙනුවට ඇලුමිනියම් පාවිච්චි කරනවා කියලා ඩිසිෂන් එකක් අරගෙන ගයක් හදන්න හරි වෙන ගොඩනැගිල්ලක් හදන්න හරි අපි ඇලුමිනියම් ප්‍රොඩක්ට් එකක් තෝරගන්නවා. ජීවිත කාලෙම අපි ඕක විතරයි හුඟක් වෙලාවට කරන්නේ. අපි වෘත්තියට රස්සාවට ව්‍යාපාරයක් හැටියට කන්ස්ට්‍රක්ෂන් නෙමෙයි නම් කරන්නේ.
1: හරි.
0: කන්ස්ට්‍රක්ෂන් කරන මිනිස්සුන්ගෙන් අහුවත් ඒ මිනිස්සු දන්නවා මොන ඇලුමිනියම් එකද වදයක් දෙන්නේ නැති කියලා. වැඩ කරන්න ගියාම වද වෙන වාත වෙන ප්‍රොඩක්ට්ස් එක වැඩ කරන්න බෑ. එක එක වැඩේ තුන් හතර ගමනක් කරන්න සිද්ධ වෙන එක. අපේක්ෂිත ප්‍රතිඵලයට ලං වෙන්න බැරි එක. නැවත ප්‍රතිෂ්ඨාපනය කරන්න වෙන එක. ඉගෙන එක ගලවලා ආයි තව එකක් දාන්න.
1: හරි.
0: කස්ටමර්ගේ කම්ප්ලේන් එන එක. ඔය පණ නැති පාන් වාටි වගේ තියෙන ඔය ප්‍රොෆයිල් ඇලුමිනියම් ප්‍රොෆයිල්. ඒවෙන් දොරවල් හදලා උළුවව් හදලා දොර ඇරපුවාම උළුවත් අත් එක්ක ඇරෙන්නේ. බාල හින්ජ සරණේ රුවමෙව දාලා.
1: හරි.
0: දොර දොරේ තියනවට වඩා දොර බිම ඇතිලි ඇතිලි තියෙන්නේ හැම වෙලාවෙම. බාල ප්‍රොෆයිල් වලින් හදපු ජනෙල් දොරවල් දාලා අරගන්න බැරි වෙච්ච ජනෙල් තියෙන බිල්ඩින් මං ඕන් තරම් දැකලා තියෙනවා. ඒක අරන් ගියාම ඕක අරින්න බරින්න බරින්න බා. ඕක ඇරියොත් වහගන්න. මේ ඕක අරින්න බරින්න බා. ඕක ඇරියොත් වහගන්න. මේ මිනිස්සු සල්ලි දීලා කරගත්ත විනාශ.
1: ඒක ඇත්ත.
0: ඉතින් අපිට බැරිද හරි ඇලුමිනියම් එක වහගන්න? මුළු බිල්ඩිමේම තියෙන සියලුම ඇලුමිනියම් වැඩ කරන සම්පූර්ණ සිස්ටම් එකක් නැද්ද? එහෙම ටක්කෙටම හරියනවා කියලා විශ්වාසවන්ත මිනිහෙක් තහවුරු කරපු එකක් නැද්ද?
1: තියෙනවා බ්‍රෝ, තියෙනවා.
0: තියෙනවනේ.
1: ඒකනේ.
0: ඇලුමෙක්ස්. ඒක සහතික කරලා තියෙන එංගලන්තෙන්. එංගලන්තේ කට්ටිය ඇලුමෙක්ස්ලා ළඟ තියෙන සියලුම බිල්ඩින් මටීරියල් චෙක් කරලා තියෙන්නේ. ඒගොල්ලෝ ජනෙල්, දොරවල්, උළුවහු, පටි, රීපාරවා මේ ඔක්කොම තියෙනව නිකන් හිතන්නකො. ඒවට පාවිච්චි කරන ඇක්සසරි අමතර උපාංග කියලා අපි කියන්නේ. සරණේරුවක් කියන්නේ අමතර උපාංගයක්. එතකොට දොර බෝලයක් කියන්නේ අමතර උපාංගයක්. එතකොට ජනේලක දාන අර ලොක් එකක් කියලා කියන්නේ අමතර උපාංගයක්.
1: හරි.
0: තේරුණා?
1: තේරුණා.
0: ඉතින් ඒ සියල්ලම චෙක් කරලා පරීක්ෂා කරලා තත්ත්ව පරීක්ෂාවකට භාජනය කරලා ඕන ලෙවල් එකක ඕනම ස්වභාවික තත්ත්වයකදී එක්ස්ට්‍රීම් ලෙවල් එකක් වුණත් දරාගෙන ඉන්න පුළුවන් කියලා ඒ මිනිස්සු මේක සහතික කරලා දෙනවා. ඉතින් මචං ඒක ගත්තාම ලේසි. නැත් නැත්තං ඔබ මොන පොරක් වුණත් ඇලුමීනියම් දන්නති මිනිහෙක් නම් අනිවාරෙන් අහුවෙනවා. වතාවත් දෙවතාවක් අහුවෙලාම තමයි ඔබ හැදෙන්නේ නැත්තං. මගේ ප්‍රශ්නේ ඇවිල්ලා ඔබට එහෙම අහුවෙලා විනාශ කරගන්න සල්ලි තියෙනවද කියන එක තමයි මගේ ප්‍රශ්නේ. එක වැඩේ දෙපාරක් කරන්න ඔබට පුළුවන්ද කියන ප්‍රශ්නේ මං ඔබෙන් අහන්න කැමතියි. මට නම් බෑ. ඕවා මං කරන්න කැමති එකපාරයි. මට ආනේ හරි ගියේ නෑනේ කියලා ආයි වෙන්න කොහෙන් හරි ගෙනල්ලා හයි කරනවා වගේ වැඩ කරන්න බෑ. මොකද ඇලුමිනියම් දොරවල් ජනෙල් අපි බිත්තිවල අලවනවා නෙමෙයිනේ. ඒවට බස්සලා හදන්න.
1: හරි.
0: මුළු සිස්ටම් එකම කඩපල්ලකෝ දැන් මේක මාරු කරන්න.
1: ඒකනේ නේද?
0: අනේ මට බෑනේ ඔයගේ එක පිස්සු වැඩ කරන්න. මට හරි ප්‍රොඩක්ට් එක ඕනේ.
1: මටත් බෑ. හරි ප්‍රොඩක්ට් එක ඕනේ මටත්.
0: මටත් ඕනේ.
1: මටත් ඕනේ.
0: මාතේ සෙල්ලකා හරේපා. මයික් එක අඩු කරේ නේ. ගොඩක් අයියෙන් මං කිව්වනේ.
1: ඒකනේ. දැන් මං ඔෆිස් එනකොට මම මගේ බෑග්ස් තුනයි. ඊට පස්සේ මගේ වෝටර් බෝටල් එකයි, ඊට පස්සේ මගේ තව ජූස් දාගෙන එන බෝටල් එකයි, ඊට පස්සේ මගේ ලැප්ටොප්ස්, ෆයිල්ස් මේ ඔක්කොම උස්සගෙන තමයි මං ඔෆිස් එකට එන්නේ. එතකොට මගේ ඔෆිස් එකේ ෆ්‍රෙන්ඩ්ස් ලා අහනවා, "හී, ඔයා
0: පිස්සුද කියලා.
1: ඔයා ආවේ ලොරියකද? ඔයා ආවේ ලොරියකද කියලා." නෑ මං ආවේ මගේ චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එකේ. ඒක ස්ටෝරේජ් එකේ මෙච්චර දේවල් තොගයක් දාගෙන ඉන්න පුළුවන්. අයි මගේ කෑම එක?
0: මගේ මොනවද දාගෙන ඉන්නේ කියනෝ?
1: මගේ බෑග්ස් තුනයි. මගේ
0: ස්ටාරයින් පාගියෝද? ඔයාගේ බෑග් තුනයි. ඔයාගේ වෝටර් බෝටල් එකයි, ඔයාගේ ෆයිල් මිටියයි, ඔයාගේ ජූස් බෝ.
1: මගේ ලැප්ටොප් එකයි.
0: මිස් ඒක චෙතක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රික් ස්කූටරයක්. ඒක මේ ගබඩා කාමරයක් නෙමෙයි.
1: ලොකු ස්ටෝරේජ් එකක් තියෙනවනේ අර.
0: ඔව් මිස්. එහෙම කියලා ඔය වගේ මේ 2.50 බොරු කියන්න එපා මිස්. බෑග් තුනක් දාලා.
1: ඔයා කියන්නේ කොයි සයිස් එකේ බෑග්ද? ඔයි ඔග් මං කිව්වද ගෝණි?
0: මිස් කියන්නේ මොන සයිස් එකේ
1: බෑග්ද කියන්නේ? ගෝණි දාගෙනවා කියන්නේ.
0: නෑ ඔයා කියන සයිස් එකේ බෑග් එක කියන්නේ මට.
1: කියන්නේ මෙන්න මෙච්චර මෙච්චර විතර. මගේ පොඩි හෑන්ඩ් බෑග් එක තියෙනවා. මගේ පොඩි සයිඩ් බෑග් එක තියෙනවා. ඊට පස්සේ මගේ කැම දාගෙන යන චූටි බෑග් එක තියෙනවා. ඒ බෑග්ස් තුනයි. මගේ ලැප්ටොප් එක සාමාන්‍යයෙන් දන්නවා. ඒක පොඩි සයිස් ලැප්ටොප් එකක්.
0: ඔයාගේ දිවේ මේ ඇට කියලා එකක් ඇවිල්ලා නැද්ද?
1: ඇට නැද්ද?
0: ඕන අතකට නැමෙනවද?
1: ඔයාගේ දිවේ ඇට තියෙනවද?
0: තියෙනවා.
1: ඈ?
0: කසේරුකාව තියෙන මගේ දිවේනේ.
1: සීරියස්ලි හරි. අපි ඒක වෙනම දවසක වෙනම විදිහකට කතා කරමු.
0: මිස් ඔයාට වඩා හොඳ පත්තෑව මන් දැකලා. ඔය තරම් ඇඹරෙන්නේ නැති හැම අතටම.
1: අර වින්ද මගේ කතාව මත ඉවර කරගන්න දැන්.
0: හොඳ ස්ටෝරේජ් එකක් තියෙනවා තමයි මිස්.
1: හොඳ ස්ටෝරේජ්.
0: විතර මේ අල්මාරියක් දෙකක් ඇඳක් පුටුවක් දාගෙන ඉන්න තරම් ස්ටෝරේජ් එකක් බයිසිකල් ඇවිල්ලා නැහැ මිස්.
1: මං එච්චරේ.
0: ඒක තියෙන සාමාන්‍ය ස්ටෝරේජ් එකක් තියෙන්නේ. මගේ බෑග් තුනයි, මගේ ෆයිල් මිටියයි, මගේ කෑම පැකට් එකයි, මගේ ජූස් බෝතලේ දෙකට තුන නම්ලා මිනිහවක් දා ගන්න පුළුවන්. අනේ මිස් මේ
1: ස්ටෝරේජ් එක ඉතින් ලේඩීස්, ගර්ල්ස් මං ඔයගලන්ට මතක්.
0: මේ වගේ ලැජ්ජ නැති ගෑනු අපි ගත්තේ කොහොමද රස්තාවට? ඒ ගත්තා.
1: අයියෝ හොඳට ගත්තේ ආනන්ගේ හෙට ඉඳන් වැඩට එන්න කිව්වේ.
0: තංගි හෙට ඉඳන් වැඩට එන්න එපා.
1: ගන්නකොට ආවට මෙහෙම යන්න කියනකොට
0: යන්න. ගන්නවා වගේම තමයි නංගි අපි ඒකත් ගන්නවා.
1: ඉතින් අර වෙන්න මට
0: ඕනි ගර්ල්ස්.
1: මට ඕනි ගර්ල්ස් ලාට කියන්න ඕගොල්ලෝ දැන් බසර්ස් වල එනකොට නැත්නම් ඕගොල්ලෝ මොන හරි පාවිච්චි කරන එක එක කෝච් වල එනකොට මේ එක එක ප්‍රශ්න වලට අපිට මූණ දෙන්න සිද්ධ වෙනවා.
0: මොනවා ප්‍රශ්න?
1: එක එක පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා ඉතින් සමහරක්
0: කරලා. ඒ ඉස්සරහනේ දැන් එහෙම කරදරයක් නැහැ.
1: ඒ වුණාට ඉතින් අර මෙහෙමනි මහන්සි, ටයර්ඩ් ඉතින් බස් එක එනකොට පොඩි පොඩි දේවල් තියෙනවා. අපි ලස්සනට ඉතින් ඇඳලා කරලා එන්නේ. ඉතින් ඕගොල්ලෝ ආස නැද්ද චෙතක් එකක් ගන්න? එතකොට ඕගලගේ ඔෆිස් එන වැඩේ ලස්සනට කරගන්න පුළුවන් නේද චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එකේ?
0: ඔෆිස් ආවනාව කමක් නැහැ.
1: හරි.
0: ගෙදර වාහනයක් තිබ්බත් කමක්
1: නැහැ. හරි, ඔකේ.
0: ගෙදර වාහන නැතත් කමක් නැහැ.
1: කමක් නැහැ.
0: පුළුවන් කමක් තියෙනවා නම් ගෙවන්න ගන්න හරි කමක් නැහැ. චෙතක්කයක් අරගන්න මේක ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක්.
1: ඩෙෆිනිට්ලි.
0: මේ කියන දේ තේරුම් ගන්න තව වැඩි කාලයක් යන ඉස්සෙල්ලා ඕක අනිවාර්යයෙන්ම ඕන වෙනවා. දැන් මම දැක්කා අර මේ කවුද මේ අලුත් විදුලි බලය ඇමති ඉන්නේ?
1: ඔව්.
0: ආනේ සර් කියනවා. තව දුරටත් මේ ඩීසල් පෙට්‍රල් වෙන පාඩුව අපිට නම් දරා ගන්න බෑ ඕන් කියලා. හොඳයි යෝ.
1: ඕං රින් කට්ටු කට්ටු.
0: ඕං රින් කට්ටු කට්ටු වෙන්න තමයි යන්නේ.
1: හරි.
0: මේ තව දුරටත් මේ ඕං දරා ගන්න නම් බෑන් ඕං ගාලා දැන් පටන් අරන්
1: තියෙනවා. හරි, ඔකේ.
0: දැන් මම නලාව ගහනවා කියලා වැඩි කාලයක් යන්නේ.
1: ඔව් නයි එන්න ගන්නවා.
0: ඔව්. කියලාමනේ තියෙන්නේ.
1: හරි.
0: 750කට විතර වගේ තමයි ඩීසල් දෙන්න වෙන්නේ කියලා.
1: ඕනේ නේද?
0: පෙට්‍රල් ගැන අලුතෙන් අහන්න ඕනේ නෑනේ.
1: හරි.
0: එන ඩීසල් කියන රටක ක්‍රූෂල් මායුදයක්නේ. ඩීසල් වැඩි වෙච්ච ගමන් සියල්ල වැඩි වෙනවා. සියල්ල. ඉන්දි කට්ට ඉඳලා වැඩි වෙනවා. ඩීසල් වැඩි වෙච්ච ගමන් ආයෙක හඳ බෑන්නේ. දැන් එහෙම වුණේ කොහමද? උත්තර ගානකට ඩීසල් ගත්තේ ඇයි මොකටද? අර මේ ඕව දැන් අහලා වැඩක් නැහැ. ඕව කොච්චර ඇහුවත් වෙන්න තියෙන්නේ ඒකනම් ගාන වැඩි වෙන එකනම්. තව වතාවකට ගාන වැඩි වෙන්න නම් තියෙන්නේ. ඒ වතාවට ගාන වැඩි වෙන එකට ඔබටයි මටයි මෙතන මේ ඥාන්ඥුංගා වගේ නාත්තන්න බෑ. මේක තමයි ඇත්ත තත්ත්වය.
1: හරි.
0: ඔබට ආඩපාලිකලක දෙද්දෙවල් තියතිය ඉන්නත් පුළුවන්. වැහි දෙවියන්ට කන්න ලව් කර කර ඉන්නත් පුළුවන්. එහෙම නැත්තම් ඔබට විසඳුමක් හොයාගෙන යන්නත් පුළුවන්. මම තේරුම් ගත්තා මේ කාටවත් ගේම් ඉල්ලලා කෝල් කරලා වැඩක් නැහැ. සද්දේ දාලා වැඩක් නැහැ. අර ඊපෙරද කිව්වේ එක එක්කෙනාට ඕන දිහා ආණ්ඩු කරන්න බෑ. ආණ්ඩු කරන්න අපිට ඕන දිහා කියලා මහත් එක් කිව්වා. ඉතින් මේ ඒවා සරලව ඒවා තේරුම් අරගෙන
1: හරි
0: යන ලෝකෙකට වැඩක් කරගන්න. ඉගෙන මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න මහන්සි.
1: ගෙදර දීමු උත්තරයක් හොයන්න.
0: නිකන් බුරා වැටුණා කියලා ප්‍රශ්නෙට උත්තර හම්බෙන්නේ නැහැ. ඒක මම තේරුම් අරන් තියෙනවා.
1: හරියට හරි.
0: ඔබ තේරුම් ගන්න ගන්න චෙතක් එකක්. මොකක් හරි කරලා ගන්න. ගන්නකො. ඒකත් මට පේනවා දවස ගානේ ගණන් යනවා කියලා. මොකද දැන් ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. මෙන්න මේ වගේ හිතන මිනිස්සු. කලවරට දෙද්දෙවල් තියෙති ඉන්නතුව පහනක් පත්තු කර ගන්න ඕනේ කියලා හිතන මිනිස්සු ඉන්නෝනේ. ආන් ඒ මිනිස්සු චෙතක් ගන්නෝ. ලෝක වෙළඳපොලේ තෙල් වැඩි වෙනාට වැඩි වෙන එක හරි අපිට අඩුවට තෙල් ගන්න තේරුමක් නැති කමට හරි කොහොම හරි කරලා තෙල් වල ගාන වැඩි ඉනේ.
1: ඒකනේ.
0: ඉතින් මේක මේ අදහෙට නවතින පාටක් පේන්න අදහෙට පිළිවෙලක් වෙන පාටක් පේන්නත් නැහැ. මොකද මේ යුද්ධය ඉවරයි කියලා කියනවා හිටපල්ලා උඹලට ගහනවා කියලා කියනවා. අපි දන්නේ නැහැ ගහනවද යුද්ධය තියෙනවද නැද්ද.
1: ඕ ඒකනේ.
0: නැව් වෙනවද? මොකද හොමුස් ඇරලද වහලද? හොමුස් දැන් වෙන කවුරු හරි පාලනය කරනවද? අපි මෙන්නව දෙයක් දන්නේ නැහැ ඇත්තටම. අපිත් ඔය එහෙම මෙහෙම ප්‍රවෘත්ති වලට අහු වෙන කෑලි වලින් තමයි ඉන්නේ. ඉතින් මම කියන්නේ මේ බයික් එක ගන්න.
1: හරි ඕකේ.
0: ආයි මේකේ තර්කයක් නැහැ. මේක කවදාවත් මේක ඔබට වැඩි වෙන්නේ
1: නැහැ.
0: මම ඔබට කියන්න. චෙතක්කයක් ගත්ත කියලා වැඩි වෙන්නේ
1: නැහැ. Yes.
0: ඔබ ඒක හිමින් හිමින් පාවිච්චියට ගන්නවා. එක චාර්ජ් එකකින් කිලෝමීටර් 121ක් දුවන්න පුළුවන් එකම ඔබට පුදුම සහනයක් දවසක ගෙනැලා දෙනවා. නියම භාණ්ඩයක් ඒක. ලස්සන නම් ඒක තියෙනවා. අර මේ මිස් කිව්වා වගේ මේ අල්මාරියක් ඇඳ පුටුවක් දාන්න සයිස් එකේ ටෝක්නේ මේ මිස් දෙන්නේ. එච්චර කරන්න බැරි වුණත් ඇත්තටම සැලකිය යුතු ඉඩක් තියෙනවා.
1: ඒක
0: සාපේක්ෂයි ස්ටෝරේජ් එක අනිත් ඔය වර්ගයේ බයිසිකල් වල. ඒ බයිසිකල් වල ඔහොම ස්ටෝරේජ් එකක් දෙන්න හිතලවත් නැහැ. දැන් හිතුවක් දෙන්න බෑ ඒගොල්ලන්ට. මේ බයික් එක ඩිසයින් එකේ ඉඳලාම ඒගොල්ලෝ හිතලා තියෙනවා. කොහමද ස්ටෝරේජ් එක හරියට දෙන්නේ කියලා.
1: ඕකේ.
0: ලස්සනයි බයික් එක. ඩිජිටල් මීටරකින් අපිට අවශ්‍ය කරන හැම විස්තරයක්ම තියෙනවා. බැටරිය කොච්චර චාර්ජ් තියෙනවද? මොන මෝඩ් එකේද ඉන්නේ?
1: හරි.
0: කොච්චර ස්පීඩ් එකේ යනවද? තව කොච්චර කිලෝමීටර ගානක් දුවන්න පුළුවන්ද? තව කීයක් දිව්වද?
1: හරි.
0: එතකොට ෆෝන් එක කනෙක් කරපුවාම කෝල් එකක් එනවද? SMS එකක් ආවද? ඕනෝයි ටිකක් එනවා. ඒවා ඕනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. මම නම් ඒව කනෙක් කරන්නේ නැහැ අතර.
1: හරි.
0: මම මේ බයික් එකෙන් නැග මොකක් මේ බ්ලූටූත් කනෙක් කරන්නේ නැහැ බයිසිකලෙට. මම යන ගමන මම යනවා. ඒක තව හරි ප්‍රැක්ටිකල් දේවල් තියෙනවා. අර ඉස්සර ගාඩ් එක ඇතුල් පැත්තෙන් ලස්සන පොඩි කවර දෙකක් තියෙනවා. වතුර බෝතල් දෙකක් දාගෙන යන්න. ෆෝන් එකයි පර්ස් එකයි තව මොන හරි ටිකක් දාගෙන යන්න. හරි ප්‍රැක්ටිකල්. හැම එකම අර සීට් එක උස්සලා ස්ටෝරේජ් එකක් සොබන්න ඕනේ නැහැ. සමහර දේවල් එතන තියාගෙන
1: හදිසියට
0: ලයිසන් එක ඉල්ලුවොත් එහෙම බයිසිකලෙන් බහැලා සීට් එක ඇරලා එතර නාඩි වෙන්නන්න ඕනේ. අගල පර්ස් එක අර පොඩි පොකට් එක ඇතුලෙන් අරගෙන ලයිසන් එක පෙන්නලා යන්න පුළුවන්. හරිම ප්‍රැක්ටිකල් භාණ්ඩයක්.
1: හරිම කියුට් ලස්සන.
0: හරි ෂොක්.
1: ෂොක්. රයිට් දැන් ඔයාව ඒ කතාව කියන අතරතුරේ මම පොඩ්ඩක් ෆ්ලෙක්ස් මේකලංගේ නෑ. මේකලංගේ ඇප් එකක් දාගන්න ඕනේ. අනිත් එක මම වැළුවා මගේ කොයි කොයිද සල්ලි තියෙන්නේ කියලා අරින්ද. තන තන තියනනේ මගේ සල්ලි කීප. පොලක ඒ සල්ලි ටික එකතු කරලා කමර්ෂල් බැංක් එකේ දාලා 11%ක් දක්වා පොලිය ගන්න සිස්ටම් එක ගැන මම නිකන් පොඩි කල්පනාවකට ගියා සීන ලෝකයකට ගියා.
0: ඔක මම ආරංචි ඔගේ 11%ක් නෙමෙයි එතනින් එහාටත් යන්න පුළුවන් කියලා.
1: ඔව් ඒක
0: කමර්ෂල් බැංකුවේ තියෙන ඇප් එකක් පාවිච්චි කරලා සල්ලි ටික ෆික්ස් ඩිපොසිට් එකක් දානවා.
1: ඒ කියන්නේ කොම්බැංක් ඩිජිටල් හරහා හරි එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ තියෙන ෆ්ලෑෂ් ඇප් එක ඒ හරහා හරි ඕගොල්ලෝ සල්ලි ආයෝජනය කරලා ඊට වඩා වැඩි පොලියක් ඕගලන්ට ගන්න පුළුවන් සීට 11%කට.
0: ඒක දැනගන්න ඕන.
1: 11%කට වඩා වැඩි පොලියක් කියන්නේ තිසෑහෙන ගානකට යන්න පුළුවන් ඇතිනේ නේද?
0: දැනගන්න ඕන මිස් ඒකනම්.
1: ඒකන වැඩිවිස්සර දැනගන්න ඔගලන් ප්ලන් කමර්ෂල් බැංකගේ 10:16 කියන නම්බරකට කෝල් එකක් දෙන්න. ඒ වගේම තව මොනාද කියන්න තියෙන මේක තියෙනවා කෙටි කාලීන දීර්ඝ කාලීන විදිහට ස්ථාවර තැන්පතු දාන ක්‍රම. දැන් අපි ගත්තොත් පොඩි ෂෝට් පීරියඩ් එකකට දානවා නම් දවස් 100 දවස් 200 වැඩි කාලයකට දානවා නම් දවස් 300 400 500 වෙනකල් සල්ලි තැන්පත් කරන්න පුළුවන්. ඉතින් හිතන්නකො දවස් 500ක ස්ථාවර තැන්පතුවක් දැම්ම කියලා හොඳ පොලියකුත් එක්ක කොහොමද අන්තිමට ප්‍රතිලාභ ආස නැද්ද?
0: ඔය පරණ ඕගොල්ලෝ ගත්ත ලෝන් වල පොලිය කීයද කියලා බලන්න. දැන් මේ 11ක් මෙතන ප්‍රොමිස් කරලා තියෙනවා. බලන්න 11ක් දෙන්නේ කොච්චර කාලයකට කීයක් දැම්මමද කියලා.
1: හරි, ඔකේ.
0: ලක්ෂ 5 තමයි අඩුම කියලා දැන් අපි තේරුම් අරන් තියෙනවා. ඇප් එක හරහා ඒගොල්ලන්ගේ දාපුවම තව ගාණක් වැඩි වෙනවා. සමහර වෙලාවට ඔබ පරණ ලෝන් නැත්නම් අඩු රේට් වලට. ඒ රේට් ෆික්ස් කරලා ගත්තා නම් අදටත් 9% ආමාට එහෙම ගත්ත ලෝන් නැති.
1: හරි, ඔකේ.
0: ඉතින් මේ 11යි ගණන් අහර මේ ගෙවනවා කියන්නේම ඔබට මේකෙන් හම්බෙන පොලියෙන් ඒ ගත්ත ණය පොලිය ගෙවලා දාන්න පුළුවන් ඔගේ නිකන් වෙන අමුතු සිතුවිල්ලක් ආවේ නැද්ද නිකන් ඔය තේ එකක් බිබී ඉන්නකොට මට නම් ඕවා තමයි එන්නේ ඔළුවට.
1: හරි, ඔකේ. යේ!
0: තමන් අරක කරලා නේ අර.
1: හරි.
0: සල්ලි දාන එක. සල්ලි දාන 105ක් දාන්න ඕනේ. ඒකට දාන 105ක් ගන්න කාගෙන් හරි ණයක් ගන්න.
1: ෂබහක් ඇතියනේ ඔය කවුන්සල පොඩක් බලන අමතක වෙච්ච සල්ලි එහෙම ඇති.
0: ලක්ෂ 5ක් අමතක වෙන්නේ නැහැ කිව්වා. මොකද කියන්නේ? ලක්ෂ 5ක් තියෙනවා නම් අමතක වෙන්නේ නැහැ මට කවදාවත්.
1: අපිට නැතුනට ඔබලා ගෑනේ.
0: ඔබ ගාව ඇතිනේ.
1: ඕ ඒක
0: නේ. ඊළඟට දාගන්න මේ ලයි. මේක හොඳ වෙලාව නිකන් ඔහේ එහෙම තන තන පොඩ පොඩ එකතු වෙලා තියෙන සල්ලි අතන මෙතන රස්ත්‍යාදු කරන එක නතර කරලා.
1: හරි, ඔකේ.
0: සල්ලි වලින් සල්ලි හදන කාලෙක අපි මේ ඉන්නේ. ඒක බැංකුවත් එක්කම කරන්න පුළුවන් එක මාර වටිනවා. කමර්ෂල් බැංකුව ඔබට සාධාරණ පොලියක් දෙනවා ඔබේ සල්ලි වලට.
1: 13:16 කෝල් කරන්න. උදේ 9:43

0: බිස්නස් වැඩවලට හොඳම ආයෝජනය බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙති 0114 700 550.
1: මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනි.
2: මොකක් හරි නෙවෙයි. ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
0: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රී රෝද රථය. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙති.
3: කිව්වද මේක ප්ලේන් එක කියලා සැප ගන්න? මෙව තමයි කන්න තියෙන්නේ. කනවා නම් කපන් නැත්නම් පැනපන් මුහුදට.
4: මිනිස් ජාවාරම් කරුවන්ගේ බොරු වලට රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල් වීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් තහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහ මුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක්
5: නැහැ. ලයිෆ්ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටරයකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරාපේටේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
6: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි විතින් මෙගා වට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 300යි නෝර් පිටිකල පොල් කිරි ඉතිරි රුපියල් 410යි ප්‍රීමා කොත්තුමී හොට් ඇන්ඩ් ස්පයිසි පහේ පැක් එක ඉතිරි රුපියල් 175 Stewart's Premium BOPF තේ ඉතිරි රුපියල් 200යි. Cargill's Food City
7: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන Bajaj Vigo ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් රට පුරා වේදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0.112200. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
1: මොකක් හරි 3 wheel එකක් ගන්න
2: මොකක් හරි නෙවෙයි ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
0: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රි රෝද රථය. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙදින්.

0: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj trirodha ratya මාසික වාරිකේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා dpmc ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන් ගෙන්
1: අයියා මට apple මලක් දෙන්න
2: ඔන්න අපි දෙනවා මේ නංගිට apple මලක් තව සුදු අරලියා මලකුයි daffodil මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි camellia මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයිත්
1: අයියා මට මල් ගොඩක් දීලා
2: ඔව්වා මොනවද නංගි අර hash 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට apps 15ක්ම unlimited දෙන්නේ ඒ මදිවට තව රුපියල් 100ක reload එකකුත් දානවා පිස්සුනේ
1: hash 15 පිස්සුවක්ම තමයි
3: දිමෝ වෙතින් අලුත් Tata passenger vehicle එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක් දැන් වසර 5ක free service පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766844797 කොන්දේසි සහිතයි
4: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM the city university සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK Australia Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business computing design data science engineering languages psychology hall logistics and anshikin sampurna karanna aduma amathanna 0111732010 NIBM the city university the place to be
5: full charge ekin kilometer 150 kata wedi durak nivaseedima charge kirimata hakiyawa athi lithium ion battery samagin ena bajaj vigo electric 3 roda rataya david peeris e mobility wedin 0111472550
6: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩෙක් ඔට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන්නති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට. 13:19 ට දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
7: ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්

0: පොඩි වීඩියෝ එකක් දැක්කම මට මාර ආසයිතුන ඇත්තට මේක.
1: හරි.
0: කාර් පාක් එකක තිබිච්ච වාහනයක්.
1: හා.
0: එතනින් එළියට ගන්න වාහනේ අයිතිකාරයා. දහවණය කරන අවස්ථාව. තේරුණානේ?
1: හරි ඔකේ.
0: කාර් පාක් එකකින් වාහනේ ගන්නවා එළියට.
1: හා.
0: ඒ වාහනේ ඉදිරියට ගන්න වෙලාවෙම පොඩි දරුවෙක් සාමාන්‍යයෙන් අවුරුදු 14ක 15ක විතර දරුවෙක් එක පාටම ඒ වාහනේ ඉස්සරහෙන් බයිසිකලයක් පැදගෙන යනවා. ඒ දරුවා යන්තම් වදිනවා බයිසිකලේ මේ ඉස්සරහට ගන්න වාහන. නමුත් ඒ ළමයා නොවැටී බේරෙනවා.
1: හරි.
0: මොහොතින් බහිනවා කාර් එකේ හිටපු මිනිස්සයා. මේ අරාබි රටක වෙච්ච සිදුවීමක්.
1: හරි.
0: දුවගෙන යනවා අර ළමයා ගාවට. අල්ල ගන්නවා ඒ ළමයාව. අල්ලගෙන ඒ ළමයාව ඉඹිනවා. ඉඹල අහනවා පුතා ඔයාට තුවාල නෑ නේද? ඒ ළමයාටත් පොඩි වෙලාවක් යනකම් හිතා ගන්න බැරි වෙනවා. අර මිනිහා දුවගෙන එනවා. සමහර විට මගේ බයිසිකලේ වාහනේ වැදිච්ච එකට ඒ මිනිහට තරහා ගිහලා
1: තියෙනවා. එහෙම නේ හිතන්නේ.
0: මට පාරක් දෙකක් ගහන්න වෙන්න ති මේ එන්නේ. ඒ පොඩි කොළු ගැටයත් වික්ෂිප්ත වෙලා ඉන්නේ.
1: හා ඔකේ.
0: ඒ කොළු ගැටයව අල්ලලා නලල ඉඹිනවා. මේ අරාබි මිනිස්සයා. නලල ඉඹිනවා කීප ගමන. බලලා නිකන් බිඳෙන සුළු භාණ්ඩයක් දිහා බිනිලද බලනවා වගේ දරුවා දිහා බලනවා.
1: හරි.
0: බලලා අහන දෙයි මට තේරෙනවා. පුතා උඹට තුවාල නෑ නේද පුතා? නෑ කියනවා. ආයි ඉඹිනවා.
1: අනේ.
0: ආයි ඉඹිනවා. දෙවියන්ට කියනවා. දරුවට තුවාලයක් නෑ. ඇයි දන්නේ ඔබට මට ඒ වගේ මිනිස්සු වෙන්න අමාරු නේද? ඔන්න කරුමයක් දෙන්න වෙන්න බැරි ඇයි? මට එහෙම මිනිහෙක් වෙන්න. ඔයාට නම් බෑ.
1: මං දැනටමත් එහෙම කෙනෙක් ඉඳා මං ඉතින් කතා කරන්නේ.
0: ඔයා නම් කතා කරන්න එපා. ඔයාගේ මේ වාහනේ පොඩ්ඩක් ඇතිලුනා නම් ඔයාගේ නාට්‍ය බලාගන්න මුලින් පාර දිගේ. අම්මෝ.
1: මට ඇඬෙයි මම රණ්ඩු වෙන්නේ. ඒක මගේ විදිය.
0: ඔඤ්ඤුඤ්ඤේ. අර පාරේ බක්කාරෙක් කරගත්ත අරගෙනilla මට අද වගේ කොල්ලනවා.
1: මට ඇඬුණා.
2: අච්චා අච්චා අච්චා.
0: ඒ යකා මං හිතන්නේ මාරක රියානතුරක් උනා රොලා මිනිහ බය වුණා.
1: අයියෝ නෑ අනේ.
0: මේ බෆර් එකේ යන්තම් මැදිලා. එහෙමද මේ ගෑණික වැරද්ද? මහපාරට වාහනේ ඔබලා.
1: අනේ මං එහෙම නෑ අනේ. සීරියස්ලි මං.
2: මහින්නතිය කුරුබුරයි. මේකද රටේනීදී.
1: අයියෝ නෑ.
2: මේකද රටේනීදී.
1: මං ඕන එකකට එකක වෙනවා මම ඒකට එකක වෙන්නේ නෑ.
0: ඔයා එකක වෙන්න ඕනේ අපි දැකපු දෙනා.
1: ඔයාට සර්ප්‍රයිස් වෙන දේ.
0: සුදුරෙදි පිරුවට උතන් හිටියාද බලන්න ඕනේ. ගාන්ටාර පැයෙනවා මේ සද්දෙට. අම්මෝ. මං හිතන්නේ අර මිනිස්සයා බස්සෙලෝණෙකින් අයින් වුණා ඊළඟට. ඒ රස්සාවෙන් එවෙලෙම අයින් වෙලා කොන්දොස්තරල බස් එක බාර දීලා මල්ලි මගේ කරේ කදින් ඉවරයි.
1: නෑ.
0: මෙහෙම කුණු කතා අහන්න පුළුවන් මන්නේ. පොඩි ඇක්සිඩන්ට් එකකට කියලා නේද?
1: නෑ
0: නෑ. පන දෙන්න කතාව.
1: මම ප්‍රතික්ෂේප කරනවා.
0: පන දෙන්න කතාව.
1: මම ප්‍රතික්ෂේප.
0: මිස් මර්සියට උනත් මේ සීමාවක් තියෙනවා.
1: මම ඒක ප්‍රතික්ෂේප කරනවා නේද?
0: ප්‍රතික්ෂේප කරාට නම් කමන්නෑ මිස්. මිනිත්තුන්ට එහෙම බයින්නේ.
1: ඔයා මෙතන ඔළුවෙන් හිටගෙන කිව්වත් ඕක මම ඒක
0: ප්‍රතික්ෂේප. දැන් අතර නවත්තලා තියෙන වාහනේ බෆර් එකේ ඉරක් ගිහිල්ලා තිබ්බනම් ඔය කාගේද වැරද්දකින් අද බලන්න තිබුණා ඒකෙම සීසන් 2. ඉන්නකෝ ඉන්නකෝ මං ඊළඟ වතාවේ වීඩියෝ කරලාම ඔයගලන්ට
1: පෙන්නන්නම්.
0: අනේ. නල්ලමලේ සුදු නංගගේ කටේ සවුදම.
1: නෑ නෑ.
0: බලන්න එපා ඒ වෙලාවට කටේ සවුදම. අර සුදුයි මම නිකන් ලස්සන වෙන්න මේ නිකන් මේ නිකන් මෙතන මේ ලතාවට වැනි වෙනි හිටියට ලතා මඩළු වගේ හිටියට එතනට ගිහින් බලන්න එපා. කම්බලට එන ගහලා වගේ තාත්තේ.
1: නප්.
0: අනේ අම්මෝ.
1: නප්.
0: මට තාම මතකයි ඩ්‍රයිවර්ගේ මූණ. ඒ මිනිහත් සාමාන්‍යයෙන් ඉතින් මේ ප්‍රයිවට් බස් එකක ඉතින් ඩ්‍රයිවර් කෙනෙක් කියන්නේ කොහමද ගේමට බලන්නේ?
1: හරි.
0: ඒ මිනිහා ගොළු වුණා කියන්නකො.
1: නෑ නෑ.
0: මේ දීපු දීමනා
1: කියලා.
0: දීපු දීපු
1: මං කවදාවත් එහෙම
0: නෑ මගේ ඇඟේ මයිලුත් කෙලින් ගනේ මරපු බැරිල මතක් කරලා
1: රයිට් මම ඔයගලට අද කියනවා ගන්නම ඕනි ෆ්‍රිජ් එකක් ගන්න මට මේක දැක්ක ගමන් හිතුණා පළවෙනි දේ තමයි මේ ෆ්‍රිජ් එක තමයි ගෙදර තියෙන්න ඕනි විදුලියෙන් 50%ක් ඉතුරු කරලා දෙන්න ඒකට වැය වෙන විදුලිය සාමාන්‍යයෙන් අපි ගත්තොත් ෆ්‍රිජ් එකකට අපි අහලා තියෙනවනේ සෑහෙන විදුලි ප්‍රමාණයක් යනවා 50%ක් ඉතුරු කරලා
0: දෙන්න සෑහෙන විදුලි ප්‍රමාණයක් යනවා නෙමෙයි ඕක ඕෆ් කරන්නේ නෑනේ
1: ටිකටම දාලානේ
0: ඕක ගෙනැල්ලා හයි කරපු දා ඉඳලා එක දිගටම වැඩ කරන මැෂිමනේ ඔය
1: ෆ්‍රිජ් එක කියලා
0: කියන්නේ හවුද ඕක ඕෆ් කරන්නේ
1: yes washing machine එක දානවා ඕෆ් කරනවා AC එක දානවා ඕෆ් කරනවා TV එක දානවා ඕෆ් කරනවා
0: මොකද්ද කියන්නකෝ ඔය විදියට දවස පුරාම දිවයින පුරා වැඩ කරන මැෂිමකට තියෙන ෆ්‍රිජ් එක තමයි ඒ ෆ්‍රිජ් එකට යන කරන්ට් එක කියන එක ඊටාම වැදගත්
1: yes
0: ඔබේ ෆ්‍රිජ් එක කරන් බිල කන එකක් වුණොත් එහෙම ඔබට මේ සම්මජාතියේදී ඔලුව උස්ස ගන්න වෙන්නේ නැහැ. කොහොමත් මේ අනියට කඩතොළු උස්ස ගන්න අමාරුයි. ඔබට කොහොමත් උස්ස ගන්න වෙන්නේ.
1: ඒත් අපිට පොඩි අවස්ථාවක්.
0: නමුත් මෙතනදී ඔබට අවස්ථාවක් නැතුව නොවේ. විශේෂයෙන්ම දැන් ඔබේ ෆ්‍රිජ් එක පරණන.
1: හරි.
0: සාමාන්‍ය ෆ්‍රිජ් වගේ ඔබ පරණ වෙද්දී කොම්ප්‍රෙසර් හම් වඩු ගහලා හම්පඩ වෙලා යනකොට
1: හරි.
0: ඒ වයින් අරිට කාර්යක්ෂමතාවයේ නැතිකොට ඒවැ ගහලා තියෙන ගෑස් වල එක එක තැන්වල ලීක්ස් එනකොට ෆ්‍රිජ් එක සීතල වෙන්න ගන්න කාලය වැඩි. එතකොට නිතරම කරන්ට් එක දුවවනු.
1: හා ඕකේ.
0: ඔබට එහෙනම් ෆ්‍රිජ් එක ගල්ත සද්ද නැතු වෙනවා. සද්ද නැතු වෙනවා කියන්නේ ෆ්‍රිජ් එක තනියෙන් වැඩ. හැමතිස්සම ගාලා පනාදීනවා වගේ සද්දයක් දිගටම තියෙනවා නේද? ඒ කියන්නේ පුතා ෆ්‍රිජ් එක මාරු කරන්න කාලේ හැදේ. ඔයාගේ කම්ප්‍රෙසර් එකේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි බලමු සිංගර් එක මේකට උත්තරයක් විදියට. අම්මෝ දෙයියෝ දුන්නා වගේ මේක නම් ඈ.
1: හරි ඕකේ.
0: 133 කින් ලයිට් බිල් අඩු කරන්න වෙලා අන්තිමට 140 ගණක් වෙනකම් මේ තුන් පාරක්ද කොහෙද ලස්සන්ට වැඩි වුණා. වැරදීමකින්.
1: හරි කොහොමද දැන් අපිට පොඩි අපි බලමු අපිට ගන්න පුළුවන් සොලියුෂන් මොනවාද කියලා මේකත් ඒ වගේ.
0: ආයර වගේනේ.
1: ඔව්.
0: රණ්ඩු කළ වැඩක් නැහැ. ටිකක් කෑ ගැහුවා කියලා. ඔය ලයිට් බිල කවුරු අඩු කරන්නේ? එහෙම ලයිට් බිල අඩු කරලා අපිව බේර ගන්න කවුරුවත් එන්නේ නැහැ
1: දැන්. Yes ඒක හරි.
0: ඉතින් අපි මොකද කරන්න ඕනේ? විදුලිය පරිමහින ක්‍රම හොයන්න ඕනේ.
1: හරියට හරි.
0: එහෙමයි තමයි මම හිතන ප්‍රායෝගික සොලියුෂන් එක. සිංගරකින් ගහපු මේ ෆ්‍රිජ් එක හිතන්න. මේ ෆ්‍රිජ් එකේ මං ගාන මැලුවා 142999යි. ඔබට ක්‍රෙඩිට් කාඩ් එකක් නැතත් මේක සිංග සිම්පල් පේ වලින් ගෙවන්න ගන්න පුළුවන්. මාසෙකට රුපියල් 5950ක වගේ අඩු වාරිකයක් ඔබට මේන්ටේන් කරන්න පුළුවන්. ඉක්මනට ගෙවන්න ඕන නම් වාරික ටිකක් ලොකු කරලා ගෙවන්න. මේ ෆ්‍රිජ් එක ලීටර් 276ක ටිකක් ලොකු ෆ්‍රිජ් එකක්. දොර දෙකක් තියෙන අලුත්ම ගෑස් එක R600D රිෆ්‍රිජරන් ගෑස් එක පාවිච්චි කරන්නේ. මොකද ඒක හරිම එෆිෂන්ට්, හරිම ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි.
1: හරි ඕකේ.
0: ඒකයි R600A කියන ගෑස් එක පාවිච්චි කරන්නේ. අද අලුත් ලෝකයේ තියෙන හැම ෆ්‍රිජ් එකක් වගේම ඔවා මැනුෆැක්චර් කරන මිනිස්සු බිස්නස් එක ගැන විතරක් නෙමෙයි පරිසරය ගැනත් හිතන මිනිස්සු.
1: හරි.
0: මේකේ අපිට ඕන කෑල්ලක තමයි එනර්ජි එෆිෂන්ස් එක 50%ක් දක්වා විදුලිය පරිමහල දෙන්න පුළුවන් ෆ්‍රිජ් එකක් කියලා මේගොල්ලෝ කියනවා. තා මොකද්ද මේ කියන්නේ?
1: අනිත්
0: එක ක්ලයිමේට් ක්ලාස් එක.
1: ආරයිට්.
0: ඕනම විදුලි උපකරණයකට බලපානවා. ඒ විදුලි උපකරණය තියෙන රටේ කාලගුණය දේශගුණය.
1: හරි.
0: මේක ලංකාවේ දේශගුණික තත්ත්වවලට හොඳටම ගැළපෙන විදියට හදලා තියෙන්නේ. ඒ නිසා ෆ්‍රිජ් එකේ පිටත පෙනුම වුණත් දැනෙන කාලයක්, සෑහෙන කාලයක් යනකම් වෙනස් වෙන්නේ නැහැ කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. කොම්ප්‍රෙසර් එකට අවුරුදු 20ක වොරන්ටියක් සිගර එක ලෝභ නැතුව දෙනවා.
1: නියමයි.
0: ඔබවක් සියලු වොරීස් වලින් එළියට අරන් තියෙනවා. ඔබට කල්පනා කරන ලොකුට දෙයක් නැහැ. ඔබට තියෙන ගිහිල්ලා ෆ්‍රිජ් එකේ හැඩයට ගන්න සිතන ගෙදර අරන් එන්න. යන්න සිංගර එකට. අහන්න අලුත් ෆ්‍රිජ් එක මොකද්ද කියලා ලීටර් 276.
1: ගෙවන්න ගන්න. හරිද? ඒ වගේම දැන් කොච්චර ලස්සනට ගේ හදාගත්තත් අරවින්ද අපිටම කියලා ස්විමින් pool එකක් නැහැ. ඊට පස්සේ kids ලාට එහෙම වෙනම pool එකක් නැහැ. ඊට පස්සේ gym එකක් නැහැ. multi function hall එකක් නැහැ. sky garden එකක් නැහැ. ඊට පස්සේ පැය 24ම
0: දැන් පුළුවන් වුණත් අපි multi function hall වගේ වහදන්න යන්නේ නැහැනේ පුළුවන්කම තිබ්බා.
1: ඕ නෑ.
0: අපි දැන් මොකටද කියලා? multi function hall එකක් වගේ එකක් අපිට හැම වෙලාවෙම ඕන වෙන්නේ. දැන් pool එකක් වුණත් එහෙමයි හැම තිස්සෙම pool එකට යන්නේ නැහැ කවුරුවත්.
1: හරි.
0: දැන් මුලදි හිතෙන්නේ ගෙදර හදාගත්තා නම් ඒ කියන්නේ පුටුවකවත් ඉඳන් ඉන්නේ. ගෙදර ආපු ගමන් pool එකේ. රැට නිදාගන්න ඇඳට යන්නේ
1: නැහැ.
0: නිදිමතුනම් pool එකට යනවා. කෑම කන්න නම් බත් පිඟාන වෙනම් පූල් එකට යනවා.
1: හරියටම.
0: එහෙම තමයි මුලදී හිතෙන්නේ.
1: යස්.
0: මේ ඇත්ත කතාවේ ඔහොම නෙමෙයි.
1: පූල් එක එහෙ තියෙනවා. ඔබ මෙහෙ ඉන්නවා.
0: ඉන්නවා. ඉතින් ඔබ පූල් එකට සල්ලි යට කරලා දැන් ඒක වෙනම අපරාධයක්.
1: යා ඒකනේ.
0: දැන් ඔබ පූල් එක තියෙන පූල් එක common facilities අතර තියෙන.
1: හරි.
0: kids pool එක common facilities අතර තියෙන.
1: gym එකක් තියෙන.
0: gym එක අතේ දුරින් තියෙන.
1: හරි okay.
0: ඔබ සල්ලි වියදම් කරලා නැති. එහෙම ඉතින් ඔබ ගෙදරට වියදම් කරන ගානේ පොඩි ගානක් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ලාභෙන් කොටසක් ඒගොල්ලෝ යට කරලා තමා තියෙන්නේ. ඔය හදන්නේ නිකන් හදලා දෙන්න. දැන් prime එකට කවුරුවත් මේ pool එකක් නිකන් හදලා දෙන්නේ නැහැ.
1: එහෙම කියලා අපි මුළු pool එකේම වියදම අපි දරන්න ඕනේ නෑනේ.
0: ඒකනේ.
1: ඒකනේ.
0: මුළු pool එකේම වියදම ගන්නව නෙමෙයිනේ එක මිනිහෙක්ගේ.
1: yes ඒකනේ.
0: ඒක බෙදිලා තියෙන්නේ. ඒ බෙදිලත් ඔබට ලස්සන ගයක් දීලා වටින ගානකට දීලා ඒකත් අවුරුදු පතා ඒකේ වටිනාකම වැඩි වෙන තැනකින් ඔබට දීලා අපි මේ කතා කරන්නේ කොහේ ගැන කියලාද ඔබ හිතන්නේ? ප්‍රයිම් අලුත්ම ප්‍රොජෙක්ට් එක කඩවත ප්‍රොජෙක්ට් එක ගැන කතා කරන්නේ. නුවර පාරට මීටර 300යි.
1: හරි.
0: කඩවත ඉන්ටර්චේන්ජ් එකට විනාඩි 3යි වාහනෙන්. ඔබට කටුනායකද යන්න ඕනේ. දවසක නුවරද යන්න ඕනේ. එහෙම නැත්නම් ඔබට කොයිද මත්තල පැත්තටද යන්න ඕනේ ඔබ තීරණය කරන්න. ඔය තව කෙනෙක් වෙනවා දඹුල්ල පැත්තට හරිමි. ඔය හයිවේ එක කෙනෙක් වෙනවා ජාලයක් වගේ හැම තැනකටම. ඒවත් ඔය කවද හරි ඔකට කෙනෙක් වෙයි. මට කවද කියලා නම් කියන්න බෑ. හැබැයි දැනට තියෙන ටික කෙනෙක් කරගන්න පුළුවන්. බොහොම ඉක්මනට ඔබට. එතකොට දැනට මේ ප්‍රොජෙක්ට් එක මේ කඩවත ගොඩක් අය ඔවගේ තැන් වලින් ගන්නේ ආයෝජනයේ පැත්තම බලාගෙන.
1: හරි.
0: මොකද දැන් තියෙන වටිනාකම නෙමේ තව අවුරුදු 5කින් උතන්ට තියෙන්නේ. දැන් මේ ප්‍රොජෙක්ට් එක පටන් අරන් අවුරුදු 2ක් 3ක් යනකොට හදලා ඉවර කරනවා.
1: හරි.
0: දැන් පටන් ගන්න ප්‍රයිස් එක තියෙන්නේ මිලියන 31ක් වගේ. දැනට ප්‍රෙඩික්ට් කරලා තියෙනවා මේක මිලියන 50 පනිනවා කියලා ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් වෙලා ඉවර වෙනකොට. දැන් ඒ වෙනකොට 30ට අරන් තිබ්බනම් ඔබට ගෙඩි පිටින් මිලියන 20ක ප්‍රොෆිට් එකක් ක්‍රියේට් වෙලා තියෙනවා. ප්‍රොජෙක්ට් එක පදිංචියට රෙඩි වෙන මොහොත වෙනකොට සල්ලි තියෙනවන් අරන් දාන්නකෝ.
1: ඒක නෑ.
0: ඔබ හිතන්නේ මොන බිස්නස් එකක් කරලාද මිලියන 20ක් අවුරුදු දෙකෙන් ලාභ කරගන්න පුළුවන්? මොකක්ද එහෙම තියෙන අනිත් බිස්නස් කියලා හිතන්නකෝ. මිලියන 20ක ලාභයක් අවුරුදු දෙකකින්. මිලියන 20ක ලාභයක් අවුරුදු දෙකකින් අනිත් පැත්තට උපයන්න පුළුවන් වෙන ඔබ දන්න බිස්නස් මතක් කරන් ආයෝජනය කරන්න.
1: හරි.
0: මුලින්ම පදිංචි වෙන්න ඕනනම් ටික දවසක් ඉඳලා විකුණලා දාන්න.
1: ඔව්.
0: මොකද මේක ඉන්න ඉතාම හොඳ තැනක්. එක පැත්තකින් වැව, එක පැත්තකින් වෙල. මේ පේන දුර හයිවේ සීමාව.
1: කුරුළු සද්ද මැද සතුටින් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක්.
0: කඩවත මොන දේ තිබුණත් තාමත් කුරුළු සද්දයක් ඇහෙනවා.
1: ඔව්, හරි ෂෝක්.
0: තාමත් වතුර ගලන සද්දයක් ඇහෙනවා. තාමත් හුළං හමනවා. තාමත් ගහකොළ සිරිසිරි ගාන සද්ද එනවා. කඩවත හරිම හයිබ්‍රිඩ් සිටි එකක්. නාගරිකව තියෙන ඕන සියලු පහසුකම් සමග හිත ඉල්ලන අර ස්වභාවික సౌందර්ය කියන එක දෙක එකට මොහුන් කරලා තියෙන මාර ඒරියා එකක්. ආයෝජනයේද පදිංචියේද ඒක ඔබ තීරණය කරන්න. අපි කියුවේ ප්‍රොජෙක්ට් එක ගැන. ඔබට පුළුවන් 13:22ට කෝල් කරලා ඔබේ තැන සිකියෝ කරගන්න. මම ගොඩාක් අපාර්ට්මන්ට්ස් තියනවා කියලාත් මම හිතන්නේ නෑ.
1: හරි.
0: පොඩ්ඩක් තමයි තියනවා කියලා දන්නේ. 13:22 කෝල් එකක් දෙන්න.
1: 13:22. රයිට්. අපි දැන් බලමු ලී වලින් ඔබ ස්ට්‍රිප් සීලින් එකක් ගහලා තිබ්බොත් ඒකේ තියෙන ප්‍රශ්නයක් තමයි අරවින්ද මේවා හරියට සෙට් වෙන්නේ නැණි. මේවා ලීනි. එතකොට බලනකොට තනින් තන පේනවා චූටි චූටි සිදුරු. හොඳට නිරීක්ෂණය කරාම
0: කුස්තුර නේද?
1: කුස්තුර අන්න වචනේ. කුස්තුර පේනවා.
0: මේවා හරියට
1: ෆික්ස් වෙන්නේ නැණි.
0: එකකට එකක් සෙට් වෙලා නැහැ. මොකද ලීයේ පොඩි අදයක් ආපකම ඕන් කට ඇරෙනවා. එතකොට දැන් අපි යෝජනා කරන්නේ මොනවද?
1: කලර් අප් වලින් ස්ට්‍රිප් සීලින් එකක් දාන්න කියලා තමයි අපි යෝජනා කරන්නේ.
0: මේක ලීද මිස්?
1: නෑනි මේක ආදේශකයක්.
0: මේක ලී ආදේශකයක්. එතකොට මේක ලී ආදේශ මේක බරයිද මිස්?
1: නෑ මේක සහැල්ලුයි. අපිට ඉක්මනට වැඩේ කරගන්න පුළුවන්. අනිත් එක මං කැමතිම දේ තමයි මේක සෙට් වෙන විදිය. ටන් ඇන් ග්‍රූව් කියන ක්‍රමයට.
0: ටන් නෙමෙයි මිස් ටන්.
1: ටන් ඇන් ග්‍රූව්.
0: කොහොමද කරන්නේ?
1: ටන් මං කිව්වේ කොහොමද?
0: තමුන් කියපු දේ තමුන් දන්නවා ඉතින්.
1: හරි.
0: අපෙන් අහන්න.
1: හරි.
0: ඉතමිත් බබා වෙන්නේ යන්න එපා.
1: හරි හරි ඉතින් සරි ඉතින්.
0: මොකද්ද? මතක ශ්‍රී ලංකන් ලෑස්තිද බා
1: මොකද? ඔයා කිව්වා බයිසිකලේ ගිය ළමයාගේ නළල සිප්ගෙන ඒ ළමයාට
0: අනේ. ආ මට එහෙම වෙන්න ඕනේ. එන්න මිස් මං ඒ බබා පොඩයි ඉමින් එන්න. වරද්දල එන්න ඉමින් එන්න. වටෙන් එන්න.
1: එන්න එන්න අයියා.
0: ඕ කරේ යන්නේ කරේ නගර.
1: මේක හිඳ ගානට අර ඔයා කියන්නේ ලෙගෝ සෙට් මෙහෙම ලෙගෝ මෙහෙම ෆික්ස් වෙන්නේ ඒ විදිහට ලස්සනට මේක ෆික්ස් වෙනවා කොතනවත් අපිට කුස්තුරයක් කොච්චර චෙක් කරලා තෝගන්න හම්බ වෙන්නේ
0: නැහැ අනිත් එක කාලය
1: ආ ඕකේ
0: ඔබට කියන්න ඕනේ නැන්නේ ලී නොවන ලී වලට ආපු ආදේශකයක් ලී වලට වඩා කල් පවතිනවද නැද්ද කියන එක මම ඔබට කියන්න ඕනේ මොකද ඔබම දන්නවා ආ ලී නෙමේ නම් කල් අල්ලනවා ඇති
1: ඒක හරි
0: ඔබට හිතා ගන්න බැරි තරම් කාලයක් පාට වෙනසක් නොවි අර ලී පාට පෙනුමේ වෛරං වල වෙනසක් නොවි
1: හරි
0: ඒ හැඩතල වල වෙනසක් නොවි දිරන් නැතුව තෙමෙන් නැතුව පොඟන් නැතුව තියනවා කියලා මට ඔබට සාතිකයක් ඉෂු කරන්න පුළුවන් වඩා හොඳ නැද්ද colorplk.com සයිට් එකට ගිහිල්ලා S2 ගෙන් මුලින් බලාගෙන පින්තූරේ තමයි මුලින්ම පෙන්වන්නේ
1: හරි
0: පින්තූරේ බලාගෙන අපි මේ දෙන නම්බර එකට කෝල් කරලා ඔබේ වහලේ වැඩක් මේ දවස් වල යනවනම් කෙලින්ම ඒ තීරණයට ගියොත් මොකද අනිත් මිනිස්සු වගේ ලීවලින්ග් ස්ට්‍රිප් සීලින් ගහලා වේ අකාලා දිරලා
1: හරි
0: වරද්දලා ආයි වහලේ ගහ ගලවලා මුල ඉඳලම ස්ට්‍රිප් සීලින් එක ගහලා නටනවට වඩා ලක්ෂයකින් සම්පතයි එකපාරම මේ colorplk.com සයිට් එකට කතා කරලා ඒගොල්ලන්ගේ ස්ට්‍රිප් සීලින් එක පාවිච්චි කරලා වැඩේ ඉවර කරා නම් නාස්ති කරන්න සල්ලි නැත්තම් නාස්ති කරන්න සල්ලියක් නැහැනේ ඇත්තටම
1: නෑ නෑ කොහෙ සල්ලිද
0: එහෙම තියෙන මිනිසුන්ට නම් අපි මුකුත් අවවාද දෙන්න යන්නේ නැහැ. නාස්ති කරන සල්ලි නැති මිනිසුනේ.
1: මෙන්න තියෙනවා. කතා කරව. මෙන්න මේ නම්බර.
0: මේ සොලූෂන්.
1: 0115 748 738 0115 748 738 කියන නම්බරයකට කෝල් එකක් දෙන්න.
0: අනිත් අය කෝල් කරන්න ඕනේ.
1: ඕකේ.
0: ඒගොල්ලන්ට පුළුවන් ලී වලින්ම ගහලා වේ යට කන්න දීලා අන්තිමට වේ යත් කාලා ණයත් කාලා ගැරන්ඩියත් කාලා කමක් නැහැ.
1: ඔගලගේ චොයිස්
0: එකනේ.
1: ඒක අපිට බෑ. රයිට් මම බැලුවේ මේ පෙරඩු ආයකේ වාහන සෙට් එක. ඇක්සියා තියෙනවා, ඇටිවා තියෙනවා, මයිවි එකේ තියෙනවා GH කියලා ಜಾති දෙකක්. ඒ කියන්නේ මයිවි එකේ කොහමද ඒක GH කියලා කිව්වම කොහමද ඒක?
0: ක්ලාස් දෙකක්.
1: ක්ලාස් දෙක. ආ රයිට්.
0: ඔප්ෂන් තියෙනවා වෙනස් වෙනස්.
1: ආ නයිස් නයිස්.
0: ඔප්ෂන් වල වෙනස තියෙනවා. සමහරලාට බොඩි කිට් එකේ වෙනසක් ඇති. සමහරලාට වාහනේ ඉන්ටීරිය වල ලෙදර් ඇවිල්ලා ඇති.
1: ආ
0: ලෙදරට මික්ස් එකක් ඇති. ෆැබ්‍රික් ඇවිල්ලා ඇති.
1: එහෙම පොඩි පොඩි වෙනස්කම්.
0: තව ඔප්ෂන් කීපයක් වැඩි කරලා ඇති.
1: ආ රයිට් නයිස්.
0: ටයර් සයිස් එක චුට්ටක් වෙනස් ඇති. එහෙමත් ඒවත් ඔප්ෂන්ස්. ඒවත් කැල්කියුලේට් වෙනවා. ඒවටත් චුටි චුටි ගණන් වෙනස් වෙනවා. හැබැයි ඒවට මොන මොන ගණන් වෙනස් වුණත්
1: හරි.
0: මේ කලින් ඉඳලම තිබිච්ච ඒවා. මොකද පෙරඩුවා දැනට හිතාගෙන ඉන්නේ මෙහෙම. දැනට හිතාගෙන ඉන්නවා. අලුත් ටැක්ස් එක ගහන්න කලින් ගෙනාපු වාහන ටික පරණ ගානට අපි දෙමු.
1: හරි.
0: ඒගොල්ලෝ විශ්වාස කරන එක හරි ලස්සන වැඩක්. ඇත්ත එක ලස්සන වැඩක්.
1: හරි ජෙනුයින් වැඩක්
0: ඒක. ජෙනුයින් වැඩක් නැත් අපි පරණ ස්ටොක් එකටයි අපි අලුත් ගණන් ගෙවුවා.
1: හා ඒකනේ.
0: අනික ඔප්ෂන් එක නම් පෙනුමත් එක වගේම නම්
1: හරි.
0: ටෙක්නොලොජි ඔක්කොම ජපනීස් බණන්. දැන් ජපන් වාහනත් අපි දන්න ගොඩාක් ඒවා හදන්නේ වෙන වෙන රටවල ලංකාවට එන. ජපනීස් ටෙක්නොලොජි වාහනේ හදන්නේ ඉන්දියාවේ. ජපනීස් ටෙක්නොලොජි වාහනේ හදන්නේ තායිලන්තේ. ඕන් තරම් අහුවෙනවා. ඉතින් මේකත් ජපනීස් ටෙක්නොලොජි හදන්නේ මැලේෂියාවේ.
1: එතන පොඩි එකක් තියනනේ.
0: ඒක මැලේෂියා.
1: වව්.
0: ක්වොලිටි රටක්. ක්වොලිටි වැඩ කරන රටක්.
1: හරි.
0: ක්වොලිටි වාහනේ වල තියෙන. නැත්තම් මේ මිනිස්සු මෙච්චර අධිපති කරයිද අපේ රටට ඒගොල්ලන්ගේ වාහන ෆ්ලීට් එක දෙන්න? මේ බොරුවට නෙමෙයි පුදුම අමාරුවෙන් ටෝක් කරලා ගත්තේ ඔක. මාර කන්සර්න් ජපන් වාහනයකට නැති කන්සර්න් දැන් මම මෙහෙට ඒ වාහනේ එවන්න. ඒ කියන්නේ ඒ තරම් ඒගොල්ලන්ගේ වාහනේ පෙනුම, ක්වොලිටිය, භාවිතය සහ ඒ සන්නාමය ගැන පෙරඩුවා වද වෙනවා.
1: හරි.
0: හැමෝටම ගේන්න දුන්නෙත් නැහැ. ගේන්න දුන්නේ යුනයිටඩ් මෝටර්ස් අනුබද්ධිත යුනිමෝ එන්ටර්ප්‍රයිසස් එකට විතරයි පෙරඩුවා වාහන ඔෆිෂියලි ලංකාවට ගේන්න අවසරය තියෙන්නේ.
1: එහෙනම් යන්න වෙලාව තියෙන වෙලාවක හයිඩ් පාක් කෝණේකේ තියෙන ඒගොල්ලන්ගේ මේන් ෂෝරූම් එක, ඒ වගේම නුවර, කුරුණෑගල, රත්නපුර මාතර තව ශාඛා තියෙනවා. 0117 565 170 තමයි පෙරඩුවා වලට කතා කරන්න තියෙන නම්බර් එක. වැඩේ ගොඩ දා ගන්න නේද? අපිට හච්වල ආරංචිය කියන්නේ හච්වල දන්සලක් තියනා නේද? හච් දන්සල.
0: මේක කියන්න බැරි වුණා මොකද දන්නා ඒක කියන්න ඕනේ. විවිධාකාරයේ දන්සල් තිබුණනේ පහුගිය දවස්වල.
1: හරි, ඔව්.
0: විවිධ දේති මිනිස්සු පුළුවන් පුළුවන් ඉතින් පොඩි ආ සමහර අය මේ කූඹින්ට සීනි දන් දීලා තිබුණා.
1: හරි.
0: චූටි චූටි චූටි සීනි තියලා. හකුරු කෑලි තිබෙලා.
1: හරි.
0: කූඹි එනවා, හකුරු කෑල්ලක් කනවා, මේවා එනවා, කතා කරනවා. වාහනින් කූඹි එනවා, වාහනේ හප්ප ගන්නවා.
1: හරි.
0: ඔක්කොම කරනවා. බීම දන්සලක් දේතුන බීම බින්දු බින්දු දාලා ඒත් කූඹිම තමයි එන්නේ. ඉතින් එක එක මිනිස්සු එක එක දේවල් කරනවා. ඉතින් හච් කල්පනා කරලා තියෙනවා ලස්සනම වැඩක් කරන්න. හච් දෙනවා මේ මහ විශාල ඩේටා දන්සලක්. ඩේටා විතරක් නෙමෙයි කෝල් ටයිම් SMS. අහන්නකෝ 3GB එනිටයිම් ඩේටා පැකේජ් එකක්.
1: හරි.
0: ඕනම ජාලයක මිනිත්තු 300ක කෝල්ස් තියෙන.
1: වව්.
0: ඕනම ජාලයකට SMS 300ක් ගහන්න පුළුවන්. මේකට ඔබ සතයක්වත් වියදම් කරන්න ඕනේ නැහැ. මේ GB 3යි කෝල් මිනිත්තු 300යි SMS 300ට ඔබෙන් රුපියලක්වත් ගන්නෙ නැහැ. රුපියල් නෙමෙයි හච් කියලා වල තියනවා සතයක්වත් ගන්න නැහැ කියලා. මේක අදින් ඉවර වෙනවා. අද දවසේ දඩබඩ ගාලා මේ පැකේජ් එක ඇක්ටිව් කරගන්න.
1: හරි.
0: තරුවයි 311 හෑෂ් ඩයල් කරන්න. තරුවයි 311 හෑෂ් ඩයල් කරන්න. ඩේටා වලින් කෝල්ස් වලින් SMS වලින් කරන්න පුළුවන් දේවල් අපි ඔබට කියන්න යන්නේ නැහැ. ඔබට ඕන දෙයක් කරගන්න ඩේටා වලින් නම් ගන්න වැඩ බොහොමයි. 3GB හම් වෙනවා කියන්නේ එක පොඩි ප්‍රමාණයක් නෙමෙයි, ඒක සෑහෙන ලොකු ප්‍රමාණයක්.
1: Yes, okay.
0: චිත්‍රපටි දෙකක විතර ඩේටා නේ.
1: හොඳ දන්සලක්
0: මේ දීලා තියෙන හච් එකෙන්. ඩේටා. අනේ ඊළඟ පාරම දැන් හච් එකත් එක්ක එකතු වෙලා ඩේටා දන් දෙන එක.
1: ආ, ඒකනේ අනිත් පොලිමේ ඉන්න ඕනෙත්
0: නැහැ. නේද? සංසාරේ හොඳම කොට වෙනවා ඇති ඩේටා දෙනකොට.
1: ඇයි
0: මිනිස්සු හරි ආසයිනේ ඩේටා වලට?
1: Yes, yes.
0: කණ්ඩ බොණ්ඩ ඕනේ නෑ ඩේටා දෙනවා. තරුවයි 311 හෑෂ්. හච් කනෙක්ෂන් එක ගන්න තියෙන දැන් ඩයල් කරලා දැන් ඩයල් කරලා ඒක ඇක්ටිවේට් කරගන්න පුළුවන්. නැත්තම් ටක් ගාලා හදිසි ඕන හදිසියකට හච් කනෙක්ෂන් එකක් ළඟම ඉන්න නියෝජිතයාගෙන් දාගන්න පුළුවන්. ඒක පොඩි වැඩ. තාක්ෂණේ පොඩ්ඩක් දන්නවනේ. ටක් ගාලා ඒටික් කරගන්න පුළුවන්. ඔන්නෝම තමයි අතින් අපේ අද දවසේ අපි පොඩි පොඩි දේවල් ටික ෂෙයා කරගත්තා.
1: හරි.
0: මං හිතන අපි කීපයන් කාගත් හිත නොහොඳ වුණ නැහැ. අපි හිතේ තියෙන දේ අපි නොපැකිලිව අපි ඉදිරිපත් කළා.
1: මොන හරි හොඳ දෙයක් වෙයි.
0: හොඳ දෙයක් තියෙනවා නම් ඒකෙන් අරගන්න. දෙයක් තියෙනවා නම් වෙනස් කළා කරන්න.
1: හරි.

0: හොනුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
1: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 අද කොළඹ හොනුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
0: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩෝ, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
1: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
0: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉදිරිකිරීමේ බැංකුව.
2: මේ හඳුන්ගුරු වල්ඩත් ස්ටෑන්ඩර්ස් තියෙනවද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩර්ඩ්ස් ඕනෙමනි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
5: දිමෝවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
6: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්.
7: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
6: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76 780 7 WhatsApp කරන්න.
8: ඔබේ ලයිෆ්ස්ටයිල් එකට ගැළපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා PD යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා.

0: සියත
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත FM
2: උදේ 10 විනාඩි 17යි දැන්
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි

0: था टॉप स्टोरी।
1: බස්සංගම් රැස්වේ අන්තර් පළාත් බස් රථ ධාවනය සභාවේ නද තීරණයක් ගැනීමට පෞද්ගලික බස්සංගම් තීරණය කර තිබෙනවා. ලංකා පෞද්ගලික බසහිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජයරත්න සඳහන් කළේ සියලු සංගම් එක්ව තීරණයක් ගන්නා බවයි. ඩීසල් මිල ඉහළ යාමහම වේ 5%ක බස් ගාස්තු සංශෝධනයක් ලබා දෙන ලෙස පෞද්ගලික බස්සංගම් ජාතික ගමනාගමන කොමිෂමෙන් ඉල්ලා සිටියා. ගමනාගමන කොමිසම සඳහන් කළේ ජූලිතවරදා වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සිදු කිරීමට නියමිත බැවින් මේ මොහොතේ ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බවයි. දැන් විදෙස් පොතක්. ඇමරිකාවේ අයෝවා ප්‍රාන්තයේ ස්ථාන කිහිපයක සිදු වූ වෙඩිතැබීම් වලින් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ප්‍රහාර එල්ල කළ තුවක්කුකරුද වෙඩිතබාගෙන සියදිවි හානි කරගෙන ඇති බවයි අයෝවා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා සඳහන් කළේ. මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ පෞද්ගලික ආරවුලක් මත වෙඩිතැබීම සිදුව ඇති බවයි.

0: Theater Top Story.
1: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: මේ පැයේ සිත දිවන බොදු පෙති කීතය ඔබ වෙත කෙරෙන්නේ
3: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
4: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

0: රශ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 අද කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
2: මේ හඳුන් ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
5: දිමෝවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර පහක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
6: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
7: අපේ ලංකාවේ ඩෙංගු නිසා මිය යන රෝගීන් සංඛ්‍යාව ඉතා අඩු වුණත් රෝගීන් සංඛ්‍යාව බෙහෙවින් වැඩි වුණ අවස්ථාවකදී අපිට මේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම අසීරු වෙනවා. එවැනි තත්ත්වයක් ඇතිවීමේ අවදානම මේ තත්ත්වය තුළ තියෙනවා.
8: කොළඹ ගම්පහ, රත්නපුර, මාතර, ගාල්ල, කළුතර සහ නුවර දිස්ත්‍රික්කවලින් තමයි රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙන්නේ. මහා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ පරිසරයේ ඉවතලන භාජන, මදුරුවන් බෝවිය හැකි ස්ථාන තියෙනවා නම් ඒවා සොයා බලා ඉවත් කර ගන්නා ලෙසත්, වැසි වතුර නොමැටෙනසේ ඒවා ගබඩා කර තබා ගැනීමත් වැදගත් වෙනවා. අනිසි ආකාරයෙන් කසල බැහැර කරන තුරු
6: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
9: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
10: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: ತಿಲಕವರ್ಧನ ಟೆಕ್ಸ್ಟೈಲ್ಸ್ ಶಕ್ತಿಮತ್ ಸಮಾಗಮಕ ಬುದ್ಧಿಮತ್ ಆಯೋಜನೆಯ ದಿನ ಆರಸಿಯು ಜ್ಯೇಷ್ಠ ಪೂರ್ವಸಿ ಸ್ಥಾವರ ತನ್ಪದು ಸಹ ಸಿಎಡ ಎಕೊಳಾಯ ದಶ ಮಹಾತಾಯ ನಾಮಯಕ ಅಸಮ ಸಮ ಪೋಲಿಯಕ್ ಎಲ್ ಬಿ ಸ್ಥಾವರ ತನ್ಪದು ಅಮದನ್ನ ಬಿಂದು ಐಕಾಯ್ ದೇಕಾಯ್ ದೇಸಿಯ ದೇಸಿಯ ಫಿಚ್ ರೇಟಿಂಗ್ ಎ ಮೈನಸ್ ಎಲ್ ಕೆ ಎ ಔಟ್ಲುಕ್ ಸ್ಟೇಬಲ್ ಲಿಯಾಪದಿಂಚಿ ಮೂಲ ಸಮಾಗಮ
1: ಅಮೆರಿಕಾ ಎಕ್ಸ ಜನಪದೆಯ ಎಕ್ಸತ್ ರಾಜಧಾನಿಯ ಇಟಾಲಿಯ ಆಸ್ಟ್ರೇಲಿಯಾವ ನವಸೀಲಾಂತಿ ಸಿಂಗಾ ಪೂರ್ವವಾಗಿ ರಟವಲ್ ದ ಹತ್ತಗಟಮಿಯಾವನ ಅಪೇ ಅಲುಮಿಕ್ಸ್
2: ಅಲ್ಯೂಮಿನಿಯಂ ಓಣ ತರ ಅಲ್ಯೂಮಿಕ್ಸ್ ನಮ್ ಇಸ್ತ
3: ಕಡಪತ್ මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
4: සෙන්ඩි, ආස්ට්‍රෝවිල්, මාෂි, විෂ්මි.
3: මට පාවයව.
4: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලායි සතු කොච්චියෝ.
3: අනා, කලින් කියන්නේ නැහැ.
5: හඳයි රුවයි පදමට ගලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
6: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
3: අහන්න හවස දෙකට සතිය දවස්වල
7: ලොව වැඩිම සක්‍රීය ග්‍රාහකයන් සිටින සමාජ මාධ්‍ය ජාලය මොකක්ද? එක ෆේස්බුක්, දෙක ටික්ටොක්.
3: ප්‍රශ්නවලට අද උත්තර දුන්නේ රඹුක් කරන ඉශාන ජයසිංහ.
8: ඇත්තටම ප්‍රෝග්‍රෑම් එක ගොඩක් හොඳයි. අපි වගේ ගෘහණියන්ට ගෙදරට වෙලා ඉන්නේ වෙනසකටත් එක්ක ඉතින් ලොකු අත්දැකීමක්.
9: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
10: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714යි 151 152 දැන්ම WhatsApp කරන්න.
5: සියත පොකට් මනි.
10: හෙට උදේ 5යි කාලට සියත අහන්න.
5: අනුග්‍රහය
11: නාඩි මාංශින් ඔබ උපයගන් මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්
12: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ බ්‍රාංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
13: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
14: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතය මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැහෙනි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ආන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති වුණාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0.11 2007,000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
15: අනුවටයි දශම දෙකෙන් 98.4

0: 98.4 මෙගාවාට් FM.
1: උදේ 10යි විනාඩි 47යි දැන් වෙලාව. ඔබ දැනට පාවිච්චි කරන ස්මාර්ට්ෆෝන් එකේ මොනවාද තියෙන ස්මාර්ට් ෆීචර්ස්? සාමාන්‍යයෙන් ෆෝන් එක මීටර එකහමාරක් දෙකක් වගේ උසක ඉඳන් බිමට වැටුනොත් ෆෝන් එක කැඩෙන්නේ නැද්ද? එහෙම නැත්නම් වතුරකට එහෙම වැටුනොත් ඒකත් මීටරක් වගේ ගැඹුරකට ෆෝන් එක වැටෙනවා. ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද ෆෝන් එකට? මොනවාද ඔබේ ෆෝන් එකේ මේ AI ෆීචර්ස් ඉදිරියට තියෙන්නේ? ඔය මං කියපු මොකුත් ඔබේ ෆෝන් එකේ නැද්ද? එහෙනම් ඕක තවදුරටත් ස්මාර්ට් ෆෝන් එකක් නෙවෙයි. ඔක ස්මාර්ට් ෆෝන් එකක් වෙන්නේ නැති මීට අවුරුදු 5-6කට වගේ කලින්. දැන් ඉතින් අර මං කලින් කිව්ව ස්මාර්ට් ෆීචර්ස් 3-4ක්වත් ඔබේ ෆෝන් එකේ තියෙන්න ඕන. කොහෙට හරි ගියාම ඔය ෆෝන් එක පාවිච්චියට එළියටවත් ගන්න බෑනේ. අනිත් කටේ බලන්න මොකද්ද මේ පාවිච්චි කරන ෆෝන් එක කියලා. එකපාර ගන්න බැරි ප්‍රශ්නයක්ද ඔබට තියෙන්නේ? හරි. ෆෝන් එකේ ගණන් 30%ක් ගෙවන්න මුලින්. ඊට පස්සේ මාස 24ක් දෙන්නම් ඔබට ගෙවාගෙන යන්න. පුළුවන්නේ මොකක් හරි ඔය කරන අමතර වියදමක් ඔබට හුලං කන්වර්ට් කරගන්න. ඊට පස්සේ මාස ගානේ ෆෝන් එකේ ගණන් ගෙවිගෙන ඔබ ෆෝන් එක පාවිච්චි කරන කොහෙටද දැන් යන්න ඕන ෆෝන් එක ගන්න. තිලක වර්ධන සෙලවුලකට. එතනට යන්න කලින් කිව්වාගේ ෆෝන් එකේ ගණන් 30%යි මුලින් ගෙවන්න ඕන. මාස 24ක් දෙන ඔබට ගෙවාගෙන යන්න තෝරගන්න ලොකු කලෙක්ෂන් එකක් ඊතර තියෙනවා. ඔබ ලංකාවේ දන්න මොනවාද ලොකුම බ්‍රෑන්ඩ්ස්, ඒ වගේම ලෝකෙ මොනවාද පිළිගත ලොකුම බ්‍රෑන්ඩ්ස්, ඒ ඔනම එකකින් ඔබට ස්මාර්ට් ෆෝන් එකක් තෝරලා ගන්න පුළුවන්. දැනට මේ වැඩේ තියෙන්නේ Android phones වල විතරයි, iPhone වල නෙවෙයි. iPhone උත් එතන ගන්න තියෙනවා එකපාර සල්ලි දීලා. ගෙවාගෙන යනවා නම් ඔබට ඕනම Android phone එකක් එතනින් තෝරගන්න පුළුවන්කම තියෙනවා. මතක් කරලා ෆෝන් එක ගන්න යන දවසට ගැරන්ටි කෙනෙක් එක්කගෙන යන දෙන්නට වයස අවුරුදු 20කට වැඩි වෙන්න ඕන. මතක් කරලම මේ ID cards අරගෙන යන්න. එතකොට වැඩේ පැයෙන් දෙකකින් කරගෙන ඔබට ෆෝන් එක අරගෙන ඉන්න පුළුවන්. කොහෙටද යන්නේ? කිරිබත්ගොඩට යන්න පුළුවන් ඕන නැත්නම් මහනුවරට, ජායලට, කුරුණෑගලට, වේවණම තැනකට ගිහිල්ලා ඔබට ෆෝන් එකේ වැඩේ කරගන්න පුළුවන්. ෆෝන්ස් විතරක් නෙවෙයි, දැන් ෆෝන්ස් වල චාර්ජර්ස් එමෙන් නැහැනේ. චාර්ජින් කේබල් එකක්, ඇඩැප්ටර් එකක්, එහෙම නැත්නම් ඔබට පවර් බැංක් එකක්, ඉයර්බඩ්ස් දෙකක්, මේවනම දෙයක් තිලක වර්ධන සෙලුලකින් ගන්න පුළුවන්. වැඩි විස්තර මොනවා හරි දැනගන්න තියෙනවා නම් තිලක වර්ධන සෙලුල Facebook page එකට යන්න. ඒතරින් ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. දැන් වෙලාව උදේ 10:49.

0: මලකඩ. යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසිනේ. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තින්ත ගාලා නවත්තනවා බොන්න. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දේ. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කිය. අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ
1: නැහැ. සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සියත පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය.
3: සීඩීවී රන් අයදෙන ඉස්තරම් තැනක්, රන් පවුමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
4: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
5: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දිදමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක්
6: නැහැ. ඔබත් ඒලෙවල් අවසන් කළ සිසුවෙක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011 732 1000. NIBM, The City University, The Place to Be.
7: අයියා, මට ඇපල් මලක් දෙන්න.
8: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
7: අයියා, මට මල් ගොඩක් දීලා.
8: ඔව්වා මොනවද? නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
7: හච් 15 පිස්සුවක්ම තමයි.
9: සමහරු අනුන්ගේ පව් කරට අරගෙන මේ ජීවිතේ නැති කරගෙන අනුන් පව් සිද්ධ කරපු කතාවල කොන් වහලා ජීවිතෙන් සමහරගෙනම යන අයත් ඉන්නවා.
10: දැන් මගේ පව් වලට කරගහන කවුද?
9: අර ඉන්න එක කෑගෙන උඩ කරගහන.
10: ඔයත් ඉතින් පැයකමාරක් කරගහනවා.
9: ඕ, ඒ ඇති මට. ජීවිතත් තදිය බලුවර ඇවි අනුන්ගේ පව් කරගහ. විශාල කරදරයක් උඩ මේක.
11: ලා මකලෝ සහල්.

0: උදේ 11 විනාඩියකයි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: थिएटर टॉप स्टोरी।
1: නිරිත දිග කොටසේ වැසි වැඩිවීමක්. අද පසුරුවේ සිට දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වය වැඩිවීමක් අපේක්ෂා කරන බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල මිලිමීටර 75ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඌව පළාතේ සහ අම්පාර, මඩකලපු දිස්ත්‍රික්කවලද පසුරු එකෙන් පමණ පසු වැසි ඇතිවිය හැකි. මෙතර මුලතිව් සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය 50 km/h 50-60 දක්වා වැඩිවිය හැකි බවද කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එම මුහුදු ප්‍රදේශවල නාවික සහ දිහවර කටයුතු සිදු කිරීමේදී අවධානයෙන් පසුවන ලෙසද දැනුම් දෙනු ලැබුවා. රුසියාව යුක්‍රේනයේ නගර රසකට ප්‍රහාර එල්ල කර තිබෙනවා. ප්‍රහාරවලින් පුද්ගලයන් 9 දෙනෙකු මියගොස් ඇති බවයි යුක්‍රේනය සඳහන් කළේ. ලුහන්ස්ක කලාපයේ නිවාසිකාගාරයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයන් 21 දෙනෙකු මිය යාමට ප්‍රතිචාර ලෙස යුක්‍රේනයට මෙම ප්‍රහාර එල්ල කළ බවද රුසියාව ප්‍රකාශ කළා. කියෙව් නගරාධිපතිවරයා යුක්‍රේන ජනතාවට දරම් දී ඇත්තේ ප්‍රහාර හමුවේ ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙසයි. සියතමිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට.
0: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.
2: මේ පැයි සිත නිවන බොදු පැති කීතය ඔබ වෙත කෙනෙන්නේ.
3: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ?
4: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: ජාතිවලට එහා කිය ප්‍රවෘත්ති.
1: පසුගිය මාස කීපෙම තෙල්වල මිල වැඩිවීම ගත්තොත් පෙට්‍රල් 95 වැඩි කළ තියෙන 145.59 කින් පෙට්‍රල් 92 වැඩි කළ තියෙන්නේ 148.12 කින් ඩීසල් වැඩි කළ තියෙන 144.84 කින් එවැගේම සුපර් ඩීසල් වැඩි කළ තියෙන 145.29 කින්. ඒකත් එක්ක බැලුවහම ඔබතුමන්ලට පැහැදිලිව පෙනේ ලෝකයේ අනිත් රටවල් වලට සාපේක්ෂව අපි තවමත් අඩු ප්‍රතිශතයකින් තමයි ඉන්ධන වැඩි කරලා තියෙන්නේ. මැයි මාසේ වෙනකොට ඩොලර් මිලියන 500 24 ඉන්ධන සඳහා අපි වියදම් කරලා තියෙනවා විදේශ විනිමය හැටියට.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා කිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අවධන්න 0.112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
3: රිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් Fortune RBD පොල්තෙල් ඉතිරිය රුපියල් 650යි, බයිරහා චිකන් සොසේජර්ස් ඉතිරිය රුපියල් 280යි, මැජික් චොකලට් අයිස් ක්‍රීම් ඉතිරිය රුපියල් 250යි, Pepsi ඉතිරිය රුපියල් 125යි.
4: Kagels for City A-level අවසන් කළ සිසුෙක්ද NIBM The City University සමගින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be.
5: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩෙක් ඔට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නැති.
6: කඩපත කඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
7: සෙන්ඩි, ආස්ටෝරියෝ, මාෂි, විෂ්මි.
6: මට පාවයව
7: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
6: අන්නා කලින් කියන්නේ ෆේ.
8: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක සියත Hot and Spicy with Su-

0: අහන්න හවස දෙකට සතිය දවස්වල.
1: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
2: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
3: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම.
5: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
6: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
8: ආදී මාංශින් ඔබ උපයගන් මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිමරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
9: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: of a celebrate Black Friday.
1: Ilang wajan ni? Mana celebrate?
0: Bukan dia, ada yang wajan ni. Spek cukup cukulah.
1: Spek cukup cukulah.
0: Spek cukup cukulah.
1: Spek cukup cukulah. Nama yang halo. Spek cukulah.
2: Mata batang na supiri radio double atika. Siete FM Breakfast Drive. Anugrahaya.
3: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: ප්‍රයිම් කලෝරා. අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22.
7: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
9: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
10: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: කරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026.
3: කොළඹ හොනුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
2: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 අද කොළඹ හොනුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී.
3: අලංකාර වෙසක් පුරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
2: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
3: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
4: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
5: නැතු, අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
7: දිමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කුන්දේසි සහිතයි 98.2 98.4 දිව.

උදේ 11 විනාඩි 42යි දැන් වෙලාව. ඔබේ ගෙදරට ඇතුල් වෙන තැන ඉඳන් බෙඩ්රූම් එකට යනකම් මොන හරි පොඩි පොඩියට හරි වෙනස්කම් ටිකක් කරගන්න කැමතිද? එහෙම අයිඩියා එකක් තියෙනවද ලංකකදී වැඩි ඒකට දාගන්න? යන්න හොඳ තැනක් කියන්න හදන්නේ. යන්න පුළුවන් ඔබට තිලකවර්ධන ලයිව් ස්ටෝ එකට. එතනට ගියොත් අපි අර කතාවට කියන ඔබේ ගෙදර ගාඩන් එකේ ඉඳන් බෙඩ්රූම් එකට වෙනකම් හැමදේම අලුතෙන් ගන්න ඔබට හිතෙනවා කියලා. මොකද ඒ තරමට ලංකාවෙන් එළියට ගිහිල්ලා ෂොප් කරනවා වගේ ඔබට ගෙදර ලස්සන කරගන්න පුළුවන් දේවල් ඔබට එතනින් ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම මේ දවස්වල යාළගේ තියෙන අලුත් වැඩක් buy now pay later කියලා. මේකෙන් වෙන්නේ ඔබ තෝරගන්න යාළගේ මොන හරි ප්‍රොඩක්ට්ස් තියෙනවනේ. දැන් ඊතර ටීවී තියෙනවා, ෆ්‍රිජ් තියෙනවා, වොෂින් මැෂින් තියෙනවා, මොනවාද ඔබට ඕනේ හැමදේම ඊතර තියෙනවා. ගෙදර ජීවිතේ ලේසි කරගන්න ඕන කරන දේවල්. එහෙම ඔබ තෝරගන්න ඕන ප්‍රොඩක්ට් එකක් ඔබට මේ ඒ වෙලාවේ අරගෙන මාස 3කින් ගෙවාගෙන යන්න පුළුවන්. හැබැයි වැඩේ කරන්න නම් ඔබ ගාව කොකෝ පේමන්ට් මෙතඩ් එක තියෙනවා. දන්නවනේ කොකෝ ඇප් එක. අන්න ඒකෙන් ඔබට ඉන්ස්ටෝල්මන්ට් විදියට මාස 3කින් ගෙවල ඉවර කරගන්න පුළුවන්කම තියෙනවා. කලින් කිව්වාගෙම ටීවී තියෙනවා, ෆ්‍රිජ් තියෙනවා, වොෂින් මැෂින් තියෙනවා. වොෂින් මැෂින් වැඩේ නම් ඔන්න කොහොම හරි කරගන්න. තාමත් අතේ රෙදි හොදන කෙනෙක් නම් ඒ දුක විඳින්න දෙන්න එපා ගෙදර වයිෆ්ට. අක්කද නංගිද ගෙදර රෙදි හොදන්නේ. ඒ දුක ඔබ එක දවසක් කරලා බලන්න. ඊට පස්සේ ඔබ එදාම තිලකවර්ධන ලයිෆ් ස්ටෝ එකට ගිහිල්ලා වොෂින් මැෂින් එකක් අරගෙන ලොකු ගානකුත් නේ ඔබට දැනෙන්නේ නැති ගානකට මාසෙට ඔන්න ගෙවාගෙන යන්න පුළුවන්කම තියෙනවා. යන්න පුළුවන් කිරිබත්කොට මහනුවර, ඩිට්ට බූචාල, කුරුණෑගල මේ හැමතැනම තිලකවර්ධන ලයිෆ් ස්ටෝස් තියෙනවා. වැඩි විස්තර දැනගන්න ඕන නම් කතා කරන්න 0112 905 599. 0112 905 599.

0: තොස්සිතිසායෙක්ම වයි. රථවාහන පොලිස් නිලධහරින්ට කැමරා. පළත් සභා චන්දය පවත්වන දින කාරක සභා නිර්දේශයෙන් පසු. ක්‍රීඩ සංගම් තුනක ලියාපදිංචියත් හිටවයි. රුසියාවෙන් යුක්‍රේනයට ප්‍රහාර.
1: වැඩි විස්තර දහවල් 12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: සියද පත්තරේ විදහසා උදේ 7:30ට අනුග්‍රහය
1: සීඩීවිරන්න ඇදෙන ස්තරම් තැනක් රන්පෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: ඔහු ඒ නැති කර දෙමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතේ පමණක් නොවේ ඔබගේ ජීවිතයයි දරුවන්ගේ අනාගතයයි ඔබ ඔහුව වැළැක්විය යුතුමයි අවසන් ගමනට අනුබල දෙන්න එපා ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ
4: තාමත් ඉස්කෝලේද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ දාන්නකො WhatsApp message එකක්
5: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151 WhatsApp කරන්න සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100 FM අහන්න
4: ප්‍රශ්න 4යි රුපියල් 5000යි
6: සියත පොකට් මනි 98.2 98.4

0: සියතහන්ගන්න දැන් වෙලාවතවල් දොළහයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයිටික් ඔලිගොසැකරයිඩ් සහ වයසාවෘදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල
1: ඩොලරය 336 ඉක්මවයි. රථවාහන පොලිස් නිලධාරින්ට කැමරා. පළාත් සභා ඡන්දය පවත්වන දිනේ කාර්ක සභා නිර්දේශයෙන් පසු ක්‍රීඩා සංකම් තුනක ලියාපදිංචියත් හිටපයි. රුසියාවෙන් යුක්‍රේනයට ප්‍රහාර.
0: දේශීය සියත. Local news on Sieta.
1: රථවාහන වැරදි සිදු කරන පුද්ගලින් පහසුවෙන් හඳුනා ගැනීම සඳහා රථවාහන රාජකාරී සිදු කරන පොලිස් නිලධාරින්ට කැමරා ලබා දීමට තීරණය කර තිබෙනවා. රථවාහන දිසාව හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර සදහන් කළේ දැනට කොළඹ නගරයේ ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා CCTV කැමරා පද්ධති ස්ථාපිත කිරීමටද තීරණය කර ඇති බවයි.
2: පොඩිවන් කැමරා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නේ භාවිත කරලා වැරදි කෙන රියදුරන් සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීමට ඒ සම්බන්ධයෙන් දැනට සම්පාදන කාර්යයන් කෙරීගෙන යනවා. ඉදිරි දේක ලබා දෙනවා. ඊට අමතරව ඉදිරියේදී CCTV කැමරා ආශ්‍රයෙන් ප්‍රථම වැරදි හඳුනා ගැනීම සඳහා ලංකා පුරාම යාපති කීපයක් ක්‍රියාත්මක කරන දැන්ටමත් ප්‍රොපෝසල් ඉදිරිපත් කරලා තියෙනවා.
1: මේ අතර මේ කොට කැබ්‍රත අනතුරට සම්බන්ධ රියදුරු බන්ධනාකාර නිලධාරින් මගින් අද වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතයි. ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ ඔහු මෙවැනි විට කොළඹ රිමාන්ඩ් බන්ධනාකාරී රඳවා සිටින බවයි බන්ධනාකාර කොමසාරිස් AC ගජනායක සඳහන් කළේ. අනතුරට සම්බන්ධ කැබ්‍රතේ අයිතිකරු සහ එහි සිටි තවත් පුද්ගලිකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි. මේකොට ප්‍රදේශයේ රොටි දන්සලක පොලිමේ සිටි පිරිසක් වෙත කැබ් රථයක් කඩාවැදී 6 දිනක මියගියේ පසුගිය 31 වනදා රාත්‍රියේ. මියකොසැත්තේ එකම පවුලේ 3 දෙනෙක්, ඔවුන්ගේ ඥාති දියණියක් සහ එකම පවුලේ සහෝදරින් 2 දෙනෙක්, තුවාල ලැබූ තවත් දරුවෙකු ඇතුළු 7 දෙනෙකු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. මෙතර පසුගිය දින 4ක කාලය තුළ සිදු වූ රියානතුරු වලින් පුද්ගලින් 29 දිනකු මියකොසැති බවයි පොලිසිය පැවසුවේ. අමරිකානු ඩොලරේ විකුණුම් මගය අද රුපියල් 336.60ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා. එහි ගැනුම් මිල සටහන් වන්නේ රුපියල් 326.75ක් ලෙසයි. විදේශ ආයෝජකින් මෙරට සිදු කළ ආයෝජන ඉවත් කර ගැනීම ඩොලරේ අගය උච්චාවචනයට ප්‍රධාන හේතුව බවයි ආර්ථික විශ්ලේෂකින් ප්‍රකාශ කළේ. ආර්ථික විශ්ලේෂක ගායත දේවත්ව පැවසුවේ ආයෝජකින් ප්‍රාග්තන ආයෝජන රසක් මේ වන විට ශ්‍රී ලංකාවෙන් ඉවත් කරගෙන ඇති බවයි.
3: මම කියන්නේ මේ වෙලාවේ උච්චාවචනය වෙන්නේ මුල අනුපාතය ප්‍රයිමරලි කැපිටල් ෆ්ලෝ එක ලංකාවෙන් එක්සිට් වෙන නිසා. මොකද්ද කැපිටල් ෆ්ලෝ එක කියන්නේ? කැපිටල් ෆ්ලෝ එක කියන්නේ ෆොරින් ඉන්වෙස්ටර්ස් ලා මෙහි ඇවිල්ලා තියෙනවා 2022 පස්සේ ෂෝට් ටර්ම් ඉන්වෙස්ට්මන්ට් තරම් ඇවිල්ලා තියෙනවා. ෂෙයාර් මාකට්ස් වල, බොන්ඩ් මාකට්ස් වල සහ අපාර්ට්මන්ට් රියල් එස්ටේට් වගේ මාකට්ස් වල තමයි එයාලා ෂෝට් ටර්ම් දාලා තියෙන්නේ. ඕන කෙනෙක් දන්නවා මේ වෙද්දි ෂෙයාර් මාකට්ස් එහෙම 23 තියෙන තත්ත්වයක් එක්ක බලපුවාම ඕව 200% appreciate වෙලා තියෙනවා. එතකොට වෙන්නේ දැන් මෙයාලා profit booking කරලා මෙයාලගේ මේ capital flow එක exit වෙනවා අපේ රටෙන් එළියට. ඒගොල්ලෝ අරන් යනවා අපේ රටෙන් එළියට. එතකොට මේ short term investors ලගේ මේ US dollar එළියට අරන් යන එකේ බලපෑම තමයි අපිට වෙන්නේ. දැන් මාර්තු

0: මාසේ විතරක් ඒ ප්‍රමාණය යුද්ධවල මිලියන 75ක් වෙනවා. දැන් දිගින් දිගටම වාර්තා වෙනවා ඒගොල්ලෝ දිගින් දිගටම මේ විදියට එළියට අදිනවා කියලා.
1: පොලි අනුපාත වැඩි කිරීමෙන් මහබැංකුවට උද්ධමනය පාලනය කළ නොහැකි තත්ත්වයට පත්ව ඇති බවයි ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත පැවසුවේ. ඔහු ප්‍රකාශ කළේ ලෝක වෙළඳපොලේ භාණ්ඩ මිල ඉහළ යාම හමුවේ මෙරට ජනතාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවයි.
0: උද්ධමනය දිගින් දිගටම වැඩි වෙනවා. මොකද වැඩි වෙන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි රුපියල දිගින් දිගටම ආවපාත වීම. දෙවෙනි එක තමයි ලෝක වෙළඳපොලේ බඩු මිල ඉහළ යාම. එතකොට මේ කාරණා දෙක නිසාම උද්ධමනය වැඩි වෙනවා. එතකොට ඒගොල්ලන් දැන් පාවිච්චි කරන එකම ටූල් එක උද්ධමනය මැනේජ් කරන්න ඉන්ට්‍රස්ට් රේට් එක. ඉන්ට්‍රස්ට් රේට් එක මැනේජ් කරන්න බෑ. මොකද හේතුව මේක ඩිමාන්ඩ් එක නිසා ඇති වෙච්ච උද්ධමනයක් නෙමෙයි. සප්ලයි එක පැත්තෙන් වෙලා තියෙන්නේ මේ උද්ධමනය. සප්ලයි එක කියන්නේ ලෝක වෙළඳපොලේ මිල ඉහළෑම සහ රුපියලේ මිල කඩා වැටීම. ඒකට මේ දෙක එකතු වෙලා තමයි උද්ධමනය ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට මේක මැනේජ් කරන්න බෑ.
1: පවතින ආර්ථික තත්ත්වයේ හමුවේ ජනතාව අපහසුතාවයට පත්ව ඇති බව ආණ්ඩුව පිළිගන්නා බවයි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සඳහන් කළේ. කඩිනමින් ජනතා ගැටලු විසඳීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
2: අවුරුදු පහෙන් අපි තාම අවුරුදු එකමාරයි ගිහිල්ලා තියෙන්නේ. එකමාර තුල අපි විශේෂ ප්‍රශ්න ගන්නවට මූණ දීලා තියෙනවා. දිට්වා මේ යුද්ධමය තත්ත්වයේ මූණ දීලා තියෙනවා. නමුත් ඒවත් අපි කළමනාකරණය කරගෙන මේ රටේ ජනතාවට දෙන්න පුළුවන් උපරිම සහන ලබා දීලා තියෙනවා. හැබැයි මම හිතනවා මේ රටේ ජනතාවට මීට වැඩි සහන දෙන්න ඕනේ. අපි දන්නවා ජනතාව තව අමාරුයි ජීවත් වෙනවා. මේ බදු වල වැඩිකමක් තියෙනවා, බඩු මිල වැඩිකමක් තියෙනවා, පොහොර ප්‍රශ්න තියෙනවා. ඒවා ක්‍රමානුකූලව විසඳලා දෙන්න. මම හිතනවා ජනතාව ඒක තේරුම් ගනී කියලා. 100%ක් ජනතාව නෙවෙයි, බුද්ධිමත් ජනතාව මේක තේරුම් ගනී කියලා. ඉතින් ඒ හින්දා මට හිතනවා මේ කලබල වෙන දෙයක් නැහැ.
1: මේ අතර මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා එක් පුද්ගලයෙකුට මාසකට අවශ්‍ය අවම වියදම රුපියල් 17,117 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අප්‍රේල් මාසය සඳහා නිකුත් කළ නිල දරිද්‍රතා රේඛාව අනුවයි. බොරතල් මිල සම්බන්ධයෙන් ආණ්ඩුව අසත්‍ය ප්‍රකාශ සිදු කරන බව පොදු ජන පෙරමුණේ මහලෙකම් සාගරකාරිය වසම් පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
3: 22 මාර්තු මාසයේ බොරතෙල් මිල රුසියානු යුක්රේන යුද්ධය නිසා බොරතෙල් මිල ඉහළ ගියා. ඇමරිකානු ඩොලර් 139ක් වෙනකල් බොරතෙල් බැරලය. ඒ මිලට මේ වනතෙක් මිල වැඩි වෙලා නැහැ. ඒ වගේම මේ පහුගිය ඉරාන යුද්ධය නිසා ලෝකෙ බොරතෙල් මිල ඉහළ ගිය ආකාරය අන්තර්ජාලයේ තියෙනවා. පරීක්ෂා කළ දැනගන්න මේ වනතෙක් මේ රටේ ජනතාවට කියන්න ඕනේ එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මුහුණ දීපු ඉන්ධන අර්බුදයට මේ රට මුහුණ දීලා නැහැ.
1: ලාභ ලබා ගැනීමේ අරමුණෙන් ආණ්ඩුව කිසිදු අවස්ථාවක ඉන්ධන මිල වැඩි නොකරන බවයි අමාත්‍ය ධම්මික පටබැඳි සඳහන් කළේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ රාත්‍රියේ විකාශය වූ සියත ටීවී ටර්නින් පොයින්ට් වැඩසටහනට එක්වෙමින්.
4: ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යන යවපු වේගෙන් ඉහළ ගිය වේගෙන්මත් අපි තෙල් මිල වැඩි කරේ නැහැ. කාලයක් ඒක දරාගෙන ඉඳලා ඊට පස්සෙ තමයි අපිට සිදු වුනේ. ඒ නිසා අපිට මේ කළමනාකරණය කරගනිද්දී සැලකිලිමත් වෙන්න ඕන කාරණා තියෙනවා. ඒ නිසා තමයි අපිට මේ ආකාරයට තවමත් කිසියම් දුරකට තෙල් මිල වැඩි කරන්න සිදු වෙලා තියෙනවා. අපි විශ්වාස කරනවා මේක ඉක්මනින්ම ජනතාවට සහනදායී තත්ත්වයක් ඇති කරන්න පුළුවන් වෙයි කියලා.
5: ලෝක වෙළඳපොලේ වැඩි වෙලා අපේ තෙල් නැව් මග එනකොට සහ සංචිත ලංකාවේ තියෙනකොට තමයි එකපාරටම වැඩි කරන්නේ. දැන් සති දෙක තුනක් තිස්සේ අඩු වෙලා තියෙනවා. හැබැයි අඩු කිරීමක් පේන්නේ
4: නැහැ. නෑ ආණ්ඩුව ලාභ ලබා ගැනීම අදහසින් තෙල් මිල වැඩි කරනව නෙවෙයි. අපි හැමතිස්සෙම උත්සාහ කරේ අපට හැකි උපරිම ජනතාවට සහන සලසන්න.
1: විදේශ සංචිතවල සැලකිය යුතු වර්ධනයක් සිදුව නොමැති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සඳහන් කළේ.
6: විදේශ සංචිත බලන්නකෝ. එදා 2022 තිබුණේ අර්බුදයේ වෙලාවේ ඩොලර් මිලියන 20යි. එතකොට 24 වෙනකොට එතුමා ඒක ඩොලර් මිලියන 6100කට ගෙනාවා. බිලියන 6.1කට. අද දැන් මේ හම්බ වුණ ඩොලර් මිලියන 700ත් එක්ක ගත්තොත් ඔක්කොම ගත්තාම ඩොලර් බිලියන 7000ක් වෙනවා. දැන් ගෙවන්න තියෙන ණය දැන් ආසන්නයේම ඩොලර් මිලියන 1300ක්. ඒ කියන්නේ 1.3 බිලියන. ඒකත් අඩු කරාම එතකොට වෙන්නේ කීයද? නැවතෙනවා 6.2කට. ඒ ආනයන නැතුව හොඳේ. ඒවත් අඩු වුණාම තවත් අඩු.
1: පළාත් සභා මැතිවරණයේ මෙම වසරේ පැවැත්වීම පිළිබඳ නිශ්චිත ප්‍රකාශයක් සිදු කළ නොහැකි බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න පවසනවා. අමාත්‍යවරයා සියත ප්‍රවෘත්ති වෙත පැවසුවේ මැතිවරණ සම්බන්ධයෙන් පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ මත මැතිවරණය පැවැත්වීමේ දිනය තීරණය කරන බවයි.
7: කඩිනමින් නිර්දේශයක් දුන්නොත් මේ අවුරුද්ද ඇතුළෙම තියන්න පුළුවන්. ඒකේ ලැබෙන නිර්දේශයට ගත වෙන කාලය අනුව තමයි

0: තීරණය කරන්න වෙන්නේ. නිශ්චිතව මේ අවුරුද්ද තියෙනවා කියලා කියන්න බෑ. හැබැයි විශේෂ කාර්යක සභාවේ නිර්දේශ ලැබිලා වැඩි කාලයක් යන්න පෙර අපි ඡන්දේ තියෙනවා. මුදල් වල නම් ගැටලුවක් නෑ. මොකද අපි ඡන්දෙට වෙන් කරව මුදල් එහෙමම තියෙනවා. මුදල් සම්බන්ධ ගැටලුවක් නෑ මේ වෙනකොට.
1: මේ අතර පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ පැරණි ක්‍රමයට මැතිවරණයේ පැවැත්වීමේ ගැටලුවක් නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් සිය සංගමේ දේශපාලන පක්ෂ ලේකම්වරුන් දැනුම්මත් කළ බවද ඔහු ප්‍රකාශ කළා.
2: අපි රජයට යෝජනා කරන්නේ පළාත් සභා මැතිවරණය කඩමින් පවත්වන්න. ඒ සඳහා පැරණි සමානුපාතික ක්‍රමය පාවිච්චි කිරීමට කිසිදු බාධකයක් අපි දකින්නේ නැහැ. ඉතාම කුඩා සංශෝධනයක් කරා මැතිවරණය පැවැත්වීමේ හැකියාව තිබෙනවා. මේ පිළිබඳව ආණ්ඩුවටත් කමිටුවටත් තීන්දුව ගැනීමේ පහසු ඇති කිරීම සඳහා අපි සියලුම දේශපාලන පක්ෂ ලේකම්වරුන් කැඳවලා සාකච්ඡාවක් පසුගිය සතියේ පවත්වන්නට කටයුතු කළා. එහිදී සියලු දේශපාලන පක්ෂ එක හඬින් ප්‍රකාශ කළේ තාවකාලිකව පැරණිකමයට මැතිවරණය පැවැත්වීමට ඔවුන්ගේ තිබෙන එකඟතාවය දේශපාලන පක්ෂ එකඟතාවයේ පළ කළ නිසා මම අපි විශ්වාස කරනවා කමිටුවට ඔවුන්ගේ තීන්දුව ගැනීමට ඉතා පහසුවක් මේ හරහා ගොඩනැගෙනවා.
1: අමාත්‍ය විජිත හෙරත්ගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුකීතා මැතිවරණ කොමිෂන් සභාවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානින් කැඳවා ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන් විමසනු ලැබුවා. එහිදී මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් පැවසුවේ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීතිය සකස් කර දෙන ඕනෑම අවස්ථාවක ඡන්දය පැවැත්වීමට තමන් සූදානම් බවයි. වසර 11ක් පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් සේරූ පළාත් සභා මේ වන විට පවතින්නේ ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේ. ගුරු විදුහල්පති ගැටලුවලට විසඳුම් ලබා දීමට ආණ්ඩුව පියවර ගත යුතු බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සඳහනය පවසනවා. ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් පැවසුවේ සිය ගැටලුවලට කඩිනම් විසඳුම් ලොරබුණහොත් ඉදිරියේදී වැඩවර්ජන ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ග කරා යොමු වන බවයි.
3: ගුරු විදුහල්පති සම්දානට තීරණය කරලා දෙනවා රට පුරා පාසල්වල ගුරුවරුන්ගේ 240,000 ගුරුවරුන්ගේ අත්සනින් පෙස්සමක් අත්සන් කරන්න. මේ පෙස්සම අද දවසේ පාසල් පද්ධතියේ පාසල් ගණනාවක ආරම්භ කරලා තියෙනවා. මේ සතිය පුරාම අපි මේ පෙස්සම අත්සන් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා ආණ්ඩුවට බලපෑමක් කරලා මේ පෙස්සම අරන් අපේ පැහැදිලිව පළවෙනි ඉල්ලීම තමයි මේ වෙනකොට ගුරු සභා විදුහල්පතිතුමාගේ උසස් වීම. අයිමි වෙලා තියෙනවා වසරක් තිස්සේ ලක්ෂයකට වැඩි ගුරුවරුන්ගේ උසස් වීම අයිමි වෙලා තියෙන එක අධ්‍යාපන අමාත්‍යාංශයේ වරදකින් වෙලා තියෙනවා. ඒක ඒගොල්ලෝ ඒකට විසඳුමක් ලබා දෙيلا නැහැ. ඒ වගේම ගුරුවරුන්ගේ කාර්ය සාධනය ගත්තාම විවිධ පාසල් විවිධ ආකාරයෙන් තමයි මේ කටයුතු සිදු වෙන්නේ. විවිධ කලාපවල ඒවට විසඳුම් ලබා දෙන අද ජාතික පාසලෙන් පළාත් පාසලට යන්න තිබෙන ගුරුවරුන්ට තිබ අවස්ථාව අයිමි වෙලා ජාතික මාරු ප්‍රතිපත්තිය දෙන ප්‍රතිපත්ති පැත්තකට දාලා මාරු කරන්න. ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා යම් කිසි ක්‍රියාමාර්ගයකට යන්න අවස්ථාව උනතරම් දීලා තිනවා. මේ ආරම්භක පියවර තමයි මේ පෙස්සම අත්සන් කිරීම.
1: විශේෂ ඩෙංගු මර්ධන දින 3ක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ලබන 8, 9 සහ 10 යන දිනවලදී වසරේ මේ දක්වා කාලය තුල දිවයිනෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 34,000 ඉක්මවා ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සඳහන් කළේ ජනවාරි පළමුවනදා සිට ඊයේ දක්වා කාලය තුල දිවයිනෙන් ඩෙංගු රෝගීන් 34,126 දෙනෙකු වාර්තා වී ඇති බවයි. ඊයේ දිනය තුළ පමණක් ඩෙංගු රෝගීන් 266 දෙනෙකු හඳුනා ගැනුණා. වැටිම ඩෙංගු රෝගීන් ගණනක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනෙන් ඩෙංගු මරණ 19ක් වාර්තා වුණා. ඩෙංගු වැඩි අවධානමක් ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 72 කීට විද්‍යා සමක්ෂණ සිදු කරන බවයි කීට විද්‍යා නිලධාරින්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන පැවසුවේ.
4: ඩෙංගු වැඩසටහන් ක්‍රියාත්මක කරන ප්‍රදේශ සමගාමීව කීට විද්‍යා සමීක්ෂණ සිදු කරලා ඊට පෙර තිබුණු තත්ත්වය හඳුනාගෙන විටෝ දර්ශකය තියෙන ප්‍රමාණය හඳුනාගෙන කටයුතු කරන්න කියලා. මොකද ඊට පස්සේ අපි බලපොරොත්තු වෙනවා 9-10 වැඩසටහන් වලින් පස්සේ නැවත සත්‍ය එකකට පස්සේ කීට විද්‍යා සමීක්ෂණ සිදු කරලා ඒවායේ නැවත ගුණාත්මක තත්ත්වය පරීක්ෂා කිරීම අපි සිදු කරනවා. ඒ වැඩසටහන් සාර්ථක වුණාද එහෙම නැත්නම් අඩුපාඩු තියෙනවද කියලා පරීක්ෂා කිරීම සිදු කරනවා.
1: අද පස්වරුවේ සිට දිවයිනේ නිරතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරකමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ලමාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල මිලිමීටර 75ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඌව පළාතේ සහ අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලද පස්වරු එකෙන් පමණ පසු වැසි ඇතිවිය හැකි. මේ අතර මුලතිව් සිටි කංකස්සන්තුරය මන්නාරම පොත්තලම කොළඹ ගල්ල සහ හම්බන්තොට හරහා

0: යි යුක්‍රේනය සඳහන් කළේ. ලුහාන්ස් කලාපේ නිවාසිකාගාරයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලින් 21 දෙනෙකු මෙයාමට ප්‍රතිචාර ලෙස යුක්‍රේනයට මෙම ප්‍රහාර එල්ල කළ බවද රුසියාව ප්‍රකාශ කළා. කියෙව් නගරාධිපතිවරයා යුක්‍රේන ජනතාවට දැනුම් දී ඇති ප්‍රහාර හමුවේ ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙසයි. මෙතර අමෙරිකාවේ අයෝවා ප්‍රාන්තයේ ස්ථාන කිහිපයක සිදු වෙඩි තැබීම් වලින් පුද්ගලින් 6 දෙනෙකු මියගොස් තිබෙනවා. ප්‍රහාර එල්ල කළ තුවක්කු කරුද වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බවයි අයෝවා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා සඳහන් කළේ. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පුද්ගලික ආරවුලක් මත වෙඩි තැබීම් සිදුව ඇති බවයි. ජාතික ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. හෑන්ඩ්බෝල්, කැරම් හා හොකී යන සංගම් ඒ අතරට අයත්. පවතින ව්‍යවස්ථා සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කරගැනීම සහ නව නිලධාරීන් පත්කර ගැනීම සඳහා උන් නිලවරණය විනිවිද භාවයකින් යුතුව පැවැත්වීම සඳහා එම පියවරකත් බවයි ක්‍රීඩා අමාත්‍යංශය සඳහන් කළේ. එම ක්‍රීඩා සංගම්වල පාලනය ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා වෙත පවරමින් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමකේ විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. ශ්‍රී ලංකා කණ්ඩායම සහ කොදෙව් කණ්ඩායම අතර එක් දින ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ වීමට නියමිතයි. එහි පළමු තරගය හෙට පැවැත්වෙන්නේ සබීනා පාක් ක්‍රීඩාංගණයේදී. ශ්‍රී ලංකා කොදෙව් එක් දින තරගාවලිය පිළිබඳ සියත ප්‍රවෘත්ති ගෙන එන විශේෂාංගය දැන්.
1: පෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දිය කොදු සංචාරයට එක්දින ක්‍රිකට් තරග තුනක්, පන්දුවර 20 තරග තුනක් හා ටෙස්ට් තරග දෙකක් ඇතුළත් එක්දින තරගාවලිය හෙට ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම්. එක්දින ශ්‍රේණිගත කිරීමවල ශ්‍රී ලංකාව 6 වැනි ස්ථානයේ රැඳී සිටින අතර කොදිවන්ට ලැබී ඇත්තේ 10 වන ස්ථානයයි. ශ්‍රී ලංකාව හා කොදිව කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ තරග 67ක් පවත්වා තිබෙනවා. ඉන් තරග 32 බැගින් දෙපිළම ජයග්‍රහණය ලබා තිබෙනවා. මෙවර එක්දින කණ්ඩායම මෙහෙවන්නේ කුසල් මෙන්ඩිස්, උපනායකයා කමිදු මෙන්ඩිස්, පැතුම් නිසංක කමිල් මිශාර, පවන් රත්නායක ජනිත් ලේනගේ චරිත් අසලංක, මිලන් රත්නායක වනිදු හසරංග, දුනිත් වෙලාලගේ මහේෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, දිල්ෂාන් මදුශංක, ඉෂාන් මාලිංග, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුශාන් එක්දින සංචිතයට නම් කර තිබෙනවා. කොදෙව් බලයනිය මෙහෙවන්නේ ෂායි හෝප්, රොස්ටන් චේස්, ජේඩන් සීල්ස්, ජෝන් කැම්බල් වැනි ක්‍රීඩකයන් නම් කර තිබෙනවා. අවසන් වරට දෙපිළම එක්දින තරගාවලියකදී හමු වූයේ 2024 වසරේදී. එම තරගාවලිය තරග 2-1 ලෙස ශ්‍රී ලංකාව ජය වාර්තා කළා. සියත ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
0: යලි සිරස්තල ඩොලරිය 336 ඉක්මවයි. රථවාහන පොලිස් නිලධාරීන්ට කැමරා. පළත් සභා ඡන්දේ පවත්වන දිනේ කාරක සභා නිර්දේශයෙන් පසු ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචි අත්හිටුවයි. රුසියාවෙන් යුක්‍රේනයට ප්‍රහාර. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සඳරේණු විමුක්තිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය පස්වරු 6:30ට. එතෙක් රැඳී සිටින අපගේ පෑන් පැපුවත් සමඟ.
2: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Town. ප්‍රවීණ ගීපද රචක රත්නශ්‍රී විජේසිංහ අද උපන්දිනය සමරනවා.
1: Happy birthday. සියත අපි හැමෝම ගොඩක් ආදරෙන් wish කරනවා.
2: බොහොම ස්තුතියි, බොහොම ස්තුතියි.
3: Happy birthday. Happy birthday. Happy birthday to you.
0: ඉතින් සෙලිබ්‍රේට් කරනවද?
2: නෑ, ඉතින් අදත් මගේ ජීවිතයේ සාමාන්‍ය දවසක් වගේ ගිවිලා යනවා. ඉතින් උපන්දිනයක් කියන්නේ තව තවත් මරණයට ආසන්න වෙන දවසක් නේ.
1: ලියපු සින්දු අතරින් වැඩිපුරම හදවතට දැනුණ සින්දුව මොකද්ද?
2: ඒක අර තාත්තා කෙනෙක්ගෙන් තමන්ගේ දරුවෝ ගැන අහන වගේ වැඩක්. ඉතින් ඊට අනිත් එක 5000කට වැඩි ප්‍රමාණයක් වගේ මම ගිහලා තියෙනවානේ. ඕගොල්ලෝ කැමති ඉතින් මාත් කැමති වෙනවා.
0: මොකද්ද ජීවිතේ සාර්ථකත්වය කියලා හෙවොත්?
2: ජීවිතේ සාර්ථකත්වය කියලා මම හිතන්නේ කෙනෙක් ජීවත් වෙච්ච කාලේ රටට, ලෝකයට, මිනිස්සුන්ට ප්‍රයෝජනවත් ජීවිත ගත කිරීම තමන්ගේ මෙහෙවර ගැන තෘප්තිමත් වීම තමයි. ඉතින් මම

0: නිර්මාණ කරන අලුත් අයට මොනවද කියන්න තියන්නේ?
1: ඒකට මම සෝපතනවා කොහොම මොකද උඟක් දක්ෂයෝ ප්‍රතිභාවන්තයෝ ඒ අතර ඉන්නවා. ඉදුල්ලෝ හුදෙක් ජනප්‍රියත්වය නොසලකා හරවද්දී ගැනම කල්පනා කරනවා නම් මේ ශිල්පය හොඳින් හදාරනවා නම් ඒක තමයි මම බලාපොරොත්තු වෙන දේ. Talk of the town.
2: World famous singer කෙනෙක්ුණු ඩුවාලිප පහුගේ දා මැරිකලා. ඒ famous actor කෙනෙක් වෙන කැලම් ටර්නර් එක.
0: දෙන්න affair එක පටන් අරන් තිබ්බේ 2024 දී. 2025 දී තමයි එයාලගේ engagement එක confirm කරලා තිබ්බේ.
2: ගොඩක් අය හිතුවේ මේ දෙන්නා ඉටලි වල grand wedding එකක් ගනී කියලා.
0: හැබැයි ඉතින් හැමෝම surprise කරලා ලන්ඩන් වල සීමිත පිරිසක් එක්ක තමයි මේ දෙන්න wedding එක අරන් තිබ්බේ.
2: කතා බහක් යනවා ඒ දෙන්න ආයෙම ඉටලි වල ආටිස්ට්ලා ගොඩක් එක්ක පාටියක් ප්ලෑන් කරලා තියෙනවා කියලා. Talk of the town. 98.2 FM 98.4

0: සියත
1: මේ පැයි සිත නිවන බොදු පෙතිකීතය ඔබ වෙත කෙනෙන්නේ.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: රශ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 අද කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වය උතුම් දම්සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
2: මේ හඳුන්ගුරු වල්ඩත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
5: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කුන්දේසි සහිතයි.
6: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.
7: ඔබත් ඒලවල් අවසන් කළ සිසුවෙක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111 732 1000. NIBM ද සිටි යුනිවර්සිටි, The Place to Be.
8: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු චූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තරන්නේ නෑනේ, කැලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්, සෙල්ෆ් ස්ටාර්ට්නේ. 10 අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවනේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නෑ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නෑ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස්පෝස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටියට නම් ගන්නේ නෑ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0111 200 7000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා. ෆිනිෂින් වහලක් ලෙස කලරවයි.
9: පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
10: නාඩි මාංශින් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිමරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන් ගැනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19. සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස්
11: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
10: මතකද ඒ ඇස් දිහා බලාගෙන

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: සිඩිවිරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිත් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය ඔබත් A-level සම්සන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011732000 NIBM ද සිටි යුනිවර්සිටි the place to be
3: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්ව

0: తిలకవర్ధన టెక్స్టైల్స్. మలకడ్ ఎక్కడ మలకేమ కేని చక్ర గేట్ వక్వటక్ గుడినగిల్ల నెత్తం ఎక్కడిం హదపు ఓనమేక మలకడ కన్న గత్తమ నవత్తనేక లేసిన ఏకన మలకడ కన్న సరేయక్ సరేయక్ గాని అపి శుద్ధ కర కర తీంత గాని సల్లి వలిం సేట 75ක්ම వతు ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තින්ත ගාල නවත්වනවා බොහෝ. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැල්වනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දෙන්න. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කියන්නේ. අපි LTL ගැල්වනයිසර්. මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්නේ. 0771 47 47 47 47 බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ
1: නැහැ. සමහරු අනුන්ගේ පව් කරට අරගෙන මේ ජීවිතේ නැති කරගෙන අනුන් පව් සිද්ධ කරපු කතාවල කොන් වහලා ජීවිතෙන් සමහරගෙනම යන අයත් ඉන්නවා.
2: දැන් මගේ පව් වලට කර ගහන්න කවුද?
1: අර ඉන්න එක කෑගෙන උඩ කර ගහන.
2: ඔයත් ඉතින් පැයකමාරක් කර ගහනවා.
1: ඕ ඒ ඇති මට ඊතත්තදී බොලෝ රෑ අඩුගේ පව් කරන විශාල කරදරයක් උඩ මේ
0: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට 98.1 98.4

0: දැන් වෙලාව තවල් එකයි විනාඩි දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: theater top story
1: Sri Lanka ගුවන් හමුදාවට නව හෙලිකොප්ටර් යාන 10ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් පරිත්‍යාග කරන ලද TH-57C range වර්ගයේ හෙලිකොප්ටර් යාන 10 දිවයිනට ලංකාවේ තිබෙනවා. එම යාන රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී එකලස් කිරීමට නියමිතයි. ඉදිරි දින කිහිපය තුළ අවශ්‍ය තාක්ෂණික පරීක්ෂණ අවසන් කිරීමෙන් අනතුරුව නිල මෙහෙයුම් සඳහා යොදාගෙන ඇති. මෙම යාන ප්‍රධාන වශයෙන්ම ගුවන් නියම පුහුණුව ආපදා ප්‍රතිචාර මෙන්ම සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ඇතුළු විවිධ මානුෂ්‍ය කටයුතු සඳහා භාවිත කිරීමට අපේක්ෂිතයි. දැන් ක්‍රීඩා පුවතක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2026-2027 වසර සඳහා ජාතික ක්‍රීඩක ගිවිසුම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම ආයතනය සඳහන් කළේ ජාතික ක්‍රීඩක කොන්ත්‍රාත් ලබා ගැනීම සඳහා ක්‍රීඩකින් 46 දෙනෙකු තෝරාගෙන ඇති බවයි. කමිල් මිෂාර, ලසිත් ක්‍රුස් පුල්ලේ, විජේකාන්ත් වියස්කාන්ත්, ඉසිත විජේසුන්දර, වනුජ සහන්, දිලිම් සුදීර සහ තරිඳු රත්නායක අලුතින් ගිවිසුම් කතු ක්‍රීඩකින් වෙනවා. ගිවිසුම් ගත කාලය 2026 අප්‍රේල් 15 සිට 2027 මාර්තු 31 වනදා දක්වා ක්‍රියාත්මකයි. ක්‍රීඩකින් A1, A2, B1, B2, C1 සහ මධ්‍යම කොන්ත්‍රාත්තු යටතේ වර්ගීකරණය කර තිබුණා. කාර්ය සාධන අනුකූලතාවය, යෝග්‍යතාවය සහ ජාතික කණ්ඩායම්වල උපයි මාර්ගික අවශ්‍යතා මත වර්ගීකරණය කර තිබෙනවා.
0: Top story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයිනපුරා
1: මේ පැයි සිත දිවන බොදු පැති කීතය ඔබ වෙත කෙනෙන්නේ.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: පැත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රටේ ජීවන වියදම දරාගන්න බැරි තත්ත්වයකට අත්විඳින
2: මාසිකව ලැබෙන තෑගිනම් දැන් හොඳටම ඇති.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
3: යුදමේ තත්ත්වයක් තියෙන. ඒක හැම දෙයකටම මූලික කරගෙන හරියන්නේ නැහැ.
4: පුලුවන්තරම් බලනවා අඩු මිලට තෙල් මිලදී ගන්නට. වෙසක් බලන්න ගිහිල්ලා එනකොට තිබිච්ච මෙල නෙවෙයි ගෙදර යද්දි තිබුණේ.
5: අපි බොරු කියලා නෑ. ඔය කියන්නේ බොරුවක්.
0: සෑම දිනකම උදෑසන 6යි 10යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
6: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
7: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
8: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
6: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132277
9: මට ඇපල් මලක් දෙන්න.
10: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
9: අයියා මට මල් ගොඩක් දීලා.
10: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
9: හච් 15 පිස්සුවක්ම තමයි.
11: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්.
12: අතේ මිටේ තියන ගාලට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
13: කඩපත කඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
14: සෙන්ඩි, ආශ්චර්ය, මාෂි, විෂ්මි.
13: මට පාවයාව.
14: මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සතු කොච්චියෝ.

0: Salim Kiyan Nüfey.
1: හඳයි රුවයි පදමට ගලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
2: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
0: අහන්න හවස දෙකට සතිය දවස්වල
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්.

0: ආවරණය
1: කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
2: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි වැඩි වෙලා.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: ප්‍රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රුපියල් මිලියන 19 සිට 13.22 ප්‍රයිම් ලෑන්ඩ්ස්
6: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
8: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
9: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
10: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය

0: පෙරඩුවා ඇක්සිය ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට. දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: මේ දෙකක් දාගෙන ඉන්නද? ඇයි කන් දෙක පුරවල කන්නද? සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
4: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
2: නෑනේ අරේ වා
5: සින්දු සියත.
4: ගියත් සැපයි දවලේ
6: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.

0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හුණු පිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 අද කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වය උතුම් දම්සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
2: මේ හඳුන් ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
5: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.

0: නියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීලිවිරන් නැදෙන ස්තරම් තැනක් රන්පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
3: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK ඕස්ට්‍රේලියා මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business computing design data science engineering languages psychology hall logistics and unshaking sampurna karanna aduma amatanna 011732010 NIPM the city university the place to be
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 011 22 200 Fitch rating A- LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාග

0: දැන් වෙලාව හවස 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසු Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी।
1: කපිල නීතිඥවරුන්ට සිතාසේ ජනාධිපති නීතිඥ රියන්සි අරසකුලරත්න සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥ උදාර මොහන් තිරමගිනිත සිතාසේ නිකුත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම සඳහා පෙනී සිටින ලෙස දන්වමින් කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද 7 වන දිනටත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවනු ලැබුවා. අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 375 වගන්තිය ප්‍රකාරව සාක්ෂිකරුවන් දෙදෙනා සාක්ෂියට කැඳවීමට තීරණය කරන බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ. ශ්‍රේෂ්ඨ අධීක්ෂණ රීති ප්‍රකාරව මරණකරු සහ නීතිඥවරුන් අතර හුවමාරු උපදෙස් සහ තොරතුරු හෙළි නොකිරීමේ අයිතිය සාක්ෂිකරුවන්ට පවතින බවත් මහේස්ත්‍රාත්වරයා පැවසුවා. මරණ පරීක්ෂණයේ වැඩිදුර සාක්ෂි විමසීම ලබන 5 වනදා සිදු කිරීමට නියමිතයි. දැන් තවත් දේශීය පුවතක්. අමරිකා ඩොලරයක විකුණුම අනුපාතය රුපියල් 336.60ක් බවට පත්ව තිබෙනවා. එහි ගැනුම අනුපාතය රුපියල් 326.75ක්. ඔස්ට්‍රේලියා ඩොලරයක විකුණුම අනුපාතය රුපියල් 242.97ක් ලෙස දැක්වුණා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: සියත දිවයින පුරා
1: මේ පැයි සිත නිවන බොදු පෙති කීතය ඔබ වෙත කෙරෙන්නේ.
2: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

0: ප්‍රවෘත්තිවලට එහා කිය ප්‍රවෘත්ති.
1: පසුගිය මාස කීපෙම තෙල්වල මිල වැඩිවීම ගත්තොත් පෙට්‍රල් 95 වැඩි කළ තියෙන 145.59කින් පෙට්‍රල් 92 වැඩි කළ තියෙන්නේ 148.12කින් ඩීසල් වැඩි කළ තියෙන 144.84කින් එවැගේම සුපර් ඩීසල් වැඩි කළ තියෙන 145.29කින් ඒකත් එක්ක බැලුවහම ඔබතුමන්ලට පැහැදිලිව පෙනේ ලෝකයේ අනිත් රටවල් වලට සාපේක්ෂව අපි තවමත් අඩු ප්‍රතිශතයකින් තමයි ඉන්ධන වැඩි කරලා තියෙන්නේ. මැයි මාසේ වෙනකොට ඩොලර් මිලියන 524 ඉන්ධන සඳහා අපි වියදම් කරලා තියෙනවා විදේශ විනිමය හැටියට.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා කිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10

0: ඉලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
1: මාත්මයා. දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
2: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112221200. Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
4: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaken සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111732000. NIBM, The City University, The Place to Be.
5: ලොව වැඩිම සක්‍රීය ග්‍රාහකයන් සිටින සමාජ මාධ්‍ය ජාලය මොකක්ද? 1. Facebook 2. TikTok.
6: CTFM Pocket Money අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ රඹුක් කරන ඉෂාන ජයසිංහ.
7: ඇත්තටම ප්‍රෝග්‍රෑම් එක ගොඩක් හොඳයි. අපි වගේ ගෘහණියන්ට ගෙදරට වෙලා ඉන්නේ වෙනසකටත් එක්ක ඉතින් ලොකු අත්දැකීමක්.
8: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
9: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙ 0714 151 152 ට දැන්ම WhatsApp කරන්න.
10: සියත පොකට් මනි.
11: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
12: අනුග්‍රහය නාඩි මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
13: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
14: අනුවටයි දශම දෙක.
15: සියත දෙවයින පුරා.

0: නෝ කෙවටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
1: යකෙවලින් එන්නවා
2: ගොඩාක් අද්දරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් එන්නවා
3: සාව ෆස්ට් ටයි අපිට හන්න සීස
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි තරංගේයෝ
1: ජපාන් රොමේනියා එවැගේම
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්සල හවස දෙකට
4: සුදු කොච්චි මරු

හවස දෙකයි වනරිත සෙකයි වෙලාව අද බර්ඩේ සෙලිබ්‍රේට් කරනෝ අපේ හොඳ සමාජිකයෙක් ඉන්නවා. ඒ කියන්නේ හවස දෙකේ ඉඳන් හවස පහ වෙනකන් සියත කණේ තියාගෙන ඉන්න යාළුවෙක්. හලෝ ලලිත්. නෑ නෑ, මහකොළ ලලිත් නෙවෙයි, පුංචි සුරංගනාවයි කියලා මට කියන ලලිත් නෙවෙයි, මේ අනිත් ලලිත්, දුම්බර ලලිත්, ලලිත් ප්‍රියංකර. ලලිත්ට කලින් ලලිත්ගේ දුව මට අද මෙසේජ් එකක් දැම්මා, ආයේෂා අද අපි තාත්තගේ බර්ත්ඩේ එක කියලා. ඉතින් මං හිතාගත්ත අද මුලින්ම සින්දුවක් දෙන්නේ, මුලින්ම විශ් කරන්නේ බර්ත්ඩේ බෝයිට තමයි කියලා. කොහොමරි තාත්තගේ දුවගේ ෆොටෝ එකකුත් මට එවලා තියෙනවා, හරිම ලස්සනයි. ඇත්තටම තාත්තී දුවයි නෙවෙයි, නිකන් අයියයි නංගී වගේ පෙනුමේ. ඒ කියන්නේ තාත්තා කොල්ලා වගේ, හොඳේ සතුටු වෙන්න ඕනේ. ඉතින් සුභම සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සපිරි සුපිරිම එකක් ජීවිතයේ ගීතයක් වගේ වෙන්න ඕනේ, සුන්දර වෙන්න ඕනේ, රසවත් වෙන්න ඕනේ. ඉරහා ගීතයක් වගේ නෙවෙයි හැබැයි, හොඳේ හොඳ ලව් සොන් එකක් වගේ වෙන්න ඕනේ. ආදරේ වැඩි වැඩියෙන් ලැබෙන, ඊට පස්සේ සතුටින් ඉන්න පුළුවන්ගෙන, බිස්නස් ඔක්කොම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන ආයේ සුපිරිම බර්ත්ඩේ එකක් වේවා. මම විශ් කළා කියන්නේ ආය දන්නවනේ, මොකද්ද ඕනේ සින්දුව. මං හැබැයි දන්නව මේ ලලිත් ආසම කාගේ සින්දුවලටද කියලා. ඉන්නකො බලන්න, මම මේ එකක් තෝරනවා. කොහොම හරි ඊළඟට ආදරෙන් එකතු කර ගන්න ඕනේ. අපිත් සියත කණේ තියන් තමයි ඉන්නේ කියලා මෙසේජ් එකක් දැම්ම මේ දැන්. දමිත් දමිත් නෙළුවේ දමිත් නෙළුවේ දමිත් කිව්වට දමිත් කාටවත් නෙළුවේ නෑ. දමිත්ට කවුරු හරි නෙළුවොත් මිසක් නේද? පහුගිය දවස් ටිකේ පොඩක් අසනීපෙන් හිටිය, දැන් හොඳයි නේ? මාව අහලා ඉක්මනට සනීප වුණානේ නේ? ඔවුනේ මන් දන්නවනේ. ඉතින් ඔයාගේ සියලු අසනීප වලට එකම ඖෂධේ සුදු කොච්චි නේ? ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට නියම කතාව. මොන කතාවද? වර්ජිනියා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. වර්ජිනියා, ඔයා ඔය වගේ මම කියනකට මේ මොන හරි රිප්ලයි එකක් එවනකොට මට ඒක මොන කතාවද කියලා පොඩ්ඩක් කියන්න නැත්නම් මට මතක නැහැ. ඒ කියන්නේ සමහර වෙලාවට ඔයා මෙසේජ් එක දාලා පැය භාගයකට විතර පස්සමයි මම දකින්නේ. එතකොට කොහොමත් මතක නැහැ. ඒ නිසා නියම කතාව කිව්වේ මොන කතාවද කියලා කියලවන්න. හොඳේ, ඔයා ටයිප් කරලවන්න, මම බලන්නම්. කඳානි විජී අහගෙන ඉන්නවා අපිව, යාවත් ආදරෙන් එකතු කරගන්න ඕනේ. ආද ඒගොල්ලන්ගේ යාළුවෙක්ගේ බර්ත්ඩේ එක. රම්යාගේ නේද? ඊග ලැපරල් එකේ රම්යාගේ. රම්යා, many happy returns of the day. නිමාලිය, නිසංසලා, නිරෝෂා, ලතා, ප්‍රශාණි, ඊළඟට රසිකා, ඇන්ටනී, ඩල්සි, ඉමාෂි, මුතු, නතාෂා, විජී, එතකොට විජීගේ හස්බන් සමන්ත, පුතා කනි, මේ කටි ඔක්කොම කඳානේ ඉඳන් ඔන්න සියත අහගෙන ඉන්නවා. ඒ වගේමයි රම්යට සුබම සුබ උපන්දිනයක් වේවා කියලත් විශ් කරනවා. එයාට ආදරෙට කියන්නේ සුද්ධි කියලාලු. කොහ බලන්න එවන්න ෆොටෝ එකක්. ඇත්තටම සුද්ධි වගේද කියලා? කේක් කැපුවද? කට්ටියට කැව්වද? පොඩි කෑල්ලක් මටත් අරන් තියන්න. හොඳේ, මට අරන් තියෙන කෑල්ල කූඹින්ට දාන්න. මං කෑව වගේ තමයි කූඹි කනවා කියන්නේ. රයිට්. එහෙනම් ලලිතා ආසම සින්දුවක් තමයි බර්ත්ඩේ ගිෆ්ට් එක විදිහට දෙන්නේ.

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැණි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහා අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ගන්නේ නෑ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-1217000ට කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා. ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝඩ්
3: වැජබෙනා. සිත් බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
0: බුද්ධ රශ්මි.

0: වෙසක් කලාපය 2026
1: කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 අද කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් පුරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වය උතුම් දම්සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරිකිරීමේ බැංකුව.
2: මේ හඳුන් ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවාද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
5: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.

0: කොන්ඩට මැට්‍රන මැට්‍රන බෝල ඇස් දෙක
1: Theater, hot and spicy with Sudhu Kochi.

හවස 2:49. සුපිරි සින්දුවක් දෙන්න යන්නේ ඒ කාලේ එකක් මේ කාලේ විදිහට. මල්ලිකා ඔයත් අහගෙන නේද? ආදරෙන් එකතු කරගන්නවා ඔයයි ඔයාගේ දෝනිවයි මේ සින්දුවට.

0: සියද පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩීවී රන්න ඇදෙන ස්තරම් තැනක් රන් පෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
4: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි කොලිටිය වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
6: මිනිස් ජවරම් කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි අවසන් ගමනට ඉක්මන් නොවන්න ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ
7: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රය ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ල නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසි නේ ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න සල්ලි වලින් 75%ක්ම වතු ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තින්ත ගාලා නවත්තනවා බොහොම යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දේ බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා මෙටලයිසින් කිය අපි LTL ගැලවනයිසර් මුළු රටම ගැලවනයිස් කරන්නේ අපි දැන්ම කතා කරන්න 0771 47 47 47 බලන් ඉන්න එපා මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ
8: සමහරු අනුන්ගේ පව් කරට අරගෙන මේ ජීවිතේ නැති කරගෙන අනුන් පව් සිද්ධ කරපු කතාවල කොන් වහලා ජීවිතෙන් සමහරගෙනම යන අයත් ඉන්නවා
9: දැන් මගේ පව් වලට කරගහන්න කවුද
8: අර ඉන්න එක කෑගෙන උඩ කරගහන්න
9: ඔයත් ඉතින් පැයකමාරක් කරගහනවා
8: ඕ ඒ ඇති මට ජීවිතත්දී මොනවද ඒ අනුන්ගේ පව් කරගහ විශාල කරදරයක් උඩ නේ
10: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
11: අවිසා වේලට 98.4

0: දඟලාව හවස තුනයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी।
1: දෙට්වා සහන දීර්ඝ කෙරේ. දෙට්වා සුලකුණාට වෙන් නිවාස අහිමි වන් සඳහා ලබා දුන් මාසික ගෙවල් කුලී දීපනව උපරිම මාස 9ක් දක්වා දීර්ඝ කිරීමට අවශ්‍ය චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ කැබිනට් මණ්ඩලයේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස් වූ අවස්ථාවේදී තම නිවස ඉදිකරන තෙක් වෙනත් ස්ථානයක తాවකාලිකව පදිංචි වීම එම දීමනාව හිමිවනු ඇති. ගල් පස්සා සුන්බුන් එක්වීමෙන් විනාශ වී ඇති කුඹුරු නැවත වගාවට යෝග්‍ය පරිදි සකසා ගැනීම සඳහා අදාළ චක්‍රලේඛ සහ උපදෙස් නිකුත් කිරීමටද අනුමැති හිමුණා. දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිසෝ සහකාර කොමසාරිස් විසින් ඊට අදාළ ඇස්තමේන්තු අනුමත කිරීමට නියමිතයි. ණය අවධානම් අවහිර කිරීම සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන ප්‍රමුඛතාවයෙන් යුතුව භාවිත කිරීමටද අනුමැතිය ලබා දුන්නේ කැබිනට් මණ්ඩලය විසින්. අවශ්‍ය වන ප්‍රතිපාදන සුදුසු පරිදි ආපදා සහන හා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන තුළින් මහා භාණ්ඩාගාරය විසින් සලසා දීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. 98.2 98.4

0: සියත
1: මේ පැයි සිත නිවන බොදු පැති කීතය ඔබ වෙත කෙනෙන්නේ.
2: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

විසිතුනයි වෙනඩි දහතුනයි වෙලාව. අම්බෝ මෙන්න මෙන්න ඇවිල්ලා. ඊය පෙරේද වගේ වෙනකම් ලංකාවේ නම් මෙසේජ සෙව්වා. මොකද ලංකාවට නිවාඩුවට ආපු නිසා. ඊට පස්සේ ඔන්න දැන් අද ඉඳන්. අද ඉඳන් ආයමත් රොමේනියාව ඉඳන් මෙසේජ් කරන්න නේද? සිද්ධ වෙලා තියෙනවා මොනා කරන්නද? අඳන්න ඕනේ වුණත් අඳන් නැතුව හිත හයිය කරගෙන අම්මවත් සනසලා වටේ පිටේ ඉන්න නෑදෑ හිත මිතුරන්වත් සනසලා ගිරිය කාන්තාවක් වගේ. ඊයේ නෙමෙයි පෙරේද නේද? එයාපෝට් එකෙන් කොමාරි පිටත් වුණා. නේ අනු ඕනම් මාර අයියා මං ඇහුවා අනුගෙන් මේ ඇඬුවේ නැද්ද කියලා. එයාපෝට් එකෙන් එන්නේද්දි රුමේනියාවට කෙල්ල කියලා තියෙනවා නැහැ හිත හයිය කරගෙන හිටියා කියලා. මොකද ඒ වෙලාවේ ඇඬුව නම් ආයෙත් ඉන්නේ නවත්ත ගන්න වෙන්නේ නැහැ නේද? ඒ වුණාට තාම චුට්ටක් චුට්ටක් අඬනවානේ ඇත්ත කියන්නේ. අඬනවානේ ඇත්ත කියන්නේ ඇත්ත කියන්නේ. මොකද අපේ තාත්තිත් රට ගියානේ අවුරුදු ගාන. අවුරුද්දෙන් අවුරුදු තමයි ලංකාවට එන්නේ. අවුරුද්දට සැරයක්, ඒ කියන්නේ මාස 11ක් රට මාසයක් ලංකාවේ. ඉතින් ඒ මාසකට සැරයක් එනකොට මට ඉතින් මුල් සතිය දෙක හුරු නෑ. තාත්තව නිකන් පුරුදු නෑ වගේ. මේ අඳුරන්න නැති එක්කෙනෙක් එක්ක වගේ තමයි. එතකොට මම තාත්තත් එක්ක වැඩි කතා කරන්නේ නෑ. එහෙම එහෙම තමයි සීන් එක. හරි. ඊට පස්සේ අන්තිම සති දෙකේ වගේ ඔන්න තාත්තත් එක්ක ආයෙත් මාර ෆිට් වෙනවා. ඊට පස්සේ තාත්තා නැතුව බැරි වෙනවා. ඊට පස්සේ ඔන්න එහෙම ඉන්නකොට එයාට රට යන්න ආපහු දවස් එනවා. ඉතින් මම එයාපෝට් එක දෙවනත් කරනවා. අම්මෝ චූටි කාලේ අඬලා තියෙනවා. චූටි කාලේ නෙමෙයි ඇත්තම කිව්වොත් සෑහෙන කාලයක් යනකම්, මෑතක් වෙනකම්ම ඒ ගින්දර මාත් තිහිලුවා. ඉතින් ඒ නිසා මම හොඳටම දන්නවා අනු ඒ සිටුවේෂන් එක කොහොමද කියලා. හැබැයි එක කඳුලක්වත් හෙලන්නේ නැතුව කොහොම හරි හිත හයිය කරගෙන ඔයා ඉතින් ආයේ රොමේනියාවට ආවනේ හස්බනුයි චූටි පැටියයි එක්ක. ඔගොල්ලෝගේ අනාගතය වෙනුවෙන්නේ නේ ආදරය කරන අයගෙන් ඈත්ලා ඒ විදිහට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ නිසා චුට්ටක් දරා ගමු. මේ වෙලාවේ එහෙම රට ඉඳන් නේ මා වහන කී දෙනෙක් නම් ඉන්නවද? හිත හයිය කරගෙන පවුලේ අයගෙන් වෙන් වෙලා ඇවිල්ලා නේද? හැමෝම ට්‍රයි කරන්නේ හොඳ අනාගතයක් උදා කරගන්න. ඉතින් ඒ නිසා කොහොම හරි දරාගෙන ඉමු. අමාරු කාලේ පහු කරමු. එතකොට ලස්සන කාල අනිවාර්යෙන් ඉස්සරහට උදා වෙනවා. ඒ නිසා දැන් ඉතින් හිනා වෙලා අයිමු. හරිද? මම ඉන්නවනේ ළඟින් සති දවස් පහේම. හවස දෙකේ නම් හවස පහ වෙනකන් නේද? ෂේප්නේ ලංකාවේ ඉන්නවා වගේමනේ සිය තහගෙන ඉන්නකොට නේද අනේ? කිස් එකක් දෙන්නද දුක නැති වෙන්න? ලංකාවට ආපු වෙලාවේ අනු මාවත් බලන්න ආවා. කොහොම හරි වෙලාව හොයාගෙන වෙලාව හදාගෙන. ඉතින් ආදරෙයි ටිකක් නෙවෙයි ගොඩක් ආදරෙයි. ආගේ ලංකාවේ ෆැමිලිස් දෙකේම කට්ටිය යාළුවෝ ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: අපේ ලංකාවේ ඩෙංගු නිසා මිය යන රෝගීන් සංඛ්‍යාව ඉතා අඩු වුණත් රෝගීන් සංඛ්‍යාව බෙහෙවින් වැඩි වුණ අවස්ථාවකදී අපිට මේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම අසීරු වෙනවා. එවැනි තත්ත්වයක් ඇතිවීමේ අවදානම මේ තත්ත්වය තුළ තියෙනවා.
2: කොළඹ ගම්පහ, රත්නපුර, මාතර, ගාල්ල, කලුතර සහ නුවර දිස්ත්‍රික්කවලින් තමයි රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙන්නේ. මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ පරිසරයේ ඉවතලන භාජන, මදුරුවන් බෝවිය හැකි ස්ථාන තියෙනවා නම් ඒවා සොයා බලා ඉවත් කර ගන්නා ලෙසත්, වැසි වතුර නොමැති එනසේ ඒවා ගබඩා කර සබා ගැනීමත් වැදගත් වෙනවා. අනිසි ආකාරයෙන් කසල බැහැර කරන තේ
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: සමට අත දුන්, ගමනට ජවය දුන්.

0: රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
1: මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 8 492 492 0.7 1 1 377 777.
3: යනවා හලෝ යන්න. තමන්ගේ අම්මාවයි තාත්තාවයි පාර්ට්වටල එනවා මෙතන තව ලැජ්ජ නැතුව කියවන්න. ඔක්කොටම කලින් මගෙන් ගත්තු ණයකවල ඉන්නවා.
4: ඕස්ට්‍රේලියාවට බෝට් වෙන්න යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ. ඔබේ දෙමාපියන්ටත් යන්නේ මන් නැති වේවි. ඔබ සමාජයෙන් කොන් වේවි. ඕස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට් වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.

0: අතේ මිටේ තියෙන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් වැඩක් නෙති.
1: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
2: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
3: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
4: දැන්ම දරුවගේ 9 වසරයි 0714 151 151 WhatsApp කරන්න. සතිය දවස් 5 උදේ 5 කාලට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
6: නාඩි මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
7: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook 98.2
8: 98.4

හොඳයිද සිින්දු ටික? නටන්න හිතනවානේ. එවනාට නටන්න එපා, වැඩ කරන ගමන්නන් ඉන්නේ. සීට්ටකේ වාඩි වෙලාම මං වගේ පොටක් එහෙම නටන්න පුළංකම තියෙනවන කමක නැහි. නැත්තන් එපා, හරි නෑනෙ නේද? මට මෙසේජ් එකක් දාලා තිබ්බා ගොඩක් අය. ඒ අතරින් ආදරෙන් එකතු කර ගන්නවා

ආදිත්‍ය නාරායන් සින්දුව කියන පටන් ගත්තු නිසා සුදු කොච්චි අතු කෝරල කට පියාගත්තා. කිඹුලා ඔයා අහගෙන ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා තිනවා දැන් දැක්කේ. අංජුල ඔයාවත් ආදරෙන් එකතු කරගන්න, ඔයා කවියක් කියවලා ඉන්නේ ඒකත් දැන් දැක්කේ. කොහේ හිටියත් හැංගිලා දෙක වෙනකොට එනවා කැරකීලා, මුමුණ මුමුණ කියවනකොට ලං වෙලා, කොල්ල කොහොමත් වෙනවා මං මුලා. වාව්, මාර ලස්සනයි කවිය. ඇත්ත කියලා තියෙන්නේ හැබැයි ඔයත් මං මුලා වෙලානේ ඉන්නේ නේ, ඈ කාටවත් කියන්න එපා.

0: රශ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 අද කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වය උතුම් දම්සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
2: මේ හඳුන් ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
5: දිමෝවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර පහක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිත.
6: ඒවා අපිට වැඩක් නෑ. මගේ නාය ගෙවි නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්නේ. අල්ලලා දානවා පවුල් පිටින් තොට්ට. මේවා ඉතින් ගෑනුන්ගේ වැරදි.
7: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඕනේ කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය, දරුවන් ගැන අනාගතය, පවුලින් නම්බුව. ඔහු බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
8: හිනා වෙන්න මෙන්න වෙලාව.
9: Offer celebrate Black Friday.
10: මේ වචනේ මොකද? Celebrate.
9: මොකද මට ඒ වචනේ? Spectacular.
10: නෙමෙයි හලෝ. Spectacular.
11: ලටම දන්න සුපිරි රේඩියෝ ඩබල අත් එක්ක සියත FM Breakfast Drive අනුග්‍රහය
12: පොළොවේ රන් අස්වනු නැවුම් බවින් පුරවාගෙන
13: අඩුම මිලට කොහොමද දෙන්නේ
14: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
15: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
16: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
17: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් Honor within Honor X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබාගත හැකි.
18: සුබ දවසක්.
19: අලුත් වෙලා.
18: පහසු වෙලා.
19: තෑගි වැඩි වෙලා.
18: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
20: රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Primelands
21: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
22: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
23: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
24: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
25: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය

0: පෙරඩුව ඇක්සිය ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: මේ දෙකක් දාගෙන ඉන්නද?
3: ඇයි කන් දෙක පුරවල කන්නද?
4: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
5: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
4: නෑනේ අරේ වා සින්දු සියතයා.
5: ගියත් සපයි දවලේ
6: එකම ආටිස්ට්ගේ සින්දු.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා
1: වෙසක් ඉවරයි, දන්සලුත් ඉවරයිනේ. දන්සල් ඉවරයි කියලා හිතුවට ඉවර නෑ, තව තියෙනවා. අද තියෙනවා සුපිරි දන්සලක්. මට මේ ප්‍රෝග්‍රෑම් එක බාගට නවත්තලා දුවන්න හිතෙනවා. මොකද මං ආසම දෙයක් සීනි සම්බෝල පාන් දන්සල. ඔන්න ඔන්න ඔන්න ඉතින්නේ, ඔන්න දැන් කන ඇද වෙනවා, කන ලොකු වෙනවා. කොහෙද මේක තියෙන්නේ කියලා දැනගන්න ඕනේනේ. ඔන්න ආගන්න මං කියන්න යන්නේ. Electricity Distribution Lanka Private Limited රත්මලාන ප්‍රධාන විදුලි ඉංජිනේරු කාර්යාලය විසින් තමයි මේක සංවිධානය කරන්නේ. සීනි සම්බෝල පාන් දන්සල අද අද අද තව ටිකකින්. වෙලාව හරියටම හවස 4. තව ඒ කියන්නේ විනාඩි 17ක් වගේ තමයි තියෙන්නේ. එන්න පුළුවන් දුරක නම් ඉන්නේ. එන්න එන්න දැම්ම පිටත් වෙන්න. පොලිමේ මුල ඉඳන්ම සීනි සම්බල් එක පාන් කාගෙන කාගෙන යන්නයි තියෙන්නේ. තියෙන තැන හරියටම කියනවා නම් රත්මලාන කාර්යාලයේ ඉදිරි පිට. මොන කාර්යාලයද කියලා හරිනේ ඇහුණානේ. රත්මලාන ප්‍රධාන විදුලි ඉංජිනේරු කාර්යාලය. හවස 4 වෙද්දී එන්න. දැන් මේ හරි ඉඳන් දැන් උනත් ඕන යන්න පුළුවන්. 4ට පටන් ගත්තාම ඕක ඉතින්. 5-6 වෙනකන් යන්නේ නැතයි නේද? ඉතින් ඕෆෙලා ගෙදර යන ගමන්. නැත්තම් කොයි හරි ඉන්න තැනක ඉඳන් වාහනයක් දාගෙන ගිහිල්ලා හරි කමක් නැහැ. යාළුවෝ සෙට්ටලා. පොඩිනේ. පොඩි වෙනම එකක් තියෙනවනේ. අනිත් එක දන්සලක් වඳින්න නම් නේද? අපිට බැරිද? වාහනයක් දාගෙන හරි යන්න ඈ. ඉතින් පින් සිතින් ඔබ සැමට ආරාධනා. මට මේ පණිවිඩය කියන්නම කියලා කිව්වා. අනිතක මේක මේ හැමෝම දන්සල් දීලා ඉවර වෙලා නේද? තියෙන දන්සලක් නිසා මට හිතනවා සෑහෙන ලොකු සෙනගක් ඉඳී. සමානුග්‍රහය බර්ලස්කමුව පාරිභෝගික සේවා මධ්‍යස්ථාන එකක් කියන්න ඕනේ. හරිනේ? හවස 4ට අද අද අද හරියටම තැන ආයි කියන්නම්. සීනි සම්බෝල පාන් දන්සල රත්මලාන ප්‍රධාන විදුලි ඉංජිනේරු කාර්යාලය ඉස්සරහා තමයි තියෙන්නේ. එන්න එන්න සීනි සම්බල් පාන් කන්න. එන්න එන්න එන්න එන්න. පුළුවන් නම් මටත් එක්ක එකක් අරගෙන අපේ ඔෆිස් එක ගාවින් යන ගමන් දීගෙන යන්න. හාද, මොකද මට එන්න වෙලා මදි. මේ පහටනේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන්නේ. ඔගලගේ වැඩේ අති සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

කොරියාවල දිල්ෂාන් හයි. වාට ලංකාවට දුවගෙන එන්න හිතරනේ ඇත්ත කියන්. සීනි සම්බල් පාන්දන්සල ගැන කිව්වම ඔයාට කොරියාවල ඉඳන් දුවගෙන එන්න හිතුණා. මට මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉඳන් දුවගෙන යන්න හිතුණා. ආසම කෑමක්. ආනුවේ සීනි සම්බෝලයි කියන්නේ. අනේ මට බඩගිනිත් ඇවිස්සුණා අප්පා. කොම හරිය දිල්ෂාන් කියලා තියෙනවා කොරියාවල කොල්ලො ටික සේරම සෙට් කරන් සින්දුවක් අහමු කියලා. දැන් නයිට් ෂිෆ්ට් එකලු. ඒ කියන්නේ නයිට් ෂිෆ්ට් එක ස්ටාර්ට් කරලා මේ දවස්වල. එනිසා ආය අහන්න පුළුවන් කියලා දා කියලා තියන්නේ. ඒ වගේ නේද? දේක කරනකොට පොඩ අමාරුයි නේ. ටික බොස්ලා කචල් දානවා නේ සින්දු අහගෙන වැඩ කරනකොට. ඒක තමයි සමහර කම්පැනිස් වල එහෙමනේ. කොමාරියා සවුත් කොරියාවල ඉතින් කොල්ලෝ කෙල්ල ගොඩක් ඉන්නවනේ අපේ. ඔක්කොම අල්ලා ආදරෙන් එකතු කරගන්නවා. මගේ තව යාළුවෙක් ඉන්නවා සවුත් කොරියාවල. මේ පොඩ්ඩක් ඉන්නකෝ. මේ මෙසේජස් දැක්කව ඉනා යනවා. නවා නවා නවා ඔයත් අහගෙන ඇති කියලා මං හිතනවා.

0: නියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීලිවිරන් නැදෙන ස්තරම් තැනක් රන්පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ-ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: චූටිගර් දැන් කරන්නේ ලොකු වැඩනේ එයාද වින්ඩෝ එක උඩින් ටොයිස් තියලා ඒන ෂැඩෝ එකෙන් ලස්සන ඩ්‍රොයිං එකක් කරලා තිබ්බා
4: එයා තාත්තා වගේම දක්ෂයි
3: තව අම්මයාට නැන්ග්‍රු කිරි දෙනවනේ ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700
5: සෙමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
6: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය
7: ඔබත් ඒ අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.1122200 Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
8: සමහරු අනුන්ගේ පව් කරට අරගෙන මේ ජීවිතේ නැති කරගෙන අනුන් පව් සිද්ධ කරපු කතාවල කොන් වහලා ජීවිතෙන් සමහරගෙනම යන අයත් ඉන්නවා.
9: දැන් මගේ පව් වලට කරගහන්න කවුද?
8: අර ඉන්න එක කෑගෙන උඩ කරගහන්න.
9: ඔයත් ඉතින් පැයකමාරක් කරගහනවා.
8: ඕ ඒ ඇති මට. ජීවිතත් තදිය බලුවර ඇවි අනුන්ගේ පව් කරගහ. විශාල කරදරයක් උඩ මේක.
10: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
11: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
12: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714යි 151යි 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
13: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
14: සියත පොකට් මනී. 98.4න් පනතුරට.

0: හවස 4ට තව තියන්නේ විනාඩියයි.
1: ඔබත් A-level අවසන් classes එකට NIBM the City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. business, computing, design, data science, engineering, languages, psychology hall, logistics and unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011732 NIBM the City University the place to be. අනු අටයි දශම හතරෙන් ගම්පාට සීයත FM
0: දැන්වලාව හවස හතරයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: किया था टॉप स्टोरी।
1: පෙල්ලයන්ගේ කඳුරක් පිළිබඳ තොරතුරු අනාවරණය වේ. තමන් රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ශිවනේෂ තුරේ චන්ද්‍රකාන්ත නෙවත් පෙල්ලයන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පිටසමේ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල්තමා තිබෙනවා. එම්මහින්ද සමයවර්ධන, අර්ජුන උපේසේකර සහ ගිහාන් කුලතුංග යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩල විසින් පෙත්සම් කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනුහරද සිල්වා සඳහන් කළේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ සිය සේවාදායකයා අත්අඩංගුවටගෙන රඳවා ගැනීම නීතියට පටහැනි බවයි. වසර 19කට පෙර නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෙත්සම් කරු අත්අඩංගුවට ගත් බව සඳහන් කර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ එම වරද සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා. නියුක්ත සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් සඳහන් කළේ පෙත්සම් කරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඊට අදාළ හේතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙත්සම් කරුට වාචිකව දැනුම් දී තිබූ බවයි. පෙත්සම්කාර පෙල්ලයන්ගේ අධීක්ෂණ යටතේ පොළොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නීති විරෝධී කඳවුරක් පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇත්තේ විමර්ශනවලින්. ඔහුගේ විරුද්ධවාදීන් මෙන්ම විවිධ පුද්ගලින් එහි රඳවා හිරිහැරවලට ලක් කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි නියුක්ත සොලිසිටර් ජෙනරාල් වරිය පැවසුවා. ඇය සඳහන් කළේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුප්‍රමණියම් රවීන්ද්‍රනාත් මෙම කඳවුරේදී ඝාතනය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂි ඉදිරිපත් වී ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බවත් ඔවුන් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ රහසිගත ප්‍රකාශයක් ලබා දී තිබෙන බවත් නියුක්ත සොලිසිටර් ජෙනරාල් වරිය සඳහන් කළා. ඇකියා සිටියේ පෙත්සම් කරුට අදාළ අධී චෝදනා සූදානම් කරමින් පවතින බවයි. ලිඛිත දේශන තිබේ නම් ඒවා ජූනි මාස 22වෙනිදාට පෙර ගොනු කරන ලෙස පාර්ශව කරුවන්ට අධිකරණය නියම කළා. නඩුකරිට අදාළ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශය රහසිගත කවරෙක බහා අධිකරණයට ඉදිරිපත් කළ ලෙසත් විනිසුරු මඩුල්ල නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරියට දැනුම් දුන්නා.
2: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: සියත දෙවයින පුරා
1: මේ පැයි සිත දිවන බොදු පැතිකීතය ඔබ වෙත කෙරෙන්නේ.
2: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

දවස හතරයි වෙනාඩි 13යි වෙලාව. මම මංජුත් නෙවෙයි. ඒ වුණාට මට අර සින්දුව වැද්දේ කියන්න හිතුණා. කමක් නැහැ නේද? මංජු එන්න ඕනේ අනේ කියන්නේ. අපිට ඉතින් කොහොමත් අනුන්ගේ දේවල් වලට කටදාන පුරුදු වෙන්නේ නේද? හා කොහමද අන්තිම පැයට අපි ඇවිල්ලා තියෙන්නේ? දැන් නම් ඉතින් පාන් කෑල්ලක් වගේ කන්න තිබ්බනම් මරු. සීනි සම්බෝලත් එක්ක මං ඇත්තටම අර දන්සලේ සීන් එකේ ඉන්නේ යන්නේ. ඇත්තටම මේ දැන් සෙනසුරාදා දවස්වල ඊට පස්සේ ඊයේත් ගොඩක් අය ඉතින් දන්සල් එහෙමෙන් දුන්නා නේද? හැබැයි අද කවුරුත් එහෙම ලොකුවට දන්සල් දෙන්නේ නැහනේ. ඒ වුණාට බලන්නකො නියම දවස දාගෙන තියෙන්නේ මේගොල්ලෝ මේ සීනි සම්බෝල පාන් දන්සල ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්. අම්බෝ පණ බයේ ඔය නම කිව්වේ. මට හිතන කොත්තන හරි තැනක ගල විදී කියලා. වෙලාවට එහෙම උනේ නෑ. බල මාය පාරක් කියලා මට වරදීද කියලා. ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්. ඔයියේ මේ රත්මලාන ප්‍රධාන විදුලි ඉංජිනේරු කාර්යාලය විසින් තමයි මේ සීනි සම්බෝල පාන් දන්සල සංවිධානය කරන්නේ. අද මේ දැන් හවස 4ට වැඩේ පටන් ගන්නවා කිව්වේ. දැන් පටන් අරන් ඇති රතිඤ්ඤා හැම දාලා නේද? කවුද නැ ඉස්ලාම සීනි සම්බෝලයි පානුයි කන්නේ? මට නිකන් හිතෙනවා මන් දන්න කෙනෙක්ද කියලා. හොඳයි කවුරු හරි නේද සීනි සම්බෝලයි පාන් කනවනම් දන්සලකින්? ආ ඒක මරෝ, ඒක හොඳ අත්දැකීමක්. මට දුක වේ මට ඒ අත්දැකීම විඳ ගන්න බැරි වෙන එක ගැන. හැබැයි ඔබට පුළුවන්. දැන් හතරට පටන් ගත්තේ තාම මුලනේ මේ දන්සලේ. රත්මලාන කාර්යාලයේ ඉදිරිපිට, ඒ කියන්නේ රත්මලාන ප්‍රධාන විදුලි ඉංජිනේරු කාර්යාලයේ ඉදිරිපිට තමයි හවස හතරේ නම් මේ දන්සල තියෙන්නේ. දැම්ම ඉතින් යන්න. දැම්ම ගියොත් නේද සින් සම්බෝලයි පානුයි කන්න පුළුවන්. පින් සිතින් ඔබ සැමට ආරාධනා. සමානුග්‍රහය බොරලස්කමුව පාරිභෝගික සේවා මධ්‍යස්ථානය. ඔන්න ඉතින් ඒ ගැන මතක් කළා. තැයිති කන්න යන්න තමයි තියෙන්නේ. හඩුවතර යනවා මම මේත් එක්කම. එහෙනම් දන්සල් මුකුත් නෑ. ඒ වුණාට ක්‍රිෂාන් අයියා ඉන්නවා සින්දුවක් අහන්න බලාගෙන. අම්බෝ මෙයානම් දන්සල් වැඳල වගේ හෝගාලා කියලා තියෙනවා. නැහැ එම ලොකුවටම දන්සල් වැන්දේ නැහැ. මං කිව්වේ අපේ ගමේ තිබ්බ දන්සල් ඔක්කොම අපේ ගෙදරට කෑම ගෙනල්ලා දුන්නා හෝම් ඩිලිවරි. ඉතින් යන්න ඕනේ උනේ නැහැ. කොමාරි සීනි සම්බල් බන් කන මිනිස්සුන්ට බඩේ අමාරුව හැදෙනවා අද නම් ෂුවර් කියලාත් සමහර වෙලාවල තියෙනවා. නෑ අනේ මං එහෙම කරන්නේ නැහැ. කවුද මේ මැසේජ් එක දාලා තියෙන්නේ? කොලා මෙව නම ඔක්කොම ඔබදූප ටික කියලා එවලා නම එවන්න නැතුව. ආ හරි සවුත් කොරියාවල නේද? පොඩයින් වාගෙන මං කිව්වද ඉස්සල්ලා මදු ශංක. ආ මට ෆොටෝ එක්කුත් එවලානේ කට උල් කරලා ඊට පස්සේ දත් 32ම පෙන්නගෙන ඊගාලා ලස්සනයි පෙන්ඩෙක් වගේ ඔයා. ඇත්තටම කවුරුත් කියලා නැද්ද ඔයා පෙන්ඩෙක් වගේ කියලා? කවුරුත් කිව්වේ නැති වුණානේ කමන්නේ. ඔන්න මං කිව්වා.

0: කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ඔක්කොම උරකම් කරන්න දක්ෂයෙක්ට ඉන්නේ.
2: ජනතා උද්ඝෝෂණ මාලාව ඔබතුමාට නතර කරගන්න බෑ.
3: සිස්ටම් චේන්ජ් එකේ ගොඩාක් කාර්යයන් මේනෝට ඉෂ්ට වෙලා තිනවා.
4: මිනිසුන්ව ගොනාට අන්දන වැඩනේ කරන්නේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: ඉදිරියේදී විදුලි බිලත් වැඩි කරන්න මේ ආණ්ඩුව කටයුතු කරાવી.
6: ආවෙනම් මුකුත් වැඩි කරන්නේ නැහැ කියලා.
5: අධ්‍යාපනයේට වැට් එක අයින් කරනවා කිව්වා. සෞඛ්‍යයට වැට් එක අයින් කරනවා කිව්වා.
7: කැපකිරීම කළ යුතු පිරිස අපිම තමයි.
8: වැරදුන දන තමයි බොරු කියන එක.
0: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති. සත්‍ය සියතට. ලයිෆ්ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටරයකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරාපේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න. තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
9: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
10: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
11: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
12: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 road රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
13: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 300යි නෝර් පිටිකල පොල් කිරි ඉතිරි රුපියල් 410යි ප්‍රීමා කොත්තුමි හොට් ඇන්ඩ් ස්පයිසි පහේ පැක් එක ඉතිරි රුපියල් 175යි ස්ටුවර්ඩ්ස් ප්‍රීමියම් BOPF තේ ඉතිරි රුපියල් 200යි කාගිල්ස් ෆුඩ්
14: සිටි පරම්පරා ගණ කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටි මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
15: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
16: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
17: විශ්වසනීය ගමනකට.

0: ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
1: ලොව වැඩිම සක්‍රීය ග්‍රාහකයන් සිටින සමාජ මාධ්‍ය ජාලය මොකක්ද? 1. Facebook 2. TikTok
2: සියතෙෆෙම් පොකට් මනි අම්මලාගෙන් අහන ප්‍රශ්නවලට අද උත්තර දුන්නේ රඹුක් කරන ඉෂානි ජයසිංහ.
3: ඇත්තටම ප්‍රෝග්‍රෑම් එක ගොඩක් හොඳයි. අපි වගේ ගෘහණියන්ට ගෙදරට වෙලා ඉන්නේ වෙනසකටත් එක්ක ඉතින් ලොකු අත්දැකීමක්.
4: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
5: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 152 දැන්ම WhatsApp කරන්න.
6: සියත පොකට් මනි.
7: හෙට උදේ 5යි කාලට සියත අහන්න.
8: අනුග්‍රහය
9: ආදිමාන්සින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
10: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook 98.2 98.4

තමුල්ල තාදු කියලා තියෙනවා රාධාකෘෂ්ණ සිංදුව. මන් නිසාමලු එයා ආස වුණේ. ඔවුනේ 2000න් පස්සේ කොල්ලෝ හැම විශේෂයෙන් ඔය ඒ කාලේ සිංදු දන්නෑනේ. ඒ හින්ද තමයි AI වලින් හරි නැවත නිර්මාණය කරලා අපි ඒ කාලේ සිංදු මේ කාලේ අයට අහන්න දෙන්නේ. ඊට පස්සේ ඉතින් මේ තරුණ පරපුරා ඒ සිංදු වලට ආස වෙනවා. ඒක ලොකු සතුටක්. ඒ කාලේ සිංදු ඒ කියන්නේ තව අවුරුදු ගාණක් පවතිනවා. නේ? කොච්චර හොඳද?

කවහරි බලාපොරොත්තු වෙනවන මම ඉන්නවා. පයවෙන්න පා අතක මම ඉන්නවා. කිස්කහේ තුම්කෝ ඉන්තසාර මෙ හුනා.

මේ මුළු ජීවිතේ මුණත් ඔයා වෙනුවෙන් දෙන්න මං ලෑස්ති. අනිවාර්යෙන් ඔයාට ඕනම වෙලාවක ඔයා වෙනුවෙන් මං ඉන්නවා.

අනාගතය දෙයක් තියෙනවා නම් එදේ මට කියන්න හිර කරගෙන ඉන්න නැතුව දවල්ද රාත්‍රිද ප්‍රශ්නයක් නෑ. ඕනම වෙලාවක ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න. අනාහරි දෙයක් අවුල් වගේ දැනෙනවා නම්, අප්සෙට් වගේ දැනෙනවා නම් මට කියන්න. මං ඉන්නවා. අසතුටින් ඉන්න එපා, සැනසීමෙන් ඉන්න. හිතේ තියෙන දේ කාටම හරි කියන්න. එතකොට ඔය නිදහස් කියලා වාට හිතයි. සින්දුවේ තේරුමත් එක්ක චූටි පණිවිඩයක් දුන්නේ. හරිද? දැන් ගන්නවා චූටි බ්‍රේක් එකක්. වෙලාව 7:04 වෙනාඩි 35.

රශ්මි ජාතික වෙසක් කලාපය 2026 කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය ජනාධිපති ලේකම් කාර්යාලය

0: සක කලාපය දෙදහස් විසිහය අද කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් පුරණ වෙසක් පහන් කූඩෝ ප්‍රණීත දන්සැල් සමකින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න
1: බැතිබර දායකත්වය උතුම් දම්සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරිකිරීමේ බැංකුව.
2: මේ හඳුන් ගුරුවල්ඩත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවාද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වල්ම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්ලිස්ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්රිතා. සිත් සුවඳින් පිරේවා.
5: දිමෝවෙතින් අලුත් ටාටා පැසෙන්ජෝ වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර පහක ෆ්‍රී සර්විස් පහසුකමක් සමඟ වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සංසාය.
6: ඔබ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමඟ මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පිහිටිය යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති විලටම ලබා ගන්න.
7: මේක ප්ලේන් එක කියලා සැප ගන්න. මෙව තමයි කන්න තියෙන්නේ. කනවනම් කපන් නැත්නම් පැනපන් මුහුදට.
8: මිනිස් ජාවාරම් කරුවන්ගේ බොරු වලට රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල් වීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහ මුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක්
9: නැහැ. බිස්නස් වලට එහෙම යන්න අලුත් වාහනයක් ගත්තනම් හරි නේද?
10: ඔව් සර්. හොඳ ඉතුරුවක් තියෙන වාහනයක් ගන්න ඕනි.
9: මොකක්ද?
10: ඇයි බජාජ් ඉලෙක්ට්‍රික් 3 wheel එක? එක චාර්ජ් එකෙන් කිලෝමීටර් 150ට වඩා දුරක් යන්නත් පුළුවන්. ඕනම තැනකින් චාර්ජ් කරන්නත් පුළුවන් නේ.
11: බිස්නස් වැඩවලට හොඳම ආයෝජනය බජාජ් Vigo ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. ඩේවිඩ් පීරිස් e-mobility වෙති.
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
13: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතය මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තොරන්නේ නැහෙනි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහා අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවනේ. ආන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100 cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0111-2017000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙයි.
0: මතකද ඒස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
1: කාටත් හොරෙන්

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044 WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

නුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා

ලස්සනයි සින්දුව කියලා අලුබෝමුල්ල සංජීව කියලා තියෙනවා. මගේ කඳුලින් නිමා වූ ලස්සනයි තමයිනේ. මාත ආස සින්දුවක්. මගේ යුගනෙතු ඔබට හිරු සඳු වේවා. පොඩිවත් තිරිසියාවක් නෑනේ. දුකක් කේන්තියක් මුකුත් නෑ වගේනේ. එහෙම ආදරය කරලා වෙන්වෙන්න පුළුවන් නම් එක මාරුනේ. එනට අද ඉතින් එහෙම වෙන්නේ නෑ නේද? වෙන කෙනෙක් එක්ක යනවා නම් තමන් ආදරය කරපු කෙනා තරහයි දුකයි ඉරිසියාවයි නේ පැලිලා පැලිලා මැරෙන්නේ. බලන්න නේද? දැන් කාලේ සින්දුත් ගොඩක් වෙලාවටනේ ඒ තරහ පිට කරන සින්දුනි තියෙන්නේ. ඒ කාලේ වගේ නෑ නේද? අලුබෝ මුල්ලේ සංජීවත් එක්ක රන්වින් එකේ කොල්ලො සෙට් එකම ඉන්නව අහගෙන ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට ලලිත් මාකොල ලලිත් කවියක් කියවලා තිනවා. අද නම් ඒක කියවන්න වෙන්නේ නෑ ලලිත්. ඒ වුණාට ආව එකතු කරගන්නවා මේ සින්දුවට.

කොහොමද සින්දු ටික? හොඳයිනේ. එකක් ඉවර වෙනකොට එකක්. මමම ඉන්න ඕනේ ඉතින් මේ වගේ ලස්සන සින්දු ටිකක් එක දිගට අහන්න දෙන්න. මිස්ටර් ගස්ලබු සහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ අපේ යාළුවා පැපුවා නිව් ගිනියා වල. මං කිව්වේ මට පැපුවා නිව් ගිනියා කියප ගමන් මට නියම් ගස්ලබු මතක් වෙනවා. එනිසා ඒගොල්ලම දැන් මට මැසේජ් එකක් දාද්දි කියලා එවන්නේ මිස්ටර් ගස්ලබු is here කියලා. හයි. ඔගොල්ලෝ ඉල්ල තියෙන ආත්මාලියනගේ මහත්මයාගේ සින්දුවක් නේ. ඒක දෙනවා දැන් නෙවෙයි හැබැයි තව ෂොට්ටකින්. මං හිතාගත්ත ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න ඔගොල්ලෝ ඉල්ලපු සින්දුවෙන්. ඊළඟට අංජුල එකපාරක් කිව්වා ඔයා ගැන. කොහෙද ඉතින්? හා. හන් ඉඳලා නෑ. අර හින්දි සින්දුවේ තේරුම කියන වෙලාවේ අංජුලේ වල හින්දි සන්නිය මතුවී ඇත කියලා.

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩී විරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: දිමොවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක් දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කුන්දේසි සහිතයි
4: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK ඕස්ට්‍රේලියා මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business computing design data science engineering languages psychology hall logistics and anshikin sampurna karanna aduma amathanna 0111732000 NIPM the city university the place to be
5: anuna thirane obe demapiyan mahamagata dindamavi obowa samajayen kon karavi australiyawa obata tahanam deshayak bawata pat karavi අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
6: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
7: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසයේ පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ Alumex.
8: ඇලුමිනියම් ඕන තරම්. Alumex නම් ඉස්තරම්.
9: ඔබේ lifestyle එකට ගැලපෙන smart drive එක. පෙරඩුව එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පිට යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
10: දැන් ඔය මෝඩ කතා කියනවනේ මම. ඒක හිතලා කියන්නේ.
11: හිතලා කියන්නේ නේද හරිය.
10: නැතුව මම මෝඩයි නෙමෙයි.
11: මෝඩ නෑ නේද? මෝඩ නෑ. ඒ කියන්නේ මෝඩ එක්කගේ හැතරේ රෝඩ් ගෙවරෝ කියලා නේද කියන්නේ.
10: එහෙම කියන්නේ හොඳ නෑ. කෙලින්ම වක්‍රාකාරයෙන් කියමු. කෙලින්ම කියමු ටිකක්.
11: කිව්වොත් කෙලි වැඩිද වගේ.
12: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
13: 98.4න් කළුතරට
14: සියත FM
10: ආත්මාලීනගේ සින්දුවක් කිල්ලුවනේ මං ඉතින් හිතුවා මොන සින්දුවද ප්ලේ කරන්න කියලා මේ හිත තනියෙන් හිත දුර හඳා නෑ තවත් හිතක් පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් ඔය ඔක්කොම මට මතක් වුණා ඒ වුණාට පස්සේ මට හිතුණා ඒ ඔක්කොටම වඩා අදටත් මේ සින්දුව ලස්සනයි නේ කියලා නේද මං හරිනේ ඒ ඔක්කොටම වඩා මේක ලස්සනයි නේ ඒවත් ලස්සනයි තමයි හැබැයි මේක ඊටත් වඩා ලස්සනයි. එනිසා මං හිතුවා අද මේ සින්දුවෙන් වැඩේ ඉවර කරන්න.

මමක මාටි තයානී අඹලංගොඩ ගාවේ ශෙක්ක චන්දන. ඒ වගේම AKR ෆැෂන් එකේ කට්ටිය ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. ඉතාලියේ ලහිරු එයත් හිටිය අහගෙන. එහෙනම් මම යනවා. අපි හෙට හම්බෙමු. බයි මමගේ සුදු කොච්චියා. Good dog.

0: සුබ සන්ධ්‍යාවක්. හවස 5යි විනාඩි 2යි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO. Mangrove. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: किया था। टॉप स्टोरी।
1: මීගොඩ කැබ්‍ර තනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ කණ්ඩායම් තුනක්. මීගොඩ කැබ්‍ර තනතුරට සම්බන්ධ කැබ්‍රතේ හිමිකරු සහ එහි සිටි තවත් පුද්ගලෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබෙනවා. මීගොඩ ප්‍රදේශයේ රොටි දන්සලක පෝලිමක සිටි පිරිසක් වෙත කැබ්‍රතයක් කඩාවැදී 6 දින කුමියගේ පසුගිය 31 වනදා රාත්‍රියේ මීගොස් ඇත්තේ එකම පවුලේ 3 දෙනෙක්, ඔවුන්ගේ ඥාති දියණියක් සහ එකම පවුලේ සහෝදරයන් 2 දෙනෙක්, තුවාල ලැබූ තවත් දරුවෙකු ඇතුළු 7 දෙනෙකු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. කැබ්‍රතේ රියදුරු ඊයේ ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. දැන් විදෙස් පොතක්. ඊශ්‍රායලයට එරෙහිව දඬනීය සහ බැඳීම් සහිත තීරණ ගන්නා ලෙස ඉරානය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ඉල්ලීමක් කර සිටිනවා. එරට නියෝජ්‍ය විදේශ මාත්‍ය කසීම් ගරිබාබඩි සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය කනස්සල්ලට පත්වීමේ අදීරෙන් ඔබට යා යුතු බවයි. ඊශ්‍රායලයට සටන් විරාමය අර්ථ විරහිත කිරීමක් සිදු කරන බවද ගරිබාබඩි සඳහන් කළා. සටන් විරාමය තුළ ඉරානයේ හමුදා සහ මෙහෙයුම් හැකියා වර්ධනය වී ඇති බවයි එරට විප්ලවවාදී ආරක්ෂක බලකාය පැවසුවේ. අතීතයට සාපේක්ෂව සන්නද්ධ හමුදා වඩාත් යහපත් මට්ටමේ පවතින බවද ඉරානය සඳහන් කළා. එරට විප්ලවවාදී ආරක්ෂක බලකාය සඳහන් කළේ සතුරන් නැවත සටනට පැමිණිය හොත් භාවිත කරන ආයුධ වර්ග පවා වෙනස් විය හැකි බවයි. ඊට සම්පූර්ණයෙන් සූදානම් බවද ඉරානය පැවසුවා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්සරු 6:30.
0: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing. විශ්වාස

0: ัง
1: Howdy Sandy.
2: Howdy, howdy, howdy, Makalo. Charlie, howdy.
3: Charlie, where did you run that call from?
2: I will make the gun. Abhi ke na khata karne diya balagrin.
3: Oh, abhi khata karun manohar kian. Main dar pehle lari. Hey, mummy. Samahar vilavat. Then Charlie ke na hima gar kar dare na.
2: Oh.
3: Charlie tapi ke neva theer na khata kard bulang na du. Oye, mummy. Khata karan na ni walak.
2: Oh, I'm going to go to the house.
3: ගණන් ගණ්ඩ එපායි
2: වසුලු දේවල්
3: කියලා කියනවා. ඊට පහුවෙන්ද මයික් එක ඇල්ලුවම කියනවා. ඒක බරපතල වැරද්දක් දෙයි. ඒ හදේ ඉල්ලා අස්සෙන්න ඕනේ. කියලා කියනවා. ඉතින් මේවට සමහර අය ඉතින් මොනතරම් අවටියල් කතා කිව්වත් ඒගොල්ලෝ ඇඳන් ඉන්න ඇඳුම හින්දා යාළට අපිට පොකු කියන්නත් බෑ.
2: අනේ මම.
3: ඒ සමහර ඉන්නවා එහෙම. ඒ කියන්නේ ඒගොල්ලගේ ඇඳුම හින්දා අපිට යාළට පොකු කියන්න බෑ.නැත්තම් කිව්වේ හැකි කොහොමද දන්නවද? දන ගස්සල කිව්වේ නැහැ. මේ සමහර ඇඳුම් වලට ඒවෝ කියන්න බෑනේ.
2: ඒකනේ.
3: ඒකනේ වැඩි. සමහර ඇඳුම් වලට තියෙනවා මේ මාර මෙව්ව එකක්.
2: ඔව් අනේ.
3: ඒ ඇඳුම් ඇඳගත්තාම නිකන් ඒක හැම එකෙම ආවරණයක් සැපේනවා. ඒ ඇඳුම ඇඳහම
2: ඇඳුමට මුවා වෙනවා ඒගොල්ලෝ.
3: ඕ ඇඳුමට මුවා වෙනවා.
2: බබ්බා වගේ ඉන්න.
3: ඇඳුමට මුවා වෙනවා.ඒ ඇඳුම ඇවිල්ලා ලොජික් ප්‍රූෆ්. ඒ තමයි ඇඳුම් තියනවා. ඒවා ලොජික් ප්‍රූෆ්. කිසිම දෙයක් ලොජිකලි කතා කරන්න බෑ ඒ ඇඳුමත් එක්ක. මොකද ඒ ඇඳුමට තියෙන පවර් එක තියෙන්නේ ලොජික් පැත්තේ නෙවෙයි.
2: Yes.
3: වෙන වෙන අතක තියෙන. ඒ හින්දා ලොජිකලි හැප්පෙන්න බෑ. සමහර ඇඳුම් තියෙනවා ලෝ ප්‍රූෆ්. ඒ ඇඳුමට හරහට නීතියට යන්න බෑ. නීතිය වැඩ කරන්නේ නැහැ. එතනින් එහාට හැප්පිලා ආයි එනවා. ඒ ඇඳුම ඇඳපු සමහරු ඉන්නවා, ඒ කියන්නේ මොලෙත් ප්‍රූෆ්. මොලේ ඒ ඇඳුම ඇඳලා මොලේට පොරව වෙනවද? මොලේට වෙච්ච දෙයක් නැහැ.
2: ඔව් අනේ මෝඩකත්ත ගොඩක් කියනවා.
3: ඔව් එහෙම මේ ඒව ගැන මේ කතා කරන්න ආවේ අද ඒව නෙවෙයි මං කියන්න හිතාගෙන ආවේ. ඇත්තටම මං කියන්න හිතාගෙන ආවේ Billy, Eric, Tyson, Jade, and Elsigan.
2: අනේ තිකයි ඒ නම.
3: එක නමක් නෙවෙයි මිනිස්සෙව ඒකේ පස් දෙනෙක්. Billy, Eric, Tyson, Jade, and Elsie.
2: ආ.
3: ඒගොල්ලෝ කර කියනවාද? තව ටිකකින් කියනවා.
2: මොකද්ද විශේෂත්වය?
3: විශේෂත්වය මොකද්ද කියලා ඒක කියනකොට කියන්නම්. මේ හරි නාඩගමක් උනාද?
2: කුතුහලය අයියනේ.
3: හරි. අන්න ඒක තියාගන්න. අන්න ඒක අල්ලලා තියාගන්න කුතුහලය ඔහොම තියාගන්න. Billy, Eric, Tyson, Jade, and Elsie.
2: Elsie.
3: ඒගොල්ලෝ කවුද කියලා දන්නවද?
2: නෑ.
3: ආ ඒ ගිරව් පස් දෙනෙක්.
2: කිචි කිචි කිචි කිචි ගාන.
3: මොකද?
2: කිචි කිචි කිචි කිචි කිචි කිචි ගාන.
3: ගිරව්. කිචි කිචි කිචි කිචි ගාන දෙමලිස්ස. ගිරව් කවුද? කිචි කිචි කිචි කිචි ගාන.
2: හරි. මේ අද අපි FC ගැනත් කියන හොඳේ.
3: ඔව්. ඒ ගැනත්
2: කතා කරනවා. ගිරව් ගැනත් කතා කරනවා.
3: ගිරව් සහ තව දේවල් ගොඩාක් කතා කරන්න තියෙනවාද? ඔබ ඉන්නකෝ එනවා.
2: හොඳ ලාඩ.
3: ඇඳෑ ජාමිනේ.
1: ලාඩන්.

0: brand new 3-wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පහසුකම් දැන් LB Finance වෙතින්. අමතන්න 0112 202 200. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0712 482 492, 0712 382 477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7. අද සවස 6:30 සියත ප්‍රවෘත්ති තුලින්
1: මිල ගණන් වලට මේ බද්ද අයින් කරලා හරියයි ජනතාවට සහනයක් දෙන්න ඔබතුමන්ලා මීට වඩා පියවර නොගන්නේ.
2: මම හිතනවා ඔබ කාටත් අවබෝධයක් තිබෙනවා කියලා ලෝක වෙළඳ පොලේ තෙල් මිල හැන්නේ ඇයි කියන එක.
0: සියත ප්‍රවෘත්ති අහන්න. සියත ප්‍රවෘත්ති අහන්න. lifestyle එකට ගැලපෙන smart drive එක පෙර ඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ enterprises ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති

0: ತಿಲಕವರ್ಧನ ಟೆಕ್ಸ್ಟೈಲ್ಸ್ ಶಕ್ತಿಮತ್ ಸಮಾಗಮಕ ಬುದ್ಧಿಮತ್ ಆಯೋಜನೆಯ ದಿನ ಆರಸಿಯ ಜ್ಯೇಷ್ಠ ಪೂರ್ವಸಿ ಸ್ಥಾವರ ತನ್ಪದು ಸಹ ಸಿಎಡ ಎಕೊಳಾಯ ದಶ ಮಹಾತಾಯಿ ನಾಮಯಕ ಅಸಮ ಸಮಪೋಲಿಯಕ್ ಎಲ್ ಬಿ ಸ್ಥಾವರ ತನ್ಪದು ಅಮತನ್ನ ಬಿಂದು ಐಕಾಯ್ ಕೈ ದೇಕಾಯ್ ದೇಸಿ ಐ ದೇಸಿಯ ಫಿಚ್ ರೇಟಿಂಗ್ ಎ ಮೈನಸ್ ಎಲ್ ಕೆ ಎ ಔಟ್ಲುಕ್ ಸ್ಟೇಬಲ್ ಲಿಯಾಪದಿಂಚಿ ಮೂಲ್ಯ ಸಮಾಗಮಕ್ಕೆ
1: ಯಾನವ ಹಲೋ ಯನ್ನ ತಮಂಗೆ ಅಮ್ಮ ವೈ ತಾತ ವೈ ಪಾರ್ಟ್ ಹೋಟೆಲ್ ಏನೋ ಮೆತನ ತಾವ ಲೆಜ್ಜ ನತು ಕಿಯವನ್ ಒಕ್ಕಡಮ ಕಲಿ ಮಗೆ ಗತ್ತು ನಾಯಕ ವೇಳ ಇನ್ನೋ
2: ಆಸ್ಟ್ರೇಲಿಯಾವಟ ಬೋಟ್ ವೇನ್ ಯಾಮಟ ಉತ್ಸಾಹ ಕಲುತ್ ಒಬ್ಬಟ ನೆತಿವನ್ನೇ ಒಬ್ಬ ಪಮನಕ್ ನೋವೇ ඔබේ දෙමාපියන්ටත් යන්නේ මන් නැති වේවි. ඔබ සමාජයෙන් කොන් වේවි. ඔස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: අයියා මට ඇපල් මලක් දෙන්න.
4: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
3: අයියා මට මල් ගොඩක්
4: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා පිස්සුනේ
3: හච් 15 පිස්සුවක්ම තමයි

අතේ මිටේ තියෙන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් වැඩෙක් නෙති. 98.2 98.4

0: ලාඩන්
1: 2020 ලින්කන් ඡය වයිල්ඩ් ලයිෆ් පාර්ක් එකේ සිද්ධ වෙන අපූරු සිද්ධියක්. මේ පාර්ක් එකට ගේනවා අප්‍රිකානු අලු ගිරව් 5 දෙනෙක්.
2: හරි.
1: හරි. අප්‍රිකානු අලු ගිරව් 5 දෙනෙක් ගේන මේ 5 දෙනාගේ නම බිලි, එරික්, ටයිසන්, ජෙඩ් සහ එල්සි.
2: එල්සි. එයා ගෑනු සතෙක්.
1: එල්සි කියන්නේ වෙන්න ඇති නේද එල්සි කියලා. පිරිමි සතෙකුට එල්සි කියලා නම දාන එකක් නැහැ නේද? හැබැයි ඉතින් ජෙඩ් කියන්නේත් අපි දන්නේ නැහැ ගෑනු සතෙක්ද පිරිමි සතෙක්ද කියලා. සාමාන්‍යයෙන් බිලි, එරික්, ටයිසන් කියන්නේ නම් පිරිමි සත්තු වෙන්න ඇති. සාමාන්‍යයෙන් සත්තු අත්තකට ඔය එක්සොටික් ඇනිමල්ස් ලා කියන්නේ ඒ රටේ නැති වෙන කොහෙන් හරි සත්තු ගෙනාවම ඒ රටෙම ගෙනාවත් මේක කරනවා. සාමාන්‍යයෙන් කොරන්ටයින් කරලා තියෙනවා ටික දවසක්. ඒ කියන්නේ ඒගොල්ලන්ගෙන් මොන හරි බැක්ටීරියා, වෛරස් අරෝමයෝ තියෙනවාද, ඒවා ඉන්ෆෙක්ට් වෙනවාද, ඒවා අනික් සත්තුන්ට එකතු වෙයිද කියලා බලන්න ඕන හින්දා ඒගොල්ලන්ව වෙන් කරලා ටික දවසක් තියලා කොරන්ටයින් පීරියඩ් එක. දැන් මේ කොරන්ටයින් පීරියඩ් එකේ මේ අලු ගිරව් 5 දෙනා එකට ඉන්නේ. ඒ 5 දෙනාම වෙනම පොඩි කූඩුවක දාලා වෙනම විදිහට එතනින් මේ වයිල්ඩ් ලයිෆ් පාර්ක් එකට මිනිස්සු යනකොට එනකොට මේ සත්තු 5 දෙනා නටනවා හරි නාඩගමක්. ඒ කියන්නේ ඒ 5 දෙනාගේ කවුරු හරි එකේ කර යන මිනිස්සුන්ට එව්ව මෙව්ව
2: කියනවා. මොනවද කියන්නේ?
1: ඒ කියන්නේ ගිරවුන්ට කතා ගන්නවා. අපි හිතුවද සැන්ඩි යනවා කියලා එතනින්. ඒ කොට සමය ඉන්දි බරස් අපේ මාමගේ කොට සමය කියක දේවල් කියන කියනකොට අනිත් ගිරව් ටික හිනා වෙන්න පටන් ගන්න. හිනාවල තව එකෙක් තවම නොහරි කියනවා. ඒකට අනිත්‍ය උන් ටික හිනා වෙන්න පටන් ගන්නවා. එහෙම එහෙම මේක හරි නාඩගමක් වුණා. මිනිස්සෙකුට එතන යන්න නැහැ. මිනිස්සුන්ට එවගෙන මම ඔය කියනවා වගේවත් නෙවෙයි කියන්නේ. අමු තිත්ත කුණු හර්ප තමයි මේ ගිරව් කියන්නේ. ඒ කියන්නේ ආයේ හොඳ පදෙන් තමයි මිනිස්සුන්ට කතා
2: කරන්නේ.
1: පස්සේ මේ
2: අසම්වර ගිරව් ටිකක්.
1: ඔව්. ඉතාම අසම්වරයි. ඉතාම නරක විදිහට ඉගෙනගෙන තියෙන්නේ. ඉතාම නරක වචන කියමින් ආතල් ගන්නවා. නරක වචන කියනවා. නරක වචන කියලා නිකන් මිනිස්සුන්ට අවලාද අපහාස වෙන නරක වචන කියලා හැක හැක හැක හැක හැක ගාලා හිනා වෙනවා. පස්සේ මේ වයිල්ඩ් ලයිෆ් පාර්ක් එකේ CEO ස්ටීව් නිකොලස් මිනිහා කියනවා මේක එන ලෙඩක්. මේක පුරුදු වුණොත් එහෙම මේ අනිත් ගිරව් අපේ ඉන්නවා, අපි ළඟ ඉන්නවා ගිරව් 250ක් විතර. නිකපට හිතලා බලන්නකෝ. සත්තු අත්තට මිනිස්සු ආපහුම ගිරව් 250ක් විතර එකතු වෙලා කුණු වර්පෙන් බයිට් ගන්න ගත්තත් ඒ හින්දා මේක පුරුද්දක් හැටියට යනවට බයයි. මේ ගිරව් 5 දෙනාව කූඩු 5කට දාලා උන්ව වෙන් කරන්න සිද්ධ වුණාලු මේ වැඩේ කන්ට්‍රෝල් කරන්න. දැන් එක ක්ලික් එක කැඩුවට පස්සේ අර එකට ඉන්නකොට ගන්න සම්පූර්ණ විනෝදය ගන්න බැරි වෙන මිනිස්සු වගේ
2: තමයි
1: ඉස්කෝලවලත් කරන්නේ. මේ අක්කු ටික මුන් දෙන්න එකට ඉඳලා හරියන්නේ නැහැ. තමුසේ යනවා මේ කොනට. තමුසේ ඉන්නවා මේ කොනේ කියලා ගුරුවරු ළමයි සෙපරේට් කරන්න එකතු වුණාම පිස්සු නටනවා වැඩි කියලා. අනේ මේ වගේම එකක් තමයි මෙතන වෙලා තියෙන්නේ. ඉතින් මේ නිකොලාස් මේක මේ වැඩේ කරන්න කලින් කියනවා මේක හරි විකාරයක්. මේ ගිරව් කුණුවර්ප කිව්වම මිනිස්සුත් අවධානය දෙනවා ඒකට. එතකොට ගිරවට හිතෙනවා ආ මං තව ටිකක් කටදි ගැරලා කුණුවර්ප කිව්වහම බාදියා හැමෝම බලනවා
2: කියලා.
1: එයාටයක් අවධානය වෙනුවෙන් ඒක දිගටම කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ ගිරව් 5 දෙනා එකතු වෙලා ඒක එන්ජොයි කරනවා. මුන් 5 දෙනාව එකට තිබ්බොත් එහෙම අනිවාර්යෙන්ම අපිට ගිරව් 250කින් කුණුහරුප හඬ වෙනවා.
2: ඒ නිසා වෙන් කරනවා.
1: ඒ හින්දා අපි මෙයාලව
2: වෙන් කරනවා.
1: සත්තු එක්කත් හරි ලේසි නෑ මේ
2: ගණතුණු කරන්න.
1: ලේසි නෑ. පොඩ්ඩේ හාමයා වෙනකොට මිනිස්සුන්ගේ කැත පුරුදු කියලා ගන්න.

0: ජාතික වෙසක් කලාපය 2026 කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 අද කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත් බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න. බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉදිරිකිරීමේ බැංකුව.
1: මේ හඳුන්ගුරු වල්ඩත් ස්ටෑන්ඩර්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩර්ඩ්ස් ඕනෙමනි.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
3: දිමෝ වෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කුන්දේසි සහිතයි.
4: ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙර ඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති විලටම ලබා ගන්න.
5: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
6: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000. NIBM The City University The Place to Be.
7: අද කාලේ හොඳම ආයෝජනය Brand New Bajaj ත්‍රිරෝද රථය. මාසික වාර්කිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්.
8: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට WhatsApp කරා.
9: million 2,000,000 දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76 WhatsApp කරන්න.
10: අදිමාන්සින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
11: 2011-42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහබැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
12: අද සවස 6:30 සියත ප්‍රවෘත්ති තුලින්
13: මිල ගණන් වලට මේ බද්ද අයින් කරලා හරියයි ජනතාවට සහනයක් දෙන්න ඔබතුමන්ලා මීට වඩා පියවර නොගන්නේ.
14: මම හිතනවා ඔබ කාටත් අවබෝධයක් තිබෙනවා කියලා ලෝක වෙළඳ පොලේ තෙල් මිල හැන්නේ ඇයි කියන එක.
12: සියත ප්‍රවෘත්ති අහන්න.
15: සියත ප්‍රවෘත්ති අහන්න.
12: සින්දු සියත.
16: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල්

0: සැන්ඩි ටක්කාල ලැස්තිවෙන්න ටක්කාල ලැස්තිෙන්න්න මගතක්ක ටක්ගාල යන්න අපිට විනාඩි හැටයි තියෙන්.
1: අනේ මකල හොම කතා කරන්න පවාගේ ගුර යයි කියල හිතනම
0: ගුර ගිල්ල තියන්න අපිට විනාඩි හැටයි තියෙන්නේ ටක්ගාල ලැස්තිවෙන්
1: කොහයන්න මකල
0: ඒසියකට
1: මොකද
0: හැටයි තියන්නේ ලිස්සෙක් ගන්න ටක්ගාල ගන්නවන මේක බයික් එකයි ත්‍රීවිල්ලකයි ගන්න ලිස්සක ටක්ගාල ගන්නවට
1: කලබල වෙන්න පාමකලෝ දවසට පැකීයක් තියෙනවද
0: විසි හතරත් තියෙනවා
1: විසි හතරෙන් වැඩ කරන වෙලාවන්
0: කොච්චරටයින
1: දැන් කලබල වෙන්න පා අපි සීයක් ගියත් ඒසේකට ඒගොල්ලු ගාන්ටේ වැඩේ කරනවා කලබල වෙලා පාරල්ලර
0: ගාන්ට වැඩ කලා අපිට පැයිනේ තියෙන්නේ යම්ටන් පැයිනේ තියෙන්ද පැය ගන්න
1: පැන්නතුව අදාළ ඩොක්කමෙන්ටික බෑගගේ දාගන්න යන්න ඒසී බ්‍රාංච එකකට ඒගොලු පැයින් ලීසිය කනුමත කරල දෙනවා ගන්න ඕනි බයිකකද ත්‍රීවිල්ල එකක් නම් අන්න අනිවාරෙන් ඒසේකට යන්න
0: අපි ගොඩක් කලබල වෙලා දුවන්න ඕන්න පැයි අපි හෙමින්ගේ අපි කොයි වෙලේ ගියත් ඒගොල්ල පැයෙන් කරලා
1: දෙනවා ඕ කියන්නේ වැඩ කරන වෙලාවල් වලට ඒ වෙලාවට යන්න තරහ 8ට විතර ගිහිල්ලා
0: මුංගි කද්දෝර වලට රෑ 12ටකට ගිහිල්ලා කෝ දැකෝ පැයෙන් කෝ කෝ කියලා හද්දපා
1: නෑනේ එහෙම
0: පිස්සු කියලා ඉතින් පිස්සු
1: ඉතින් අතට මේ වැඩේ මාරයි පැයෙන් ලීසින් අනුමත කරලා දෙනවා වාගන්නේ බයික් එකක්ද ත්‍රිවිල් එකක්ද අනිවාර්යෙන් පැයෙන් ලීසින් අනුමත කරලා ගන්න පුළුවන් අනිත් එක තමයි ડોකියුමන්ට්ස් ප්‍රමාණය සෑහෙන අඩු ડોකියුමන්ට් ප්‍රමාණයක් තමයි ඒගොල්ලෝ ඉල්ලන්නේ සුහදශීලී කාර්යක්ෂම සේවාවක් තියෙනවා ඒ වගේම තමයි ඔයාට බයික් එකක් ගන්නවා නම් හෙල්මට් එකයි ජැකට් එකයි නොමිලේ හම්බෙනවා කියලා කියනවා ඉතින් 13:21 ඒගොල්ලන්ගේ නම් එක කෝල් එකක් තියලා තව විස්තර දැනගන්න බයික් එකක් නම් ත්‍රිවිල් එකක් නම් ගන්න අනිවාර්යෙන් ඔයාට මතක් වෙන්න ඕනේ FC එක

0: ัง
1: End Sandy under Bali Dupat Palta.
2: Wow! Api yamu makalo. Asha ke pita dhyan ne?
3: Hey, achara udyoga akke Bali akke wa?
2: Lassan hai ne?
3: Ehe mani a trippe kakke andre ve man kata kale
2: ne? Ehe ne?
3: Bali Dupat akane podi vistare akke ne? Sanketa atmakava Bali veta yamu kele me katava. මම කරයි කියලා හිතන්නේ.
2: ඔව්.
3: එහෙම නේද?
2: ඔව්. රුපියලක දෙයක් දෙන්නේ නැති මනුස්ස. බාලි එකයි
3: අයියේ. ඒක නෑ මං ඒ ඉස්සර එහෙම දෙනවා පස්සේ අර මේ රෑෂ් වලට මම බෙහෙතක් ගත්තානේ. දැන් පොඩ්ඩේ ගතිය අඩුයි දැන්. ඒ ගතිය එන්නේ නෑ නේද? දැන් කොච්චර ට්‍රයි කළත් ගන්න බෑ ඒක.
2: හරි. අපි හිතින් යම් බාලි.
3: හිතින් යම් බාලි ඈ. බාලි දූපත්වල ඉන්න ඔය එහි ඉන්න මේ මේ මකාකිස් කියලා වඳුරු జాතියක්.
2: ඈ
3: මකාකි වඳුරු. උන් පුරුදු වෙලා තියෙනවා මාර වැඩක් හැම එකමත් නෙවෙයි කියන්නේ කාකිස්ලා බාලි වලට එන සංචාරකයෝ හරියට සංචාරකයෝ එන රටක් නේද?
2: ආ ආ ආ
3: ඇත්තටම එන සංචාරකයෝ ඔය දැන් මෙහෙත් එහෙම මං කියන්නේ ලංකාවෙත් එහෙම සමහර තැන් තියෙනවා දඹුල්ල වගේ තැන්වල එන සංචාරකයෝ මේ මේ රිලව් ඉන්නවනේ රිලව්න්ට කෑම දෙනවා රිලව් එක ෆොටෝ ගහනවා එහෙම දැකලා තියෙනවද?
2: දැකලා තියෙනවා දැකලා තියෙනවා.
3: දැන් බාලි වල එහෙම රිලව්න්ට කෑම දීලා රිලව් එක ෆොටෝ ගහුවාම ඌ ෆෝන් එක උදලා
2: දුවනවා.
3: එන සංචාරකයන්ගේ උන් හොරකම් කරන දේවල් ටිකක් තියෙනවා. සන් ග්ලාසස්
2: ෆෝන්
3: අරන් දුවනවා. ෆෝන් අරන් දුවනවා. ඊට පස්සේ තොප්පි.
2: ඒවත් අරන් දුවනවා.
3: තොප්පි ඊට පස්සේ ස්කාෆ් අරවමේ ඒ කියන්නේ ඇක්සසරිස් තියෙන පොඩි අරන් දුවන්න පුළුවන් ඒවා. ඒවා අරන් දුවනවා. දැන් හිතනව නේද වඳුරන්ට මොකටද බක් කණ්ණාඩි කියලා වඳුරන්ට ඕනේද සන්ග්ලාස් මොකටද වඳුරන්ට
2: ඉස්සරිති කතාවලත් ඔය කිව්ව නේද තොප්පිය අරන් දුවනවා
3: වඳුරන්ට තොප්පිය අරන් දුවනවා තොප්පිය වලින් දෙක් දවසක් දා තොප්පි ගොඩක්
2: කරේතිය
3: අංගියා චුට්ටක් වැඩියෙන් අරගත්තින්ද නිදිමත වගේ දැනුණා තොප්පි ගොඩක් දිම පෙරලි මිනිහට ඇහැරි බැලුවා තොප්පි ඩොමැති බව දැනුණා නේද එහෙම කතාවක් තියෙන්නේ ඔලොඩ වඳුරා අරන් ගිහිල්ලා තොප්පි මේක එහෙම එකක් නෙවෙයි වඳුරා ෆෝන් එහෙම අරන් දුවන ෆෝන් අරන් දිව්වට දැන් මොකද වඳුර ඉන්ස්ටාග්‍රෑම් යන්නේ
2: ඒක මොනවද දැන් ඒවට කරන්නේ
3: සමහර වඳුර ඉන්ස්ටාග්‍රෑම් එකේ ඉන්න ඒක වෙනම කතාවක් ඇත්තෙ උඩ නෙවෙයි ඇත්ත වඳුර නෙවෙයි හැබැයි ඇත්ත සමහර වඳුර වැඳිරියෝ ඉන්නවා ඒවයි ඒක අපි ඒකට පැද්දකින් දිනවනේ ඒක හොඳ බෙදලා කතා කරන්න දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා නේද වඳුර සංග්ලාස් අරන් ගිහලා මොකද කරන්නේ
2: ඒකනේ
3: ෆෝන් අරන් ගිහලා මොකද කරන්නේ කියලා මොකද දන්නව කරන්නේ
2: මනාද මකලා
3: උන්ගේ ෆෝන් එක එක්ස්චේන්ජ් කරන්න ලෑස්ති ඕන වෙලාවක.
2: ඔයාලි
3: ෆෝන් එක අරගෙන උමේ ඔයාට පේන්න ෆෝන් එක මෙහෙම පෙන්න එහෙම පැන පැන ඉන්නවා. ඔයා මොනහරි කෑමක් ඔෆර් කළොත්
2: ෆෝන් එක දෙනවා.
3: ෆෝන් එක දීලා කෑම එක අරගෙන යනවා.
2: දෙයනේ.
3: ඒ හම්බ කරන විදියක් ඒක. ඔයාගේ සංග්ලාස් දෙක අරගෙන සංග්ලාස් දෙක පාද කීකී ඉන්නවා. තොරව මොනහරි කෑමක් ඔෆර් කළාම ඒ කෑම උට සෙට් නැත්තම් දෙන්නේ නැහැ සංග්ලාස් දෙක.
2: හන්නේ
3: ඇබැ ඕවට දෙන්නේ නැහැ සංග්ලාස් දෙක. සංග්ලාස් දෙක ඕනනම් තව මොනාරි මං ආස දෙයක් දෙන්න ඕනේ මට කියලා කරක් කරගෙන ඉන්න.
2: කපටි නේ.
3: ඔව් ආයෝ ඊට වැඩි හොඳ මොනාරි දෙයක් ඔෆර් කළාම ඌට ඒක සෙට් නම්
2: ඌ අරක දීලා ඒක ගන්නවා.
3: සංග්ලාස් දෙක දීලා කෑම එක අරගෙන බලන්න ඉතින් මේ
2: බාලි වල ඉන්න වඳුරෝ
3: ගැන කිව්වම ඔයාට කාවද මතක් වෙන්නේ? මට නම් මිනිස්සුමයි මතක්
2: වෙන්නේ.
3: ඉතින් මිනිස්සු ඔය වගේම නේ. ඔය වගේම නේ මිනිස්සුත් වැඩ කරන්නේ. අපේ තියෙන මොකක් හරි බෑ අපේට අරගෙන අපෙම්ම කීයක් හරි කඩා වඩා ගන්නව හා නැද්ද
2: තියෙන එහෙම
3: පුංචි අම්ම පල

0: සියද පත්තරේ විදහසා උදේ 7:30ට අනුග්‍රහය
1: සීඩීවිරන්න ඇදෙන ස්තරම් තැනක් රන්පෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: දිමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක් දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම වැඩි විස්තර සඳහා අදම අමතන්න 0.76844.9797 කුන්දේසි සහිතයි
4: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට දැන් මාමතන්න 0.112200
5: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්ත පූර්ව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
7: ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුර අපේට යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න
8: සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛ
9: මේ හඳුන් කූරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
10: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
11: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරිය.
12: ඔබත් A-levels of sunglasses වෙද්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0.11732000 NIBM ද සිටි යුනිවර්සිටි ද ප්ලේස් ටු බී.
13: චිත්‍ර කුඩහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සම්මිත. අමතන්න 0.11
14: වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
15: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
16: දැන්ම තරවගේ 9යි කමයි වසරයි 0.714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
15: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
17: සියත පොකට් මනි. 98.2 98.4

0: සහයයි විනාඩිය කයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
0: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිකොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු.
1: තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් නලින්දව ප්‍රශ්න කරයි.
2: ජනවාරි මාසයේ ඉඳලා මැයි මාසේ වෙනකොට තෙල් පරිභෝජනය 80% අතර තිබුණට වැඩිවීම ඩොලර් 186 ඉඳන් 521 දක්වා වැඩි වෙලා තියෙනවා.
1: ජල මිල ගැන සමාලෝචනය ලබන 30 වෙනිදා. බස්සංකම් සහනයක් ඉල්ලයි. පිල්ලෙයාන්ගේ කඳවුරක් පිළිබඳ අනාවරණයක්. දිට්වා ගෙවල් කුලී දීමනා කාලය දිගු කෙරේ.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: 라당. 내가 다음에 기라 갔다 왔거든. 기라 갔다 왔.
1: 하리.
0: 와르 매드 기라 갔다 하는 갔다 말다 매 막 이거 그래 기라. 배타밭 개와도 기라 하고 떨어진 와.
1: 배타밭 개와.
0: 어디? 배타 조비와.
1: 조비와 배타. 불안해.
0: 불라. 티가 불라.
1: 불라.
0: අපි මේ කියන්නේ යන්නේ කවුරු ගැන දන්නවද?
1: ගිරවෙක් ගැන.
0: රොකෝ.
1: ආ රොකෝ.
0: රොකෝ තමයි මේ ගිරවගේ නම. මිනිහා මාර ඩයල් එකක්. දැන් රොකෝ ඔහම ඉන්නවා. රොකෝගේ අයිතිකාරයෙක් ඉන්නවනේ.
1: එයත් ඔහම ඉන්නවා.
0: රොකෝගේ අයිතිකාරයා ගෙදෙට්ට බඩු පුට්ටු ගෙන්න ගන්නේ මේ ඇමසන් එකට කතා කරලා. ඇමසන් එක ත්‍රූ තමයි ගෙන්න ගන්නේ. එතකොට එයාගේ බඩු ලිස්ට් එක එයා ඇලෙක්සා එකට දීලා ඇලෙක්සා ලව්ව ඇමසන් එකට ඕඩර් එක දාන. එතකොට එයාගේ ගෙදර බඩු ලිස්ට් එක ඇලෙක්සාට දීලා තියෙනවා. එතකොට ඒ බඩු ලිස්ට් එක ඉවර ඇලෙක්සා ඉතින් AI එම්පවර්ඩ්නේ. ඒ බඩු ලිස්ට් එක ඉවර වෙගෙන එනකොට ඇලෙක්සා ආපහු ඕඩර් කරනවා ඇමසන් එකෙන්. එතකොට දිනේට ඒ බඩු ටික එනවා. ඇලෙක්සාට ඇක්සස් තියෙනවා මේ බැංක් account එකට. ඇලෙක්සා ගෙවනවා බඩු ටික එනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. පාඩුවේ වැඩේ යනවා. හැබැයි මිනිහට තේරෙනවා ටික දවසකින්ද ස්නැක් ಜಾති වෙනදට වැඩිය එනවා ඕඩරේ.
1: හා
0: හා වෙනද 10ක් ඕඩර් කරන එක දැන් 14ක් විතර එනවා පාර්සල් කරලා. කෑම ಜಾති පළතුරු ಜಾති වැඩිපුර එන්න පටන් ගන්නවා. ඒ ඇස්සේ මේ කිසිම සම්බන්ධයක් නැති වෙලාවක ගෙදෙට්ට ලොකු සරුංගලයක් එනවා. මෙයා කල්පනා කරලා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා මිනිහා ඇලෙක්සා එක චෙක් කරලා බලනවා. මොන හරි සාමාන්‍ය යවන ඕඩර් එකේ ඕඩරේ වෙනස් ඕඩරේ ගිහිල්ලා ඉතින් ඒක ඇරි. ඊට පස්සේ ඇලෙක්සාගෙන් අහලා බලනවා. ඇලෙක්සා කියනවා ඉතින් ඇයි ඕඩේ කෝල්ට කළේ ගිය සති? මේ ටික අලුතෙන් දාන්න කිව්වේ. කවුද කිව්වේ? මේ රොකෝ කිව්වේ. ඉගෙනගෙන ගිරවා අපේ හාදය කරන වැඩේ බලාගෙන ඉඳලා කොහොම හරි ඉගෙනගෙන ඒක කරන්ඩ ඇලෙක්සත් එක්ක ඩයලොග් එකක් දාගෙන ඇලෙක්සට කියලා මේ අනවශ්‍ය දේවල් ගෙදෙට්ට කර මිනිහා සේවා අමතරව ගිරවා සේවා ගෙන්නන්න පටන් අරගෙන ඔය කියන්නේ සරුංගලේ එහෙම නැද්ද? මගේ දර රොකෝටත් වැරදිලා ඌට මොකටද සරුංගලේ? ඒකෙන් තමයි කොහරි වැඩේ පත්තුනේ මොකක් කරද කියලා සෙල්ලමක් තියනවා කියලා. ඉතින් ඒ රොකෝ නැමති ගිරවා අපි හිතනට වැඩිය හරි සංකීර්ණයි. අපි හිතන්නේ ගිරවව නිකන් ළඟට අරගෙන ඈ පිටප්පු බත් කෑවා කියන්න විතරයි උන්ට පුළුවන් කියලා.
1: උන් හරි කපටි.
0: ඔව් බලන්නකෝ ඉතින් දැන් ගෙදර තියෙන AI සිස්ටම් එකත් එක්ක යාළු වෙලා ඒක ක්‍රැක් කරගෙන ඒකෙන් ඕඩර් කරන හැටි හොයාගෙන ඌ කැමති දේවල් ගෙදෙට්ට ගෙන්න ගන්න ගන්නට ගිරවෙක් ආවා කියන්නේ.
1: ඌගේ මොලේ?
0: ඔව් ඌගේ මොලේ. ඒක ටිකක් සංකීර්ණ තත්ත්වයක්.
1: දැන් ගෙදර
0: ඔව් ඉතින් දැන් ඔය කියන තත්ත්වය අනුව සැන්ඩි ගෙදර ගිරවෙක් ඇති කරනවා කියලා කියන්නේ මිනිහෙක් ඇති කරනවා වගේ.
1: බයයිද? අම්මෝ බෑ ගිරව ඇති
0: කරන්න. එලෝල දාන්න ඕනේ.
2: රාන්ඩන්!

0: මේ ඊයේ පෙරේද දවසක සැන්ඩි මගේ යාළුවෙක් එක එක කඩදාසි කොළ ගොඩක් තියාගෙන මේ ප්‍රස්තාර ඇඳලා ඒක හැම කොළේම එක එක ඉලක්කම් දාලා වැඩි කරලා බෙදලා මං හෙව්වා මේ මොකද බක් කරන්නේ ඈ මොනව කරන්නද ඔය ලෑස්ති මොනවද කොළ හතර පහක ලියාගෙන මොකද කරන්නේ ඈ නෑ මම මේ සංසන්දනයක් කරන ගමන් ඉන්න
1: මොකද්ද
0: ඒකද මාත් හෙව්වද මොකද්ද සංසන්දනය කරන්නේ මොකද්ද ලෝක තෙල් මිල සංසන්දනය ඈ ඩොලර් එකට සාපේක්ෂව මුදල් ලගේ අව ප්‍රමාණය විබ සංසන්දනය කර මේ දවසල ඒ වගේ මොකක් අය කරනවා
1: මේ ආ සංසන්දනය කරනවා
0: ඒ කර කර නෑ නෑ අපිට ලොකු අවුලක් වෙලා නෑ කියලා කියන්නේ ඒව කරනවාද නෑ නෑ මම මේ ලීස් එකක් ගන්න මේ බයික් එකක් ගන්න කියලා කල්පනා කරනවා කොහේ යන්නද කියලා මේ
1: සංසන්දනය කරනවා
0: අතනින් මෙච්චරක් දෙනවා අතන පොලිය මෙච්චරයි අතන මෙච්චර දවස් යනවා අතනට මෙච්චර ડોකියුමන්ට් ඕනේ අතෙන්ට මෙච්චර වඳින්න ඕනේ.
1: අතෙන් මෙත් පස්සේ යන්න
0: ඕනේ. පස්සෙන් යන්න ඕනේ. අතෙන්ට පගාව දෙන්න ඕනේ. මෙතෙන්ට පගාව දෙන්න ඕනේ. එහෙම කිකි. මෙන්න ලොකු විස්තරයක් ලියාගෙන මේ අතරින් මොකේද යන්නේ කියලා. මං ඒව ට්‍රැක්ද?
1: ඔව් ඒකනේ අහන්න තියෙන්නේ.
0: ඒකනේ අහන්න තියෙ මං අහු ප්‍රශ්නේ හරිනේ.
1: හරි හරි.
0: මං ඒව ට්‍රැක්ද? අන්න අරහි පැයෙන් දෙන ඔලීසින්. අවම ලිය කියවිලි. සුවදශීලී කාර්යක්ෂම සේවය. අවුරුදු 30-40ක විශ්වාසය. තව මොකද්ද බල බලින් ඒ කොයිද බංගේ ඒ කොයිද බංගේ AFC කියලා දෙකක් දීලා පිටත් කළේ අන්න ගිය ගැම්මට බයිසිකලේ අරන් ආව හැන්දෑවට
1: අනේ ෂොක්
0: ඔව් පැයෙන් දෙනවනේ ලීසින් එක
1: හෙල්මට් එකයි ජැකට්
0: එකයි ජැකට් එක හැමෝම අලුතෙන් හම්බෙලා නොමිලි ඒකත් දාගෙන
1: ආයි තංගන්න කියලා
0: ඔව් ඇවිල්ලා මෙයා මට මේ මං කරපු උදව්වට මට හෙල්මට් එක තෑගි දෙන්නද මංකෝ එපාගිල අස්සේ පිටේල් බඩ දාගෙන කියලා මට ලෝක විදුවක් වෙන්න වෙනවා නේ
1: මං හැබැයි ඒ තරඟ වලට යන මිනිස් හෙල්මට් දාගෙන
0: මං තරඟයකට යනවා මූත් යන්නේ නොන්ඩි කතා
1: ඒ වුණාට මකලෝ මේ තියෙන පාරේ ප්‍රශ්නත් එක්ක ඔයා කොච්චර හොඳින් ගියත් වාහනේන්නේ හොඳින් නෙවෙයිනේ
0: ආ
1: ඔයා හෙල්මට් එක දාගෙන යන්න
0: හරි හරි මගේ හෙල්මට් එක නෙවෙයි ඔන්න AFC එකේ විස්තරේ කියන්නේ
1: හරි දැන් AFC එකට යන්න ත්‍රි වීල් දෙනෝ බයික් දෙනෝ ඒ දෙකම දෙනෝ හරිද පැයෙන් ලීසින් අනුමත කරගන්න පුළුවන් ඔයාට documents අඩුවෙන් අරන් යන්න තියෙන්නේ ඉක්මනට වැඩේ කරගන්න පුළුවන් කතා කරන්න 13:21
2: random

0: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
1: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර. අද සවස 6:30 සියත ප්‍රවෘත්ති තුලින්
2: මිල ගණන් වලට මේ බද්ද අයින් කරලා හරියයි ජනතාවට සහනයක් දෙන්න ඔබතුමන්ලා මීට වඩා පියවර නොගන්නේ.
3: මම හිතනවා ඔබ කාටත් අවබෝධයක් තිබෙනවා කියලා ලෝක වෙළඳ පොලේ තෙල් මිල හැන්නේ ඇයි කියන්නේ.
1: සියත ප්‍රවෘත්ති අහන්න.

ඩ්‍රයිව් එක පෙර ඩුවාක්සියා ලීටරකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරාපේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න. සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතය මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැහෙනි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහ අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60,000ක් දුවනවනේ. ආන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011 2007000 කෝල්ලයක් ගහන්නකො. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙයි. 98.2 98.4 දිව

0: Adang.
1: ඔයා බොනවද? ඒ මහරාලේ තමයි. තමහරාලේ මිනිස්සු තව මිනිස්සු බොනවද? වතුරද? බොනවද කියලා කියන්නේ නැහැ කවුරුත්. බොනවද? බොනවද කියලා හවම ඒ මිනිස්සුත් කෙලින්ම අපෝ නෑ අපෝ මම කටේ වත්තේ වතුර
2: ආය හන්නුනේ.
1: ඕ ඒ කියන්නේ මේ බොනවද කියලා හපු ගමන්ම මොනවද කියන ප්‍රශ්නේ ඉන්නේ නැහැ මිනිස්සුත්. නේ බොනවද කියලා හපු ගමන්ම කෝ උ නෑ දන්නවා
2: මොකද මේ අහන්නේ කියලා.
1: මොකක් බොනවද කියලාද අහන්නේ කියලා.
2: හැංගිච්ච දේවල් නේ ඇත්තට.
1: හැංගිච්ච අරුත් බලන්න හැංගිච්ච අරුත් කවුරුවත් ඒක නිකන් විස්තර කරලා අහන්න ඕනේ නිකන් බොනවද
2: බොනවද
1: බොමු
2: අහන්න ටෝන් එකක් තියෙන බොනවද
1: බොමු ගාලයි බලන්න හරිම සරලයි
2: good one.
1: ඕක ගිහිල්ලා අලියෙක්ගෙන් අහුවොත් මොනව වෙයිද?
2: උට ඉතින් සිංහල තේරෙන්නේ නැහැ නේ මකලෝ.
1: ඒකත්
2: ඉතින් බොනවද කියලා අහුවොත් අලියට සිංහල තේරෙන්නේ නැහැ.
1: එහෙම නෙවෙයි අපි නිකන් හිතමු අලියට තේරෙනවා කියලා අපි අහන දේ.
2: ආ
1: අලියාගෙන් අපි ගිහිල්ලා අහනවා බොනවද
2: මොනවද?
1: අලියා හයි අනිවාර්යෙන් බොනවද කියලා. අලියා බොනවා වී ෂුවර් එකට. වී බොනවනේ අලි. වී බොනවා කියලා කියන්නේ උනාට මන් දන්නේ නැහැ. හරිනම් වී කනවා වෙන්න බෑ නේද?
2: වී බොනවා
1: වී බොන්න බෑනේ. හැබැයි අපි කියන්නේ අලි වී බොනවා කියලා. කියන්නේ
2: ඒ කියන්නේ අර ඇතුලේ තියෙන
1: මොකද ඇතුලේ වී වල ඇතුලේ මොකද්ද බොන්න
2: තියෙන්නේ? පොත් අයින් කරලා.
1: පොත් අයින් කරලා වතුරක්ද
2: තියෙන්නේ? නෑ මං කියන්නේ පොත් අයින් කරලා ඇටේ කන හින්දත්
1: නැහැ. ඒක කනවලේ.
2: හරි හරි මං කියන්නේ එහෙම හින්දත් දන්නේ නෑනේ.
1: සමහර විට අර අලියා වතුර බොන්නෙත් හොඬේ බෙහෙම දාලා හොඬේට ගාලා ඇදලා අරගෙනනේ. ඒ විදිහටම තමයි වී මල්ලට හොඬේ දාලා හූස් ගාලා ඇදලා ගන්න. සමහරට ඒක හින්දා වෙන්න ඇති ඔය වී බොනවා කියලා කියන්නේ. හැබැයි ඉතින් අලියා වී බොන්නේ නැහැ. අලියා වී කනවා.
2: හරි.
1: හැබැයි සමහර රටවල් වල විශේෂයෙන් ඉන්දියාවේ මේක වාර්තා වෙලා තියෙනවා ඈ. ඉන්දියාවේ සහ අප්‍රිකාවේ. අලියා ඇවිල්ලා මේ දැන් අපේ නම් ඔය ගමේ ගෙවල් වලට ආවහම වී බිස්ස කඩනවා එක්කෝ වී මලු ටික වී ටික බොනවා තියෙන ගස් කොළන් අරව මේවා
2: වගාවට
1: හානි කරනවා ඔහොමනේ. අප්‍රිකාවේ ඉන්දියාවේ සමහර ගම් පළාත්වල හැමාලියම නෙවෙයි සමහර ගම් පළාත්වල අලි පුරුදු වෙලා ඉඳලා තියෙනවා ඇවිල්ලා මේ පළතුරු වලින් පෙරපු ඇල්කොහොල් එහෙම නැත්නම් හාල් වලින් හදපු බියර්
2: හරි
1: අලි සෙට් එක ඇවිල්ලා ඒ ගෙදර තියෙන බියර් ටික බොන. ගෙදර හදලා තියෙන හැලි අරක්කු ටික බොන. උදේ නැගිටලා බලනකොට ගම පුරා තැන් තැන් වල අලි වැටිලා බුදි.
2: උන්ට ඒ කියන්නේ කොහෙන් හරි රහ සෙට් වෙන්නේ නැති.
1: හරි ඉතින් ඒක රහ වැටිලා තියෙනවා. වැරදීමකින් පෙවිලා හරි කොහොම හරි රහ වැටිලා තියෙන රංචුව පිටින් ඇවිල්ලා ගමේ තියෙන ඇල්කොහොල් ටික තේරම බීලා උදේ බල්ලොට තැන් තැන් වල අලි වැටිලා ඉන්නවා. ගමට ආපු අලි ආයි කැලේට ගිහිල්ලා නැහැ.
2: ලංකාවේ තමයි එහෙම වෙන්නේ තිබ්බේ.
1: ලංකාවේ මිනිස්සුනේ තැන් තැන් වල වැටිලා අලි පාගම් යනවා. මිනිස්සු බීලා අලි ගම් වැදිලා බීලා වැටිලා ඉන්නවා වගේ තමයි බිග් මැච් අරවා මේ යුරනාම වැටිලා ඉන්නේ මිනිස්සු. තමහර චන්දරැස්සී මෙහෙම යුරනාමත්
2: වැටිලා ඉන්නවනේ.
1: වැටිලා ඉන්න බස් ගිහිල්ලා. ගෙදරින් එක්කව බස් එක ගිහිල්ලා මේ බීල වැඩි වෙලා කොළඹ වැටලා ඉන්නවා. අන්න ඒ වගේ අලිත් එහෙම වැටි වැටි ඉඳලා තියෙනවා කියලා ඉන්දියාවෙන් සහ අප්‍රිකාවෙන්
2: වාර්තා වෙනවා.
1: බොණ්ඩ ගියාම චාරයක් නැහැ.
2: මිනිස්සු වගේමයි
1: අලිත්. දැන් අපි අද එහෙම සත්තු කීප දෙනෙක් ගැන විස්තර කිව්වා.
2: මිනිස්සු වගේ සත්තු ගැන.
1: මිනිස්සු වගේම කත වැඩ කරන මිනිස්සු වගේම කිසි පිළිවෙලක් නැති සත්තු.
2: ගිරව වඳුරා අලියා
1: එහෙමත් වෙලා තියෙද්දින මේ අපි මේ කියන්නේ අපි වෙන වෙනස් යාරේ මේ ගාලනේ
2: මොනවානේ
1: සත්තනේ අපි තාම තර වගේමයි. බොනවද
2: මොනවද
1: තාලි බොනවද යමයි යම කයා බාරත්තු
2: කොහෙටද බොන්නද?
1: ඔව් වතුර ටිකක් බීලා යන්නේ.
2: ඔව් කතා කළත් මහන්සියනේ.
1: වතුර ටිකක් බොනවද කියලා
2: හෙට හම්බෙමු.
1: හෙට හම්බෙමු.
2: මම සැන්ඩි.
1: ආ මම මකර.
3: Lonely.

0: සුවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: බස්සංගම් සහනයක් ඉල්ලයි ජල බිල ගැන සමාලෝචනයක්. ඩොලරය 336 දක්වා ඉහළට. ජනතාවට සහන සලසන්නේ විපක්ෂ නායක ඉල්ලයි. පිල්ලියන්ගේ කඳවුරක් පිළිබඳ අනාවරණයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත්තුව නිකුත් වෙයි.
0: දේශීය සියත. Local news on Seetha.
1: ලබන 30වනදා ජලගාස්තු පිළිබඳ සමාලෝචනයක් සිදු කරන බව ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
2: පහුගිය දවසක විදුලි බිල වැඩි වුණා. ඒ විදුලි බිල වැඩිවීම තමයි යම් බලපෑමක් කරන්නේ. නමුත් ඒක ඉතා අවම බලපෑමක් 12%ක් වගේ ගන්න. විදුලි බිල වැඩි කරන එක නැවත සිද්ධ වෙන්නේ නැහැ කියන එක තහවුරුවල් දීලා තියෙනවා. ඉන්ධන බිල වැඩි වුණාට. ඒ නිසා මේ විදුලි බිල වැඩි කරපු එක ජල බිලට බලපාන්නේ ඉතා අවම මට්ටමින්. අපි ජූනි 30 කරන සමාලෝචනයෙන් බලමු මොකද තත්ත්වය කියලා. අපි හිතනවා ජල බිල වැඩි කරන්න අවශ්‍යතාවයක් නැති වෙයි කියලා.
1: මේ අතර ඉන්ධන බිල සම්බන්ධයෙන් සහනයක් ලබා ගැනීම සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් අපේක්ෂා කරන බව අන්තර් පළාත් පුද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සරත් විජිතකුමාර මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ඩීසල් මිල ඉහළ යාම හමුවේ ගන්නා පියවර පිළිබඳ පුද්ගලික බස් සංගම් නියෝජිතයන් අද කොළඹදී සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. මේ ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ කළ අන්තර් පළාත් පුද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති සරත් විජිතකුමාර.
3: යම් කිසි සහනාධාරයක් ළංගමයට හම්බ වෙනවා. අපිට ඒ කිසි දෙයක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි අපේ බස් හිමියන්ට මේ බස් රථ ධාවනය කරන්න හැකියාවක් නැතිකම තමයි තියෙන්නේ. මොකද අමාරුවෙන් මේ බස් රථ දුවන්නේ. තව දවස් දෙකක් දුවයි. ඊට පස්සේ මේ පළාත් සභාවේ බස් රථ කෙටි සේවාවක් මුගක්ම කරන්න අමාරුයි. ඒ වගේම දුර සේවාවලටත් බෙහෙවින්ම ලොකු පාඩුවක් වෙලා තියෙනවා. 4 වෙනිදා උදේ එනවා. අමතුමා හම්බෙලා මේකට සාකච්ඡාවක් කරා. මොකක් හරි විසඳුමක් පුළුවන් තරම් ඉක්මනට අපේ බස් හිමියන්ට ලබා දෙන්න. NTC එක 4 වෙනිදා වෙන සාකච්ඡාවක් දීලා තියෙනවා. ඒ ජූලි බස් කාස්තුර වාර්ෂික බස් කාස්තුවේ එන්නේ. අපේ ඒක එක්ක සාකච්ඡා කරනවා. ඒ වුණාට මේ රුපියල් 25ක් වැඩිපුර ගත්තුවම කොහොමද බස් සත්‍ය ධාවනය කරන්නේ? ඒකට ඉතින් පොඩි විසඳුමක් දෙන්න බෑ.
1: සිය ගැටලු සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයාට ලිඛිතව දැනුම් දී ඇති බවයි ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ සඳහන් කළේ.
3: දෙවන පියවර අපි එදාට එතෙන්දී බලමු. සමහරට දෙවන පියවර විදිහට අපි එතන ඉඳන් ට්‍රම්ප් මාත්‍යව හම්බෙන්න යන්නත් පුළුවන්. මොකද ලංකාවේ රජයක් නැහැනේ. අපි දැනට අමතුමාව නම්ට ලිඛිතව මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරලා තියෙනවා. ෆෝනෙන් කතා කරලා ෆෝන් වල ආස කරේ නැහැ අමතුමා. නියෝජ්‍ය අමතුමාවත් ආස කරේ නැහැ. අපි මං හිතන්නේ අපි මේ ඉරාකේ ඉන්න ඉරානි වගේ ඉන්න වස්මියෝ දන්නේ නැහැනේ.
1: මෙරට නිල දරිද්‍රතා මායිම් අගය ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. නවතම දත් අනුව අනාවරණ වී ඇත්තේ තනි පුද්ගලයෙකුට දරිද්‍රතාවට පත් නොවී මාසයක මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වැයවන අවම මුදල අප්‍රේල් මාසයේදී රුපියල් 17,117ක් බවයි. මාර්තු මාසයේදී එම මුදල රුපියල් 16,690ක් ලෙස සටහන් වුණා. මාසිකව දිස්ත්‍රික් මට්ටමින් මෙම දත්ත ලබා ගැනීම සිදුවන බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසුවේ.
4: රටක සාමාන්‍යයෙන් දරිද්‍රතා මායිම පිළියල කිරීමේදී පුද්ගලයෙකුට අත්‍යවශ්‍ය සාමාන්‍ය කැලරි ප්‍රමාණයක් තියෙනවා ජීවත් වෙන්නට. එම කැලරි ප්‍රමාණය ලබා ගැනීම සඳහා දැරීමට සිදුවන වියදම තමයි මේ තුළ ප්‍රධාන වශයෙන් අඩංගු වෙන්නේ. දැන් අර ආහාර කාණ්ඩය ගත්තට පස්සේ සාමාන්‍යයෙන් මේ අත්‍යවශ්‍ය කැලරි ප්‍රමාණය ලබා ගැනීම සඳහා කොපමණ මුදල් ප්‍රමාණයක් දරන්නට සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි දන්නවා අවම ජීවන මට්ටමක් ගෙන යාම සඳහා ජීවත් වීමට අවශ්‍ය මූලික දේවල් තියෙනවනේ. ඒ මූලික දේවල් ලබා ගැනීම සඳහා කොපමණ වියදමක් දරන්නට සිද්ධ වෙනවා. ඉතින් මේ කාරණය තුලින් තමයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මාසිකව මෙය ගණනය කිරීමක් දක්නට ලැබෙනවා. මේව පදනම් කරගෙන
1: නිල දරිද්‍රතා මායිම් අගය ඉදිරියේදී තවත් ඉහළ යනු ඇති බවද ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝර්ල සඳහන් කළා.
4: දැන් මේකෙන් අදහස් වෙන්නේ ඇත්තටම ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙකුට ජීවත් වීම සඳහා මාසයකට රුපියල් 10,117කින් පුළුවන් කියන එක. දරිද්‍රතා වයයට නොඇති සිටීම සඳහා මෙච්චර මුදල් ප්‍රමාණයක් අවශ්‍යයි. ඒක තමයි මේකෙන් සරලව අදහස් කරනු ලබන්නේ. දැන් මේකේ අගය අසුගිය කාලය තුළ ක්‍රමක්‍රමයෙන් වැඩිවීමක් අපිට දැක්වන්නට පුළුවන්. විශේෂයෙන්ම රටේ භාණ්ඩ හා සේවාවන් වල මිල ගණන් ක්‍රමක්‍රමයෙන් ඉහළ යනකොට දරිද්‍රතා මායිමත් ක්‍රමයෙන් ඉහළ යාම පෙන්නුම් ලැබෙනවා. ඉතින් මම හිතනවා මේ ජූනි ජූලි වගේ වෙනකොට මෙහි අගයන් තවදුරටත් වැඩිවීමේ හැකියාව තියෙනවා. ඒ අනුව සිදුවන්නේ අර දරිද්‍රතාවය සඳහා වැටෙන පුද්ගලයින් ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් වැඩිවීම.
1: මේ වන විට ඇමරිකා ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකිණුම් අගය රුපියල් 336.60 ලෙස දැක්වෙනවා. එහි ගැනුම් අගය දැක්වෙන්නේ රුපියල් 326.75 ලෙසයි. රට තුල පරිවර්තනය සාර්ථක කර ගැනීමට දේශපාලකයන් නිලධාරීන් සහ ආණ්ඩුව එක්ව කටයුතු කළ යුතු බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. ඇය මේ බව පැවසුවේ ගම් දහසක වැඩ දහසක් ව්‍යාපෘතියේ කොළඹ දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහනට එක් වෙමින්.
5: ඒ පරිවර්තනීය ගමන සාර්ථක කරගන්නට අපිට ආණ්ඩුවත් අවශ්‍යයි, නිලධාරීනුත් අවශ්‍යයි, ජනතාවත් අවශ්‍යයි. අපි තුන් කට්ටිය ගමන් තුනක යන්න බෑ. එකම ගමනක සාමූහික ගමනක එක අරමුණක යන්න ඕනේ. ඔබට ප්‍රදේශයේ ඉන්න රජයේ නිලධාරීන් තවදුරටත් දුරස්ත වෙලා ඉස්සරහත් එහෙම නෙවෙයි කියලා මම දන්නවා. දැන් පෙරටත් වඩා කිට්ටු වෙන්න පුළුවන්. එතකොට නිලධාරීන්ට ඕන විදියටත් නෙවෙයි දේවල් සිද්ධ වෙන්නේ. ආණ්ඩුවට ඕන විදියට විතරකුත් නෙවෙයි, ජනතාවට ඕන විදියකුත් විතරක් නෙවෙයි. තුන්ගොල්ලොම එකතු වෙලා අපි
1: පීඩාවට පත්ව සිටින ජනතාවට සහන ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ උත්සවයකට එක් වෙමින්.
6: ජන සමාජය තුළ ආර්ථික සමාජීය ජන ජීවිතය පරිහානියට පත්වමින් පවතී. දසලක්ෂ ගණනින් එදිනෙදා වේල් තුන පිරිමහ ගන්නට බැරි වෙලා තිබේ. දුප්පත්කම වර්ධනය වෙන සුභ සාධනය ක්‍රියාත්මක කරලා දුකට පත්වෙච්ච ජනතාව සුවපත් කරන්න අපි හැමෝම උනන්දු වෙන්නට ඕන, සංවේදී වෙන්නට ඕන. සහනේ, සුභ සාධනේ, වරප්‍රසාද වරදාන නැති බැරි ජනතාවට ලබා දීම අද අනිවාර්යෙන්ම ක්‍රියාත්මක විය යුතු යෝගය.
1: ආණ්ඩුව වෙළඳ සැලක් බවට පත්ව ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා සිටියේ.
7: නීතිය වෙනස් ආකාරකින් ක්‍රියාත් ආණ්ඩුව වැඩ එක නීතියක්, කතානායකවරු වැඩ එක නීතියක්, පෙට්‍රෝලියම් අමතර එක නීතියක්, විපක්ෂයේ කාර්යභාරය ජනතාව වෙනුවෙන් ඉටු කරන හැට වෙනම නීතියක්. ආණ්ඩුව සිල්ලර කඩයක් වගේ හිතුව වෙලාවට වැඩි කරනවා, අඩුවීම පේන්නෙම නැහැ.
1: ආණ්ඩුව නිසි පියවර නොගත හොත් ලබන සැප්තැම්බර් මාසයෙන් පසු ආර්ථිකයේ කඩාවැටීමක් සිදුවන බවයි සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සඳහන් කළේ.
8: රජයේ ශනික තීන්දුව తీන අරන් ආර්ථික වැඩපිළිවෙළ ශක්තිමත් කරේ නැත්තම් අපිට ඉදිරි මාස කීපය ඇතුළත සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් වලට බරපතල ආර්ථික කඩාවැටීමකට හේතු වෙනවා. දුර්වල කළමනාකරණය හින්දා තමයි මේ වගේ විශාල ප්‍රමාණයකට හින්දා මිල වැඩි වෙලා තින්නේ. ඒ වගේම තවදුරටත් මිල වැඩි කරන්න හැර වෙන විසඳුමක් නැහැ වගේ තමයි අපිට පේන්නේ මේ ආණ්ඩුවට. ඒ නිසා ඒ දවස්වල මේගොල්ලෝ කියපු සුරංගනා කතා දැන් ඒගොල්ලන්ට යක්ෂාරූඪ වෙලා තමයි දැන් ඒගොල්ලන්ට සුරංගනාව ඔළුවට කඩාපාත් වෙලා
1: තියෙන්නේ. දිට්වා සොලිකුණාටුවෙන් නිවාස අහිමි වූවන් සඳහා ලබා දුන් මාසික ගෙවල් කුලී දීමනාව උපරිම මාස 9ක් දක්වා දීර්ඝ කිරීමට අවශ්‍ය චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ කැබිනට් මණ්ඩලයේ ජනාධිපති අනුර කුමාර් දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ අවස්ථාවේදී තම නිවස ඉදිකරන තෙක් වෙනත් ස්ථානයක තාවකාලිකව පදිංචි වීමට එම දීමනාව හිමිවනු ඇති. ගල් පස් හා සුන්බුන් එක්වීමෙන් විනාශ වී ඇති කුඹුරු නැවත වගාවට යෝග්‍ය පරිදි සකසා ගැනීම සඳහා අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමටද අනුමැතිය හිමිවුණා. දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස් හෝ සහකාර කොමසාරිස් විසින් ඊට අදාළ ඇස්තමේන්තුව අනුමත කිරීමට නියමිතයි. නායාම් අවදානම් අවම කිරීම සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන ප්‍රමුඛතාවයෙන් යුතුව භාවිත කිරීමටද අනුමැතිය ලබා දුන්නේ කැබිනට් මණ්ඩලය විසින්. අවශ්‍ය වන ප්‍රතිපාදන සුදුසු පරිදි ආපදා සහන හා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන තුළින් මහා භාණ්ඩාගාරය විසින් සලසා දීමටද කැබිනට් අනුමැතිය හිමිවුණා. මේ අතර ඉන්ධන මිල ඉහළ නැංවීමක් සිදු නොකළේ නම් පුද්ගලික සමාගම් ඉන්ධන ආනයනය සීමා කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්.
9: මේ මිල වැඩිවීම ලබා නොදුන්නොත් ඊළඟට අපිට මුහුණ දෙන්න අර්බුදය තමයි සමාගම් විසින් තෙල් අනැන කරන්නේ
10: නැහැ. ඔය ආකාරයෙන් හරි මේ සමාගම් වලට ඕන ඕන විදිහට ඇමතිතුමා හැසිරෙන්න ගත්තොත් ඒක ආණ්ඩුවක් වෙන්නේ නැහනේ.
9: සමාගම් පාලනය කිරීම ප්‍රශ්නයක් නෙවෙයි තිබෙන්නේ. වෙළඳපොළ බෙදලා තියෙන්නේ. පද්දෙන් කරන්නේ වැඩි ණය ගෙවන එක. ඒතරේ ණය ගෙවීම භාණ්ඩාගාර නොකර හිටියොත් භාණ්ඩාගාරේ වෙනත් ක්‍රමයකට ආදායම් උත්පාදනය කරගන්න සිදු වෙනවා. ඉතින් ඒ භාණ්ඩාගාර ලැබෙන මුදල් වලින් තමයි අපි මිලියන 57000ක් සහාය ලබා දෙන විධාන කළා තිබෙන්නේ. ප්‍රතික්‍රිය හකුලවන්න නැතුව වහන්න නැතුව කොහොමද මේ කර්මාන්ත ඉදිකිරීම නිෂ්පාදන පද්ධති දුවන්නේ කියන අර්බුදය අභියෝගය. ඒකට විසුමක් හැටියට කොහොමත් මේ සමාගම් වලට ඒ ආනයනය කරන ප්‍රමාණය සවෙන්දපොලේ පංගුව ආරක්ෂා කරගන්න ඉඩ දීමට සිදු වෙනවා.
10: දැන් ඔබතුමාලා කියනවානේ තෙල් ආනයනය වැඩි වෙලා තියෙනවා කියලා. පරිභෝජනය වැඩි වෙලා කියලා මේ වැඩි තෙල් ප්‍රමාණයක් ආනයනය කරන්න වෙන්නේ අර බාලගල්ලඟුරු කියන මේ ප්‍රශ්නේ නිසා කියලා.
9: ජනවාරි මාසයට වඩා තෙල්වල පරිභෝජනයේ අඩුවක් තිබෙන බව මම කිව්වා. හැබැයි ඒක 140-50 වෙලා නැහැ. ගල්ලංගුරු වල ප්‍රමිතියේ ප්‍රශ්නය කිසිසේත් ජනතාව මත අපි පටවන්නේ නැහැ කියන එක මම මෙතනදි කිව්වා. ජනාධිපතිවරයා කිව්වා. මේ කියන එකක්වත් පිළිගන්නේ නැතුව විපක්ෂ කියන එකම පිළිගන්නවා නම් ඒ මතම යන්න පුළුවන්.
1: අපනයන වර්ධනයේදී ආනයන වියදම ඉහළ යා හැකි බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස කියා සිටී.
9: අපනයන වියදම් අපි වැඩි කර ගැනීම ඉලක්ක කර ගන්නකොට ඊට සාපේක්ෂව ආනයන වියදම් වල වැඩිවීමක් සිදු වේවි. නමුත් ඒක තමයි ස්වභාවය. මේ උත්තරේ තිබෙන අපනයන ආදායම් වැඩි කර ගැනීම, ඒ වගේම තවදුරටත් අපි ප්‍රේෂණ සහ සංචාරක ව්‍යාපාරී පේම වැඩි කර ගැනීම කියන අවධානය යොමු කළා තිබෙනවා. ඒකෙම තමයි ඩොලර එක ශක්තිමත් කර ගන්න වෙන්නේ. මේ වැනි ආකාරي අර්බුද ඕන තරමක මතු වෙන්න පුළුවන්. ඕන වෙලාවක මතු වෙන්න පුළුවන්. දවස් දෙකක තුනක රුපියල අව ප්‍රමාණ වීම විපක්ෂයේ මහා කලබලයකට අද දැම්මා. ඒගොල්ලෝ හිතුවා අර කිව් වගේ දැන් වැටේ කියලා. හැබැයි සමහර කෙනෙකුට හිතා ගන්න බැරි තරමට යලි රුපියල ශක්තිමත් වුණා. ඒක අඩු වැඩි වීම සිදු වෙනවා.
1: කීරි සම්භාව වෙනුවට ආදේශක සහල් ආනයනය අත්හිටුවා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
9: මිල තිබෙන රුපියල් 260 පාලන මිල. ඉතින් දිගටම එකක් කිරිසම්බා වෙළඳපොළ සැපීම රජය කටයුතු කරනවා.
11: නතර කරන්නේ කවද්ද? දැන් ඔය කිරිසම්බා වෙනුවට ආනයනය කරන එක.
9: නතර කළා තියෙනවා. පාලන මිල ක්‍රියාත්මක වෙනවා. ඉතින් තවත් වැටලීම් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපේ රටේ වී නිෂ්පාදනයේ යම් අසමතුලිතතාවයක් පවතින. ඒ කියන්නේ එක වෙලාවක නාඩු මිල ප්‍රශ්නයක් එනවා, එක වෙලාවක කිරිසම්බා මිල ප්‍රශ්නයක් එනවා. ආනයනය කිරීම සඳහා රජය කටයුතු කරන්නේ. ඒ අනුව යම් පාලනයක් කරන්න උත්සාහ කරමින් ඉන්නවා.
11: ඉතින් මෝල්වල කටයුතු 75%කින් විතර අඩාල වෙලා
9: මෙමනේ. දැන් ඔබ එක පැත්තකින් සාල් හිඟයක් ගැන අහනවා. ඒ මොහොතේදී අපිට දේශීය වෙළඳපොලේ සාල් නැත්නම් උත්තරේ මොකද්ද? සාල් ආනයනය කරන්න සිදු වෙනවා. ඒ වර්ගයේ ආනයනය කිරීමේදී දේශීය වෙළඳපොලින්ම ඒ සහල් වෙළඳපොට ලැබුණාම වෙන යාන්ත්‍රණයට යම් බලපෑමක් වෙනවා. යූරියා පොහොර ගැනීම කටයුතු කරමින් තිබෙනවා. වෙළඳපොලේ පොහොර පවතින නමුත් ඔබ කියනවා වගේ මිල වැඩි. ඒකට සහනදර ලබා දෙනවා.
1: තමන් රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් සිවනේස තුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පිටසමේ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල්දමා තිබෙනවා. ඒ මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර සහ ගිහාන් කුලතුන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා සඳහන් කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිය සේවාදායකය අත්අඩංගුවටගෙන රඳවා තබා ගැනීම නීතියට පටහැනි බවයි. වසර 19කට පෙර නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෙත්සම්කරු අත්අඩංගුවට ගත් බව සඳහන් කර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එම වරද සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් සඳහන් කළේ පෙත්සම්කරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඊට අදාළ හේතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙත්සම්කරුට වාචිකව දැනුම් දී තිබූ බවයි. පෙත්සම්කර පිල්ලියාන්ගේ අධීක්ෂණය යටතේ පොළොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නීති විරෝධී කඳවුරක් පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණ වී ඇත්තේ විමර්ශනවලින්. ඔහුගේ විරුද්ධවාදීන් මෙන්ම විවිධ පුද්ගලයන් එහි රඳවා හිරිහැරවලට ලක්කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණ වී ඇති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය පැවසුවා. ඇය සඳහන් කළේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුබ්‍රමණියම් රවීන්ද්‍රනාත් මෙම කඳවුරේදී ඝාතනය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂි ඉදිරිපත් වී ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔවුන් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ රහසිගත ප්‍රකාශයක් ලබා දී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය සඳහන් කළා. ඇය කියා සිටියේ පෙත්සම්කරුට අදාළ අධිචෝදනා සූදානම් කරමින් පවතින බවත්. ලිඛිත දේශන තිබේ නම් ඒවා ජුනි මාස 22 පෙර ගොනු කරන ලෙස පාර්ශවකරුවන්ට අධිකරණය නියම කළා. නඩුකරයට අදාළ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශය රහසිගත කවරයක බහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරියට දැනුම් දුන්නා. පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම කල් තබන බවයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිවේදනය කළේ. ජනාධිපති නීතිීක්ෂ රියන්සි අර්සකුලරත්න සහ ඔහුගේ කනිෂ්ඨ නීතිීක්ෂ උදාර මුහන්දිරම්ගේ වෙත සිතාසිනිකුත් කරන ලෙස කොළඹ කොටුව මහේශ්වරත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා පෙනී සිටින ලෙස දන්වමින්. කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳව මහේශ්වරත් පරීක්ෂණය අද හත්වන දිනටත් කොළඹ කොටුව මහේශ්වරත් පසන් අමරසේන ඉදිරියේ කැඳවනු ලැබුවා. අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 375 වගන්තිය ප්‍රකාරව සාක්ෂිකරුවන් දෙදෙනා සාක්ෂියට කැඳවීමට තීරණය කරන බවයි මහේශ්වරත්වරයා සඳහන් කළේ. ශ්‍රේෂ්ඨාධිකරණ රීති ප්‍රකාරව මරණකරු සහ නීතිඥවරුන් අතර හුවමාරු වූ උපදෙස් සහ තොරතුරු හෙළි නොකිරීමේ අයිතිය සාක්ෂිකරුවන්ට පවතින බවත් මහේශ්වරත්වරයා පැවසුවා. මරණ පරීක්ෂණයේ වැඩිදුර සාක්ෂි විමසීම ලබන පසුවනදා සිදු කිරීමට නියමිතයි. මේ අතර යාපනයේදී ලලිත් සහ කූගන් යන දෙදෙනා අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවතින නඩු විභාගයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ඔන්ලයින් ක්‍රමයට සාක්ෂි ලබා දීමට අවසර දී තිබෙනවා. ඒ යාපනයේ මහේශ්වරත් අධිකරණය විසින්. මේගොඩ කැබ්‍රත අනතුර සම්බන්ධ කැබ්‍රතේ හිමිකරු සහ එහි සිටි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබෙනවා. මේගොඩ ප්‍රදේශයේ රොටි දන්සැලක පෝලිමක සිටි පිරිසක් වෙත කැබ්‍රතයක් කඩාවැදී 6 දිනක මිය ගියේ පසුගිය 31 වනදා රාත්‍රියේ. මියගොස් ඇත්තේ එකම පවුලේ 3 දෙනෙක්, ඔවුන්ගේ ජාති දියණියක් සහ එකම පවුලේ සහෝදරයන් 2 දෙනෙක්. තුවාල ලැබූ තවත් දරුවෙකු ඇතුළු 7 දෙනෙකු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. කැබ්‍රතේ රියදුරු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. ඊශ්‍රායලයට එරෙහිව දණ්ඩනීය සහ බැඳීම් සහිත තීරණ ගන්නා ලෙස ඉරානය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලෙන් ඉල්ලීමක් කර සිටිනවා. එරට නියෝජ විදේශ අමාත්‍ය කසේම් ගරීබාබඩි සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය කනස්සල්ලට පත්වීමේ අදීරෙන් ඔබ්බට යා යුතු බවයි. ඊශ්‍රායලයට සටන් විරාමය අර්ථ විරහිත කරන බවද ගරීබාබඩි සඳහන් කළා. සටන් විරාමය තුළ ඉරානයේ හමුදා සහ මෙහෙයුම් හැකියා වර්ධනය වී ඇති බවයි එරට විප්ලවවාදී ආරක්ෂක බලකාය පැවසුවේ. අතීතයට සාපේක්ෂව සන්නද්ධ හමුදා වඩාත් යහපත් මට්ටමේ පවතින බවද ඉරානය සඳහන් කළා. එරට විප්ලවවාදී ආරක්ෂක බලකාය සඳහන් කළේ සතුරන් නැවත සටනට පැමිණිය හොත් භාවිත කරන ආයුධ වර්ග පවා වෙනස් විය හැකි බවයි. ඊට සම්පූර්ණයෙන් සූදානම් බවද ඉරානය පැවසුවා. ඊයේ වාණිජ්‍ය නෞකා 24ක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කර තිබෙනවා. එම නෞකා සම්බන්ධීකරණය කර ඇත්තේ ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ නාවික හමුදා විසින්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2026-2027 වසර සඳහා ජාතික ක්‍රීඩක ගිවිසුම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම ආයතනය සඳහන් කළේ ජාතික ක්‍රීඩක කොන්ත්‍රාත් ලබා ගැනීම සඳහා ක්‍රීඩකයන් 46 දෙනෙකු තෝරාගෙන ඇති බවයි. කමිල් මිෂාර, ලසිත් ක්‍රුස්පුල්ලේ, විජයකාන්ත් වියස්කාන්ත්, ඉසිත විජේසුන්දර, වනුජ සහන්, දිලුම් සුදීර සහ තරිදු රත්නායක අලුතින් ගිවිසුම්ගත වූ ක්‍රීඩකයන් වනවා. ගිවිසුම්ගත කාලය 2026 අප්‍රියල් පළමුවරදා සිට 2027 මාර්තු 31 වනදා දක්වා ක්‍රියාත්මකයි. ක්‍රීඩකයන් A1, A2, B1, B2, C1 සහ මධ්‍යම කොන්ත්‍රාත්තු යටතේ වර්ගීකරණය කර තිබුණා. කාර්ය සාධනය අනුකූලතාව, යෝග්‍යතාව සහ ජාතික කණ්ඩායම්වල උපාය මාර්ගික අවශ්‍යතා මත වර්ගීකරණය කර තිබෙනවා. යළි සිරස්තල. බස්සංගම් සහනයක් ඉල්ලයි ජල බිල ගැන සමාලෝචනයක්. ඩොලරය 336 දක්වා ඉහළට. ජනතාවට සහන සලසන්නේ විපක්ෂ නායක ඉල්ලයි. පිල්ලෙයන්ගේ කඳවුරක් පිළිබඳ අනාවරණයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත්තුව නිකුත් වෙයි. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුබ රාත්‍රිය.
12: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: of the town.
1: ප්‍රවීණ ගීපද රචක රත්නශ්‍රී විජේසිංහ අද උපන්දිනය සමරනවා.
2: Happy birthday. සියත අපි හැමෝම ගොඩක් ආදරෙන් wish කරනවා.
3: බොහොම ස්තුතියි, බොහොම ස්තුතියි.
4: Happy birthday. Happy birthday. Happy birthday to you.
1: අද ඉතින් සෙලිබ්‍රේට් කරනවද?
3: නෑ, ඉතින් අදත් මගේ ජීවිතයේ සාමාන්‍ය දවසක් වගේ ගිවිලා යනවා. ඉතින් උපන්දිනයක් කියන්නේ තව තවත් මරණයට ආසන්න වෙන දවසක් නේ.
2: ලියපු සින්දු අතරින් වැඩිපුරම හදවතට දැනුණ සින්දුව මොකද්ද?
3: ඒක අර තාත්තා කෙනෙක්ගෙන් තමන්ගේ දරුවෝ ගැන අහනවා වගේ වැඩක්. ඉතින් ඊට අනිත් එක 5000කට වැඩි ප්‍රමාණයක් වගේ මම ගියලා තියෙනවානේ. ඕගොල්ලෝ කැමතිලට මාත් කැමති වෙනවා.
1: මොකද්ද ජීවිතේ සාර්ථකත්වය කියලා හෙව්වොත්?
3: ජීවිතේ සාර්ථකත්වය කියලා මම හිතන්නේ කෙනෙක් ජීවත් වෙච්ච කාලේ රටට, ලෝකයට, මිනිස්සුන්ට ප්‍රයෝජනවත් ජීවිත ගත කිරීම තමන්ගේ මෙහෙවර ගැන තෘප්තිමත් වීම තමයි. ඉතින් මම හිතනවා ඉතින් මම ඇතින් තෘප්තිමත් කියලා.
2: නිර්මාණ කරන අලුත් අයට මොනවද කියන්න තියන්නේ?
3: ඒකට මම සෝපතනවා. කොහොම මොකද උඟක් දක්ෂයෝ ප්‍රතිභාවන්තයෝ ඒ අතර ඉන්නවා. ඉදුල්ලෝ හුදෙක් ජනප්‍රියත්වය නොසලකා හරවද්දී ගැනම කල්පනා කරනවා නම් මේ ශිල්පය හොඳින් හදාරනවා නම් ඒක තමයි මම බලාපොරොත්තු වෙන දේ.
0: Talk of the town.
5: Talking in my sleep at night, making myself crazy.
1: World famous singer Dua Lipa, a famous actor කෙනෙක් වෙන Callum Turner.
2: දෙන්න ෆෑක පටන් අරන් තිබ්බේ 2024 දී. 2025 දී තමයි එයාලගේ engagement එක confirm කරලා තිබ්බේ.
1: ගොඩක් අය හිතුවේ මේ දෙන්න ඉටලි වල grand wedding එකක් ගනී කියලා.
2: හැබැයි ඉතින් හැමෝම surprise කරලා ලන්ඩන් වල සීමිත පිරිසක් එක්ක තමයි මේ දෙන්න wedding එක අරන් තිබ්බේ.
1: කතා බහක් යනවා මේ දෙන්න ආයෙම ඉටලි වල artist ලා ගොඩක් එක්ක පාටියක් plan කරලා තියෙනවා කියලා.
0: Talk of the town.

0: නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: දිය ගිලීම නිසා සිදුවන අනතුරු වලින් බේරෙමු.
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
2: විනෝද චාරිකාවල ගිහින් නොදන්නා තැන්වල දිය නෑමෙන් සිදුවන අනතුරු ගැන මේ දවස්වල බොහෝ විට වාර්තා වෙනවා. සමහර වෙලාවට හොඳට පිහිනීමේ හැකියාව තිබුණ අයත් මේ වගේ අනතුරු වලට ලක් වෙනවා. මෙහිදී ඔබ හොඳින් මතක තබා ගත යුතු කරුණු කීපයක් තියෙනවා. ඔබට කොතරම් දුරට හොඳින් පිහිනීමට හැකියාව තිබුණත් ඔබ නොදන්නා පරිසරයක ඔබ නොදන්නා තැනක කිසිම විටක දිය නාන්න උත්සාහ කරන්න එපා. ඒ වගේම මෙවැනි අවස්ථාවලදී පළපුරුදු කෙනෙකුගේ උදව් නැතුව දිය ගිලෙන්නට යන අය බේරගන්න උත්සාහ කරන්නත් එපා. එයින් ඔහුගේත් ඔබගේ ජීවිතය අවදානමට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම තව වැදගත් දෙයක් තමයි ඔබ හරියටම ප්‍රථමාධාර දෙන්නේ නැතිනම් මෙවැනි පුද්ගලයන්ට ප්‍රථමාධාර දෙන්න උත්සාහ කරන්න එපා. එයින් ඔහුගේ ජීවිතය තවදුරටත් අනතුරට ලක් වෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවකදී ඔබට කළ හැකි දේවල් අතර රෝගියාව වම් ඇලයට හැරවීමත්, ඔහුගේ මුව තුල සහ නාසය තුල සිරවි ඇති යම් කිසි දෙයක් තිබුණොත් ඒවා ඉවත් කිරීමත්, ඔහුගේ තෙත ඇඳුම් ඉවත් කර වියලි උණුසුම් රෙදිවලින් ඔහුගේ සිරුර ආවරණය කිරීමත් කරන්න පුළුවන්. ඒ වගේම ඉතා ඉක්මනින් රෝහල් ගත කිරීමට කටයුතු කරන්න. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සිය තහන්න.
0: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026.
0: හොනුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
3: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026. අද කොළඹ හොනුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
0: අලංකාර වෙසක් පුරණ, වෙසක් පහන් කූඩෝ, ප්‍රණීත දන්සැල් සමකින් මෙවරත්
3: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
0: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරිකිරීමේ බැංකුව.
4: මේ හඳුන්කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
5: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා. සිත් සුවඳින් පිරේවා.
7: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797. කොන්දේසි සහිතයි.
8: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ් බෑක් කතාව.
9: ෂනාලි ලී වගේද ස්විස්ටෙක් ඇලුවීනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමන් කරා. ලව්ලි ඊට පස්සේ සහිලි ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා. කෑෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
10: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0776 787 කරන්න.
11: සැමට අත දුන් ගම

0: උපාධියක් business computing design data science engineering languages psychology hall logistics and anshikin sampurna karanna aduma amathanna 011 732 1000 NIPM the city university the place to be lifestyle ekata galapena smart drive ekak peraduwa axia liter ekata kilometer 25 kata wedi durak samaga mila rupiyal 80,50,000 kata divaina pura pete unimo enterprises pradarshana gara hara pera pavathi bilatama laba ganna
1: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 011 22 200 Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ල නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසියි. ඒකන මලකඩ කන සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට උණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොන්න. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දෙන්න. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කිය. අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නැහැ.
3: ඩිමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කුන්දේසි සහිතයි.
4: මතකද ඒ ඇස් දිහා බලාගෙන

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044 WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: සියත දෙවයින පුරා
1: දැන් වෙලාව රාත්‍රී 7යි විනාඩි 3යි.
0: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: රෑ 7 විනාඩි 9යි දැන් වෙලාව. ආදරණීය රාත්‍රියක් ඔබට.
1: පොඩි වෙනසක් පේනවා.
0: මගේ?
1: නෑ. පොඩි වෙනසක් දැනෙනවා.
0: කොහෙද?
1: අපි ඉන්න තැනේ. හිතන්න නැති විදිහට පොඩි වෙනසක්.
0: පොඩි වෙනසක්.
1: ගෙස් කරන්න පුළුවන්ද?
0: එකපාරටම හිතා ගන්නවම

0: මිනිසුන්ගේ ජීවිතවලත් පුංචි පුංචි වෙනස්කම් අපිට දැනෙද්දි හිතාගන්න අමාරු වෙනවා. හැබැයි ඒ වෙනස්කම් හොඳට වෙන්නත් පුළුවන්, නරක දේවල් වෙන්නත් පුළුවන්.
1: වෙනස් වෙන්න ඕනේ හැමදේම ආදරේ හැරෙන්න. ආදරේ වෙනස් වුණොත් නම් ඒක අපිට ටිකක් නෙමෙයි හොඳටම දරාගන්න අමාරු වෙනවා.
0: ආදරේ වෙනස් වෙනවා නම් ආදරේ දෙන විදිහ වෙනස් කරන්න ඕනේ නම් ඒක හොඳ විදිහට තවත් ආදරණීයව වෙනස් කරන්න.
1: මෙහෙම වුණොත් හොඳයිනේ. ආදරේ කරන කෙනා වෙනස් කරන්න එපා. යාට ආදරේ දෙන විදිහ වෙනස් කරන බලන්න.
0: අන්න හරි. ලස්සනයි ඒක.
1: හැමනම් ඉතින් වෙනස් වෙනස් ආදර කතා වල වෙනස් වෙනස් දැන හෙන සියත ආදර රේඛා අදත් පටන් ගන්න යන්නේ.
0: එන්න රෑනාවේ වෙනකන් වෙනස් විදිහට අපි කතා කරමු.
1: මම නිශාන්.
0: මං විශ්මී.

0: තායිලන්ත කියන සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492. 0718132777.
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
4: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
5: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තර.
6: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි විතින් මෙගා වට්ටම්. ෆෝචුන් RBD පොල්තෙල් ඉතිරිය රුපියල් 650යි. බයිරහා චිකන් සොසේජර්ස් ඉතිරිය රුපියල් 280යි. මැජික් චොක්ලට් ice cream ඉතිරි රුපියල් 250යි. Pepsi ඉතිරි රුපියල් 125යි. Kagels Food City.
7: ඉමෝවිතින් අලුත් Tata passenger vehicle එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක free service පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766844797. කොන්දේසි සහිතයි.
8: අයියා, මට apple මලක් දෙන්න.
9: ඔන්න අපි දෙනවා මේ නංගිට apple මලක්. තව සුදු අරලියා මලකුයි, daffodil මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
8: අයියා, මට මල් ගොඩක් දීලා.
9: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක reload එකකුත් දානවා. පිස්සුනේ.
8: හච් 15 පිස්සුවක්ම තමයි.
10: ඔබත් A level අවසන් කළ සිසුෙක්ද? NIBM the City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111732000. NIBM, The City University, The Place to Be.
11: කැඩපත කැඩපත. මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
12: සෙන්ඩි, ආස්ටෝවිල්, මාර්ෂි, විෂ්මි.
11: මට ඔයාව.
12: මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
11: අන්නා, කලින් කියන්නේ ෆේ.
13: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
14: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
11: අහන්න, හවස දෙකට සතිය දවස්වල.
15: අමේ, මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
16: නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
17: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
11: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
13: සියත පොකට් මනි අනුග්‍රහය.
0: ඩාඩි මාන්සින් ඔබ උපයගන් මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම. දැන් මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
18: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook

0: හතබහ වෙලා විනාඩි 28යි දැන් වෙලාව.
1: අපි දවසින් දවස හිතන විදිහ වගේම අපි කරන දේවල්, අපි කියන දේවල් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපිට වෙච්ච දෙයක්, අපිට තියෙන ලස්සන මතකයක්, අපි දැක්ක කෙනෙක්, අපි කතා කරපු කෙනෙක්, ඒ දේවල් පාස්ට් එකේ දේවල්, ඒවා වෙනස් වෙන්න විදිහක් නෑ.
0: ජීවිතේ සමහර පිටු අපිට කවදාවත් අමතක වෙන්නේ නෑ. සමහර පොත්වල සමහර පිටුවල තිබ්බ වාක්‍ය කටපාඩම් නොකර වුණත් එකම එක සැරයක් ඇස්වල ගැටිලා ජීවිත කාලෙම මතකේ ඉන්නවා. හිත හොයන යව ඔය මුලින්ම දැක්ක දවස ඔයාට කවදාවත් අමතක වෙන්නේ නෑ නේද?
1: මතකයක් කෙනෙක්ගේ මුළු ජීවිතයක්ම වෙනස් කරන්න පුළුවන්. ඒ මතකෙටම පුළුවන් ඒ ජීවත් වෙන කෙනාට හුස්ම දෙන්නත්.
0: අනේ හින්දයි ජීවිතේ ලස්සනම මතක, ජීවිතේ ලස්සනම පිටු විදිහට, පරිච්ඡේද විදිහට අපි හැමදාමත් ස්මරණය කරන්නේ, මතක තියාගන්නේ, මතකය ආවර්ජනා කරන්නේ.
1: ඔය මතක අස්සෙම ඉන්න පුළුවන් ඒ මතකට සම්බන්ධ වෙන කෙනෙක්. අද අපි අහන්නේ අන්නේ කෙනා කවුද කියලා.
0: හිත හොයන යා මුලින්ම දැක්ක දවස මතකද? මේ සිද්ධිය ලියන්න 0711982984ට WhatsApp message එකකින්, එහෙම නැත්නම් ආදර රේකා on CFM අපේ Facebook fan page එකට comment එකක් විදියට post කරන්නත් පුළුවන්.

0: බැඳගනි. කල් පවති අවලක්ෂණ නොවි. ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: බදන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව් අනුග්‍රහය
3: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවා කෙන
4: අඩුම මිලට කොහොමද දෙන්නේ
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනි හච්
8: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔන විතින් ඔන X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
9: සුබ දවසක්
10: අලුත් වෙලා
9: පහසු වෙලා
10: තැගි වැඩි වෙලා
11: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
12: රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Primelands
13: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
0: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
16: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ

0: කරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: මේ දෙකක් දාගෙන ඉන්නද?
3: ඇයි කන් දෙක පුරවලා කන්නද?
2: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලි වල්ලි වේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක බය දෙකක් එක දිගට.
4: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
2: නෑනේ අරේ වා
0: සින්දු සිත.
4: ගියත් සපයි දවලේ
5: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල්.

0: රශ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හුණු පිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 අද කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමකින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වය උතුම් දම්සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරිකිරීමේ බැංකුව.
2: මේ හඳුන්ගුරු වල්ඩත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
5: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කුන්දේසි සහිතයි.

මම එයා එන දිහා බලාගෙන හිටියා. දීපිකාගේ සින්දුවක් මගේ ඔළුව ඇස්සේ ප්ලේ වුණා.

0: එතන හිටියත් ලස්සනයි. එයා සුදුයි ගොඩක් ආස කොටට අඳින්න. එදා වැස්ස දවසක් මොකද්දෝ වන්ද හේතුවක් හින්දා එයා එදා දිග ස්කර්ට් එකක් ඇඳලා.
1: ඔන්න මම වෙලාවට ආවා.
0: එයා hina වෙලා එම කියාගෙන කායකට නැග්ගා.
1: ඒත් හිතුවෙම නෑ ඔයා එයි කියලා.
0: ඒ බෝල ඇස් වලින් මොතක් මන්දියා බලන් හිටියා. කයක ස්ටාර්ට් කරලා අරමුණක් නැතුව මං ඔහෙ ඉස්සරහට යන්න ගත්තා. එයා මගේ අතක් කරන් එයාගේ ඔඩොක්කය තියාගත්තා.
1: ආගේ දෙට මොනාද කිව්වේ?
0: මං ඔලුව වෙනවා. මුකුත් කිව්වේ නෑ කියලා කියන්න.
1: ඉතින් හොයයිනි සුදු මහත්තයාව.
0: මං ආයෙම ඔලුව වෙනවා. නෑ එහෙම ගාණක් නෑ කියන්න.
1: මේ ගෝල් ෆේස් ගිහිල්ලා ඉස්සවඩේකමු? හාද?
0: අපි ඉර බහින හවස ගෝල් ෆේස් ගියා. පරණ මතක ආයෙ හිමි හිමින් අලුත් වුණා.
1: මං ආයෙමත් මගේ පරණ සුදු මහත්තයාගේ
0: අමීෂා හිම කියලා මගේ උරහිසට බර වුණා.

0: තුවියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ-ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: ඔහු ඒ නැති කර දෙමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතේ පමණක් නොවේ, ඔබගේ ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
3: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
4: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
5: දැන් ඔය මෝඩ කතා කියනවනේ මම. ඒව හිතලා කියන්නේ.
6: හිතලා කියන්නේ දහනේ.
5: නැතුව මෝඩයි නෙමෙයි.
6: මෝඩ නෑ නේද? මෝඩ නෑ. ඒ කියන්නේ මෝඩේ කගේ හැතරට ගෙවරෝ කියලා කියන්නේ.
5: එහෙම කියන්න හොඳ නෑ. කෙලින්ම වක්‍රාකාරයෙන් කියමු. කෙලින්ම කියමු ටිකක්.
6: කිව්වොත් කෙලි වැඩිද වගේ.
7: ලා මකලෝ සහ ලා

0: දවල් රෑ 8 විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: හිත හොයන එයාව දැකපු පළවෙනි දවස ඔයට මතකද?
1: මගෙන් දහන්නේ. ඔව්, තාමත් ඒ විදිහටම ඒ වගේම හොඳටම මතකයි.
0: සමහර වෙලාවට දැන් ඒ ආදර කතාව ඉවර වෙලා ඇති.
1: එහෙම වෙන්නත් පුළුවන්.
0: ඒ මතකය තාම ඉවර වෙලා නැහැ. කාට හරි කියන්න හිතුණත් ඔයා දැන් මගේනේ, ඉස්සර මතක අමතක කරන්න කියලා. ඒක මා සාහසික ඉල්ලීමක්, අසාධාරණ ඉල්ලීමක්. කෙනෙකුගේ ජීවිතයේ මුල්ම වතාවට එයාට ආදරේ දැනෙච්ච දවස, ආදරෙන් වෙලිච්ච දවස, ආදරේ බෙදාගත්ත දවස, එයාගේ මුළු ජීවිත කාලෙ පුරාම මතක හිටිනවා. ඒ කෙනා අද ළඟ හිටියත් නැතත් ඒ දවසේ එයා ආදරය කියන දේ අඳුනගත්තේ මොහොතේ එයාට දැනෙච්ච ඒ අපූරු හැඟීම, ඒක තාමත් හරිම නැවුම්. හරියට මේ අද ඊයේ සිද්ධ වුණා වගේ. එහෙම නේද?
1: අනිවාර්යයෙන්ම කෙනෙක් තනි වුණත් ඒ ලස්සන එකම එක මතකයක් ඇති මුළු ජීවිත කාලෙම. එයාට අලුතෙන් ඉපදෙන්න, අලුතෙන් ජීවත් වෙන්න, එයාගේ හීනවලට යන්න ඒ පරණ මතකත් එක්කම.
0: ඒ මතක කාටවත් බෑ සේප්පුවක වහලා තියාගන්න. අපි ඔබෙන් ඇහුවේ හිත හොයන එයාම මුලින්ම දැක්ක දවස මතකද කියලා.
1: ඔයාට මතකයිද?
0: මට හොඳට මතකයි. හොඳටම මතකයි. සමත්.
1: හිමීට හිමීට මේ පැයදී කතාත් කියමුද?
0: නෑ, මදා මගේ කතා විතරයි කියන්නේ.
1: ඒ කියන්නේ අද මගේ කතාවක්
0: ඔබේ දවස.
1: අද නම් ටිකක් බෑ වගේ.
0: කැරළු ළමයි කවද ඇත්ත කිව්වේ.
1: කමන්නේ. අපිට ඕනේ ඔබේ කතාව නේද?
0: දැන් ඒක ඉතින් මගෙත් නැත්තම් යාගෙත් නැත්තම් ඔබේ පැත්තට. පේනවා නේද?
1: කමක් නෑ, මම නම්බෙක කියලා ඉන්නම් කොනට.
0: පුළුවන් තරම් තමන් ගෑඟ බේරගෙන අනික් කෙනාගේ කතාව සමාජගත කරන්න තමයි බලාපොරොත්තු.
1: ඉතින් අහන්නකෝ. 0811
0: 98 2
1: 98 4ට
0: විශ්මිගේ කතාව වගේ
1: ඔබේ කතාවත් එමයි. ඔබේ කතාව අපිට එවන්න රැනවයට කලින්. ඒ වගේම ආදර රෙකවන්සියත් FM අපේ Facebook page එකට ගිහින් අද post එකට කමෙන්ට් එකක් තියන්න තමතක් කරන්න එපා.

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල් ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකී අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
2: පසුගිය මාස කීපෙම තෙල්වල මිල වැඩිවීම ගත්තොත් පෙට්‍රල් 95 වැඩි කළ තියෙන 145.59 කින්, පෙට්‍රල් 92 වැඩි කළ තියෙන්නේ 148.12 කින්, ඩීසල් වැඩි කළ තියෙන 144.84 කින්, ඒ වගේම සුපර් ඩීසල් වැඩි කළ තියෙන 145.29 කින්. ඒකත් එක්ක බැලුවහම ඔබතුමන්ලට පැහැදිලිව පෙනෙයි, ලෝකයේ අනිත් රටවල් වලට සාපේක්ෂව අපි තවමත් අඩු ප්‍රතිශතයකින් තමයි ඉන්ධන වැඩි කරලා තියෙන්නේ. මැයි මාසේ වෙනකොට ඩොලර් මිලියන 524 ඉන්ධන සඳහා අපි වියදම් කරලා තියෙනවා විදේශ විනිමය හැටියට.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: ලොව වැඩිම සක්‍රීය ග්‍රාහකයන් සිටින සමාජ මාධ්‍ය ජාලය මොකක්ද? 1. Facebook, 2. TikTok.
4: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
5: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151 දැන්ම WhatsApp කරන්න.
6: සියත පොකට් මනි.
5: හෙට උදේ 5යි කාලට සියත අහන්න.
7: අනුග්‍රහය
8: නාඩේ මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසරණ අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
9: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තයටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB-

0: රෑටයි විනාඩි 26යි දැන් වෙලාව. සිතාදර රේඛා අහන ගමන් ඉන්නේ ඔබ.
1: කෙනෙක්ව දැක්කම ඔයාගේ ඔළුව හෙල්ලිලා තියනවාද?
0: මගේ එහෙමනම් කවදාවත් හෙල්ලිලා නැහැ. ඔළුව හෙල්ලෙන්නේ නැහැ මිනිස්සු දැක්කම.
1: මොකද්ද වෙලා? මුකුත්ම වෙලා නැත.
0: ඔළුව හෙල්ලෙන්නේ නැහැ, හිත කලබල වෙනවා. කියන්නේ ඔයා කියන්නේ මෙහෙම මිනිස්සු දැක්කම එකපාරටම නිකන් මෙහෙම ඒ ඔයා කියන්නේ ආවේශ වෙනවා.
1: අර මේ අර මේ වෙන ආවේශ.
0: ඔව් එකපාරට මෙහෙම ඔළුව හොල්ලගෙන අන්න ඒකට තමයි කියන්නේ. ඒකට කියන්නේ ඔළුව හෙල්ලෙනවා කියන්නේ මේ වෙන ආවේශ වෙනවා කියලා.
1: ආ ඔයාගේ හිත.
0: හැබැයි මම දැකලා තියෙනවා ඔයගොල්ලෝ ආවේශ වෙනවා. ඔයගොල්ලෝ ඔළුව හොල්ලනවා. ඒ කියන්නේ ඔයා හිත කැමති කෙනාව හම්බුනම තමයි ඔයගොල්ලෝ නිකන් අර පරල වෙලාගේ නිෂා.
1: එපා. නෑ නෑ නෑ එහෙම නෑ.
0: රයිට්. ඔයා කියන්නේ මට තේරෙනවා ඔයා කියන දේ.
1: තේරුම් ගැනීම
0: නිකන් අර නිකන් මොලේ නිකන් කැළඹිලා යනවා වගේ.
1: ඒක නිකන් මම කියන වචන නෑ ඒකට.
0: මම ඔයාට කියන්නද?
1: කියන්නකෝ.
0: මම මේ ළඟදී දැක්කා. හා. අර දෙන්නේ එක්කෙනෙක් නෙමෙයි දෙන්නේ.
1: කවුද?
0: ඔළුව හෙල්ලිලා ගිහිල්ලා ආ මේ පහුගිය සතියේ වැඩි ඈතක නෑ. මතකද 28 වෙනිදා.
1: ආ. අනේ.
0: දැක්කනේද?
1: ඒකනම් ඇත්තටම හෙල්ලිලා ගියාලු.
0: ඒක තමයි. තමන් කැමති කෙනෙක්ව දැක්කහම විශේෂයෙන්ම මේ ඔක ගොඩක් ගෑනු ළමයින්ගේ පැත්තේ තියෙනවා කියලා මම විශ්වාස කරන දෙයක්. මොකද මේ අත්දැකීමෙන් කියන්න පුළුවන් ගොඩක් අය අපිත් එක්ක තමන්ගේ අත්දැකීම් කියලා තියෙන හින්දා මේ ගෑනු ළමයි එහෙම දැක්ක ගමන් අනේ අරයා අර ටීවී එකේ ඉන්නේ කියලා
1: අනේ
0: දැන් හවසට අපි එහෙම මේ අපි කීප දෙනෙක් එහෙම ගොඩක් දඟාරම වෙසක් කලාපේ දිහා යනකොට පාර යනකොට ගෑනු ළමයි මෙහෙම ළඟින් යනකොට අර යාළුවගේ ඇඟිල්ලෙන් අයිනවා. එක්ක දරයා. හැබැයි තින් කවුරුත් රූපෙන් අපි වඳුරන්නේ නැති හින්දා අපි බොහොම නිදහසේ ආ පාඩු යන පාරේදී වැඩි කතා කරන්න ගියොත් වැඩි සමහරවල් මාට්ටු වෙන්න පුළුවන්.
1: අඳුරගෙන වොයිස් එකෙම.
0: දන්නවනේ තින් රටක් දන්න නිවේදකෙක්නේ.
1: අපි දැක්කා.
0: අපි දැක්කා. හැබැයි
1: ඒක ඔපෑතේ. හැබැයි ඇස් දෙක
0: අපිට තින් මොකද ලස්සනයි කියලා කෙනෙක්ව බලන්න පුළුවන් වෙන්නේ ඔෆිස් එකෙන් එළියට ගියාට පස්සේ.
1: ඕකට කියන්නේ මේ අපේ ඔෆිස් එකේ ඩිවිෂන් එකේ කවුරුම හරි මේ වෙලාවේ අහගෙන ඇතිනේ කොහෙන් හරි අහන අනිවාර්යෙන්ම. එක්කෙනෙක් අහගෙන ගෙදර යන ගමන්.
0: කමක් නැහැ. එයා තමයි ලස්සන.
1: ඕකට කියන්නේ පැහැදිලි ඉරිසියාව.
0: ඒ අහගෙන යන කෙනා ලස්සන.
1: එයා තමයි ලස්සන.
0: එයා ඇරෙන්න මං කියන අනිත්‍යය.
1: ඇත්ත ඇත්ත ඇත්ත.
0: අනිත්‍යය ලස්සන නැහැ.
1: ආ. එහෙම කියන්න බෑ.
0: පුළුවන්. මේ කියන්නේ
1: කැත නිෂාන් කැත නවි
0: රයිට්
1: කැත රවිෂ්ක
0: හරි කමක් නැහැ ඇති ඇති ඔයතර කැඩමත වගේ සුදු කොච්චි ට්‍රේලර් එකේ ආදර රිකවෂන් එක
1: කරන්න ඒකෙන් ඉන්ස්පයර් වෙලා තියෙන්නේ
0: වැඩි වැඩි එන්නකෝ මේ දන්නවද
1: කියන්නකෝ
0: අතර මෙහෙම හිත හොයපු කෙනාව හම්බ වෙච්ච පළවෙනි දවස ඒක මාර දවසක් මේ ගොඩක් දේවල් තියෙනවා ඉතින් මෙහෙම එක පළවෙනි වතාවට ගුණාම දෙවෙනි වතාවෙත් වෙන්න පුළුවන්.
1: දැන් ආයේ එන්නේ වාගේ කතාවලටනේ.
0: රයිට්. නේ නේ මම කියන්නේ. ඔයාට එහෙම වෙලා නැද්ද? දැන් වාගේ පළවෙනි ආදරේ නෙමෙයිනේ ජීවිතේම වෙලා තියෙන්නේ නේ.
1: ඇත්ත ඇත්ත.
0: ඒතොර දෙවෙනි වතාවේ කෙනෙක්ව ආයේ වතාවක් ආදරේ කරන්න ගන්නකොටත් ආයෙත් අනේ යාට වඩා මෙයා ඊට පස්සේ හිත හොයන කෙනා වෙනස්. ඔහොම අවස්ථා ගණනාවකදී කෙනෙක්ගේ ජීවිතේ එහෙම තියෙන්න පුළුවන්. ඒක වැරද්දක්. ඕ ඒක හරි හෝ වැරදි හෝ
1: ඒක අපිට ඒකට තීරණයක් දෙන්න බෑ.
0: කෙනාගේ කෙනාට ඒ කතාව වෙනස්නේ නේ. ආදරය කියන්නේ හරි සාපේක්ෂ දෙයක්. කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපෝ මොකටද ඒගොල්ලෝ ආදරය කරන්නේ. හැබැයි හැම ආදර කතාවක්ම ඒ ඇයට විශේෂයි. ඔබට ඔබේ කතාව වගේම මට මගේ කතාව වගේම විශ්මිත විශ්මිකේ කතාවල් ඒ විදිහට වැදගත් වෙනවා.
1: ෆස්ට්.
0: ඔව් ෆස්ට්.
1: කතාව.
0: ආ කතාව.
1: වැදගත්.
0: කතාව. කතා ගොඩක්. ඉසුරු මචනා මොකද කියන්නේ?
1: ඉසුරු කියනවා. නොදැක්කට හිත ගිය දැක්කම තවත් හිත ගිය එයා නොදැක්ක හිත මන් තවම එයා ගාවම හොය හොය ඉබාගත යන හිත

0: කවදා නවතිද කියලා.
1: කවදා නවතිවිද කියලා දන්නේ නැති හුඟක් කතා අපේ ජීවිතවල තියෙනවා. තව පැභාගයක් එහෙම පිටින්ම තියෙනවා. 0711982184ට WhatsApp message එකක් එවන්න. මේ පොඩි ප්‍රශ්නයක් අහන්න. ඇත්තටම මේ ඔයාලගේ ජීවනයේ ආදර කතාවද?
0: ඇත්තම කිව්වොත් ඇත්තම කියන්නද?
1: 18
0: නෑ
1: 24 36
0: නෑ
1: 52
0: අඩි ගොඩාක් අඩි
1: 128
0: මගේ තුන්වෙනි ආදරේ.
1: තුන්වෙනි ආදර කතා අනිත් කතාද කියන්න ඕනේ හරිද?
0: නෑ නෑ he's the one. මේක ඇති අර වලින් දේවල් ඉගෙනගෙන අපි ජීවිතේ සාර්ථකත්වයට කරා යන්නේ. ආදරේ දින්නේ මේ ආදරේ. ගම්මටනේ කිව්වනේ.

සම් කලසි සුවක්ද NIBM ද සිට නිසිටි සමකින් ඔබේ ගලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලයා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics එන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011 732 1000 NIBM, The City University, The Place to Be.

0: ප්‍රමෝද් සත් සර් වත්සප් මැසේජ් එකක් කියවලා තියෙනවා විශ්මි. වැසේ වසේවේ සීතල හිත තව වේවුලාවේ සිහි ගිනේවි ඇගෙන එදා සිහි රැඳේවි ඇ හිස තෙව්වා වැසි තෙමේවි ඒ උර හිස්මා වැසි වතුර නොසේදුනාට මේ ඇස් අද ඇය තිබුණාට ගිවිසගෙන වැහි වතුරට නෙවෙයි රන්දියෙන් දුකත් සතුටත් ප්‍රශ්නෙත් පිළිතුරත් අතර සිරකරවාට ඇය මාව දැස් වසා ඔව් මම එදත් බලා සිටියමි බලා සිටිමි අදත් රහිතව හැඟීම් ආදර ආදරය නින්දක් වෝ මගේ කතාව ප්‍රමුත් සත්සර ලස්සනයි ඒ ගැලපුම
1: ප්‍රමුත් අලුතෙන් අපිට ලියන කෙනෙක් වගේ තමයි මට හිතෙන්නේ.
0: දිගටම ලියන්න.
1: දිගටම ලියන්න ප්‍රමෝද්. දිගටම සියත ආදරයකත් අහන් ඉන්න ඕනේ හරිද? එතකොට දිනෙත්ම තරුෂි අද අපිට මෙහෙම කමෙන්ට් කරලා තියෙනවා නිශාන්. දැක්කේ නැතුවත් ළඟම හිතෙන ළඟයි හිතුණට ඈතින්ම එන මගේ හිත එක තැනම නැවතුණ ඒස් වශියක් තාම ජීවත් වෙන. හොඳයි.
0: ආදරය කියන්නේ වෙනස්ම දෙයක් නෙනේ. හෙටත් ඒ ගැන කතා කරන්න වෙලාව වෙන් කරගමු. රෑ හතට ගිහින්න.
1: ඔබට සුබ රාත්‍රියක්.
0: මම නිශාන්.
1: මං විශ්මී.

0: සමහර මූුණු ආදරේදී අපිට මොන ගැහෙන තාමත් හරියට අර ෆොටෝ කොපිය ගැහුවාගේ මතකයි. හිතට දැනුණු මිනිස්සු කොහොම අමතක කරන්නද? කාලයක් ගිහිල්ලා හම්බෙන් මොන ගැහුණත් එදා වගේ ආදරෙන් ළඟට අරන් තුරුළු කරන් ආදරය කරන්න බැරි වුණත් එස් තාමත් ඒ ආදරේ නටබුන් හොයනවා. ඔබට එහෙම වෙලා ඇති ඕන තරම්. පාරේදී කලින් ආදරය කරපු කෙනෙක්ව හම්බුණත් එක තප්පරයක කතා නොකළත් හිනා නොවුනත් ඒස් එකට මුණ ගැහෙන ඒ තප්පරේදී කියනවා, ඔව් හිතේ තාමත් ඔබ ගැන ආදරයක් කෙසේ වෙතත් මතකයක් ඉතුරු වෙලා තියෙනවා. ඒකන දැක්කත් නොදැක්කා වගේ යන්නේ. සාමාන්‍යයෙන් කතා කරන්න පුළුවන්, දැක්කත් මගහැරලා යන්නේ.
1: මොකක් මාරේ
0: දෙයක් හිතේ තවමත් තියෙනවා.
1: ඇත්ත කතාවක්.
0: අත්දැකීම් තියෙන අයට ඒක දැනෙනවා වැඩි. එහෙම නේද?
1: අනිවාර්යෙන්ම.
0: ඇත්ත කිව්වමද මන්ද? මෙන්න මේ විදිහට

0: දඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: දැන් ඔය මෝඩ කතා කියනවනේ මම.
2: ඔහ්.
1: ඒව හිතලා කියන්නේ.
2: හිතලා කියන්නේ නේද හරිය.
1: නැතුව මෝඩයි නෙමෙයි.
2: මෝඩ නෑ නේද? මෝඩ නෑ.
3: ඒ කියන්නේ මෝඩ එක්කගේ හැතරේ රෝඩ් ගෙවරෝ කියලා නේද කියන්නේ.
1: එහෙම කියන්න හොඳ නැහැ. කෙලින්ම වක්‍රාකාරයෙන් කියමු. කෙලින්ම කියමු ටිකක්
2: බලන්න. කෙලි වැඩිද වගේ.
0: ලා මකලෝ.

0: තිබයින පුරා
1: දැන් වෙලාව 9:00 විනාඩියකයි.
0: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: සහ ප්‍රවෘතිවලට එහා කිය ප්‍රවෘති.
1: සරෙන් සරේ කඩ මෙහෙම වැඩි කරන්නේ නැතුව කෙලින් එකපාරට රුපියල් 200 හරි 250 හරි වැඩි කරා. එතකොට අපි සේවාදායකින්ද කියන මේ ප්‍රශ්නයක් තියෙනවා රටේ. ඒගොල්ලෝ දන්නවනේ ඉතින් රටේ වෙන ප්‍රශ්න. එතකොට අපිට මුදලක් වැඩි කරගන්න පුළුවන්.
2: අපේ බස් හිමියන්ට ටයර් එකක් දාගන්නත් අමාරුවෙන් තියෙන කාලයක් මේක සාකච්ඡා කරලා මේ ඉන්ධන මිලට හරි යම් කිසි සාන ආධාරයක්. ඒ කියන්නේ QR එක හරහා පරණ මිලට ඩීසල් දුන්නා නම් අපිට බස් කාස්තුවකට යන්න අවශ්‍යතාවයක් නැහැ.
3: මේ මිල වැඩිවීම ලබා නොදුන්නොත් ඊළඟට අපිට මුහුණ දෙන්න අර්බුදය තමයි සමාගම් විසින් තෙල් අනයන කරන්නේ
4: නැහැ. ඔය ආකාරයෙන් හරි මේ සමාගම් වලට ඕන ඕන විදිහට ඇමතිතුමා හැසිරෙන්න ගත්තොත් ඒක ආණ්ඩුවක් වෙන්නේ නැහනේ.
3: සමාගම් පාලනය කිරීම ප්‍රශ්න නෙවෙයි තිබෙන්නේ. වෙළඳපොළ බෙදලා තියෙන්නේ. බද්දෙන් කරන්නේ ණයගෙවලේ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12:00ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
5: කඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
6: සෙන්ඩි, ආශ්චර්ය, මාෂි, විෂ්මි.
5: මට පාවයාව.
6: මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
5: අන්නා කලින් කියන්නේ පැයි.
7: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක සියත Hot and Spicy with සුදු කොච්චි.
5: අහන්න හවස දෙකට සතිය දවස් වල.
8: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
9: Hi, I'm Shenya. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
10: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7192.492 0.7192.377.
11: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
12: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
13: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
14: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක තම්මනවා.
15: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
16: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
17: නාඩි මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිල

0: ගන්න නිසයි මේ අඩුමනි
1: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
2: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා
3: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි
4: அமெரிக்கா ஜனபதே எக்ஸாத் ராஜதானிய இத்தாலிய ஆஸ்திரேலியாவ நவசீலாந்தி சிங்கப்பூர் வகை ரட்டவல் தா ஹத்துக்கிட்டமையாவன அப்பே அலுமெக்ஸ்
5: அலுமினியம் ஓன தரம் அலுமெக்ஸ் நாம் இஸ் தரம்
6: ஃபினிஷிங் வஹலக் லெஸ் கலர் ஆஃப் ஃப்ளோ வெஜ் பெனா ஓயத் வஹலட வஷி வெண்ண ஃபினிஷிங் வஹலக் நாம் கலர் ஆஃப் தமை
7: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
8: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය

රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින්

0: පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
0: අනුවටයි දශම හතරෙන් හම්බන් තොටට සීයතෝ.

98.4 මෙගාවාට්ෂයට සියත FM.

0: දමග්නති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: දැන් ඔය මෝඩ කතා කියනවනේ මම.
2: ඔහ්.
1: ඒක හිතලා කියන්නේ.
2: හිතලා කියන්නේ නේද හරිය.
1: නැතුව මෝඩයි නෙමෙයි.
2: මෝඩ නෑ නේද?
1: මෝඩ
2: නෑ. ඒ කියන්නේ මෝඩ එක්කගේ හැතරනවට ගෙවරෝ කියලා නේද?
1: එහෙම කියන්නේ හොඳ නැහැ කෙලින්ම වක්‍රාකාරයෙන් කියමු කෙලින්ම කියමු ටිකක්
2: කිව්වොත් කෙලි වැඩිද වගේ
3: ටාටන් ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
4: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න
5: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
6: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
7: යතෝ පොකට් මනි. අනුවටයි 0.2 න්. අනුවටයි 0.4 න්.

0: නවරත්වී දායයි. වේලාව ඔබ වෙත ගෙනාවේ
1: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

සුබ සන්ධ්‍යාවක් ඔබ හැම දෙනෙකුටම. ලෝකෙ මම ඉන්න ආසම තැන තමයි මම දැන් ඉන්නේ. ලෝකෙ මම කරන්න ආසම වෘත්තිය කරමින් තමයි මං දැන් ඉන්නේ. මම දැන් ඉන්නේ කියලා කියන්නේ මම ගුවන්විදුලි නිවේදිකාවක් හැටියට අවුරුදු 27කට වඩා වැඩි කාලයක් සේවය කරලා එතනින් ඉවත් වුණු නිසා තමයි මට කියන්න වෙන්නේ. මං ආසම රස්සාව තමයි මං දැන් කරමින් ඉන්නේ ගුවන්විදුලි මැදිරියක. මං ආසම තැන තමයි මම ඉන්නේ, ඒ කියන්නේ නිවේදකයාගේ පුටුවේ කියලා. ඉතින් මගේ ගම්පලාත කිව්වොත් එහෙම මම ඉපදෙන්නේ රාගම රෝහලේ. එතකොට මම පාසල් අධ්‍යාපනයේ විද්‍යාල කිහිපයක ලබනවා. වියංගොඩ ශාන්ත මරියා විද්‍යාලය, ගම්පහ සිරිකුරුස බාලිකා විද්‍යාලය, වියංගොඩ මධ්‍ය මහාවිද්‍යාලය වගේ විදුහල් කිහිපයකම කරනවා. පුංචි කාලේ ඉඳලා මට වෙනස් රස්සාවක් කරන්න තමයි උවමනාව තිබ්බේ හැමදාම. සම්ප්‍රදායික රස්සාවක් කරන්න මම කැමති වුණේ නැහැ. ඉතින් ඒ විදිහට තමයි මම ගුවන්විදුලි නිවේදකයෙක් බවට පත් වෙන්නේ. අවසන් වතාවට මම සේවය කරේ ලක්හඬ ගුවන්විදුලියේ සහකාර කළමනාකරු හැටියට. නමුත් මම ආයතනයක වගකිය යුතු මාධ්‍යයක ඉහළ තනතුරක් දරුවත් මම මගේ ආත්මයේ තිබුණේ ගුවන්විදුලියේ මයික්‍රොෆෝනිය ළඟ කියලා මට හිතෙනවා. ඒක ගුවන්විදුලි මැදිරියකට ආයි එන හැම වතාවකම මට සාක්ෂාත් වෙනවා. මම ජීවත් වෙනවා කියලා මට දැනෙන තැන තමයි රූපවාහිනිය නෙමෙයි ගුවන්විදුලිය. රූපවාහිනිය මැදෙත් මම හිටියා. ගුවන්විදුලියේ තමයි මට ඒක වඩාත් වැඩිපුර දැනෙන තැන. ඉතින් අදත් එතන ඉඳලා අපේ කතාබහ පටන් ගමු. අද ඔබ අහන්නේ මගේ කතාව. හැමදාම මං කිව්වේ තව කාගේ හරි කතාවක් නේ. ඉතින් අද ඔබ අහන්නේ මගේ කතාව. සියත රෑ 10යි ගේ 10ට ඔබත් එක්ක එකතු වෙන්නේ මම මයුරි ලියනගේ. මේ ගීත තෝරන්න මට විශේෂ හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ නිවේදකෙක් වෙන්න ආපු ගමනේදී මට ගෙදරින් සමුගන්න සිද්ධ වෙනවා. ගෙදරින් සමුගන්න කියලා කියන්නේ මගේ සේවාමුර එදිලා තිබ්බ විදිහට මට වෙලාවක් නැහැ ගෙදර ඉඳලා සේවාමුරයට එන්න. මොකද සේවාමුරේ ගුවන්විදුලියක පාන්දර 5:30ට පටන් ගන්න. පාන්දර 5:30ට ගෙදර ඉඳලා මට වැඩට එන්න බෑ. මොකද මගේ ගෙවල් නිට්ටඹුවේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ තමයි ඒ කාලේ මගේ ලක්හඬ ගුවන්විදුලිය තිබුණේ. ඉතින් ගුවන්විදුලි සංස්ථාවට එන්න බෑ, උදේ 5:00 වෙනවා. එතකොට මම මගේ ඥාතියෙක්ගේ ගෙදරක නැන්ද කෙනෙක්ගේ ගෙදරක නැවතිලා තමයි එන්නේ. ඒ එන හැම දවසකම මේ මුල් කාලයේදී මට හරියට හිතට දැනුණු දෙයක් තමයි මම මගේ අම්මගෙන් සහ පවුලේ අයගෙන් ඈත් වෙලා ඉන්නේ කියන හැඟීම. එතකොට මගේ තාත්තා මිය ගිහිල්ලා මල්ලි හිටියා, අම්මා හිටියා ගෙදර. නමුත් අම්මාගේ එක්ක තිබ්බ බැඳීම නැති වෙලා තමයි මං ගෙදරින් එන්නේ. මහා පාන්දරක අපිව ගන්නෙ සමහර වෙලාවට 5:00 තියෙන වැඩේට 3:00 රියදුර ආවිල්ලා තමයි අපිට හෝන් කරන්න එන්නේ කියලා. මොකද තව බොහෝ දෙනෙක් අරගෙන එන්නේ ගුවන්විදුලි මැදිරියට. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයක් හැටියට තමයි එන්නේ. එතකොට මට කියන්න ඕන වුණා හැමදාම මේ අපේ අම්මා මාව ඒ කාලේ අහගෙන ඉන්නවා ගුවන්විදුලියෙන්. වෙන කාටවත් නැති chance එකක් අම්මට තියෙනවා, වෙන දරුවෙකුට නැති එකක්. මියා වැඩට ගියාද වැඩ කරනවද හොඳින්ද කියලා දැනගන්න අම්මට පුළුවන්කම තියෙන්නේ එක දෙයකින්. ඒ තමයි එකක් මගේ හඬ. අම්මා දන්න ඕන මං ඇවිල්ලා බුදසනක් කියලා වැඩ පටන් ගන්නකොට ඇවිල්ලා තමයි කියලා. අනිත් එක තමා මම අම්මට හැමදාම ආදරේ කියපු, අම්මා ගැන හිතනවායි කියපු සින්දුවක් තියෙනවා. ඉතින් මේ සින්දුව දානකොට මට වෙලාවකට හිතෙනවා මගේ අම්මා හෙදියක්. අම්මා අහගෙන නැතුව ඇති, අම්මා වැඩට ගිහිල්ලා ඇති. මොකද අම්මටත් රාත්‍රී මුර සේවා තියෙනවා, පාන්දර යන්න වෙනවා, එහෙම අහගෙන නැතුව ඇති කියලා. ඉතින් ඒ කාලේ මම නිතරම තෝරගත්ත ගීතයක් තමයි මේ ගීතේ. මගේ ආයතන ප්‍රධානීව මට කියනවා මේ උයාගේ දවසේ විතරක් මේ ගීතේ හැමදාම යනවා. මේක කරන්න බෑනේ, මේ එකම ගීතයක් ගුවන්විදුලි මාධ්‍යයක ඉන්න බොහෝ දෙනෙක් දන්නවා. එකම ගීතය එක දවසක එකම වෙලාවෙදි දිගින් දිගට ප්‍රචාරය කරන්න බෑ. ඉතින් ඔවුන් කියනවා මේක වැඩේ කරන්න බෑ, ඔයා හැමදාම මේ සින්දුව තෝරනවා කියලා. එතකොට මම මගේ ඒ කාලේ මාධ්‍ය ප්‍රධානිය වෙලා හිටපු අශෝක තිලකරත්න මහත්මයාට කිව්වා, සර් මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේ ගීතේ මං තෝරගන්නේ අපේ අම්මා වෙනුවෙන්. අපේ අම්මත් හැමදාම මේ සින්දුව අහලා තමයි වැඩට යන්නේ. ඉතින් ඒක නිසා සර්ට පුළුවන්කමක් තියෙනවා නම් මං ඉන්න දවසට විතරක් මේක අහන්න දෙන්න කියලා. එතකොට ඕ විනා වෙලා ඒක ඉතින් අයිසි අම්මා ගැන කියවෙන කොච්චර සින්දු තියනවද, මේක මොකට තෝරගන්නේ, තව ඕන තරම් තියනවා කියලා මං කියවුණාට සර් මට මේකම තමයි ඕනේ කියලා. ඉතින් පස්සේ කාලෙක මං අම්මෙන් ඇහුවාම, අම්මා ඔයා ඒ සින්දුව අහන්න ඔයාට පුළුවන්කම ලැබුණාද කියලා. අම්මා දීපු උත්තරේ තමයි ඔයා හැමදාම ඒ සින්දුව ගහනවද කියලා අහගෙන ඉඳලා තමයි මං වැඩට යන්නේ කියලා. ඉතින් මට අදටත් මේ ගීතය කොහේදී ඇහුණත් මම ගෙදරින් ඈත් වෙලා බොහොම දුරකට වෙලා ඒත් අම්මට මම ආදරෙයි කියලා කියන්න තෝරගත්ත ඒ අහිංසක ක්‍රමයක්, අපි දෙන්නා අතර තිබුණු බැඳීමත්, ගුවන්විදුලි තරංගෝස්සේ අපි දෙන්නා හමුවීමත් සදාතනිකව මට මතක් වෙන ගීතය තමයි මං අද දවසේ 10 වෙනි ගීතය හැටියට මුලින්ම තෝරගන්නේ.

0: ගීතයයි. අද සුඳුරු මුණ කැසීම ප්‍රවීණ වාදිනී මයුරිලීනගේ.
1: දස්නම්සේ 96 නොවැම්බර් මාසේ 15 වෙනිදා තමයි හාහාපුරා කියලා මම ගුවන්විදුලි මාධ්‍යයෙන් නිවේදකයෙක් හැටියට මුලින්ම කතා කරන දවස සහ වෙලාව. වෙලාව හවස 3යි. මෙතනදී අපිට අර දැන් නම් බොහෝ නිවේදකයෝ මේක පාවිච්චි කරන්නේ මේ DJ ලට තියෙනවා. ඒගොල්ලෝ කම්පියුටර් එක හරහාම තමයි ගීත තෝරන්නේ. හැබැයි අපිට ඒ කාලේ තිබුණ ෂෙඩියුල් එකක්. මේ ෂෙඩියුල් එකෙන් පිට සින්දු ගන්න බෑ. ෂෙඩියුල් එකේ මම තෝරපු ගීතම තමයි තියෙන්නේ. එතකොට මට පුළුවන් මං කැමති දෙයක් ඒ ගීතවලට කියන්න. ඉතින් හාහාපුරා කියලා මේ හවස 3ට 1996 නොවැම්බර් 15 වෙනිදා මම තෝරගෙන ඉන්නවා ගීතයක් ප්‍රචාරය කරන්න. මිලන මලවර්ච මාත්මයාගේ ගීතයක්. ඒතර දැන් මගේ මංගල ඇමතුමන නිවේදකේ කිසෙල්ලාම තමන්ගේ ජීවිතය කතා කරන මොහොතේදී ප්‍රචාරය වෙන ගීතය තමයි මේ ගීතය. නමුත් මට අන්තිම තප්පර කීපෙදී හිතෙනවා මේ ගීතය මේ වැඩේට සුදුසු නෑ. කියන්නේ මේකේ කිසි බරක් නෑ, මේකට මට කියන්න දෙයක් නෑ වගේ හැඟීමක් ඇවිල්ලා මම තප්පරයකින් ක්ෂණයකින් සින්දුව වෙනස් කරනවා. එතකොට මගේ ඉස්සරහා ඉන්න අර සහායකෙක් ඉන්නවනේ, අපිට ඉන්න ඔපරේෂන් ඇසිස්ටන්ට් කෙනෙක්. ඔහු බයටපත් වෙලා ඔලුවේ අත ගහ ගන්නවා. දැන් මේ පළවෙනි මංගල ඇමතුම තමයි කරන්න යන්නේ මේ මිනිස්සයා. ඉස්සෙල්ලම රේඩියෝ එකකින් කතා කරන්න යන වෙලේ මෙයා මොකද්ද මේ කරන්න යන විකාරය, මෙයා සින්දුව වෙනස් කරන්න යනවා කියලා ඔහු ඔලුවේ අත ගහ ගන්නවා. මට පේනවා මං කියන කමා නැහැ, මම මේක තමයි ගන්නෙ. එතකොට ඔහු අහනවා ෂුවර්ද, වඩ කන්ෆිඩන්ස් එනවාද? මං කියනවා ඔව් කියලා. දැන් එහා පැත්තේ ඔක්කොම මගේ මාධ්‍ය ප්‍රධානීන් අහගෙන ඉන්නවා. මොකද ඔවුන් හැම නිවේදකෙක්ම ඒ කාලේ මොනිටර් කරනවා. අනික ගුවන්විදුලි නාලිකාව පටන් ගන්න පළවෙනි දවසේ කොහොමත් ඉතින් අපේ ප්‍රධානීන් මේක අහනවනේ.

0: ඊට පස්සේ මම තෝරගන්නේ මේ ගීතේ. මේ ගීතේ තෝරගන්න මට විශේෂ හේතුවක් තිබුණා. මේක තමයි චිත්‍රපට ශාලාවක මම බලපු පළවෙනි චිත්‍රපටය, ගංගාධර චිත්‍රපටය. ඒ වගේම තමයි මට මේ චිත්‍රපටයේ නිර්මලාගේ චරිතය නිරූපණය කළේ වසන්ති චතුරානි මාත්මිය. අය මගේ පාසලේ අධ්‍යාපනය ලැබුවේ. ඇගෙත් පළවෙනි චිත්‍රපටය බවට පත් වෙන්නේ මේ චිත්‍රපටය. ඒ වගේම මේ චිත්‍රපටයේ තියෙනවා හරි දුක්බර කතාවක්. ඒ කියන්නේ ගැහැණු ළමයෙකුට තමන්ගේ ජීවිතේ තමන් අභිමත තීරණ ගන්න බැරි වුණාම වෙන ඛේදවාචකය මේ ගීතේ තියෙනවා. ඇය විවාහ වෙනවා. විවාහ වෙන්නේ තමන් ආදරය කරපු රංජිත් අයියා එක්ක නෙමෙයි. ඇයි විවාහ වෙන්නේ වෙනත් විදේශිකයෙක් එක්ක? පස්සේ මේ විදේශිකයා විවාහකයෙක් බව ඇය දැනගන්නවා. එතකොට ඇයට පිස්සු හැදෙනවා. ඇය අන්තිමට අංගොඩ මානසික රෝහලේ ඉන්නේ. ඇයට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා විජය කුමාරතුංග. ඇය හිතනවා මේ ඇගේ පරණ පෙම්වතා තමා මේ වෛද්‍යවරයා හැටියට ඉන්නේ කියලා. ඇගේ ජීවිතය එච්චර විනාශයකටපත් වෙනවා. ඇය අන්තිමට සිය දිවි නහ ගන්නවා. ගංගායිනට ගිහිල්ලා ඇය දිවි නහගත්තද කියලා තෑ දැන් ඇය ගඟට පනිනවා. මේක ඉතාම ඛේදනීය නිර්මාණයක් හැටියට මගේ පුංචි කාලෙදිම මගේ හදවතේ තිබ්බ චිත්‍රපටයක්. ඒ වගේම ගීතයක් මටත් මගේ ජීවිතේ විශේෂත්වයක් තිබ්බ ගීතයක්. මේ ගීතේ කොතනකවත් අර මම කියන කම්පිත දෙය නැහැ. නමුත් මේ ගීතය ඇහෙනකොට මට කම්පනයක් නැතුව හිතේ රිදීමක් නැතුව මේ ගීතය අහන්නට බෑ. ඉතින් ඔබටත් ආරාධනා කරනවා විජය කුමාරතුංගයන් ගැන මේ ගීතය අහන්න.
1: අංක

0: Siata. Red eye eye. Kid eye eye. අද සොඳුරු මුණ ගැසීම ප්‍රවීණ මාධ්‍යවේදිනී මයුරිලීනගේ
1: ලක්කඩ ගුවන්විදුලිය මගේ ජීවිතයේ තීරණාත්මක දේවල් සෑහෙන සිද්ධ කරපු තැනක්. කොටින්ම කියනවා නම් මගේ විවාහය සිද්ධ වෙන්නෙත් ලක්කඩ ගුවන්විදුලියේදී. ඉතින් සාමාන්‍යයෙන් ගුවන්විදුලි නිවේදකයෙකුට තමන්ගේ ඉස්සරහා ඉන්න කෙනා තමයි වැදගත්ම සහ පළවෙනි ශ්‍රාවකයා බවට පත් වෙන්නේ. ඉතින් මගේ ඒ කාලේ මිත්‍රයෙක් හිටියා. ඔහුගේ නම තුසිත. ඉතින් අපි දෙන්න තමයි ගොඩාක් වෙලාවට රාත්‍රී සේවා මුරවලට එකට වැඩ කරන්න එහෙම වැටෙන්නේ. ඉතින් මෙයා මම කියන දේ ගොඩක් වෙලාවට කරනවා හරි අඩුයි. ඉතින් මම ලස්සන්ට ලෑස්ති වෙලා වැඩසටහනකට ගිහිල්ලා එහෙම හරි හැඟීම් බර ගීතයක් එහෙම ඉදිරිපත් කරන්න හදනකොට මෙයා ගහන්නේ මම බොහොම බය වුණා, මගේ පණ එපා වුණා, රෑ 12කට හොල්මනකට මාව බය වුණා වගේ සින්දු තමයි මෙයා ගහන්නේ. ඉතින් මම මෙයාට විරුද්ධව පළවෙනි ලොග් සටහන ලියනවා. මෙයාත් එක්ක මට වැඩ කරන්න බෑ. මොකද මෙයා මං කියන දේ කරන්නේ නැහැ. සාමාන්‍ය නිවේදකයා කියන දේ කරන්න ඕනේ. එහෙම නෙවෙයි නම් ඒකට නිවේදකයාට ඒ සම්බන්ධයෙන් අහන්නත් අයිතියක් තියෙනවා. ඉතින් මගේ මාධ්‍ය ප්‍රධානීන් වන අශෝක තිලකරත් මහත්මයා, චන්දන් තිලකරත් මහත්මයා හෝ මොකද්ද මේ ප්‍රශ්නේ? දැන් මෙයාත් එක මොකද මේ හැමදාම රණ්ඩු වෙන්නේ? මං කොහොමද මෙයාත් එක වැඩ කරන්න බෑ? මෙයා මං කියන දේ නෙමෙයි කරන්න කියලා. පස්සේ කාලයක් ගිහිල්ලා අපි ඊටාම සමීප මිත්‍රයෝ බවට පත් වුණා. ඊට ටික කාලයක් යනකොට මට හිතෙනවා මේ ඔහු කිසියම් විශේෂත්වයකින් තමයි මාත් එක්ක මේ මිත්‍ර සම්බන්ධතාවය ඇතුලේ වැඩ කරන්න කියලා. ඉතින් නමුත් මං මේක ඔහුගෙන් කෙලින්ම අහන්නේ නෑ. මට ජීවිතයේ වෙන ඕනෑම ප්‍රශ්නයකදී මිත්‍රයෙක් හැටියට ඔහු ඉන්නවා, ඔහු එනවා, යනවා එනවා. මෙහෙම ගිහිල්ලා එක දවසකදී දැන් සාමාන්‍යයෙන් ඔබ ගුවන්විදුලි මැදිරියක් දැකලා තියෙනවා නම් ගුවන්විදුලි මැදිරියේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව නම් තාමත් තියෙනවා වීදුරුවක් තියෙනවා. වීදුරුවෙන් එහා පැත්තේ නිවේදකයා ඉන්නේ. මෙහා පැත්තේ තමයි අර පරිපාලකවරයා, එහෙම නැත්නම් අර කන්ට්‍රෝලර් ඉන්නේ. ඉතින් එක දවසක් ඔහු තෝරගත්තා. මම සමනේ ඔහු එහෙම ගීත තෝරගන්නේ නැහැ. මගේ ෂෙඩියුල් එකේ තියෙන සින්දු තෝරගත්තට ඒ වගේ ගීතයක් ජීවිතේට තෝරගනී කියලා මම හිතුවේ නැහැ. ආසින් පොළොවට චිත්‍රපටයේ ලස්සන ගීතයක් තෝරගත්තේ. මේ ගීතය යනකොට මට පේනවා ඔහුගේ ඇස්වල තියෙන සැබෑ හැඟීම මොකක්ද කියලා. ඒක නිකන් මිත්‍රත්වයට එහා ගිය හැඟීමක් බව මට වැටහුණු පළවෙනි වතාවට වැටහුණු ගීතය තමයි මේ ගීතය. ඉතින් ආසින් පොළොවට වගේ වැඩක් මටත් එදා ඒ ගීතේ අහලා ඉවරුණාට පස්සේ සිද්ධ වුණා. පස්සේ ඒ මගේ සමීප මිත්‍රයත් එක්ක මම විවාහ වුණා. ඔහු තමයි අද මගේ සැමියා. ඉතින් ඇත්තටම මේ ගීතය කොහේ කොහොම ඇහුණත් මට ඒ සුන්දර අතීතය මතක් වෙනවා. අපි ගීත නිසා ගීත අපේ ආත්මයට වෙලා, ගීත ආත්මය කරගෙන ගීත වලින් අපේ ආත්මය හැඩ කරගත්ත මිනිස්සු. ඉතින් ඒක නිසා මේ ගීත අපේ ජීවිත වලින් සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒවත් එක්ක බැඳිච්ච ජීවිතයක් තමයි අපිට එදා සිට අද දක්වාම තිබුණේ. මට ඒක මතක් වෙනවා මේ ගීතය ඇහෙනකොට. අංක

0: ගීතායයි. අද සුඳරමුණ කැසීම ප්‍රවීණ මාධ්‍යවේදිනි මයුරිලීනගේ.
1: සාමාන්‍යයෙන් අපි ආදරය ගැන හිතද්දී හිතන දේ තමයි අනික් කෙනාගෙන් අපිට මොනවා හරි දෙයක් සම්බන්ධතාවයකදී ලැබෙන්න ඕනි. අපි දෙනවා වගේම අපිටත් දෙයක් ලැබෙන්න ඕනි. කිසිම දෙයක් පෙරලා ලැබෙන්නේ නැති තැනක බැඳීමක් ඇති වෙන්නේ නැහැ. පිරිමියෙක්ගෙන් අපි රැකවරණය ආදරය සෙනෙහස බලාපොරොත්තු වෙනවා. පිරිමියෙක් අපිට පෙරලා දයාව කරුණාව මොනවා හෝ ඒ වගේ දේවල් දෙන ඒ මත තමයි සම්බන්ධයක් කියන්නේ. එතකොට දැන් අද කාලේ වගේ නම් කෙනෙක්ගේ අතින්වත් ඇල්ලන්නේ නැතුව සම්බන්ධතාවයක් පවතින්නේ නැහැ. ආධ්‍යාත්මික සම්බන්ධතා කියන ඒවා අද කාලේ වෙනකොට නිකන් අපි කිව්වොත් එහෙම කට්ටිය හිනා වෙන්න පුළුවන්. එහෙම ඒවත් තියනවාද? අපිට නම් එහෙම ආදරය කරන්න බෑ කියලා. මට මතක් වෙනවා මගේ ජීවිතේ සම්බන්ධයෙන් එහෙම පුදුමාකාර සිදුවීමක්. එක්තරා කාලයකදී එක්තරා පුද්ගලෙක් මට තේරෙනවා ඔහු ඉතාම ගැඹුරු සහ ආධ්‍යාත්මික හැඟීමකින් මං ගැන ඉන්නවා කියලා. නමුත් මේකට ප්‍රතිචාර දක්වන්න පුළුවන් තැනක නෙවෙයි මං ඒ මොහොතේ ඉන්නේ. ඉතින් මට ඒකට ප්‍රතිචාර දක්වන්න බැහැ. නමුත් මම මේ හැඟීම දන්නවා. ඉතින් ඔහුගේ අපි අරගෙන බලුවොත් අර පුද්ගලයාගේ අපි කැපැසිටි එක කියලා අරගෙන බලුවොත් එහෙම ඔහු විශාල ආර්ථික සමාජීය දේශපාලන භූමිකාවක ඉන්න කෙනෙක්. එතකොට මේ ඔහුට කෙලින්ම මේක කියන්න බැරි වුණාට මට වැටහෙනවා හැම දෙයක් තියෙනවා කියලා. මටත් මේක පාලනය කරලා තියන්න පුළුවන් කමකුත් නැහැ. ඔහු සහ මම රාජකාරී කටයුතු කරන හැම අවස්ථාවකදීම මට තේරෙනවා ඔහු කිසිදු හානියක් මට සිදුවෙන්න නොදෙමින් ඔහුගේ හැඟීම තියාගෙන ඉන්නවා. මම මේක මේ ගීතය තෝරා ගැනීමට හේතුවත් ඔහුට කරන ගෞරවයක් ලෙස. මොකද අද කාලේ එහෙම ප්‍රේමයක් පවතින්නේ නැහැ කියන එක මම 100%ක් දන්නවා. එහෙම ගෞරවයකින් තවත් කෙනෙක් වෙත ඉඳලා කිසිදු හානියක් නොකර කෙනෙක්ගෙන් නික්මිලා යන්න බෑ කියලත් මම දන්නවා. මේක මේ පාසල් වියේ ප්‍රේමයක් ගැන නෙවෙයි මම කියන්නේ. පාසල් වියේනේ සාමාන්‍යයෙන් එහෙම ප්‍රේම සම්බන්ධතා තියෙන්නේ. නමුත් මේ සම්බන්ධතාවයේදී කොතනකදීවත් ඔහු කෙලින්ම කියලා නැහැ මට ආදරය කරනවායි කියන එක. මම කෙලින්ම අහලත් නැහැ ඔබ මට ආදරය කරනවාද කියන එක. ඔහු උත්සාහ කරලත් නැහැ ඔය අහවල් තැන්ට එන්න, අහවල් තැන්දී අපි හම්බෙලා මේක කතා කරමු, අපි මේක දිගින් දිගට අරගෙන යමු කියලා. එහෙම නොවන සම්බන්ධතා ලෝකේ තියෙනවා. ඒවාට මිනිස්සු හැටියට අපිට ගෞරව කරන්න පුළුවන් කියන කාරණේ මම ඉගෙන ගත්තේ ඔහු තුළ තිබුණු මේ දයාර්ධභාවය නිසා. ඒ දයාර්ධභාවයට, කාරුණික භාවයට, ඒ විනයට, ඒ ආත්ම සංයමයට මට කවදාවත් ඔහුට ස්තුති කරන්න බැරි වුණා. නමුත් දැන් මම ඔබට කියනවා ඔබට ස්තුතියි. ගැහැණියකගේ ජීවිතය හුදු අවුලක් වියවුලක් නොකර ආදරය කළ හැකි පිරිමින් මෙලව සිටින බව ඔබ මට කියලා දුන්නා. ඒ වෙනුවෙන් ඔබට ගෞරවයෙන්.

0: ගීතයයි. අද සුඳුර මුණ කැසීම ප්‍රවීණ වාදිවේදිනී මයුරි ලීනගේ.
1: අපේ ජීවිතවල හම්බෙන බොහෝ අය අද කොහේ ඉන්නවද කියන්නේ අපි දන්නේ නැහැ. දැන් අර මම කලින් තෝරගත්ත ගීතයත් එක්කම මට මේක මතක් වෙනවා. මම ඊට පස්සේ හොයලත් නෑ ඔහු කොහෙද ඉන්නේ කියලා, ඔහු හොයලත් නෑ මම කොහෙද ඉන්නේ කියලා. නමුත් අපි දන්නවා අපි කොහේ හරි ඉන්නවා කියලා. කවුරුන් හෝ ඔබට කතා කරලා කියන්නේ නෑනේ, දැන් ඔබේ පැරණි ප්‍රේමයක් ඔබට කතා කරලා එම්ටිසම කියන්නේ නෑනේ, මේ මම මෙතන ඉන්නවා, මම මේ අහවල් තැන ඉන්නවා, ඔයාට මම මතකයිද එහෙම කියලා අපි කියන්නේ නෑනේ. හැබැයි අපි දන්නවා එහෙම කෙනෙක් ඉන්නවා, එහෙම කෙනෙක් හිටියා.

ඉක්කෙනා අද කොහොම හිටියත් එයාට ජීවිතේ යම් දවසකදී මා පිළිබඳව වන මතක පරිච්ඡේදයක් ඇති කොතනක හෝ කියලා. අපි ඒක දන්නවා. අපි ඒක අහන්න යන්නේ නැහැ. අපි ඒක කියන්න යන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ කොතන හිටියම මොකද? සිටින බව මම දන්නවා. ඔයා කොතන හිටියත් මට කමක් නැහැ. ඔයා එතන ඉන්න බව මම දන්නවා. ඒක තමයි වැදගත්ම දේ. අපි හිතන්නේ නැහැ. අපි කියන්නේ නැහැ. මම ඔයා ගැන හිතනවා කියලා. ඒ වුණාට ඒ කොහේ හෝ ඉන්න කෙනා දන්නවා. ඔයා කොතනක හෝ ඔහු ගැන ඇය ගැන ඒ දාර්ද හැඟීමෙන් හිතමින් ඉන්නවා ඇති. පැය 24ම මේ මම ඔයා ගැන හිතමින් ඉන්නේ නැහැ. නමුත් හමු වුණු මොහොතකදී අපිට දැනෙනවා ඔබ ඉන්න වගේ මම දන්නවා කියලා. ඉතින් ඇත්තටම සමහර කතා එම අපි හිතන විදිහටම එන්ඩ් එක ලැබෙන්නේ නැහැ, හැපි එන්ඩින් වෙන්නේ නැහැ. නමුත් කොච්චර ලස්සන හැඟීමක්ද අවුරුදු ගානකට පස්සේ ඔබට හම්බ වෙන කෙනෙක් ඔබ ගැන හිතපු කෙනෙක් වෙන්න පුළුවන්, ඒක කියපු නැති කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම හම්බුනහම ඇති වෙන හැඟීම. මට අර කලින් කියපු මම මුණදුන්නු සිද්ධියේ ඉන්න පුද්ගලයා හම්බෙන්න එක්තරා ස්ථානයකදී හම්බ වෙනවා. අන්න එදා ඒ මොහොතේදී මම දකිනවා ඔහුගේ නෙත්වල තියෙනවා නුඹ කොතන හිටියම මොකද? ඒ කියන්නේ ඔහු කියන්නේ මේ ඒ ගීතයේ ගීපද මට මතක් වෙන්නේ. නුඹ කොතන හිටියම මොකද? මට මොකද? නුඹ ඉන්න බව මම දන්නවා. ඔයා ලෝකෙ කොහේ හරි හොඳින් හිටපු බව, ඉන්න බව මම දන්නවා. ඒක හරීම ප්‍රේමයට වඩා ගැඹුරු හැඟීමක්. අංක 6 මල්

0: ගීතායයි. අද සුඳරමුණ කැසීම ප්‍රවීණ මාධ්‍යවේදිනි මයුරිලීනගේ.
1: වයස අවුරුදු 22 23 විතර වගේ මගේ ඉතාමත් තරුණ කාලෙදී මට අවස්ථාවක් ලැබෙනවා මගේ මාධ්‍ය ආයතනය හරහා එක්සත් රාජධානියට යන්න. මේක තමයි මම විදේශයක කරපු පළවෙනි සංචාරය. අපි එහි තිබෙන අවුරුදු උත්සවයක ආවරණ කටයුතු කරන්න තමයි යන්නේ. එහරහා තවත් බොහෝ තැන් බලන්න අපි යනවා. ඉතින් මේ සංචාරයේදී මම එතකොට විවාහ වෙලත් නැහැ, පොඩි එක්කෙනෙක්. එතකොට අපේ මාධ්‍ය කණ්ඩායමේ ගිය එකම ගෑනු ළමයා මම. ඉතින් මගේ මාධ්‍ය ආයතනයේ ප්‍රධානියා නිවුටන් නුරත් මහත්මයා කියනවා මේ ළමයා පරිස්සම් කරලා ගේන්න ඕනේ, ඔක්කොමල්ල මේ ළමයා දිහා බලාගෙන ඉන්න ඕනේ කියලා. එතුම උදේ හවස මට කෝලුත් ගන්නවා ලන්ඩන් වලට. මොකද උනේ, අද මොකද කරේ, වැඩේ හරියට කරාද, කොහෙද ඉන්නේ කියලා අහන. දැන් මගේ පියා වගේ තමයි එතුම. ඇත්තට මම මතක් කරන්න ඕනේ මේ ගමනේදී මට පියෙක් වගේ අදටත් ඉන්න, එහෙම දැනුණු, එහෙම ඇත්තටම බලපු කෙනෙක් නිවුටන් නුරත් මහත්මයා. ඉතින් එතුම මට එහෙම කතා කරනවා. ඉතින් දැන් මේක මේ වෙන රටකනේ අපි නැවතිලා ඉන්නේ. එතකොට මගේ මාධ්‍ය කණ්ඩායමේ ඔක්කොම පිරිමි සහෝදරයෝ වගේ වුණ මට. නමුත් ඔවුන් එක්ක නෙමෙයි මම නැවතිලා ඉන්නේ. මම ඉන්නේ වෙනත් වෛද්‍යවරියකගේ ගෙදර. එතුමිය තමයි මට නවා තැන් දෙන්නේ. ඉතින් එතකොට අපිව ගෙන්නපු ශ්‍රී ලාංකික සංගමය මගින් එක්තරා මේ තරුණයෙක්ව යොදලා තියෙනවා. මේ ඔහු තමයි අපි ඔට ප්‍රවාහන පාසුකම් දෙන්නේ. විශේෂයෙන් මං ඒ අදාළ ස්ථානවලට අරගෙන යාම කරන්නේ මේ තරුණයා. ඔහු හැමදාම සුපුරුදු විදිහට එනවා. ඔහුට නවීන රථයක් තියෙනවා. ඔහු ව්‍යාපාරික කටයුතු කරන්නේ ලන්ඩන් වල. ඔහු ඇවිල්ලා අදාළ ස්ථානෙට මාව අරන් යනවා. බොහොම සුහදව විනීතව හැසිරෙන හොඳ තරුණෙක්, හොඳ මිත්‍රයෙක් වුණා ඔහු මට ඒ සංචාරය පුරාම. ඉතින් අපි යන්නේ බොහෝ වෙලාවට මම හිටපු ගෙදර ඉඳලා තේම්ස් නදිය හරහා තමයි, තේම්ස් නදිය අයිනෙන් තමයි අපි යන්නේ. ඉතින් එක දවසක් මම මගේ උත්සවයකට, මාධ්‍ය උත්සවයකට යන්න මම මේ සිංහල උඩරට උසරියකින් සැරසිලා නිවේදන කටයුතු කරන්න ඇවිල්ලා ඉන්නකොට මේ තරුණයා ඇවිල්ලා දැන් අපි අර සුපුරුදු විදිහටම තේම්ස් නදිය හරහා නෙමෙයි, තේම්ස් නදිය අසලින් අපි යනවා ප්‍රධාන පාර යනකොට. ඔහු මට කිව්වා මේ මම වාහනේ නැවතුර පොඩක් කමක් නැද්ද කියලා. මම හිතුවා ඔහු දුම් බොන්න වෙන්නේ නැති, ඔහු සමහරලාට එහෙම නවත්තලා දුම් බොනවා. ඊට පස්සේ මම කිව්වා කමක් නැහැ කියලා. ඊට පස්සේ ඔහු නවත්තලා දැන් අද කාලේ වගේ නවීන දුරකථන නැහැ, ජංගම දුරකථන තිබුණාට මෙච්චර නවීන නැහැ. ඊට පස්සේ ඔහු දුරකථනය අරගෙන මට කිව්වා ඔයාට පුළුවන්ද ඔය තේම්ස් ගඟ දිහා ඔහොම බැහැලා පොඩ්ඩක් බලාගෙන ඉන්න, මට ආසයි වාගේ ෆොටෝ එකක් ගන්න, කමක් නැද්ද කියලා. දැන් මගේ හිතට යම් කිසි චකිතයක් දැන්නත් මගේ කමක් නැහැ. ඉතින් මේක මේ මොකක් හරි මිත්‍රයෙක් හැටියට වෙන්න පුළුවන්, එහෙම කමක් නැහැ කියලා මං ඔට 4 රුපියල් ගන්න දුන්නා. 4 රුපියල් ගත්තා. ඊපස් දැන් අපි අර ඔක්කොම වැඩ ටික ඉවර කරලා සමුගෙන එන මොහොතේදී මම ස්තුතියි කියලා කියන්න, තැන්ක් යූ කියලා කියන්න මේ තරුණයාව හෙව්වත් මට ඔහු හමුවුන් නැහැ. ඉතින් අර ලංකාවේ බොහෝ දෙනෙක් අපිත් එක්ක වැඩ කරනවා, උන් දුර බැහැර පළාත්වල වැඩ කරන්නේ, ලන්ඩන් නුවරට දුර බැහැර පළාත්වල ඉන්නේ. ඒ නිසා උන් හැමෝටම අපිට අයිබෝන් කියන්නේ ඉන්න බෑ. ඉතින් මං හිතුවා ඔහුටත් එහෙම වෙලා වෙන්නේ නැති කියලා. හීත්‍රෝ ගුවන්තොටුපළේ තමයි අපි පිටත් වෙන්න පරයන්තේ, මගේ පරයන්තේ රැඳිලා ඉන්නකොට ඉතාම වේගෙන් මගේ ඉස්සරහට තරුණයෙක් එනවා. බැලුවාම මේ තරුණයා ඊපස්සේ ඔහු ඇවිල්ලා කිව්වා මම ෆ්ලයිට් එකේ යයි කියලා බයට මම මෙච්චර දුරක් ඩ්‍රයිව් කරගෙන ඉක්මනින් ආවා. ඒ ආවේ වාව මුණ ගැහෙන්න මට යම් කිසි කතාවක් තියෙනවා. ඒ කතාව මට කියන්න බැරි වුණා. ඒක කියන්න ඕනි කියලා හිතුණා ඔයා සමුගන්න ඉස්සෙල්ලා කියන්න යාවි කියලා. මම මොකද්ද කියලා. එතකොට ඔහු කිව්වේ හරිම සංවේදී කතාවක්. වසර ගණනාවක් ඔහු ලාංකික තරුණියක් සමගින් ප්‍රේමයෙන් ඉඳලා මේ තරුණියගේ අර දේශීය කමට, සිංහල කමට තමයි ඔහු ඇත්තටම ආදරය කරලා තියෙන්නේ. නමුත් එක්සත් රාජධානියට ආවට පස්සේ මේ තරුණිය වෙනස් වෙනවා. ඇය කොණ්ඩේ කෙටි වෙන්න කපාගෙන, ඇය බටහිර පන්නයට ගියාට පස්සේ මේ තරුණයාට තවදුරටත් ඇයත් එක්ක සම්බන්ධතාවය හරහා යන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. ඔහුත් ඒ රටේ හිටියා වුණාට මොකක් හරි ඉතින් ඔහු කැමති විදිහක් වෙන්න ඇතිනේ. ඊපස්සේ මේ සම්බන්ධතාවය බිඳෙනවා. ඉතින් ඔහු කියනවා එදා ඔයා අර තේම්ස් නදිය ඉස්සරහා අර ඔසරියක් ඇඳගෙන ඉන්නවා දැක්කහම මට ඇත්තටම ඇයව සිහිපත් වුණා. ඇයටයි මටයි කොච්චර ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්කම තිබුණාද කියලා මට හිතුණා. ඉතින් මට ඒ කතාව කියන්න බැරි වුණා. ඒක නිසා මම ඒ කතාව කියන්න තමයි අද මේ මොහොතේ වාව හොයාගෙන ආවි කියලා. ඒත් මට හිතුණා ඔහු තුල නොකියූ කතාවකුත් ඒ මොහොතේ තිබුණාද කියලා මට හිතුණා. එහෙම භාවකුත් පෙවුණා. නමුත් මං ඔහුගෙන් ඒ පිළිබඳව අහන්න කියන්නේ ජීවිතේ කවදාවත් ඉන්පසුව අපි එකිනෙකා දැක්කෙත් නැහැ, හමුුනෙත් නැහැ, දන්නෙත් නැහැ. මේ තරුණයා කොහේ ඉන්නවද, ඔහු විවාහ වෙලා ඇති, මේ වෙනකොට දූ දරුවෝ ලබලා ඇති, හොඳ ජීවිතයක් ගත කරනවා ඇති කියලා මම විශ්වාස කරනවා. නමුත් මට හිතෙනවා මේ ගීතය අහන හැම මොහොතකම ඔබ කොහේ හරි ඇති කියලා. තුටින්නම් මට ඒ ඇති.

0: සියත දෙවයින පුරා රැදායයි කීතායයි අද සුදුරමුණ කිසීම ප්‍රවීණ මාධ්‍යවේදිනි මයුරලීනගේ
1: ඉතිං රෑදායයි ගීතහයයි එක්ක මේ විදියට ගුවන් විදුලි මැදිරියක රාත්‍රියේ තනිවෙලා ඉන්නකොට මට හිතෙනවා ජීවිතයේ අපිට සමාව දෙන්න පුළුවන් මිනිස්සු ඉන්නවනේ. දැන් සාමාන්‍යයෙන් මගේ වයසට වගේ එනකොට යම්කිසි පරිණත වයසක් එනකොට අපි ජීවිතේ මිනිස්සු අපිට කරපු බොහෝ වැරදිවලට අපි සමාව දීලා ඉවරයි. හැබැයි මගේ හිතේ තියෙනවා එක්තරා සිදුවීමක් මගේ සිදුවීමට මුල් වෙච්ච පුද්ගලයාට කවදාවත් සමාවක් දෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මම ඔහුත් එක්ක කිසිදු වෛරයක්වත් තරහක්වත් මොකක් හරි මේ දිගින් දිගට මේ කෝන්තරේ අරගෙන යන්න ඕනි කියලාවත් එමු දැක්න මම බොහොම අවංකව මේ කතාව කරන්නේ. සමහරලාට මට ඇවිල්ලා ඔබට මේ ඔබ මං කැමති සින්දු ටික කියලා බොරු සින්දු ටිකක් හොයාගෙන ඒකට බොරු හේතු කියලා යන්න පුළුවන්. මං හිතනවා ඒුණාට මගේ රසිකයාට සෞහෘදයට ඒකෙන් සාධාරණයක් වෙන්නේ නැහැ. මං ඇත්තටම විඳපු හැඟීම් කියන එක තමයි ඔබට කරන සාධාරණ ගෞරවය කියලා. ඉතින් මේ තෝරගත්ත ගීතය ගැන කියනවා නම් මේ ගීතේ තියෙනවා මේ ගීතය එම වසරේ ජනාධිපති සම්මාන දිනාගත්ත ගීතයක් විශාන්ත ගුණදාස කපුගේ ගායනා කරන්නේ එක්ටම්ගේ චිත්‍රපටයේ. මේ චිත්‍රපටයේ රවීන්ද්‍ර රන්දේනිය සහ මාලනී ෆොන්සේක ප්‍රධාන චරිත නිරූපණය කරේ. රවීන්ද්‍ර රන්දේනිය වෘත්තියෙන් ඉංජිනේරුවරේ. ඔහු කෑම ගන්නේ ගමේ පොඩි ගෙදරකින්. ඒ ගෙදර ඉන්නවා මාලා කියලා ගෑනු ළමයෙක් ලස්සන බත්තම්මගේ දුව. රවීන්ද්‍ර රන්දේනිය ඇයට ආදරය කරනවා. නමුත් ඇය ඒක ප්‍රතික්ෂේප කරනවා. මොකද ඇයට හිතා ගන්න බෑ මේ වගේ නිකන් උසස් පවුලක උසස් තරුණයෙක් උසස් රස්සාවක් කරන කෙනෙක් තමන්ට එහෙම කැමති වෙයිද අනිතක අපි දෙන්නට සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයිද ඔක්කොටම වඩා ඇයට බය තියෙනවා. ඔහු සෙල්ලක්කාරයෙක් කියලා. ඒකින්ද ඇය කැමති වෙන්නේ නැහැ. ඇය වෙන කෙනෙක් විවාහ කරගන්නවා. පස්සේ කාලෙක ඇයට දකින්න ලැබෙනවා දැනගන්න ලැබෙනවා මේ ප්‍රේමයේ අහිමි වීමෙන් මේ සරත් කොච්චර දුක් විඳිනවද කියනවනම් ඔහු එක්ටම් ගේක ඉඳගෙන හුදකලා ජීවිතයක් කොණ්ඩ රැවුල වවාගෙන ගත කරනවා කියලා. සෑරි විශාල කම්පාවක් දැනිලා ඇය ඔහුව බලන්න යනවා. මම මේ චිත්‍රපටයේ ඉතාම කැමති කැලලක් මේක තමයි. මොකද අවසානයේ අර හැපි එන්ඩින් එකක් දැන් එයා එනවා මෙයා එනවා මේ දෙන්න බදා ගන්නවා වගේ එකක් එතෙන්දී වෙන්නේ නැහැ. ඇය සිය පාරක් ඇහුවත් සරත් ඔයා මාත් එක්ක තරහද කියලා සරත් කිසිම උත්තරයක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ සරත් සමාව දීලා නැහැ ඇයට. මං ඒකට කැමති. ඒකට කැමති වෙන්නේ අපි පරිණත වුණාම මිනිස්සුන්ට සමාව දෙන්න ඕනි අපි සියලු දේ ඉවසන්න ඕනි කියන එකට මම එකඟයි සම්පූර්ණයෙන්ම එලෙස කළ යුතුයි. හැබැයි මම කියවනේ මේ කතාව ආරම්භයේදීම මම සමාව නොදෙන කෙනෙකුත් මගේ ජීවිතේ ඉන්නවා කියලා. සමහර සිද්ධි තියෙනවා සමහර පුද්ගලයන් ඉන්නවා මම එහෙම සමාව දෙන්නේ නැහැ. ඒ සමාව නොදෙන්නේ පුද්ගලයෝ විතරක් නෙමෙයි සමහර සිද්ධිවලටත් ඒව ඇති කරපු අයට සමාව නොදෙන්නේ ඔවුන් කිසිවෙකු ගැන හටගත්ත වෛරයකින් තරහකින් නෙවෙයි. මම මගේ ආත්මයට ගරු කරනවා. මම මට ගරු කරන නිසා ඔබ කරන ලද නිගරුව හෝ ඔබ කරන ලද අපහසුතාවය ඔබ කරන ලද වරද මට අමතක කරන්න බෑ. ඒ අමතක කරන්නට බැරි ඔබ කෙරෙහි වෛරයකින් නොවේ මම මගේ ආත්මයට ගරු කරන නිසා. ලෝකය පුරා කොච්චර කාලයක් ගියත් ලංකාව පුරා කොච්චර කාලයක් ගියත් මේ ගීතය මට ඇහෙනකොට මට මතක් වෙන්නේ ඔබට දැඩි ලෙස වරදක් කළ කෙනෙකුට ඔබ සමාව දිය යුතු. දෙවියන් වහන්සේත් කිව්වනේ සමාව දෙන්න කියලා ඉවර වෙලා. මේ මිනිස්සු තමයි සමාව දෙන්නේ කියලා ඉවර වෙලා නේද? නමුත් මට හිතෙන්නේ මම මට ආදරය කරන නිසා මං ඇතැම් සිද්ධීන් වලට සහ ඇතැම් පුද්ගලයන්ට

0: ගීතායයි. අද සුඳුරුමුණ කිසීම ප්‍රවීණ වාතිවේදිනි මයුරලීනගේ.
1: සියත රෑදායයි ගීදායට මම ඊළඟට තෝරගත්ත ගීතයත් විශේෂ සිදුවීමක් නිසා මට මතක් වෙන ගීතයක්. සාමාන්‍යයෙන් ගුවන් විදුලි නිවේදක නිවේදිකාවන්ට ආදරය කරන රසිකයෝ ඉන්නවා. ඉතින් මේවා හරි හිනායන සිද්ධි තියෙනවා සමහරවිට. මේ අපි ඔබව දකින්න නැතුව ඔබ අපිට ආදරය කරන්නේ, ඔබ අපිව දකින්න නැතුව ඔබ ආදරය කරන්නේ. දැන් නම් ඉතින් සමාජ මාධ්‍ය තියෙන නිසා සාමාන්‍යයෙන් මේ ගුවන් විදුලි මැදිරිවල වීඩියෝ කරන්න පුළුවන් හින්දා දකිනවා. ඉතින් ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔය මම කියන කාලය වෙනකොට එහෙම මේ වීඩියෝ තාක්ෂණය එහෙම ලොකුවට නැහැ, සමාජ මාධ්‍ය ජාල ලොකුවට නැහැ. 90 අගභාගේ වගේ නේ. ඉතින් ඒ කාලයේදී මට රසිකයෙක් හිටියා. අපි එක්තරා දවසකදී අපි ගුවන් විදුලියේම වැඩකට අනුරාධපුර ප්‍රදේශය බලා අපි පිටත් වෙමින් හිටියේ. ඉතාම සුඛෝපභෝගී බස් රථයක් අපේ ආයතනයේ ස්වාධීන රූපවාහිනී බස් එකේ අපි යන්නේ. ඉතින් මේ රසිකයා මට ඒ මොහොතේ දුරකථන ඇමතුමක් ලබා දීලා ගියා. මොකද මේ අපි එතන සංගීත ප්‍රසංගයක් සඳහා ගියේ. එතකොට අපි දැනුවත් කරලා තිබුණේ කලින් මේ ප්‍රසංගේ පැවැත්වෙනවා කියලා. ඔහු කිව්වා මේ ඕගොල්ලෝ එනවා නේද මෙහෙම වැඩකට කියලා. ඔහු කිව්වා ඔහු ඉන්න ප්‍රදේශය කියලා කිව්වා. අහවල් පාලම ළඟ මම ඉන්නවා, ඔයාලගේ බස් එක එනකොට මට ඔයත් එක්කව දැක ගන්න කැමතියි කියලා. මම ඉතින් hina වෙලා කිව්වා හරි, ඉතින් පාලම ළඟ ඔයා කොච්චර වෙලා ඉන්නද, දැන් අපි කොයි වෙලේයිද කියලා දන්නවද කියලා. ඔක කමක් නැහැ, මම ඉන්නම් කියලා. මම හැබැයි ඉතින් අපේ බස් එක කොහෙවත් නවත්තන්නේ නැහැ, බස් එක නවත්තන තැනක් තියෙනවා ඊ ඇරෙන්ඩ. ඉතින් බස් එක අතරමඟ නම් කොහෙවත් නවත්තන්නේ නැහැ කියලා. එතකොට ඔහු කිව්වා ඒකට ගැටලුවක් නැහැ, මේ මට ඊට වඩා දුරක් එන්න පුළුවන් කමකුත් නැහැ. නමුත් මම මේ දැක ගන්න ඉන්න, මම මේ කියන්නේ මේ සිදුවීම කියන්නේ තරුණයෙකුගේ ආදරයට වඩා රසික ආදරය කොයිතරම් නිර්මල එකක්ද කියලා කියන්න, ඒක කොයිතරම් ගරුකල යුතු එකක්ද කියලා කියන්නේ මම මේ සිදුවීම කියන්නේ. ඊට පස්සේ දැන් ඇත්තටම අපි මේ ඔහු කියන ස්ථානයට යනකොට මං හිතන්නේ පය දෙකහමාරකට වැඩිය කාලයක් ගත වෙලා. ඒතර මම දන්නවා මේ තරුණයාගේ ගම් ප්‍රදේශයත් එක්ක ඔහුට මෙතන ඉඳලත් මං හිතන්නේ ප්‍රව කිලෝමීටර 20ක් 30ක් යන්න ඕනේ කෙනෙක්. එතකොට දැන් මේ වගේ වෙලාවක හවස් වෙලා අපි දැන් මෙතෙන්ට එනකොට, ඉතින් ඒක නිසා මට ඇත්තට මේ සිදුවීම අමතකුණා. මම ඒක මතකයෙන් අමතක කරලා තමයි හිටියේ. ඊට පස්සේ මේ කියන ස්ථානයට ළඟා වෙනකොට මට ඇත්තට මේ තැන මතක තිබුණෙත් නැහැ. මොකද ඉතින් මේ කිව්වට අපිට මතක හිටින්නේ නැහැ නේ, අතරමඟ කොච්චර තැන් තියෙනවද, පාලං කොච්චර තියෙනවද, ඉතින් ඒක නිසා මතක නැහැ. එතකොට මේ ඒ ස්ථානයට ආසන්න වෙනකොට අර තරුණයා කෝල්ලයක් දීලා කිව්වා බස් රථයේ පිටත් වෙලා නේද තියෙන්නේ කියලා. මම කිව්වා පිටත් වෙලා නම් ගොඩක් වෙලා කියලා. අනේ ඇත්තටම මගේ ඉතාම හද කම්පා කරන සිදුවීමක් තමයි මම ඒ මොහොතේ දැක්කේ. මේ තරුණයාත් මේ තරුණයාගේ මිත්‍රයෙකුත් හොඳටම රෑබෝ වෙලා, කියන්නේ කළුවර වැටිලා වුණාට ඒ පාලම ආලෝකමත් වෙලා තිබුණා. එතන ගහක් යට ඔහු අර මේ බයික් එක නැගලා වාඩි වෙලා හිටියා. ඉතින් මම අර කවුළු ඇරලා මම අත වැනුවා, මොකද මට වෙන කරන්න දෙයක් තිබුණ නැහැ. ඊට පස්සේ තමයි මම දැනගත්තේ මේ තරුණයා එච්චර වෙලාවක් එතන ඉඳලා, දැන් මේ ප්‍රේමයෙන්වත් ආදරයෙන්වත් එහෙම හැඟීමකින් නෙවෙයි, රසිකත්වය වෙනුවෙන් අපි ඇති කරපු මොකක් හරි හැඟීමක් වෙනුවෙන් ඔහු එතන ඉඳලා. ඉතින් මට ඒ ඔහු මම ජනේලේ ඇරලා බලලා ඔහුට අත වනලා ඔහු පහු වෙනවත් එක්කම ජනේලේ වැහුණාට පස්සේ එක වරම දැන් මේ අපේ බස් එක ඇතුලේ ගුවන්විදුලි යන්ත්‍රය දාලා තිබුණේ, රේඩියෝ එක දාලා තිබුණේ. එතකොට අපේ නාලිකාවේ ගිය ගීතයක් තිබ්බා. ඒක හරි ලස්සන ගීතයක්. මට ඒ ගීතේ මේ පද මතක් වෙනකොටත් මට හිතෙනවා ඒක තියෙනවා නිකන් අර කොච්චර මේ ලං වුණත් අපි යම්කිසි දුරක ඉන්න මිනිස්සු, අපි ඒ දුර කොච්චර තරණය කරන්න පුළුවන් කියලා හිතුවත් ඒක තරණය කරන්න බැරි දුරක්. මේ තරුණයා අවංක හැඟීමකින් එන්නේ නැත්නම් කතා බහ කරන්න වෙන්න පුළුවන්, රසිකත්වයෙන් වෙන්න පුළුවන්, මොන හැඟීමෙන් ආවත් ඒ දුර අපිට තරණය කරන්න බෑ. ඉතින් ඒ මොහොතේ ඒ අපේ රේඩියෝ එකේ ගිය ගීතය ඇහෙනකොට මට කොහොම වුණත් මේ සිදුවීම මතක් වෙනවා. රසික ආදරය ලැබෙනවා. ඒ කියන්නේ අපිට තරුණයෙක්ගේ ආදරය ලැබෙන්න පුළුවන්, අම්මා තාත්තගේ ආදරය ලැබෙන්න පුළුවන්, දරුවන්ගේ ආදරය ලැබෙන්න පුළුවන්. රසික ආදරය කියලා කියන්නේ කවදාවත් වෙනස් වෙන්නේ නැති අව්‍යාජයක, කිසි දවසක නැවත හමු වුණේ නැති, දැක්කේ නැති, කතා කරන්න ලැබුණේ නැති මේ රසිකයා මට දැන් අත්‍තරම නමක් මතක නැහැ.

0: අද සොඳුර මුණ ගැසීම ප්‍රවීණ මාධ්‍යවේදිනී මයුරි ලීනගේ.
1: ආරව් රූපරල් කියලා කියන්නේ ඉන්දියාවේ ඉතාම ධනවත් කෝටිපති ව්‍යාපාරිකයෙක්. හැබැයි කෝටිපතියෙක් වුණාට ඔහුට ජීවිතය සම්බන්ධයෙන් බිඳවැටීමක් තියෙනවා. ඔහුට බිරිඳක් හෝ මෙම්මතියක් නැහැ. ඔහු කෝටිපති ජීවිතයක් ගත කරමින් ඉන්න ව්‍යාපාරිකයෙක්. ඔහුගේ හෝටල් සමූහයක් තියෙනවා. ඔහුට අයිති හෝටල් චේන් එකක් තියෙනවා. ඒක දවසක් උදේ ඔහුට ඔහුගේ හෝටලයකදී හමු වෙනවා මේ හෝටලේ මල් සැකසුම් කරන තරුණියක්. ඉතින් ඇත එක්ක ඔහු සමීප කතා බහකට ගියාම ඔහු දැනගන්නවා ඇයට හොඳ ගැඹුරු ජීවන දැක්මක් තියෙනවා කියලා. ඉතින් ඔහු ඇයව එක්කගෙන යනවා ඔහුගේ තියෙන ඩුබායි වල තියෙන ඔහු මිලදී ගත්ත අලුත්ම උද්‍යානයට එක්කගෙන යනවා. එක්කගෙන ගිහිල්ලා ඔහු කියනවා, "වසුදා, මට මේක උද්‍යානයක් හැටියට පේන්නේ නැහැ. ඒකට හේතුව මේක මාර වියදම් කළා තමයි හදලා තියෙන්නේ. මේකේ තියෙන්නේ ලෝකෙ වැඩිම මිල ගණන් වලට තියෙන මල් තමයි මේකේ තියෙන්නේ. මට මේකේ උද්‍යානයක ෆීලිං එකක් දැනෙන්නේ නැහැ. උයනක සිරියක් දැනෙන්නේ නැයි ඒක." ඊට මම මේක බොහෝ දිනකින් ඇහුවා, මට ඒක තේරෙන්නේ නැහැ. ඔයා මොකද හිතන්නේ කියලා. මේ ඉතින් සාමාන්‍ය සේවිකාවකින් අහන්නේ කියනවා, "මිස්ටර් ආරව්, උද්‍යානයක් හැටියට දැනෙන්න නම් ඒකේ වේලිච්ච කොළ තියෙන්න ඕනේ. පරවෙච්ච මල් තියෙන්න ඕනේ. වැටිච්ච ඔය කොට කෑලි ලී කෑලි වගේ දේවල් තියෙන්න ඕනේ. මෙච්චර ලස්සනට හදලා තියෙන එකක් තුල ඔය කියන કૃතිම ගතිය මිසක් සැබෑ උද්‍යානයක එකක් නැහැ. ඒක හරියට අපේ හදවත වගේ. අපේ හදවතත් රිදුණු තරමට, බිඳුණු තරමට, වේදනා විඳි තරමට තමයි සුන්දර එකක් බවට පත් වෙන්නේ කියලා. ඉතින් අර විමතියට පත් වෙලා කියනවා, "මම ලෝකේ ඉන්න මේ සම්බන්ධයෙන් ඉන්න එක්ස්පර්ට්ස් ලාගෙන් මේක ඇහුවා. හැබැයි ඔයා තමයි මගේ හදවතට හරියන උත්තරය දුන්නේ කියලා." අන්න ඒ වගේ අපේ ජීවිතේ තියෙනවා අසම්පූර්ණ තැන්, අසම්පූර්ණ කතා. ඒ අසම්පූර්ණ කතා අපිව සම්පූර්ණ කරන්නේ නැහැ කියලා නේද අපි හිතන්නේ. මං හිතන්නේ සම්පූර්ණ කරනවා කියලා. මිනිහෙක්ව සම්පූර්ණ කරන්නේ අසම්පූර්ණ කතාවක්. ඔබට ඔබේ ජීවිතේ අසම්පූර්ණ ආදර කතාවක් හෝ අසම්පූර්ණ සම්බන්ධයක් හෝ සම්පූර්ණ නැති දෙයක් තියෙනවා නම් ඒක ඔබව යම්කිසි පරිසමාප්තියකට දවසක අරගෙන යනවා කියලා මට හිතෙනවා. අනික් අතින් මේ ආරව් වගේ ප්‍රේමයක් ජීවිතේ කවදාක හෝ තමන්ට ලැබෙයි කියලා බලාපොරොත්තුෙන් ඉන්න මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ ජීවිතේ අන්තිම මොහොතේ හරි අවසාන මොහොතේ හරි තමන් ප්‍රාර්ථනා කරපු පරිපූර්ණ ආදරයක් කොහෙන් හරි ලැබෙයි. අර අපි කියමනක් කාලා තියෙනවානේ, පරිපූර්ණ ආදරයක් ගැන තියෙන විශ්වාසය අතාරින්න. එතකොට ආයි අතාරින්න බැරි දෙයක් ඔයාට නෑ. මොකද ඔයා හිතනවා කවදා හරි අද නැති වුණත් කවදා හරි දවසක මාව තේරුම් ගත්ත කෙනෙක් ලැබෙයි, කවදා හරි දවසක මං හිතපු කෙනා මට ලැබෙයි කියලා. ඒක ගැන තියෙන ආසාව අතාරින්න, ඒක තමයි අන්තිම ආසාව. ඒකත් අතාරින්න කියලා. ඒ අන්තිම එකත් අතහැරියාමත් මට හිතෙනවා කවදා හරි දවසක පරිපූර්ණ ආදරයක් කොහේදී හරි මට හම්බ වෙයි, මට දැක ගන්න ලැබෙයි කියලා මගේ ජීවිත කාලේ.

0: ගීතයයි. අද සුඳුරු මුණ ගැසීම ප්‍රවීණ මාධ්‍යවේදිනි මයුරිලීනගේ.
1: රෑදායයි ගීතයයි මන් තෝරන විශේෂිතම ගීතය. එහෙම නැත්නම් අපි එක්තරා විදිහකින් සමුගැන්ම සටහන් කරන මේක තමයි පළවෙනි ගීතේ බඩපත් වෙන්නේ. හැබැයි සමුගැන්ම සටහන් කරාට බුදුන් වහන්සේ වතාවකදී කියලා තියෙනවා, මිනිස්සු තමන්ගේ ජීවිතේ මොන දේ අතහැරියත් ගැහැණියක් සහ පිරිමියෙක් අතර ඇතිවන යම්කිසි විශාල ආධ්‍යාත්මික ගැඹුරු බැඳීමක් තියෙනවා නම් ඒක භවයෙන් භවයට අරගෙන යන්න ඇතැම් විට ඉඩ තිබෙනවායි කියලා. අපි අර කියන්නේ අර සංසාරේ පුරුද්දට තමයි හම්බුනේ. කොහේ හරි සංසාරයක දැකලා තියෙනවා, කොහේ හරි සංසාරයක මේක සිද්ධ වෙයි, මතු සංසාරයක හමු වේවා, ඒ වගේ දේවල් අපි සංසාරය එක්කනේ සම්බන්ධ කරන්නේ. අපි බෞද්ධ හැටියට අපි සංසාරය එක්ක තමයි සම්බන්ධ කරන්නේ. අපිට යම්කිසි දෙයක් ලබා ගන්න බැරි වුණොත් මතු සංසාරේ හරි අපි හමු වේවා, මිත්‍රය හැටියට හමු වේවා, ආදරය කරන අය හැටියට හමු වේවා, දෙමාපියෝ දූ දරුවෝ හැටියට හම්බ වේවා කියලා. මේ සංසාරය කියන කන්සෙප්ට් එක අපේ ජීවිතවල දැඩි ලෙස බැඳිලා තියෙනවා බෞද්ධ හැටියට අපි ඒක විශ්වාස කරන නිසා. බොහෝ වෙලාවට වෙනත් රටවල නම් නැවත ඉපදීමක් විශ්වාස කරන්නේ, නමුත් අපි ඒක විශ්වාස කරන නිසා මතු සංසාරයකදී හැරීම සිද්ධ වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතනවා ඒක එක්තරා විදිහකින් ඒක සිද්ධ වුණා හෝ නොවුණා, මොකද අපි නිර්වාණය දන්නේ නැහැ, නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන් වෙයිද කියලා දන්නෙත් නැහැ. ඒ වගේ තමයි මේ මතු සංසාරයේ හෝ අපි කැමති පුද්ගලයන් අපේ ජීවිතයට ලැබේවා කියලා කරන ප්‍රාර්ථනය. ඒකත් මේ ආත්මේ බැරි එක ඉතින් ඊගාවාත්මේ ලැබිලා ඇති පළක් නෑ නේද කියලා ඔබ හිතනවා වෙන්න පුළුවන්. නමුත් සංසාරයකින් සමුගන්නා මොහොතකදී මනුස්සයෙකුට මොකක් හරි මැරෙන මොහොතකදී හරි බලාපොරොත්තුවක් ඕනනේ කියලා මං හිතනවා. එහෙම බලාපොරොත්තුවක් ඇති කියලා හිතාගෙන තමයි, එහෙම බලාපොරොත්තුවක් සඵල වෙයි කියලා හිතාගෙන තමයි මම මේ අන්තිම ගීතය තෝරගත්තේ. අපි සසර පුරුද්දට මිනිස්සු හැටියට හම්බ වෙනවා, සසර පුරුද්දට මිනිස්සු හැටියට වෙන් වෙනවා. නමුත් අපි නැවත මතුයම් භවයක හරි මේ භවයේ හිනා වෙලා සතුටින් ආදරයෙන් ලබා ගන්නට බැරි වුණු යම් කිසි හැඟීමක් තිබෙනවා නම් මතු භවයක හෝ ඒක ලෙසින් ලබා ගමු. මටත් හිතෙනවා එවැනි ප්‍රාර්ථනයක් මා තුළත් තියෙනවා. මේ මොහොතේදී එය සිදු කරන්නට බෑ, ඇතැම් විට මේ සංසාරයේදී එය සිදු කරගන්නට මට බෑ. නමුත් මතු භවයක හෝ එය එසේ සිදු වේයයි මම ප්‍රාර්ථනා කරනවා. මගේ ආත්මය ආගෙන හිටියාද ඔබට ස්තුති. ඒ වගේම සියත රෑ දහයයි ගී දහයයි හැම මොහොතකම අපේ ආත්මය කියන්න අවංකව ඉඩ දුන්නු තැනක්, ඒ වෙනුවෙන් සියතට ස්තුති. ආත්මය ලේසියෙන් හැම විධාරණය වෙන්නේ නැහැ. හැමතැනදීම ආත්මය හැමතැනදීම කියන්න බෑ. ආත්මය කියන්න පුළුවන් ආත්මය තේරුම් ගත්ත මිනිස්සු ඉන්න තැනක, සියත කියන්නේ එහෙම ආත්මය තේරුම් ගත්ත මිනිස්සු ඉන්න තැනක්. ඉතින් මේ භවයේදී නොහැකි වුණොත් මතු භවයේදී හෝ ඔබටත් ඔබේ ජීවිතය සම්බන්ධයේ ප්‍රාර්ථනා සියල්ල සඵල වේවා.

0: වේලාව ඔබ වෙත ගෙනාවේ
1: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 192 0718 132 77.
1: කැඩපත මට කියන්න, මේ ලෝකෙ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
3: සෙන්ඩි, ආස්ට්‍රේලිය, මාර්ෂි, විෂ්මි. මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
1: අන්නා, කලින් කියන්නේ පැයි.
4: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩිය.

0: මේ දෙකක් දාගෙන එන්නද?
1: ඇයි කන් දෙක පුරවලා කන්නද?
0: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
1: අල්ලි වල්ලි වේ මේ වේ එකක් දාන්න ඕනේ. සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට.
2: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා.
0: නෑනේ අරේ වා සින්දු
2: සියතයා.
3: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.

0: නියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩීවි රන් නැදෙන ස්තරම් තැනක් රන් පොමුණ ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද ආයෙ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ දාන්නකෝ WhatsApp message එකක්
4: දැන්ම තරවගේ 9යි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න
3: ප්‍රශ්න 4යි රුපියල් 5000යි
5: සියත pocket money 98.2 98.4

சதகம் சேத භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට ශාන්තියක්ම උදාවන්නේය.

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි හදිසි අනතුරු නිවාරණය වන්නේය.

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණබල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීමක් ලොමුද

සදහම් සියත බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබත සියලු අයහපත් බලවේකවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත රාහු අසුරේන්ද්‍රයන් විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ අනුභවයෙන්

අසුරු සැලක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යස සවර්ධනීය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම

සම්පන්න ඉතා අනර්ක ගාථාරත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කරතිබේ. රුවන්වැලි මාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථාරත්නය මාතලේ අලු විහාරයේ පුස්කුල පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධරත්නයේ ගුණවර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂරයෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

ඔහුගේමුණු රජතුමාණන් විසින් රන්පතක ලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත සියලු අකුසල් වලින් දුරු වී නිතර කුසලෙහි යෙදීමත් ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණ දෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණ දෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

වෙලා උදෑසන 5:23. සුබ උදෑසනක්. ඉතින් ලස්සන දවසක් ඔන්න අදත් උදා වෙලා තියෙනවා. අද ජූනි මාසේ 3 වෙනිදා. බලන්නකො අලුත් මාසේ 3 වෙනි දවසත් උදා වෙලා නේද? කාලය යන ඉක්මන. කාලේ ඉතින් වේගෙන් ඉස්සරහට ගියා කියලා අපි නැවතිලා හරියන්නේ නැහැනේ නේද? අපි පුළුවන් තරම් මහන්සි වෙන්න ඕනි, වැඩ කරන්න ඕනි, ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න ඕනි නේද? ඉතින් ඒ අතරතුරේදී අදත් ඔන්න පොකට් මනි අරගෙන අපි ඇවිල්ලා ඉන්නවා. පොකට් මනි දිනා ගන්න නම් කරන්න ඕනි දෙයක් අපි මතක් කරා. මොකද්ද? මෙසේජ් එකක් එවන්න කියලා කිව්වා නේද? ඔව්. ඉතින් මේ වෙනකොටත් මෙසේජස් ගොඩාක් අපිට ඇවිල්ලා තියෙනවා. 0714-151-151 තමයි අපේ WhatsApp නම්බර් එක. අපි වහගෙන ඉන්න 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් ඉගෙන ගන්න නංගිලා මල්ලිලා. එවන්නකො අපිට මෙසේජ් එකක්. අපි ලෑස්තිලා ඉන්න පොකට් මනි දෙන්න. ප්‍රශ්න හතරක් අපි අහනවා. එතකොට ප්‍රශ්න හතරට හරියටම උත්තර දුන්නොත් රුපියල් 5000ක් අපි මේ පැත්තෙන් දෙනවා. එනිසයිග්මන්ට් අපිට මෙසේජ් එකක් එවලා තියන්න. අද දවසෙත් ලෑස්ති පොකට් මනි දෙන්න. මම් මාෂී